බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විසිහත්වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
2: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
3: පොත් අපගේ net වගේ.
1: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
2: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කල්නිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013636. SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ ක්ෂේත්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනීය සහ ක්ෂේත්‍රීය ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
1: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ. සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
4: Brought to you by
1: හරි දේ හරි තැනින් අරගන්න. Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය.
2: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
5: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
6: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
7: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
8: Taman tamange sasara gane hitala කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
1: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව.
2: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
1: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.
0: කවදත් අලුත්

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. මෙන අද සුභාරංචිය ඔබට රැගෙන එනවා තවත් ජූටි සිතුවිල්ලක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා සරෙන්ඩ. අපි සිංහලයට ඒ වරණගනවා අවනත භාවය. ඔබ අවනත වුණොතින් ඔබ ඔබව අප සමිධානන් වහන්සේට අවනත වෙන්න ඉඩහැරියොතින් අන්නේ එවිට පමණයි මගේ ආදරණීය දරුවෙනි සමිධානන් වහන්සේට ප්‍රේම කරන වහන්සේ තුල වැඩෙන උන්වහන්සේ තුල ජීවිතයේ ගෙවන ජීවිතයක් ඔබට හිමි වෙන්නේ. දැන් ඔබ කෙසේද අවනත වෙන්නේ? දැන් ශුද්ධ සුභාරංචියේ පුරාණ ගිවිසුමෙහි දිවසිවරයව හැඳින්වුවේ මහ පුදුම විදිහට. ඔහුට කිව්වා හෙබ්‍රෙව් භාෂාවෙන් අනාවීම් කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා අනාවීම් ඔෆ් යාවේ. දෙවි සම්විධානන් වහන්සේගේ දිලිඳු වූ ශ්‍රාවකයා. ඔහු සියල්ල අතහරිනවා. මොනවා අතහැරියත් වැඩක් නැහැ, පලක් නැහැ, ඒ නිනව්වක් නැහැ. ඔබ ඔබව අතහැරියේ නැත්නම් සමිධානන් වහන්සේට අවනත වීමේ කීකුරු කමට ඔබ ඇතුළු වන්නේ නම් මගේ ආදරණීය දරුවෙනි ඔබට සිද්ධ වෙනවා අවනත වෙන්න. අවනත වෙනවා කියන්නේ මටය, මගේය, මමය යන මමංකාරය බිඳුවටම නැත්තෙටම නැති වෙන තරමට ඔබ ත්‍යාජ කිරීමයි. එනම් අඩියටම, පොළොවටම, පතුලටම ඔබට ඔබව නැති වෙන්න හිස්වීමයි, මමත්වෙන් මිදීමයි. ඒ භාග්‍ය අද දවසේදී ඔබට ලැබේවායයි මාත්මයන් වහන්සේට යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදරවරුනි, මා ආදරණීය දෙමව්පියනි, මේ සුන්දර උදෑසන අපි අපගේ අසල්වැසියා ගැන පොඩ්ඩක් බලමු. අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරෙක් වන්නට පුළුවන්, මගේ සහෝදරෙක් වන්නට පුළුවන්, මගේ නෑදෑයෙක්, හිතමිතුරෙක් වන්නට පුළුවන්. ඒ වගේම මුස්ලිම් කෙනෙක් වන්නට පුළුවන්, බෞද්ධ, කතෝලික, හින්දු, මැලේ, බර්ග වැනි ඕනෑම ජාතිය කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් ඔහු මගේ අසල්වැසියා. ඔබගේ අසල්වැසියා සමග කොහොමද ඉන්න ඕනේ කියලා කියනකොට නබිතුමා නම් කිව්වා, ඔබගේ අසල්වැසියා කුසගින්නේ ඉන්නා විට ඔබ බඩ පිරෙන්න අනුභව කරනවා නම් ඔබ මාගේ කෙනෙකු නොවන බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා නම් පැවසුවා. එනිසා මේ මගේ අසල්වැටියා මගේ සතුට පිනවන කෙනෙක්, මගේ අසල්වැසියා මට ආරක්ෂකයෙක්, සෑම වෙලාවකම මා වෙනුවෙන් උදව් උපකාර කරන්නට සිටින්නේ අමගේ අසල්වැසියා. එනිසා ඒ අසල්වැසියා සමග උදව් උපකාර කරගනිමින් හැම වෙලාවෙදීම මද සිනහව පෑමින්, ඒ වගේම ඔවුන්ගේ ආරක්ෂාව අපගේ ආරක්ෂාව යන මේ සියලු දේවල් වලට අපි කැපවිය යුතුයි. එනිසා ගෞරවනීය සහෝදරවරුනි, අපි සෑම කෙනෙක්ම අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරයෙක් කියන හැඟීමකින් ක්‍රියා කිරීමට වග බලා ගත යුතුයි. එහෙම කරනකොට අපිට පුළුවන් කමක් ලැබෙනවා අපගේ අසල්වැසියා ඒ අනිත් පුද්ගලයා අනිත්‍යගේ අසල්වැසියා කියන හැඟීම එනකොට අපගේ සමාජයේ සෑම කෙනෙක්ම යහපත්ව ඉන්නට හැකියාව ලැබෙනවා. ඒට දෙවියන් වාගේ ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: කොයි මොහොතේ අපි වැඩ පටන් ගත්තත් ඒ හැම වැඩකටම නියම වටිනාකම දීලා අවංකව අපි කරන වැඩේට හොඳ ශක්තියක් දීලා පටන් ගත්තාම හරියනවාමයි සුබ වෙනවාමයි. අදත් එහෙම කරමු එහෙනම්නේ.
1: අනිවාර්යයෙන්ම.
0: මොකද ඔයාගේ විශ්ෂක?
1: අද අපි හැමෝම එක දෙයක් මතක තියාගමු. ජීවිතයේ හැම ප්‍රශ්නයකටම අදම උත්තරයක් හොයාගන්න ඕනි කියලා එකක් නැහැ. සමහර දේවල් කාලේ එක්ක අපිට පැහැදිලි වෙනවා කසුණියක්කි. සමහර දේවල් අපි ටිකක් දුර ගියාම තමයි අපිට තේරෙන්නේ. ඒ නිසා අද හැම දෙයක්ම හොයන්න උත්සාහ කරනවට වඩා අපිට පුළුවන් ඊළඟ එක පියවර විතරක් තියන්න. මොකද සමහර වෙලාවට අපි හොයන උත්තරේ නෙවෙයි අපි යන ගමනම තමයි අපිට ඕන කරන උත්තරේ වෙන්නේ.
0: ඉතින් අපිට ඕන කරන උත්තරේ හදාගන්න පුළුවන් දවසක් දාද? එහෙනම් එහෙම දවසක් කරගමු. ඔයා හොඳට ඔයාගේ මූණ දිහා බලන්න. මම හොඳට මගේ මූණ දිහා බලනවා. යනවා කණ්ණාඩියක් ළඟට. මේ වෙලාවේ කණ්ණාඩියක් ළඟ නැත්තම් හොඳට ඔයා ඔයාගේ මූණ මතක් කරගන්නකෝ. ඒ ඇති. හොඳට මූණ දිහා බලන්න. මගෙන් මහන්න. ඔන්න මම මගෙන් මහනවා. මොකද්ද මම මගෙන් මහන්නේ? මම ඇත්තටම වෙන්න ඕන කියලා වෙලාද මේ ඉන්නේ? මට ඇත්තටම වෙන්න ඕන කෙනාද මේ කියලා මම මහනවා. මොකද අහන්නේ?
1: මම ඇත්තටම වෙන්න ඕන කෙනාද මම වෙලා ඉන්නේ?
0: මට ඇත්තටම වෙන්න ඕන කෙනාද මේ? ඔන්න මම මගෙන්ම මගේ මූණ දිහා බලාගෙන අහනවා. ඊට පස්සේ මම hina වෙලා උත්තර දෙනවා. මොකද උත්තරේ? තවම නැහැ. තවම නෑ. ඒත් මම අනිවාර්යෙන්ම ඒ කෙනා වෙනවා. ඒ කෙනා වෙලා නම් බොහොම ස්තුතියි. මට මාව හොයාගන්න උදව් කරාට. බොහොම ස්තුතියි මට මාව හොයාගන්න උදව් කරාට. ඒ කෙනා වෙලා නැත්තම් මම අනිවාර්යෙන්ම එහෙම වෙනවා. ඉතින් අද උත්තර හොයන්න පුළුවන් හරිම ලස්සන සිකරාදාවක්. ගැම්මෙන් වැඩ ටික පටන් ගන්නයි තියෙන්නේ එහෙනම්. ජය වේවා, සුභම වේවා. ඔයාගේ හිතේ තියෙන විදියට අද ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන් හරිම ලස්සන සිකරාදාවක්.

0: නෙතෙම ස්ටෝටියෝ වෙලා බුති හයයි විනාඩී කොළහයි.
1: කස්සුනියකි ඒ අපේ සිංහල පාඩමක් ඉගෙන ගත්තා.
0: හරි.
1: ඉතින් ඒකේ අපිට සාහිත්‍ය පොතේ තියෙන අන්තිම පාඩම තමයි වස්සානේ කියලා කියන්නේ.
0: හරි.
1: මේක රත්නශ්‍රී විජයසිංහන්ගේ තියෙන ගීත. ගීතයක් තියෙන පාඩමක්. ඉතින් මේකෙදී අපිට කියලා දුන්නා එතුමන්ගේම සුදු නැළුම කියන ගීතය ගැන අපිට ඒකට පසුබිම් වෙච්ච කතාව ගැන අපේ ටීචර් අපිට කියලා දුන්නා ඊයේ.
0: පණ්ඩිත ඩබ්ලිව්.ඩී. අමරදේවයන් ගායනා කරන හරිම ලස්සන සින්දුවක්.
1: ඕනේ. ඉතින් ඒකේ කතාව ඇහුවාම මට හිතුණා අනිවාර්යෙන්ම අද කතාව කියන්නම ඕනි කියලා.
0: ඒ කියන්නේ හිතටම දැනුණානේ. ඉතින් කියමු.
1: ඉතින් රත්නශ්‍රී විජයසිංහන් ගුරුවරයෙක් විදිහට දුෂ්කර ප්‍රදේශයක ගියාලු සේවය කරන්න. ඉතින් එහෙම ගියාට පස්සේ ඒ ස්කෝලවල සාමාන්‍යයෙන් ඉන්නේ ළමයි චුට්ටයිනේ. එතකොට සාමාන්‍යයෙන් වැඩ කරන ළමේ කාවේ නැති වුණාම ගුරුවරුම ගිහිල්ලා හොයලා බලනවලු ඇයි ආවේ නැත්තේ කියලා.
0: හරියට දැන් අර මේ දවස්වල අපි වැඩිපුරම කතා කරන්නේ ලකුණු 193 ගත්ත දනෝච්. දනෝච් හාපටියගේ ස්කෝලේ වගේනේ ඇහැට වැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය.
1: ඒකනේ.
0: හරිම කතාව දිගම කතාව ඇත්තම කතාව දැනගන්න නැත ෆිම් YouTube නාලිකාවට එන්න. මේකත් මම යතරේ කිව්වා. හරිද?
1: ඉතින් මේ ගෑනු ළමයා හැමදාම පොයේ දවසට කලින් දවසේ ඉස්කෝලේ එන්නේ නැහැලු. ඉතින් පස්සේ දැනගත්තාම තමයි හොයාගත්තේ මෙයා යනවලු නෙළුම් නෙලන්න ගිහිල්ලා ඒ හම්බ වෙන මල් ටික විකුණලා පොයේ දවසේ ඒ සල්ලි වලින් තමයිලු එයා යාට ඉස්කෝලේට ඕනි කරන ඇඳුම් පොත්පත් එහෙම ගන්නෙ. ඉතින් එක දවසක් මෙයා පොයට පස්සේ දවසේ ඉස්කෝලේ ආවෙත් නැලු. ඉතින් දැන් රත්නශ්‍රී විජේසිංහට ලොකු ප්‍රශ්නයක් ඇයි ඉස්කෝලේ ආවෙ නැත්තේ කියලා. ඊට පස්සේ මෙතුමා හොයාගෙන යනවලු මොකද උනේ කියලා බලන්න. යනකොට මේ මෙතුමා දැනගන්නවලු ඒ ගෑනු ළමයා නෙළුම් නෙලන්න ගිහිල්ලා ඇත්තටම ජීවිතෙන් සමුගෙන කියන එක. ඉතින් රත්නශ්‍රී විජේසිංහ යනවලු මල ගෙදරට ඒ ගෑනු ළමයාගේ. අනේ හිතට ගොඩාරියක් දුකයිලු. මිනි පෙට්ටියේ තින්නේ ඉස්කෝලෙට අඳින එකම සුදු ඇඳුම ඇඳගෙනලු. ඉතින් එතන කවුරුත්ම හිටියේ නෑලු ඒ ළමයා වෙනුවෙන් කඳුලක්වත් හෙලපු. කිසිම කෙනෙක්ට ඇඬෙන්නේ නෑලු. මොකද ඒ තරමටම ඒ ප්‍රදේශවල ඒ කියන්නේ මේ දරිද්‍රතාවය කියන එක තියෙන නිසා මරණ සාමාන්‍යයි. ඉතින් කවුරුත් ඇඬුවෙත් නෑලු. හැබැයි පස්සේ කාලෙක මෙතුමා මේ දේ වෙනුවෙන් ලියනවලු ගීතයක් සුදු නැළුම කියලා. ඊට පස්සේ මෙතුමා මේක කියනවලු පස්සේ කාලෙක ලයිනල් වෙන්ටඩ් කලාගාරයේදී මේ කවිය එතන ඉන්න හැමෝටම මේ ගීතය කියනවලු. කියුවට පස්සේ ඒ කියන්නේ ගීතය කියන කලින් මේ කතාවත් කියලම තමයිලු කියන්නේ. එතකොට මෙතන ඉන්න හැමෝටම අහගෙන හිටපු හැමෝගෙම ඇස්වලට කඳුළු එනවලු කසුණියක්කි. ඉතින් එතනදී ඒක දැකලා රත්නශ්‍රී විජේසිංහන් කියනවලු අද තමයි හේතුවගේ මරණය හරියටම උනේ. මොකද අද තමයි එදා වෙච්ච මරණෙට කවුරු හරි ඇඬුවා නම් ඒ ගෑනු ළමයා වෙනුවෙන් අදයි ඇඬුවේ කියන එක රත්නශ්‍රී විජේසිංහන් කියනවලු. ඉතින් මේ කවි පන්තියේ තියෙන විශේෂත්වය තමයි මේකේ කොත්තනකදිවත් කියන්නේ මෙහෙම ගෑනු ළමයෙක් හිටියා මේ ගෑනු ළමයා මැරුණා කියන එක. ඔක්කොම කියන්නේ ව්‍යංගාර්ථයෙන්. හරිම ලස්සනට කියනවා.
0: සුදු නෙළුමකෝ සොර බොර වැවේ. කෝ කියනහ නෙදෝනි නේද? මල් සුවඳ තුන් මහි අංගනේ කියන්නේ හැමදාම නෙළුම් මල් කඩාගෙන ඒ යන අපූර්ව තමයි කියන්නේ. මල් සුවඳ තුන් මහි අංගනේ පුන් පෝයදා 15වකේ මල් නෙලා විකුණෝ පන්සලේ නේද? ඒකනේ සින්දුව.
1: ඉතින් මේ සුදු නැළුමින් කියන්නේ කසුණියක්ගේ චූටි ගෑනු ළමයාගේ පවිත්‍ර බවලු, පිරිසිදු කමයාගේ තියෙන පුංචි බලාපොරොත්තු. ඉතින් අන්තිමට කියනවා වැවට කළුවර යාවුනා සංසාර දුක බෝ වුණා නෙළුම් මල් මිට ඉහිරුණා එහා යුරට පාවුණා කියලා. ඉතින් මෙතනදි කෙලින්ම කියන්නේ මැරුණා කියලා. මෙතන හරිම ලස්සනට කියනවා යාගේ බලාපොරොත්තු මේව වෙලාවේ නෙළුම් මල් වලින් අදහස් කරන්නේ යාගේ ජීවිතේ ඒ ටික ඉහිරුණා කියන එකෙන් අදහස් යාට ජීවිතෙන් යන්න සිද්ධ වුණා කියන එක. ඉතින් මේක හරිම ලස්සන ගීතයක්. හිතට දැනෙන හරිම ලස්සන ව්‍යංගාර්ථයෙන් අපේ සාහිත්‍ය ලස්සනට පෙන්නන ගීතයක්.
0: අන්න සාහිත්‍ය නේද? සාහිත්‍යයෙන් කොච්චර අපිට දේවල් දනවන්න පුළුවන්ද? සමහර මග හැරුණු තැන්, සමහර මග හරින තැන්, සමහර වෙලාවට කියාගන්න බැරි වුණ තැන්, කියාගන්න ඕන තැන්. ඔක්කොම සාහිත්‍යයෙන් දනවන්න පුළුවන්, කියාගන්න පුළුවන්, පෙන්වන්න පුළුවන්. සාහිත්‍ය කියන්නේ ජීවිතයක් කියන එක අපූර්ම විදිහට දැනෙන තැනක් තමයි සින්දු. මේ හැම නිර්මාණයක්ම පොත්, කවි, හැම නිර්මාණයක්ම. ඉතින් සාහිත්‍ය කියන්නේ ජීවිතයක් කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ. විඳිමු විඳිමු, මේ ඔක්කොම රහට විඳිමු.

0: ගෙහන්සා ඔයාට උයනෙ තියෙන ලස්සනම රෝස මල වෙන්න පුළුවන්. ඔයා උයනෙ තියෙන ලස්සනම රෝස මල වෙන්න පුළුවන් දෙම් ඇවිල පේනවද? හැබැයි කෙනෙක් ආදරය කරන්නේ මානෙල් මලට වෙන්න පුළුවන්. ඔයා උයනෙ තියෙන ලස්සනම රෝස මල. හැබැයි කෙනෙක් කැමති වෙන්නේ, ආස වෙන්නේ, නෙලාගන්න ඕන කියලා හිතෙන්නේ මානෙල් මල්වලට පමණක් වෙන්න පුළුවන්. ඔයාගේ ලස්සන ඔවුන්ගේ කැමැත්ත වෙනස් කරන්නේ නෑනේ. ඔයා කොච්චර ලස්සන වුණත්, ඔයා කොච්චර දක්ෂ වුණත්, ලස්සන්ට පිපිල තිබුණත්, හැබැයි ඒලොන් ඒගොලන්ගේ කැමැත්ත ඔයාට වෙනස් කරන්න බෑනේ.
1: ඕනි.
0: ඉතින් කිසි විටකත් ඔයාගේ වටිනාකම ගැන ඔයා ප්‍රශ්න කරන්න යන්න එපා. කෙනෙක්ට ඒක දකින්න නොහැකි වූ පමණින් අපේ හිතන්න ඕනේ අගේ කිරීම් ලැබීමට ඔබ කවුරුන්ද යන්න වෙනස් කර ගැනීමට අවශ්‍ය නැති බව. තේරුණාද?
1: හරිම ලස්සන පණිවිඩයක්නේ.
0: ඉතින් සුදුසු පුද්ගලයන් ඔයා සිටින ආකාරයෙන්ම ඔයා වගේ කරනවා. ඔයා රෝස මලක් වුණත්, ඔයා මානෙල් මලක් වුණත්, ඔයා පුංචි ගල් කැටයක් වුණත්, ඔයා වැලි කැටයක් වුණත්, ඔයාගේ හැඩයට ආදරය කරනවා, කැමති වෙනවා, අගයන්න ඕන තැන හොඳට අගයනවා. ඒ නිසා යම් දිනක ඔයා යම් අයෙකුගේ ප්‍රියතම මල, ප්‍රියතම වැලි කැටය, ප්‍රියතම ගල් කැටය වෙන්න පුළුවන්. හැබැයි ඉතින් එතකන් ඉන්න වෙනවා. තනි පෙත්තක් වගේ වෙනස් කරන්න නැතුව, කියන්නේ තනි පෙත්තක්වත් වෙනස් කරන්න නැතුව ඔයාගේ මලේ. ඔයාගේ හැඩේ ඔයා චුට්ටක්වත් වෙනස් කරගන්නේ නැහැ. ඔයා රෝස මලම තමයි. ඔයා අර චූටි වැලි කැටයම තමයි. ඔයා ගල් කැටයම තමයි. ඔයා වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒ ගැන වෙනතට වඩා හිතන්න ඕනේ කියලා මට හිතුණා. සිකුරාදාව සිකුරාදාව එහෙම හිතන්න ඕන දවසක් කියලා මම විශ්වාස කරනවා. එහෙම වැලි කැට, ගල් කැට, මල් කැට, තරු කැට, වස්තු කැට ඕනෑ තරම් මේ රටේ ඉන්නවා. එහෙම වස්තු කැට, තරු කැට තමයි නෙතෆේ මැල්ෆා ස්ටුඩියෝ එකට එන්නේ.
1: ඒකනේ
0: නැද්ද?
1: අනිවාර්යයෙන්ම.
0: ඇවිල්ලා කොච්චර දේවල් රටට ලෝකෙට කියනවද? කියා ගන්න බැරි වුණු අර ඉඳවර වගේ අය මතක ඇති ගොඩක වෙල කුලරත්න මහා විද්‍යාලයෙන් ආපු පුතා. එයාට කවදාවත් ලෝකෙටම කියන්න බැරි වෙච්ච කතාවක් කියා ගන්න හැකියාව ලැබුණා මැල්ෆා ස්ටුඩියෝ නිසා. ඉතින් ඒ වගේ පැට ඕන තරම් ඉන්නවා. එහෙම තැනක් ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ අපි මේ පවුලක්නේ. ඉතින් අපි අපේ කතා ටික ලෝකෙට අරගෙන යමු. අපි මිය යන්න කලින් ලස්සන දෙයක් ලෝකෙට ඉතුරු කරමු. කැමතිනේ?
1: අනිවාර්යයෙන්ම.
0: මෝර්නින් වයිබ් එක ගන්න, විටමින්ස් ටික අරගෙන අද සිකුරාදාව ඔයාගෙම කරගන්න.

0: අම්මගේ ශක්තිය තාත්තගේ ශක්තිය ගුරුවරුන්ගේ මහන්සිය කැපවීම ඇයගේ මහන්සිය කැපවීම උත්සාහය ධෛර්යය මේ සියලු දේවල් නිසා ගෙහන්සා රන් පදක්කම් 32න් 16ක් එකම ශිෂ්‍යාවකට හිමි වුණා කියලා විශ්වාස කරනවාද? කොළඹ විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් වෙනවා. වෛද්‍ය හස්සිනේ රන් පදක්කම් 32න් 16ක් ඇයටම හිමි කරගන්න හැකියාව ලැබෙනවා. ඒක මේ නිකම්ම නිකං ජයග්‍රහණයක් නෙමෙයි, කැපවීම මහන්සිය උත්සාහ. හිතන්නකො 32න් 16ක්ම එකම කෙනෙකුට හම්බ වෙනවා කියලා කියන්නේ වෛද්‍ය හස්සිනේ රංගිකා. කොළඹ විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධි ප්‍රදාන උත්සවයේදී වෛද්‍ය පීඨය දැකූ විශිෂ්ට අධ්‍යන දක්ෂතාව වෙනුවෙන් රන් පදක්කම් 16ක් දිනා ගන්න වෛද්‍ය හසිනී රංගිකා ආරච්චි මහත්මියට හැකියාව ලැබිලා තියෙනවා. හරි, ඇගේ කතාව ඇහුවම හම්මෝ මෙච්චර දේවල්, මෙච්චර කැපවීමක්, මෙච්චර මහන්සියක්, අම්මගේ ශක්තිය, අම්මගේ ධෛර්යය, තාත්තගේ ධෛර්යය. ඉතින් මේ ඇගේ මේ MBBS කණ්ඩායමේ අභිමානවත් ශිෂ්‍ය නියෝජිතවරිය විදිහට කටයුතු කරන්න වෛද්‍ය හස්සිනීට හැකියාව ලැබුණ අවසාන MBBS පරීක්ෂණයේ ඇතුළත්ව අධ්‍යන ප්‍රවාහයන් පහෙන්ම ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථ ලබා ගන්න ඇයට හැකියාව ලැබුණා. කතාවේ ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් මේක හරිම ලොකු ජයග්‍රහණයක්. කොළඹ විශ්වවිද්‍යාලය ගැන ලොකු සතුටක් මටත් තියෙනවා, ආඩම්බරයක් තියෙනවා. ඉතින් හරි සන්තෝසයි. දැන් මේ අපේ ඊළඟ පරම්පරාව ගැන කතා කරනවා නම් දැන් අපේ මේ නෙත් FM අපිත් එක්ක වැඩ කරන චනුත්‍යා, එතකොට අචින්ත ශ්‍රීපාලි, ඒ වගේ අපිත් එක්ක වැඩ කරන මේ අපේ ඊළඟ පරම්පරාව ගැනත් අපිට අභිමානවත් විදිහට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඉස්සරහ ගැන බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ ගෙහන්ස.
1: මේකනේ.
0: ඉතින් හරිම සතුටුයි අපි ඉදිරියට යන්න මේ වගේ දේවල් බෝ කරන්නයි ඕනේ. ඉතින් මේව තමයි අර වෛරල් වෙන්න ඕනේවනේ.
1: අනිවාර්යෙන්ම.
0: අර ශිෂ්‍යත්ව බබාගේ දේවල් තමයි වෛරල් වෙන්න ඕනේවනේ. ඉතින් ඒ තාත්තගේ කතාව, අම්ම නැතිව දරුව මේ යන ගමන තාත්තත් එක්ක, ඒක ලොකු ශක්තියක්, ඒක ලොකු මහන්සියක්. ඉතින් අපි මේ දේවල් අගේ කරමින්, මේ කතා බෝ කරමින්, අපිත් අපේ ජීවිතයට මේ දේවල් බෝ කරගනිමින් ඉදිරියට යමු. අද සිකුරාදාව කියලා අමතක කරන්න එපා. සිකුරාදාව කියන්නේ ඔයාට තව ගැම්මක්.
2: ඔබ තවමත් මේ වරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු, පොල් එලි අපදේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු, පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසී, පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි, නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: ෆිනිෂින් වහලක් ලෙස කලරප් ලොව වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: ඒ ප්‍රේමචන්ද්‍ර අත්තා නම තාත්තට පාටම අංශභාග වගේ ආවා. සෝහලේ එක්ක ගියා. ඒ පරික්ෂණ ටික කරලා ඉස්ක කපාගෙන ගෙදර ආවා. ඊට පස්සේ නෙක්ස්ට් එකේ කියන වුණා කමල් බන්දුර රෙද මහත්තයා ගැන. පහුව තාම අපි ගියා එහෙ බෙහෙත් ගේ. පළවෙනි සැරේ බෙහෙත් ගෙන ආව දවස් 16ක. ගමන් වාර 3 සැරයයි ගෙන ආවේ. දැන් නම් ඉතින් අපේ තාත්තා ඉස්සරහේම හොඳට වැඩපළ කරලා ඉන්නවා.
0: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
2: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, නෙත් FM.
9: අපගේ නෙත් වගේ
10: අපගේ.
0: මේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට හතර ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර. කැමති මාත්‍රකාවකට දැන් චිත්‍රාදීන්න පුළුවන්නේ අපේ යාළුවන්ට. ඒ නිසා විෂන් කියා පාට සිතම් තරග තව ලේසි වෙලා තියෙනවා. දැන් ඔයා ටැස් ගැන ඔහිතන ඕන දෙයක් අඳින්න පුළුවන්. කුසලතා ඉඳලා පළමුවන ස්ථානය වෙන කම්ම තෑගි තියෙනවා. ඉතින් සම්මාන, විශිෂ්ට සම්මාන, තුන්වන ස්ථානය, දෙවන ස්ථානය, පළමුවන ස්ථානය, මේ හැමෝටම මුදල් තෑගි දිනා ගන්න ලෑස්ති වෙලා ඉන්න. ප්‍රාථමික, ද්විතීක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ මේ හැම ආශයකටම සැප්තැම්බර් 25ට කලින් එවන්න. සැප්තැම්බර් 25 කියන්නේ දැන් අද 11 වෙනිදා ගිහන්ස. තව කල් තියෙනවා. ඉතින් දවස් කීපයක් තියෙනවා. මේ දවස් කීපේ තාම ඇඳේ නැත්තම් බාගෙට නම් චිත්‍රපාටි කරලා තියෙන්නේ. බාගෙට නම් ඇඳලා තියෙන්නේ ඕන සම්පූර්ණ කරගන්න. විෂන් කෑ ඔප්ටිකල් සර්විසස් පුත්කලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 තමයි ලිපිණය.
1: 077-981-6713 කියන නම්බෙකිනුත් ඔයාලට ඔයාලගේ චිත්‍ර අපිට එවන්න පුළුවන්.
0: හරි. WhatsApp එකට අපි යනවනේ. ඉතින් WhatsApp එකට ගියාම මොකද හිතෙන්නේ?
1: මේ එන මැසේජස් දැක්කම කසුණියකි මට හරිම සතුටුයි. ඉතින් අත්‍තරම මට හිතෙනවා අපේ පවුලක් වගේ අපි මේ ෂෙයා කරගන්න මැසේජස් අපෙන් අහනවා අද ලයිව් තියෙනවද නැද්ද. ඒ වගේම අපේ YouTube වීඩියෝස් වලට අපිට මේක අපි බැලුවා, මේක හරිම ලස්සනයි, මෙතන ලස්සනයි කියලා අපිට ස්ක්‍රීන්ෂොට්ස් එවනවා. ඉතින් හරිම මට ඇත්තටම හරිම ආදරේ හිතුණා මේ දේවල් වලට.
0: හරි, අපි එහෙනම් යමු අපේ බර්ත්ඩේ විෂස් වලට. මෙන්න අද කලින්ම මම ලොකු අත්පුඩියක් දෙනවා. අපි උපන්දිනේ සමරමු. අද 11 වෙනිදා කට්ටිය බලමුක කවුද කියලා.
1: අද නිතුමි අමායා කරුණාරත්න වෘදු 20 යගේ 20 වෙනි උපන්දිනේ සමරනවා කියලා අපිට මාතරින් එවලා තියෙනවා. ඒ වගේම ගම්පහ යශෝදරා දේවී බාලිකා විද්‍යාලයේ 13 වෙනි උපන්දිනේ සමරනවා හසිනි සෙවන්දි ප්‍රනාන්දු යගේ අම්මයාට විශ් කරනවා කියලා එවලා තියෙනවා. කලතරින් දිනුක සත්සර ජයවර්ධන 22 වෙනි උපන්දිනේ සමරනවා කියලා එවලා තියෙනවා. කුරුණෑගලින් 35 වෙනි උපන්දිනේ සමරනවලු යොහාන් කවිඳු වික්‍රමසිංහ.
0: හා, ඉතින් ඒ හැමෝටම අපි සුබ පැතුම් එකතු කරමු. ජය වෙන්නම කියලා හිතේ තියෙන හැම පැතුමක්ම ඊට වෙන්න කියලා. ඒ වගේම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් අපිට අමතක කරන්න බෑ ගහන්ස. මේ පාරත් ඉතින් වෙනද වගේම ඔයා එන්න. අපිත් ඉන්නවනේ පැත්තේ. 27 වෙනි සංවත්සරයේ සමරන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. 25 වෙනිදා පටන් ගන්නවා. කවද වෙනකන් තියෙනවද ගහන්ස?
1: ඔක්තෝබර් 4 වෙනකන්.
0: BMICH පරිශ්‍රයට ආවොත් ඉතින් අපිවත් ඉදහිට හම්බ වෙන්න පුළුවන් නේද? උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් තියෙනවා. ඉතින් මේ සාහිත්‍ය මාසේ ඔයා පොතක් ගන්න, ඔයාගේ යාළුවන්ට, නෑදෑයින්ට, දුවට පුතාට වටම් මේක ලස්සන පොත් අරන් දෙන්න කියවන්න. ඒ විතරක් නෙමෙයි, පාසල් උපකරණ වුණත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය ආදරෙන් මතක් කරනවා. නෙත් අපි තමයි හැමදාකම වගේ අත්තල් බැඳගෙන ඉන්නේ.

0: ඩීජේ නයිට් එක අමතක කරන්න බැහැ. සිකුරාදාව සිකුරාදාව. ඉතින් ලෑස්ති වෙන්න හැම දෙයක් එක්කම ජීවිතේ හැම හැඩක්ම එකතු කරගන්න හැම රහක්ම විඳින්න ඒ රහත් එක්ක තමයි අපිට ජීවිතේ බැලන්ස් වෙන්නේ. ගිහින් එන්නම් හැමෝටම සති අන්තය සුබම වේවා. net එක්කම ඉන්නේ FM 95.8 මම කසුනේ.
1: මම ගිහන්සා. උඹට

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් මම

0: ඉනුවේට් කරගන්න.
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
3: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුම ඔබ වෙනුවෙන්ම.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 11 වනදා සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්. ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට. මද්‍රව්‍ය ව්‍යසනයෙන් වසරකට 175ක් දිවිනසා ගනි. දරුවන් ගැන අවධානයෙන් සිටින්නයි පොලිසියෙන් ඉල්ලීමක්. ශිරන්ති රාජපක්ෂ රෝහල්ගත කෙරේ. පන්දුවාර 20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් අවසන් තරගයට ඉන්දියාව තැනවෙන් කරගනි. ප්‍රතිවාදියා ශ්‍රී ලංකාවද පාකිස්තානයද තීරණය අදරෑ. යුක්රේනයේ වෙළඳ සංකීර්ණයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්. 5 දෙනෙකු ජීවිතක්ෂයට තවත් 67කට තුවාල.
1: net news the truth people trust.
0: දෙහිවල සිරිසඟබෝ ප්‍රදේශයේ නිවසකට අද අලුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා. ඒ ප්‍රහාරයෙන් නිවසේ සිටි ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වෙති බවයි පොලිසිය කිව්වේ. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතෙන් සිට.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: දෙහිවල සිරිසඟබෝ ප්‍රදේශයේ නිවසකට අද අලුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එහිදී නිවසේ සිටි ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. වයස අවුරුදු 11ක් සහ වයස අවුරුදු 17ක් වයසැති ළමුන් දෙදෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අත්බෝම්බ ප්‍රහාරයෙන් එම දරුවන්ගේ පියා බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අදාළ නිවසේ රැඳී සිට ඇත්තේ කොස්මල්ලි නැමති සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයාගේ පාර්ශවයේ හිතවතුන් බවයි පැවසෙන්නේ. ඒ අනුව මෙම අත්බෝම්බ ප්‍රහාරය කුඩු අංජුගේ පාර්ශවයෙන් එල්ල කර ඇති බවට පොලිසිය සැකපල කරනවා. අත්බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම ස්ථානයේ මේ වන විට රැඳී සිටින net news මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ සමගින්. අයිබෝන් ලහිරු.
2: අයිබෝන් කේසර, මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ දෙහිවල පොලිස් වසමේ කවුඩානේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ. අද උදෑසන අද අලුයම් කාලය තුළ අද අලුයම 3ට පමණ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. එම සිටිය ස්ථානයේ තමයි අපි මේ වන විට රැඳී සිටින්නේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු සිද්ධියක් තමයි මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා කුඩා ළමුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම තවත් පුද්ගලයෙකු මේ වන විට රෝහල්ගත කර තිබෙන බව තමයි පොලිසිය සඳහන් කළේ. මේ අවට ප්‍රදේශය තුළ විශේෂයෙන්ම දැන්ට දැඩි පොලිස් ආරක්ෂාවක් යොමු කර තිබෙන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. තවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතු සිද්ධිය උනේ කුමක් පදනම් කරගෙනද යන්න කියන එක සම්බන්ධයෙන් පොලිසිය දැනටත් විමර්ශන ආරම්භ කර තිබෙන ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ විමර්ශන සිදු කරන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඉතින් මේ වන විට පවතින වටපිටාවේ තත්ත්වය මේ තමයි කේසර. net news වෙනුවෙන් මම ලහිරු කපුගේ සිද්ධිය වූ ස්ථානයේ සිට.
0: ස්තුතියි ලහිරු. මේ අතර කළුබෝවිල ප්‍රදේශයේ නිවසකටද පසුගිය නවවනදා රාත්‍රියේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. කෙසේ වෙතත් එම අත්බෝම්බ ප්‍රහාරයෙන් නිවසේ සිටි කිසිවෙකුටත් හානි සිදු නොවූ බවයි පොලිසිය පැවසුවේ. මද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන විකෘති මනස හේතුවෙන් 2025 වසර තුළදී පමණක් පුද්ගලයන් 175 දෙනෙකු සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස දිවිහානි කරගත් පිරිස අතර කාන්තාවන් 3 දෙනෙකුද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වොට්ලර් මහතා පැවසුවේ. එමෙන්ම මේ වසරේ මේ දක්වා කාලය තුළදීද මද්‍රව්‍ය ව්‍යසනය හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. එවන් පසුබිමක් තුළ තම දූ දරුවන්ගේ කතාබහ, හැසිරීම සහ ඇසුරු කරන පිරිස් පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙසටද මව්පියන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළා.
3: මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය නිසා 2025 වසරේදී 175 දෙනෙක් පිරිමි 172ක් ස්ත්‍රීන් 3 දෙනෙක් සිය දිවි හානි කර ගන්නට කටයුතු කළා තියෙනවා 2025 වසරේදී මේ මත්ද්‍රව්‍ය වලින් ඇති වූ කුරිරු මනස විකෘති වී මනස හේතුවෙන් ජීවිතය නැති කරගත් 175 දෙනෙක් ගැන ඉතාමත් කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. ඒ වගේම 2026 වසරේදී මේ වන විට 11 දෙනෙක් මිය පරලොව ගිහිලා තියෙනවා විශේෂයෙන් මේ මත් ව්‍යසනය හේතුවෙන්. එනිසා අපි අම්මලා තාත්තලාට වැඩිහිටියන්ට දෙමව්පියන්ට නැවතත් මතක් කරනවා ඔබගේ දුවගේ පුතාගේ කතා බහේ වෙනසක් හැසිරීමේ වෙනසක් යන එන ගමන් බිමන් පිළිබඳව ඔබ අවධානයෙන් යොමු කරන්න විශේෂයෙන් මෙහි වින්දිතයකු එහෙම නැත්නම් ගොදුරක් හැටියට ඔබපත් නොවිය යුතුයි කියන පණිවිඩය අපි සමාජගත කරන්නට අවශ්‍යයි. මේවා කළු ව්‍යාපාරයක්, මේවා ජාලගත අපරාධ, මේවා මුදල් පසුපස හමායන එකිනෙකා පරයා යමින් මුදල් හම්බ කර ගැනීම සඳහා කරනු ලබන ව්‍යාපාර හැටියට අපි හඳුල්ලා දෙනවා. ඒ නිසා අපි තරුණ තරුණියන් විශේෂයෙන් මහජනතාවට මතක් කරනවා ඔබගේ දුව දරුවා, ඔබගේ තරුණ දුව පුතා පිළිබඳව වඩා අවබෝධයෙන් අවධානය සිටිය යුතුයි කියලා.
0: මේ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 2025 ඔක්තෝබර් 30වනදා සිට ළමුන් 9105 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. උට්ලර් මහතා වැඩිදුරටත් පැවසුවේ.
3: 2025 ඔක්තෝබර් 30 දින සිට ළමුන් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත මුළු අත්අඩංගුවට ගැනීම 9105ක්. මින් පුරුෂ ළමුන් පිරිමි ළමුන් 8932ක් හැටියට සඳහන් වෙනවා. ඒ වගේම ගැහැණු ළමුන් 173ක් ලෙස සඳහන් වෙනවා.
0: දැන් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය.
4: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
5: අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංගරුක්ෂාන් ජයසේකර. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ නැත්නම් මේ දවස්වල ගොඩක් ජනප්‍රිය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අම්මා චිරන්ත රාජපක්ෂ හදිසියේ රෝහල්ගත කරලා ඇය දැන් ඉන්නේ කොළඹ පෞද්ගලික රෝහලක කියලා තමයි වාර්තා වන්නේ. ඇය තරමක් අපහසු තත්ත්වයෙන් ඉන්නවා කියලා පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා. කොහොම හරි මේ කතාව වාර්තා වන්නේ චිරන්ත රාජපක්ෂට අල්ලස් කොමිසමට එන්න කියලා දැනුම් දීමක් කරලා තිබ්බා කියලා විවිධ කටකතා පැතිරලා තිබෙන කාලයක. හැබැයි වාර්තා වෙන ආකාරයට එහෙම කිසිම දැනුම් දීමක් ලිඛිතව හෝ වාචිකව අල්ලස් කොමිසමෙන් චිරන්ත රාජපක්ෂට කරලා නැහැ කියලාත් ඔන්න දැන් කියවෙනවා. කතානායකවරයා සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ කරන්නේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව විසින් ලද පැමිණිල්ලකට අනුව තමයි මේ වැඩේ කරන්නේ. පැමිණිල්ල සඳහන් වන්නේ නිල නිවාස නිකුත් කිරීමේදී සිදු වෙතයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් කියලායි කියවෙන්නේ. කොහොම හරි ඒකට අනුව මේ දක්වා විමර්ශනය ක්‍රියාත්මක වෙලා තියෙනවා. කතානායකවරයා සම්බන්ධයෙන් මීට පෙරත් අර හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළානි. හැබැයි ඒ පැමිණිල්ලයි මේ පැමිණිල්ලයි එකක්ද දෙකක්ද කියලා තාමත් හරියට හොයාගන්න බැහැ. කොහොම හරි කතානායකවරයා සම්බන්ධයෙන් කරුණු එක්රැස් කිරීමේ කටයුතු මේ වෙද්දි සිද්ධ වෙනවා. අපරාධ සහ රථවාහන අංශයේ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුප්ප යටතේ තමයි පහුගිය කාලේ ලංකාවට ගෙන්නපු ගොඩක් අපරාධකරුවන් හිටියේ. ඒ කියන්නේ චිරන් බාසික් වගේ අයත් එතන හිටියේ. පහුගිය කාලේ ස්පාරටම රන්මල් කොඩිතුප්පගේ නම පහුගිය දවස් දෙකේ එළියට ආවා. ඒකට හේතුව තමයි ඔහු කටයුතු කරන සංවිධානාත්මක අපරාධ සහ රථවාහන දිශාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හැටියට කටයුතු කරමින් ඉන්නේදී ඔහු මෑතකදී ඔහුට තොරතුරකට අනුව වරාය තිබිලා කන්ටේනරයක් පරීක්ෂා කරනවා. ඒකෙ තිබිලා අයිස් මද්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463කට ආසන්න ප්‍රමාණයක් හොයාගන්නවා කියන විදිහට ඒකේ වටිනාකම කෝටි 800ක් විතර. මේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන් ජාතික දෙන්නෙකුයි ලංකාවේ ව්‍යාපාරිකයෙකුයි ඇතුළු අට දෙනෙක් කලනවා. කොහොම හරි පස්සේ දැන් වෙලා තියෙන දේ තමයි පොලිසිය විසින් මේ වැටලීම ගැන අලුත් විමර්ශනයක් ආරම්භ කරලා. ඒ කියන්නේ විශේෂ විමර්ශන එකක තමයි මේ කරන්නේ. සීනියර් ඩීජී රන්මල් ගැන විතරක් නෙමෙයි ඔහුගේ ටීම් එක ගැනම විමර්ශනය කරනවා කියලා වාර්තා වෙනවා. මේ විමර්ශනයට දේශපාලන හස්තයකුත් තියෙනවා කියලා කියනවා. කොහොම හරි මේ හදිස්සියේ SIU එක රන්මල් කොටිතුවක්කු සීනියර් ඩීජීගෙන් කට උත්තරයකුත් අරගෙන තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් ඕන තවත් පොලිස් පොතක්. අජිත් රෝහණ සීනියර් ඩීආී ඔහු විශ්‍රාම ගියා කියලා පහුගිය දවස්වල සෑහෙන කතා පැවතුණා. හැබැයි වාර්තා වෙන විදිහට ඔහු විශ්‍රාම ගිහිලා නැහැ. ඔහුගේ උපන්දිනයේ ඇත්තටම ඉදිරිය තියෙන්නේ අද. ඒ කියන්නේ සැප්තැම්බර් 11 වෙනිදාට තමයි උපන්දිනයේ ඉදිරිය තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔහු විශ්‍රාම යනවා නම් යනවා උපන්දිනයට කලින් දවසේ. ඒ කියන්නේ 10 වෙනිදා. හැබැයි ඔහු ඒ වෙද්දිත් විශ්‍රාම ගිහිලා හිටියේ නැහැ කියලා තමයි වාර්තා වන්නේ. කොහොම හරි අජිත් රෝහණට සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. සමහර විට ඔබ අද උදේ මේ ප්‍රවෘත්ති අහද්දි සේවා දිගුවක් ලබා දීලා තියෙන්නත් පුළුවන්. නොතිබිලා නම් එහෙම ඔහුට සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් කතාවක් පොලිසිය ඉහළ තැන්වලදී සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කතා සමග යලිත් මුණගැසීම කණින් කොණින් ඇසුණු කතා සමග.
4: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
0: පන්දුවාර විසයි විස්ස කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුසුකම් ලැබීමට ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ බංගලාදේශ කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 40කින් ජය ගනිමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 149ක් රැස් කළා. එහිදී ශෆාලි වර්මා පන්දු 40කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 64ක්. ඇයගේ ඉනිම 6-3 සහ 4-5 වර්ණවත් වුණා. කෙසේ වෙතත් ජයග්‍රාහී ලකුණු 150ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංගලාදේශ කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 109ක් පමණයි. ඒ අනුව පන්දුවාර විස්සයි විස්ස කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුසුකම් ලැබීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. මේ අතර අවසන් මහා තරගයේ වරම් හිමිකර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන දෙවන අර්ධ අවසාන පූර්ව තරගයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද මුහුණ දීමට නියමිතයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදින්නේ පාකිස්තාන කාන්තා කණ්ඩායමයි. මෙවර තරගාවලියේ මූලික වටේ බී කාණ්ඩේ ප්‍රමුඛයන් වෙමින් අපරාජිතව අර්ධ අවසාන පූර්ව වටේට පිවිසීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකා වෙනුවෙන් පන්දු යැවීමෙන් නායිකා චමරි අතපත්තු කඩුලු 9ක් දවා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති අතර නිලක්ෂිත සිල්වා සහ හර්ෂිතා සමරවික්‍රම පිතිහරමෙන් ශක්තිමත් දායකත්වයක් ලබා දී සිටිනවා. අනෙක් පසින් දෙවන ස්ථානයේ හිමිකර ගනිමින් අර්ධ අවසාන පූර්ව වටේට පිවිසි පාකිස්තාන කණ්ඩායම මූලික වටේ අවසන් තරගයේදී හොංකොං පිල හමුවේ ලකුණු 72ක විශිෂ්ට ජයක් වාර්තා කළා. එහිදී පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩිකා නෂ්රා සන්දු ලකුණු 7ට කඩුලු 6ක් දවා ගනිමින් පාකිස්තාන කාන්තා 20-20 ඉතිහාසයේ හොඳම පන්දු යැවීමේ වාර්තාවද පිහිටවීමට සමත් වුණා. කෙසේ වෙතත් අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරගයට පෙර තම පිතිකරන බලයනිය තුළ සමත්තාවයන් ගොඩනැගීම සහ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩිදියුණු කරගත යුතු බවයි පාකිස්තාන නායිකා ෆාතිමා සනා ප්‍රකාශ කර ඇත්තේ. මන්දගාමි සහ දඟපන්දු යවන්නන්ට වැඩිවාසි ගෙන දෙන ඩුබායි තනතිරුව තුළ පැවැත්වෙන මෙම තීරණාත්මක තරගයෙන් ජය ගන්නා කණ්ඩායම මෙවර ආසියානු කුසලාන අවසන් මහා තරගයේ සඳහා සුදුසුකම් ලබනු ඇති. යුක්‍රේනයේ පිහිටි නගරයක වෙළඳ සංකීර්ණයකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 67 දෙනෙකු තුවාල් ලබා ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ. මහජනතාවගෙන් පිරී පැවති මාවත් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අයිවන් මහතා පවසනවා. ප්‍රහාරයෙන් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් සහ වාහන රැසකටද දැඩි හානි සිදුව තිබෙනවා. යුක්‍රේන මාධ්‍ය වාර්තා සඳහන් කළේ මීට පෙරද සාපෝරිෂියා සහ සුමියාන නගරවල පිහිටි වෙළඳ සංකීර්ණ දෙකක් ඉලක්ක කරගනිමින් රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වූ බවයි. මේ අතර සෝචි නිවාඩු නිකේතන නගරය ඉලක්ක කරගනිමින් යුක්‍රේනය එල්ල කළ මුහුදු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල් ලබා ඇති බව රුසියාව ප්‍රකාශ කළා. තවත් යුක්‍රේන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රුසියානු පාර්ශ්වයේ වැඩිදුරටත් සඳහන් කළේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේනය වෙත ආක්‍රමණය ආරම්භ කර වසර 4 හමාරකට වැඩි කාලයක් ගත වී ඇති අතර දෙරට අතර සටන් තවදුරටත් දැඩි වෙමින් පවතිනවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතින් පිරිසක් මොස්කවහිදී ජනාධිපති පුටින් සහ කියවහි යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලන්ස්කි හමු වී සාමසාකච්ඡා පැවැත්වුවද එමගින් යහපත් ප්‍රතිඵල අත් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නෙත්නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
8: FM 95. FM 94.8 Net FM Divine Pura Divine Pura
9: Good morning. දැන් වෙලා උදේ 7:01යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Net FM Algo Town.
2: Brought to you by
3: Melwa Box Bar වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
4: අලුත්කම මතුගම පාරට විනාඩි 5යි. ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22. Prime Lands.
5: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත්ිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්න BYD කරුසරු.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117738388 මතන්න.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
11: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
13: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
14: විජයකුරක්කන්
15: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
16: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
17: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
18: මෑන්හට්ටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
16: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
17: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
18: 69 දී හදටත් යනවා.
17: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
16: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
19: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
1: Net FM Algo Town.

0: Good morning. උදේ 7යි විනාඩි 10යි. අද ෆ්‍රයිඩේ අපි තොන්දරාම වෙලා ඉන්න ඇල්ගෝ ටවුන් අරගෙන. ජෝරිගල්ට් හටිනුව.
1: මොකක්? ජෝරිග ගානේ.
0: ජෝරිගල්ට්.
1: ජෝරිගල්ට්.
0: ජෝරිගල්ට්.
1: ඒ කියන්නේ
0: හංගේරියන් වලින් good morning කියන්නේ නේද? ඔයගලන්ට ඉතින් මං නැති දවසට ඒක නැහැනේ. මං කොහොම හරි එන දවසට එකක්
2: වාරයක්. කොයි කොයි රටකට ගිහිල්ලා එනවද නේද?
0: අනිවාර්යෙන්. උදේනම ට්‍රිප් එකක් අරගෙන යනවා.
2: හරි. ඔය අහලා තියෙනවද? යේමනේ ගැන.
0: යව්.
2: යේමනේ ඉපදිච්ච මොහමඩ් අවාද් කියන මනුස්සයා 1960 ගණන් වලදී එනවා සෞදියට.
0: රයිට්.
2: සෞදිය ඒ දවස්වල ඔළුව උස්සමින් හිටපු කාලේ. සෞදි අරාබිය කියලා මේ එකක් ලෝකේ දැනගනිමින් හිටපු තෙල් හම් වෙලා අපි ඊයේ කිව්වනේ ඔපෙක් සංවිධානය ගැන. ඒකට සම්බන්ධ වෙලා මේ වෙන සමාගම් කොල්ල කාගෙන ගිය සල්ලි ඒගොල්ලන්ගේ රටට අරගෙන සෞදිය ඔළුව උස්සමින් හිටපු කාලේ මේ මොහමඩ් අවාද් ඇවිල්ලා එහෙ ඉදිකිරීම් සමාගම පටන්
0: ගන්නවා.
2: මේ සමාගම කොච්චර නැගලා යනවද කියනවනම් මක්කාසා මදීනා කියන ඉස්ලාම් සුද්ධෝ නගරවල විශාල ඉදිකිරීම් හම් වෙන්න මේ සමාගමට.
0: රයිට්.
2: ඉතින් අවසානයේදී මේ

0: ඔල්ලෝ සෞදි රජපවුලේ මේ ඉතාමත් කුළුපඟ මිත්‍රයින් බවට පත් වෙනවා. දැන් යේමනය අමතකයි මේගොල්ලෝ සෞදි රටේ මිනිස්සු බවට පත් වෙනවා. හැබැයි මේ මිනිස්සයා 1967 දී ගුවන් අනතුරකින් මිය යනවා. එයාගේ පුතාට අවුරුදු 10යි. හැබැයි මේ තාත්තට භාර්යාව විශාල ප්‍රමාණයකින් ළමයි 50ක් විතර ඉන්නවා. ඒ ඒ ඒ විදිහ. ඒ රටවල විදිහේමනේ. ඉතින් ඇත්තටම 1967 වෙනකන් මේ මිනිස්සයා ජීවත් වෙලා තියෙනවා. ගුවන් නතරකින් මිය ගිය නැත්තම් නේද 50ක් එක්ක ජීවත් වෙලා තියෙනවා කොහොම හරි.
1: ඒක පුළුවන් කියන්නේ.
0: ඔව් පුළුවන්. ඔය ඉඳලා තියෙන හොඳට.
1: ඕගොල්ලන්ට එක්කෙනෙක් මේ
0: ඉදිකිරීම සමාගමක අයිතිකාරයෙක් ඉඳලා.
2: ඔව් ඕලක් නැහැ.
0: ඔව් ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් බිල්ඩින් අදාළ දෙන්න පුළුවන්.
2: දෙන්න පුළුවන්.
0: ඉතින් කොහොම හරි 1967 ගුවන් නතරකින් මෙයා මිය යනවා. ඉතින් දරුවන් අතර විශාල ධනස්කන්ධයක් බෙදිලා යනවා. එතකොට මේ අතර ඉන්නව අවුරුදු 10ක දරුවේ. මෙයාටත් ලොකු සල්ලි ප්‍රමාණයක් හම්බ වෙනවා. මෙයා හැබැයි ආගමට ඉතාමත් නැඹුරු එක්කෙනෙක්. හැබැයි අර ඒ දවසල තිබිච්ච සල්ලියම මේවා හින්දා මෙයාට යම්කිසි ආකාරයක අධ්‍යාපනයකුත් ලැබෙනවා. ඉංග්‍රීසි භාෂා හැකියාවත් ලැබෙනවා. සලාෆි වහබි ආගමික පරිසරය මෙයාව ආකර්ෂණය කරගන්න. මෙහෙම ගිහිල්ලා මේ අවසානයේදී 1979 වෙනකොට සෝවියට් සංගමය, එතකොට සමාජවාදී සෝවියට් දේශනෙ තිබ්බේ, ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අල්ලපු වැටේ තිබිච්ච අෆ්ගනිස්තානය ආක්‍රමණය කරනවා. මොකද ඒගොල්ලෝ කියනවා ස්ථාන් කියන ඒවා ඔක්කොම ඒගොල්ලන්ට අයිති කියලා. බලුකිස්තාන්, කජකිස්තාන්, කිර්කිස්තාන්, අෆ්ගනිස්තාන්, තජිකිස්තාන්, ඔය ඔක්කොම මේ ඒ ස්ථාන මේ රුසියාවට අයිති කියලා හිතලා අෆ්ගනිස්තානය මේගොල්ලෝ ආක්‍රමණය කරනවා. එතකොට දැන් 1967 දිනේ මේක පොඩි කොළුවා. 79 වෙනකොට ගජ ඉලන්දාරියානේ ආගමික පරිසරයක හිටියේ. මෙයා යනවා අෆ්ගනිස්තානයට. මොකද අෆ්ගනිස්තානය කියන්නේ ඒ වෙනකොට කලින් බෞද්ධ රටක්. අපි දන්නවා මේ බාමියන් බුදු පිළිම ලෝකයේ තිබිච්ච විශාලතම බුදු පිළිම, යුනෙස්කෝ ලෝක උරුමයන් විදිහට තිබුණේ. ඉතින් ඒක පෞකාලීනව මේ මුස්ලිම් ඉස්ලාමීය රටක් බවට පත් වෙනවා. මේ රුසියාවෙන් අෆ්ගනිස්තානය බේරගන්න මේ සෞදියේ ඉපදිච්ච මේ කොළු ගැටයා එහෙට යනවා. ගිහාම එතකොටත් මේ තමන්ගේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්නවා. ආගමික ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්නවා. මොකද වෙන රටක කියලා තමන්ගේ රට ආක්‍රමණය කරනකොට අපිත් එහෙමනේ. අපි කැරලි කීයක් ගැහුවද මේ. ඉතින් මේගොල් මෙයා මේ සෞදි ඉපදුනාට මේක ඉස්ලාම් රටක් හින්දා ගිහිල්ලා මේ අයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ අයට අවි ආයුධ සහ අනිකුත් සියලු පහසුකම් සපයනවා වෙන කවුරුවත් නෙමෙයි, ඇමරිකාව. මොකද රුසියාවනේ ආක්‍රමණය කරේ. ඉතින් CIA සංවිධානය හරහා මේ ආයුධ සන්නද්ධ කණ්ඩායමට විශාල අවි තොගයක් සපයනවා. මේගොල්ලෝ රුසියානුවන්ට එරෙහිව ඇමරිකාවේ සල්ලි වලින් සටන් කරනවා. සටන් කරගෙන ගිහිල්ලා 1980 ගණන් වෙනකොට රුසියාව අෆ්ගනිස්තානයේ දාලා යනවා. දාලා ගියන් පස්සේ ඇමරිකාව ඇවිල්ලා සෞදි අරාබියත් එක්ක හමුදා කඳවුරු පිහිටවන්න පටන් ගන්නවා. එතකොට තමන් උපන් සෞදි අරාබියට මේ ඇමරිකන් ආධාර මත වැඩුණු අර කැරලි කණ්ඩායම ඇතුළු මේ පුද්ගලයා ඇතුළු කණ්ඩායම රුසියාව පැත්තකින් තියලා ඇමරිකාවට විරුද්ධව කැරලි ගහන්න පටන් ගන්නවා. මේ ගෙහිල්ල කොච්චර ගියාද කියනවනම් අද දවස කවද්ද?
1: අද 11 වෙනිදා.
0: මොන මාසෙද?
1: සැප්තැම්බර් 11.
0: ගණන් කරගෙන ආවොත් මොන මාසෙද?
2: 9 වෙනි මාසෙ.
0: 9/11. අපි කාටත් මතක ඉලක්කම් දෙකක්. අද තමයි ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට මේ කොල්ල ඇතුළු පිරිස විශාලම ප්‍රහාරයක් එල්ල කරන්නේ. ඔන්න ඔසාමා බින් ලාඩන්ගේ උපත. ඉතින් ඇමරිකාව සල්ලි දීලා වවපු වඩපු ඒ කණ්ඩායම රුසියාවට එරෙහිව සරන් කරලා ඉවරුණාන් පස්සේ නිකන් ඉන්න බෑ නේ. ඒගොල්ලන්ටත් වැඩක් තියෙන්න බෑනේ. මොකද ඒ ඔසාමා බින් ලාඩන් නැතුරු පිරිස දැඩිව කියනවා සියලු අරාබි සහ සියලු ඉස්ලාම් රටවල් වලින් ඇමරිකන් හමුදා ඉවත් වෙන්න ඕනි කියලා. ඉවත් වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා අදටත් ඉවත් වෙලා නැහැ. ඔවුන් සටන් කරන අවසානයේදී 2300 ගානක් පැය කීපයක් ඇතුළත මිය ගිය ලෝකයේ විශාල කම්පනයක් ඇති කරපු කවදාවත් හිතුවේ නැහැ ගුවන් යාන බෝම්බ විදිහට පාවිච්චි කරයි කියලා. බෝම්බ ගුවන් යාන ඇතුළේ පාවිච්චි කරාට ඉතින් ලෝකයේ හිතුවේවත් නැති මොහොතක මේ විශාල ප්‍රහාරයක් ඇති කරලා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 9 වෙනි මාසේ 11 වෙනිදා 9/11 ප්‍රහාරයට අදට හරියටම අවුරුදු 25යි. ඉතින් ඒ මියගිය අහිංසක මිනිස්සුන් අපි මතක් කරන ගමන්ම මෙහෙම මේ ට්වින් ටවර්ස් වලට අචි පළවෙනි පාරට නෙමෙයි මේ ඔය බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණේ 1996 දී. ඒකේ කාපාක් එකේ බෝම්බයක් පුරවනවා ත්‍රස්තවාදීන් විසින්. ඒ පුරවලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකද බ්ලේස්මන්ට් එක අඩි මීට 447ක් උසයි. මේ තට්ටු 110ක් තියෙනවා යටටත් ඒ තරම් විතර
2: තියෙනවා.
0: ඔව්. ඉතින් ඒගොල්ලන්ගේ කාපාක් එකේ බෝම්බයක් පුපුරෝලා එක ටවර් එකක් අනිත් ටවර් එක මතර කඩා වැටෙන්න සලස්සලා ඒ දෙක විනාශ කරන්න උත්සාහයක් ගත්තා. 1968 තමයි ලෝක වෙළඳ මධ්‍යස්ථානය හදන්න පටන් ගන්න. 1976 වෙනකොට ඒක හදලා 73 වෙනකොට කොහෙද හදලා ඉවර වෙනවා. ඉතින් හැබැයි ඒ ප්‍රහාරය සාර්ථක වෙන්නේ නැහැ. 1000 ගානක් තුවාල වෙනවා. 6 දෙනෙක් මිය යනවා. කෙසේ වෙතත් 9.11 ප්‍රහාරය මේ සාර්ථක වෙනවා. අදට අවුරුදු 25ක්. අද ඒ ගොඩනැගිලි දෙක නැහැ. හැබැයි ඒගොල්ලෝ තාක්ෂණය මත අද වගේ දවස්වල ඒ ගොඩනැගිලි දෙක නිරූපණය කරනවා තාක්ෂණයේ ආලෝක කදම්බ වලින්. ඉතින් කෙසේ වෙතත් ලෝකේ මං හිතන්නේ වෙනත් පැත්තකට හරවපු සිද්ධියක්. ඇමරිකාවේද අෆ්ගනිස්තානයේද ඉරානයේද ඉරාකයේද කියලා අදාළ නැහැ. මැරෙන්නේ මිනිස්සු. ඒවට ෆන් කරන්නේ ලොක්කෝ. ඉතින් ඒක තමයි අවසානයේ ඇත්ත කතන්දරේ. සමහර ලාට ලෝකයේ අනිත් ඇඟවල වෙච්ච ප්‍රහාරත් හිතන්න නැතුව අපිම බිහි කරපු කෙනාටම එල්ල කරව ප්‍රහාර වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් හිතේ තියාගෙන ලෝකේ මිනිස්සු පිළිබඳව මීට වඩා හිතන දවසක් දිනයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අදත් නිව්යෝක් ටවුන් එක ගැන කියාගෙන පටන් ගන්නෙ මේ ඇල්ගෝ ටවුන්.

0: FM 95.8 Net FM Divainapura.
1: උදේ 7යි විනාඩි 23යි දැන්.
2: එන්න එන්න.
3: ෂා, පාරටම එනවා කෑමවල සුවඳ.
2: රසත් එහෙම තමයි.
3: ඔව් ඉතින්. ඔයාගේ කෑම හැමදාම රසයිනේ. මොකක්දනේ ඔයාගේ රහස?
2: මම හැමදාම ගන්නේ Fortune Oil නේ.
3: ඉතින් මොකද්ද වෙනස?
2: ක්වොලිටි එකම තමයි. අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් Fortune Oil නේ.
3: ඇත්තම තමයි.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0.114700550.
6: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
7: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: අලුත් තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2787-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි, වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි, අලුත්ගම සංචාරක පාර අධිසය ළඟින්ම ඉඩමම 18 සිට අමතන්න 13:22 Prime Lands.
10: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
11: අම්ම සල්ලි දාන්නද?
10: ඔව් සල්ලි දාන්න.
11: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්ම කන්නාඩි වෙන්න.
10: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
12: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න.
13: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
14: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
0: FM 95 FM 94.8 Net FM.

0: උදේ 7යි විනාඩි 30යි අල්ගටාම වෙලාව
1: Good morning.
0: Good morning.
1: අපි කලින් good morning කිව්වේ නේද? අරක කියලා අපිට අමතක
2: වුණා. අපි අපේ භාෂාවෙන් මේ කියන්න බෑනේ. එක එක භාෂාවලින් කියලා හරියන.
0: අපි
2: මව් භාෂාවෙන් කියන්න බෑනේ good morning කියලා නේද?
1: මව් භාෂාවෙන් කියන්නේ good morning කියලා. උදේට මම මූණ තම්බෙච්ච ගමන්
0: ඒක තියෙනවා. ඔව්. සුබ උදෑසනක්
2: කියන්න. නෑ අපි එහෙම කියන්නේ නෑ අපි morning කියන්නේ.
1: Morning.
0: Morning.
2: අපි කියනකන් දන්නේ නැහැ morning කියලා කවුරු.
0: We know it's the morning කියන හරියටට.
2: නෑ නෑ ගොඩක් කරලා morning. ඒ දැන් අර දැන් අපි කියනකම් අනිත් කෙනා දන්නේ නැහැ මේ මෝර්නින් කියලා
1: මෝර්නින්
2: කියලා මෝර්නින් නේද කියලා මට නම් එහෙම ගම අහනවා ගුඩ් මෝර්නින් කිව්වොත් ගුඩ් මෝර්නින් කියලා මෝර්නින් කිව්වොත් හා ෂුවර්
1: මෝර්නින්
2: අලු ෂුවර්
0: හරි ඉතින් අපි අද ඇල්ගොටාමේ ඔයාට මතක් කරන්න පටන් ගන්න ලිස්ට් එකක් තියෙනවා කොහෙන්ද පටන් ගන්න
1: අපි යන් එහෙනම්
2: කැලණිය පැත්තට යන්න
0: කැලණිය පැත්තට යන්න
2: අන්න ඒකනේ තොප්පොල්ලෝ ඉන්න පැත්තට යන්න ඕනි ඉස්සෙල්ලම
1: ඒ පැත්තෙන් තමයි වැඩ
2: බලන්නේ කැලණි කියන්නේ කල්යාණි ලංකාවේ තියෙන ලස්සනම ප්‍රදේශය
1: ප්‍රදේශය
2: ඈ හරි මොනවද නැත්තේ කියන්නකො
1: මොනවද නැත්තේ ඒ පැත්තට ගියොත් දැන් වයර තියෙනවා
0: ප්‍රදේශය නම් ලස්සනයි කොල්ලෝ ගැන තමයි පොඩි ප්‍රශ්න
2: ඇයි ප්‍රශ්නේ මොකද්ද
1: එහෙම ප්‍රශ්නයක් නැහැ
0: කමක් නැහැ ඒ පැති කියන වයර නම් හොඳයි
2: හැබැයි ඔව් ඔව්
1: කොල්ලෝ තමයි ඒ පැත්තේ ඉන්නේ වයර් හදන්නේ
2: ඒ හදන්නේ ඒ පැත්තේ ඉන්න කොල්ලෝ තමයි
1: කොල්ලෝ සෙට් එක තමයි හරි ඉතින් මේ කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් ගැන තමයි අපි ඔයාලට උදේම මතක් කරන්නේ මොකද ඔයාගේ ආරක්ෂාව කියන කාරණාව සෑහෙන්න වැදගත් මේ වෙලාවේ මේ දැන් අපේ ගෙවල් වල ඉන්න තාත්තලා නේ තමන්ගේ දරුවන්ව පාසලට දාගෙන සමහරට බිරිඳ ගෙදර ඉන්නවා වෙන්න පුළුවන් කෙලින්ම වැඩට යන වෙලාව වෙලාව අපිව යන ගමන් අහගෙන ඉන්නවා වෙන්න පුළුවන් යන්න ලෑස්ති වෙන ගමන් අහගෙන ඉන්නවා වෙන්න පුළුවන් ඔයා ගෙදරින් එළියට බහින්නේ ඔයාගේ ආදරණීයන්ගේ ආරක්ෂාව 100%ක් සහතිකයි තහවුරුයි කියලා හිතාගෙනනේ ඒක ඇත්ත ඔයා ඒ වෙනුවෙන් ගන්න පුළුවන් හැම පියවරක්ම අරගෙන තියෙනවා භෞතිකව අපිට පේන්න එන්න පුළුවන් ඕනම අවදානමකට මූණ දෙන්න පුළුවන් විදිහට අවශ්‍ය වටපිටාව ඔයා සකස් කරලා දීලා තියෙනවා වගකීම් සහගත සැමියෙක් නැත්තම් තාත්තා කෙනෙක් විදිහට හැබැයි ඔයාට පේන්නේ නැති ඔයා හිතන්නේ නැති තැනක අවදානමක් තියෙනවා ඒ තමයි ওই ගෙදර බිත්ති ඇතුලෙන් යන වයරින් එක
2: ඒ කියන්නේ ඇහැට කවදාවත් පියවි ඇහැට දකින්න බැරි
1: දකින්න
2: ඒ කියන්නේ ඒක හදිසියත් ඔයාගේ පියවි ඇහැට පේනවා නම් ඉක්මනටම මේ ඇස් දොස්තර මහත්මයෙක් හම් වෙනවා
1: ඔව් නේ එහෙනම් තව ප්‍රශ්නයක්
2: ඔව් ඒක වෙනම ප්‍රශ්නයක් ඔව් වයර් මාරු කරන්න යම මොනවා කරන්න ඒ කියන්නේ ඔයාගේ මොකක් හරි සර්කිට් එකේ පොඩි වයර් මාරු ඉල්ලක්
1: වෙලා තියෙනවා ඉතින් වයර් මාරු කරගන්න එපා ඒ වයර් මාරු වෙන කතාව ඇතුලේ ලොකු අවදානමක් තියෙනවා අපි දන්නවා මේ ගොඩක් වෙලාවට මේ වයරින් එක ගැන හිතන්නේ ඇත්තට මේකයි අපි කිව්වේ ගොඩක් වෙලාවට වා හිතලා සෑහෙන්න වියදම් කරලා ගෙදර ආරක්ෂා වෙනුවෙන් ආදරණීයන්ගේ ආරක්ෂා වෙනුවෙන් ලොකු ආයෝජන කරනවා මේ වෙලාවේ CCTV කැමරා දාලා ඇති තාප්පේ තව ටිකක් උස්සලා ඇති ගේට්ටුව ලොකුවට ගහලා ඇති ජනෙල් දොරවල් ටික හොඳට දාලා ඇති ඇලාම් සිස්ටම් දාලා ඇති නේ ඊට පස්සේ අර ඇතුලෙන් ජනල් ඇතුලෙන් ඩ්‍රිල් එක ඒකත් ගහලා ඇති ඔක්කොම කරලා ඇති කරන්න පුළුවන්
2: හැම දෙයක්ම මේ දැන් බලන්න ආරක්ෂාවෙන් කොච්චරද අපි ලස්සන ඉන්න හොඳම ගෘහ නිර්මාණ ශිල්පියාට කියලා ගේ හදා ගන්නවා ලස්සන ගයක් හදනවා ඊට පස්සේ ලස්සන ලෑන්ඩ්ස්කේපින් හදනවා ඊට පස්සේ අපි ඒ ගෙදරට වඩා උසින් ගහ ගන්නවා
1: තාප්පයක්.
2: ඒකදී අපිට පේන්නේ නැහැ ඒකයි. අයි ඈතට ගිහිල්ලා බලන්න යනකොට ගේදියා තාප්පේනේ වදින්නේ. තාප්පෙන් එළියේ ඉඳන් හරියට බලන්න පුළුවන් ගේ පේන්නේ නැහැ තාප්පේ තමයි පේන්නේ. ඉතින් අපිට ඒක අපි ඒකට මුකුත් කියන්නේ නැහැ. ඉතින් ඒකට ආරක්ෂාවටනේ කළා තියෙන්නේ. හැබැයි නිකන් හිතන්න දැන් කොළඹ නගරයේ අර ගෝඨාභය මහත්තයා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්තුමා වෙලා ඉන්නකොට ආයේ අමාත්‍යංශ ලේකම් වෙලා ඉන්නකොට ඉස්සෙල්ලාම කොළඹ නගරේ ලස්සන කරනකොට කරේ තාප්ප කඩලා දාන එකනේ.
1: ඔව්.
2: නේද? තාප්ප කැඩුවම කොච්චර නගරයක් ලස්සන වුණාද
1: නේ.
2: ඉතින් ඒකෙන්ද මේ තමන්ගේ සිතුවිලි කියන තාප්පත් ඒ වගේ තමයි. ආගේ හැදුවම වයර් පේන්නේ නැිනේ කාටවත් උන්නේ. මොකක් හරි ඔයක මොන හරි පොය කැලරියක් අමුල්ලා දාමු. අර ලස්සන ඔක්කොම ඉවරයි ඉතින් තප්පර ගානකින්.
1: ඔව්. අන්න ඒ නිසයි කියන්නේ මේ දැන් ප්ලග් සොකට් එකත් මාරු කරනවානේ. අර ඉස්සර තිබ්බ රවුම් එක වෙනුවට ස්කෝපින් එහෙම ගෙන්නල එහෙම දාලා ඒව ඔක්කොම අවුලක් නැව කර ගන්නවා. හැබැයි මේ වයර් එකනවා හිතන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ එහෙම වෙන්න එපා. කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එක දාන්න කියලා ඔයා ගෙදර වයරින් කරනවා නම් අලුතෙන්ම ගයක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එක දාන්න. ගිනි රකවරණේ ජාතික සුරක්ෂිතකරණේ තමයි කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් කියලා කියන්නේ. ඉතින් හිතලා බලලා හොඳට ගන්න ඕන තීරණයක්.
0: රයිට්.
1: මොකද මේ ගින්නක් ඇතිවීම සාමාන්‍යයි.
0: ඔව්.
1: පරිපතවල ප්‍රශ්න නිසා, දෝෂ නිසා එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒ ගින්න පැතිරෙන්නේ නැහැ. ඔයා දාලා තියෙන්නේ අපි මේ කියපු පර්පල් වය එක. නම් බලලම ගන්න. මොකද මේ දම්පාටින්ම තියනවා ඔයා ගන්න ලේසි.
2: ඒ කියන්නේ ඒ වාර ඇවිල්ලෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ අපි තුන්දෙනා වැස් දෙකට දැක්කනේ.
0: ඔව්.
2: ඒ කියන්නේ ඇයි ඇවිලෙනවා. ඔක්සිජන් තියෙනවා නම් තාපය තියෙනවා නම් ඉතින් ඕක ආයේ පන්තියේ විද්‍යාව ඉගෙන ගත්තාම එකට තේරෙනවා නෑ ඇවිලෙනවා කියලා. හැබැයි ඇවිලිලා පොඩි දුරක්වත් යන්නේ නැහැ. මේකේ තියෙන තාක්ෂණයත් එක්ක ගින්න පැතිරෙන්නේ
0: නැහැ.
2: මොනවා හරි එකක් වෙලා ගින්න කටගත්ත කියන්නකෝ. මේ හැබැයි ඒ වයර් එක දැන් අපි දැකලා තියෙනවානේ වයර් එකේ තියෙන රබර් එයා මේවා හින්දා ඇවිලීගෙන ඇවිලීගෙන ඇවිලීගෙන අර වෙඩි නූල් ඇවිලීගෙන යනවා වගේ.
1: ඔව් යනවා නිසා.
2: රජින්න කරලේ මේ එහෙම ඇවිලීගෙන ඇවිලීගෙන යනවානේ වයර්. අපි ඔය සමහර ලයිට් කණු වල දාලා තියෙන ඒවත් දැකලා තියෙනවා. සමහර ලකුණක් ගිහ පටාස් ගිහ ගාලා ඉලායක වගේ ඇවිලීගෙන යනවා. ඉතින් ගෙවල් ඇතුලෙත් ඕක වෙන්න පුළුවන්. කොන්ඩියුට් බට ඇතුලෙත් ඕක වෙන්න පුළුවන්. හැබැයි කැලණි වයවල ඔය දම්පාට වයර්ගයේ තියෙන විශේෂත්වය තමයි එහෙම ඇවිලිලා යන්න බැරි විදිහට තමයි හදලා තියෙන්නේ.
1: අනිවාර්යයෙන්.
2: ගින්නේ ගමන කෙටි.
1: කෙටි. ඒකින්ද බය වෙන්න ඕනේ නැහැ. ගෙදර අයගේ ආදරණීයන්ගේ ආරක්ෂාව ගැන හිතන කෙනෙක් නම් ඔයා අදම අපි කියපු විදිහට පර්පල් වයකම හොයාගන්න කියලා උන් අපි මතක් කරනවා.
0: ඕකේ. හරි. අචි දන්නවද?
1: මාස්ලෝගේ
0: හයි. ඔව් අචි දන්නේ නැති දෙයක් නැහැ. චි දන්නව ගොඩක් දේවල්.
1: ඔයා කියනේවා දන්නවා.
0: දන්නානේ.
2: මම නම් ඉතින් ඔයා කිව්ව දෙයක් තමයි ඉතින්.
1: ඔව්. ආහුල ගත්ත දෙයක් තමයි.
2: ඔව්.
1: හරි මොකද්ද දැන් කියන්නේ?
0: මාස්ලෝගේ හයරාකි එක දන්නවනේ.
1: ආ ඔව්. අවශ්‍යතා මේ නේ අර තියෙන යාගේ.
0: අපිට අවශ්‍යතා පිරමීඩයක්. ඔව්. ඒකේ අටම හරි කියන්නේ වැදගත්ම. බර වැඩිම අපි තියන්න ඕන අපේ මේ න්‍යූට්‍රිෂන් කියන පැත්තට.
1: එතන ඉන්නේ පටන් ගන්න ඕන.
0: එතන ඉන්නේ පටන් ගන්න. එතන න්‍යූට්‍රිෂන් කියන එක පටන් ගන්න අපේ පොඩි කාලේ නම්.
1: ඔව්.
0: හරිද දැන් දැන්
2: ඉතින් අත්‍යවශ්‍ය සංගතක.
0: ඔව්. කියන්නේ දැන් පොඩි කාලේනේ අපිට එක එක විටමින් දෙනවා. එක එක එන්නත් දෙනවා. ඒ කියන්නේ අපේ ඇඟ හැදෙන්න පටන් ගන්න පොඩි කාලේනේ.
1: ඒතර
0: පොඩි කාලේ අපිට අවශ්‍ය පෝෂණය වැටුනේ නැත්නම් ලොකු වෙනකොට ඒක ප්‍රශ්නයක් වෙනවා.
1: අනිවාර්යයෙන්ම ඒක නිසා ඔව් ඒක නිසා තමයි අපි කියන්නේ ඔයගේ පොඩට අපි මේ කියන්නේ අවුරුදු 5ට අඩු
0: ඔය
1: ගෙදර ඉන්න පොඩට ඇංක පීඩියා ප්‍රෝ දෙන්න කියලා මොකද යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථයන් රසක් යාගේ වර්ධනයට ඒ වයසේදී ඕනේ වෙනවා
0: ඒක
1: ඒ වයසේදී දුන්නේ නැත්නම්
0: රයිට්
1: ඒකේ ප්‍රශ්න මතුවෙන්නේ එයා ටික ටික ලොකු වෙද්දි
0: ඒක
1: යාගේ මානසික ක්‍රියාකාරීත්වයට වෙන්න පුළුවන් ඊට පස්සේ ප්‍රතිශක්තිකරණයට වෙන්න පුළුවන්
0: ඊට
1: පස්සේ ශාරීරික වර්ධනයකට වෙන්න පුළුවන් ආහාර ජීර්ණය කරගන්න එකට වෙන්න පුළුවන්
0: දෘෂ්ටියට
1: පෙනීමට වෙන්න පුළුවන් මේ හැම දෙයකම මේක බලපානවා ඒ නිසා තමයි අපි කියන්නේ ඇංක පීඩියා ප්‍රෝ වගේ පොඩ්ඩට දෙන්න කියලා හැබැයි ඒක දෙන්න ඕනේ යාට නිසි වයසේදී නිසි පෝෂණය ලැබෙන විදිහට අපි මේ කියන්නේ අවුරුදු 5ට අඩු පොඩ්ඩෝ ඉන්න
0: වැඩිහිටියන්ට
1: අම්මලා තාත්තලාට
0: ඕකේ හරි ඊට පස්සේ ඔය පොඩ්ඩෝ ගැන පවුලේ අනිත් අය ගැන හිතන නැත්නම් තමන්ගේ අනාගතය ගැන හිතන ඔය ඔක්කොම දාන දෙයක් තමයි FD එකක් කියලා කියන්නේ
1: FD එකක් නේ
0: අපි හැමෝම FD එකක් දානවානේ හැබැයි FD එකක් දාද්දී අපි හරි තැන හරි විශ්වාසවන්ත තැනක් හොයාගන්න ඕනේ
1: මොකද
0: ඔය අවුරුදු ගාණක් ඉතුරු කරලා මේ හම්බ කරන සල්ලි ටිකනේ අපි එක තැනකට එකතු කරලා දාන්නේ. එතකොට ඒකට කොච්චර වටිනකමක් දෙනවද? ඒ වගේම ඒ ඒක ආයෝට ආරක්ෂිතව ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඉතින් ඒ වගේ තැනක් තමයි CDB කියලා කියන්නේ.
1: ඔව්, ඒ කියන්නේ ඔයා CDB එකට ගිහිල්ලා මේ ස්ථාවර තැන්පතුවක් දාද්දී ඔයාලට 15%ක පොලි අනුපාතයක් ලැබෙනවා.
0: ඔව්.
1: ඒ වගේම තමයි මේ මූල්‍ය මේ දැන් මේ විශ්වාසනීයත්වය කියන කාරණාව. ඊළඟට අපි හිතන්න ඕනේ ඒකනේ. ඉතින් CDB කියලා කියන්නේ මූල්‍ය ශේෂ්ත්‍රයේ අවුරුදු 30ක් නැත්නම් දශක 3ක වඩා වැඩි කාලයක් කටයුතු කරන ආයතනයක්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මතක් කරන්න ඕනේ ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර
0: සිවන
1: විශාලතම මූල්‍ය සමාගම තමයි CDB කියලා කියන්නේ. ඉතින් බය නැතෝ යන්න. ගිහිල්ලා වට පුළුවන්කම තියෙනවා අගේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න. වැඩි විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් දෙන්න 0117388 නම්බරයකට 0117388 කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙනම ඒ විශ්වාසයත් එක්ක ඔයාට පුළුවන් යන්න CDB එකට ගිහිල්ලා වගේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න.
0: ඕකේ. අද ෆ්‍රයිඩේ නේ සිකුරාදා. අද හවස් වෙද්දී අපි දන්නවා ඔයාට තෙල් වලින් කරන්න වැඩ ගොඩක් එනවා කියලා.
1: අනිවාර්යෙන්. මොකද මේ අද අපේ DJ night එක එහෙමත් තියෙනවා.
0: Yes.
1: ඒක හින්දා මේ
0: ඉස්සරහට මතක් කරන්නම් එමෙට.
1: ඔව්. ඉස්සරහට කොහොමද වැඩේ වෙන්නේ කියලා මතක් කරන්නම් මේ තෙලෙන් වැඩ ගොඩක් වාර තියෙයි අද හවස් වෙද්දී.
0: ඔව්.
1: මොකද මේ Friday එක කියන්නේ fun day එක, හෙට holiday එක,
0: Saturday.
1: ඉතින් තෙල් ඕනේ වෙනවා.
0: හැබැයි
1: මෙහෙමයි. තෙල් මේ වැඩි වෙන්නත් බෑ.
0: ඔව්.
1: තෙල් නැති වෙන්නත් බෑ.
0: නැති වෙන්නත් බෑ.
1: නියම පදමට තියෙන්න ඕන.
0: Yes.
1: එහෙමනම් ඔයා නියම branded oil එකක් තමයි මිලදී ගන්න ඕන. ඒ branded oil එක තමයි 2026 අවුරුද්දේ super brand එක දිනාගත්තු Fortune oil කියලා කියන්නේ.
0: Okay.
1: ඔයාට ආයේ Fortune oil බෝතලයක් ගත්තට පස්සේ ඕන කරන හැම විස්තරේම තියෙනවා. manufacture date එක තියෙනවා කවද්ද හැදුවේ කියලා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් තියෙනවා මේ expire date එක.
0: Okay.
1: ඒ වගේම තමයි ingredients ටික මොනවද කියලා තියෙනවා. කොහෙද හැදුවේ කියලා තියෙනවා. කවද contact කරගන්න ඕනේ කියලා තියෙන ප්‍රශ්නයක් වුණා.
0: Okay.
1: ඒ හැමදේම හරිම විනිවිද විදිහට ඔයාට පැහැදිලිව දක්වලා තියෙනවා. ඉතින් coconut oil වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොල් තෙල්. ඊට පස්සේ sunflower oil වෙන්න පුළුවන්. cooking oil වෙන්න පුළුවන්. ඒ වගේම තමයි corn oil වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් දැන් ඔයාට පුළුවන්කම තියෙනවා. fortune oil එකෙන් මිලදී ගන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Ude Hatai Vinadi Hatalis Hatarai Dan
2: පොල් ගාල මහන්සිද පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද වෙහෙසකර ජීවිතෙන් අත්මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිත කර පහසුව වාසියත් විඳින්න ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුවෙන් වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
3: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාර්ික රුපියල් 26000 සිට David Pierce e-mobility vetting.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි
6: කවුද කැමැති එක වෙන්න බිස්නස් කරන අපේ එකම බලාපොරොත්තුව මේ රේස් එකෙන් දිනන්න. ඒකට ඉතින් බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නෙ. නඩත්තු අඩුයි. තෙල් කරනවා ඉහළයි. සුව පහසුව උපරිමයි. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 අමතන්න. බිස්නස් එකේ රේස් එකට ටාටා සුපර් එස් 1.
7: Leasing poli adu kali ai thamath wahaniyak ganne nathi LB leasing wetin liyapadinchi kala nokala oonaema wahaneekata waddima leasing mudala aduma poliyata dan mama tanna 0.112 200 200
8: parampara gananawak api upawa bala ganbowa eha meha nupenna pittiyak athule thibunu ape naamaya usas tattwaya upa ubi jeevithaye taram vishwas kala denen dina thakshanaya aarakshawa ihala nangwamin pramithiya sahathika kala gini rakawarane jaathika surakshita karanaya kalani fine shield purple wire dan
9: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මත අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 ප්‍රයිම් ලෑන්ස්
10: පුතේ කන්නාඩි අමතක වෙලානේ
11: අම්ම සල්ලි දාන්නද
10: ඔව් සල්ලි දාන්න
11: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්ම කන්නාඩි වෙන්න
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
11: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
9: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදමම තන්න
12: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
13: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0.112 125 125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
0: FM 95 FM 94.8 Net FM

0: දෙහතයි විනාඩි පනහයි ඇල්ගොටවුම වෙලාව
1: හරි 911 වල තමයි අපි මේ ඉන්නේ. 911 කියන්නේ ටිකක් අර දවස මතක් වෙච්ච ගමන් හරි අසුබ කාරණාවක්නේ.
0: ඔව්.
1: මේ ඇමරිකාවටත් ඒ විදිහටම ඒක මතක හිටිනවා. අදටත් ඒගොල්ලෝ ඒක ඉහලින් සමරනවා. ලෝකෙ මේ ටෙරරිසම් කියන වචනේ ගැන තිබ්බ අර්ථ දැක්වීම ගොඩාක් වෙනස් වෙච්ච දවසක් තමයි අද දවස. කවුද ටෙරරිස්ට්ලා කවුද නැත්තේ කියලා තීරණය කරපු දවසක් තමයි අද දවස. ඉතින් එහෙම දවසක තමයි අපි මේ ඉන්නේ. කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ ටවුන් එකෙන් අපි ඉස්සරහටත් ඒව ඔයාලට දැනුවත් කරන්නම්. මොකද මාර මේ කොන්ස්පිරසීස් කියලා කියන්නේ අපි ඔය කුමන්ත්‍රණකාරී මේ කතා ගොඩාක් මේ වටේට ගෙතිලා තියෙන සිද්ධියක් තමයි මේ 9/11 ප්‍රහාරය කියලා කියන්නේ. හරි. ඒක එහෙමම තියෙද්දී
0: ඕකේ
1: අපි යනවා මේ අනිත් පැත්තට. ඒ තමයි මේ ලංකාවට.
0: ලංකාව.
1: ඇමරිකාවනේ අනිත් පැත්ත ලංකාව ඉන්නේ. දැන් අපි එනවා මේ ඔය 9/11 ඇටෑක් එකේ තිබ්බ ලොකුම බාධාව තමයි ඇමරිකන් ආර්ථිකයට සිද්ධ වෙච්ච හානිය.
0: ඔව්.
1: ට්වින් ටවර් එකටනේ මේක කියලා වැදුනේ.
0: ඔව්.
1: ඉතින් මේ ආර්ථිකය කියලා කියන්නේ අන්න ඒ වගේ මේ තීරණාත්මක සාධකයක් ලෝකේ ඕනම රටකට.
2: ওই වෙලාවේ ගුවන් යානයක් ඇවිල්ලා වදින්න පුළුවන්ද දන්නේ
1: නැහැ. ආර්ථිකය
2: ගැන කාරණේට.
1: ඔව්. ඔයාගේ ආර්ථිකයටත් එහෙමයි. ඇවිල්ලා ඕන වෙලාවක ඕන දෙයක් වදින්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි වඩ මතක් කරන්නේ ඔයා දැන් මේ වෙනකොට බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ බිස්නස් එක ඔයා එක්ස්පෑන්ඩ් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ලොකු කරලා ගන්න. මේක සුළු පරිමාණ ව්‍යාපාරයක ඉඳලා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට හොඳ වාහනයක් තියෙන්න ඕන ප්‍රවාහන කටයුතු වල. ඔයාගේ බඩු ටික හෙට මෙහෙට ගෙනියන්න. ඒක එළවලු වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, මාළු වෙන්න පුළුවන්, වෙන ඕනම ඩිස්ට්‍රිබියුෂන් එකක් වෙන්න පුළුවන්. ඔයාට ගැලපෙනම වාහනේ තමයි ඩීමෝ බට්ටා කියලා කියන්නේ. මොකද ලංකාවේ අපිත් එක්ක අවුරුදු 20ක් පුරාවට හිටපු නමක් වාහනයක් බ්‍රෑන්ඩ් එකක් තමයි ඩීමෝ බට්ටා කියන්නේ. අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක ඔයාට තාමත් පුළුවන්කම තියෙනවා අලුතෙන්ම බට්ටෙක් මිලදී ගන්න. කෝල් එකක් දෙන්න 1388 නම්බර එකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගෙන ඩීමෝ බට්ට ගැන ඩීමෝ බට් එක අරගෙන ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න.
0: රයිට්. ඊට පස්සේ අචි අපි හැමතිස්සෙම මතක් කරනවා ආට ජීවත් වෙන්න තෝරගන්න පරිසරය. තැන ප්ලේස් එක හරිම වැදගත්. එතකොට මේ වටපිටාව බලන්න ඕන ඔයාගේ මේ වැඩවලට පහසු තැනක්ද කියලා බලන්න ඕනේ. ඒ ඔක්කොම බලලා ඔයාලට ප්‍රයිම් ගෲප් එකකින් ප්‍රයිම් ලෑන්ඩ්ස්ලා අරගෙන එනවා. මොකද්ද?
1: එලීට් එන්ක්ලේව්.
0: හරියටම හරි.
1: තමයි ප්‍රොජෙක්ට් එකේ නම. තියෙන්නේ වැලිපැන්නේ. හරිද? අලුත්ගම මතුගම පාරට බොහෝම ආසන්නව දැන් ඔන්න බිම් කොටස් තියෙනවා 96ක් වා වෙනුවෙන් වෙන් වෙලා. ඉඩම් කොටසක් රුපියල් ලක්ෂ 18 ඉදලා වට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉස්සෙල්ලම 75ක් ඉතුරු කරලා
0: වාර
1: 125ක් ගෙවන්න පුළුවන් හැකියාව
0: තියෙනවා.
1: 125ක් ගෙවන්න ඉතුරු 175 ඔයාට මාස 24ක් පුරා පොලි රහිතව පහසුවෙන් හිමින් සැරේ ගෙවාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් බොහොම නිදහසේ සුඛෝභෝගීව තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන් තැනක් තමයි මේ අපි කියන එලීට් එන්ක්ලේව් කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 13/22.
0: හරි. අපි ඊට පස්සේ ආට ඩ්‍රීම්ස් ගැන කතා කරනවානේ. කොහොමද ආගේ ඩ්‍රීම්ස් වලට යන්නේ? ඒවට ඉන්වෙස්ට් කරන්නේ කොහොමද? ඉතින් ආගේ එක ඩ්‍රීම් එකෙන් තමයි වාහනයක් ගන්න. හරිද? එතකොට වාහනයක් ගනිද්දී අපි බලන්න ඕනේ ඔයාට ගැළපෙන වාහනයක්ද? ඔයාගේ ඉකොනොමියකට ගැළපෙනවද? ඒ වගේම තමයි ඔයාගේ කාබන් ෆුට්ප්‍රින්ට් කියලා තියෙන, කියන්නේ ලෝකෙට හානියක් නැති වාහනයක්. ඉතින් ඒකට තමයි ඔයාට කියන්නේ BYD එකක් ගන්න කියලා. BYD එකෙත් C-Line 5 එකට තමයි මම ඇත්තටම ආසම.
1: ඔව්, ඒ කියන්නේ මේ C-Line 5 කියලා කියන්නේ plug-in hybrid එකක්. දැන් ඔයාට full electric වාහනයක් වෙනුවට hybrid එකක් වා හොයන කෙනෙක් නම්
0: right.
1: ඔයාට ගැලපෙනම වාහනේ තමයි BYD C-Line 5 කියලා කියන්නේ. මොකද මේකේ මේ ඉන්ධන භාවිතා කරන්නේ alternate current එකක් හදලා ඔයාගේ battery එක charge කරන්න විතරයි.
0: right.
1: එතකොට වාහනේ කෙලින්ම drive වෙන්නේ ඔයාගේ battery එකම තමයි. ඒ කියන්නේ BYD blade battery එකකින්ම තමයි වාහනේ drive කරන්නේ. ඒකෙන් ඔයාට බය වෙන්න කිසිම හේතුවක්
0: නැහැ.
1: අගල් 8.8 තිරයක් තියෙනවා. මේ තිරය හරහා ඔයාට මුළු වාහනේම පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. 360 view cameras තියෙනවා. එයා බෑග්ස් 7ක් තියෙනවා. ලෝක ප්‍රකට බ්ලේඩ් බැටරියක විශ්වාසය තියෙනවා. ඒ වගේමයි V2L function එක තියෙනවා. ඔයා පවුලේ කට්ටියත් එක්ක ඔය කැම්පින් වගේ වැඩකට යනවා නම් එළියට යනවා නම් ඔයාගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වාහනේ හරහා කෙලින්ම පවර් එක අරගෙන ඕන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ V2L function එකත් එක්ක. ඉතින් මේ වගේ තව functions, features ගණනාවක් එක්ක තමයි අපි මේ කියපු C-Line 5 එකේ ඉන්නේ. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 01212125125 නම්බරයකට.
0: ඕකේ. ඊට පස්සේ ඔයාට මතක් කරනවා කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකත් එක්ක එකතු වෙන්න පුළුවන් කියලා. ඒක කොහොමද දන්නවද?
1: කොහොමද? මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න. 01127777087 01127777087 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක ගැන වැඩි විස්තර දැනගෙන එයාලගේ වගාවන් වල ඔයාගේ මූල්‍යමය ආයෝජනය කරන්න. ඔයාලට පස්සේ පුළුවන් ඉහළ ප්‍රතිලාභ දිනා ගන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම.
3: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
4: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13:88 අමතන්න.
5: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
6: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
9: හිරුසාල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසේ දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසාල්. පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසබත්වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරුසාල් නාඩු, කීරි සම්බා, සම්බා, කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
10: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 0112200.
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
12: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
13: කොල්ල කෙල්ල කොට

0: ත්‍රයි මණ්ඩලය
1: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
3: FM 95 FM 94.8 Net FM
4: උදේ 8:02 දැන්

0: කරන සත්‍ය ඔබ වෙතගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය ඇත්නියෝ සමග මම කේසර. දෙහිවල සිරිසඟබෝ ප්‍රදේශයේ නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. නෙට් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් මහතා පැවසුවේ, දෙහිවල පොලිස් ස්ථානය සහ ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන අංශය මගින් එම විමර්ශන සිදු කරන බවයි. අදාළ නිවසට එල්ල වූ එම අත්බෝම්බ ප්‍රහාරයෙන් නිවසේ සිටි අවුරුදු 11ක් සහ අවුරුදු 17ක් වයසැති ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එහිදී එම ළමුන් දෙදෙනාගේ පියාද බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර බවයි පොලිසිය පැවසුවේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු අංජු නැමැත්තාගේ පාර්ශවයෙන් එම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. මීළඟ නෙට් නිවුස් පෙරවරු නවයට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, NET FM.

0: උදේ 8 විනාඩි 11යි අල්ගොටාවේ වෙලාව. හරිද?
1: හරි.
0: වෙලාව හරිද?
2: ඔයා හරි කියනවනේ ඉතින් හරි දිවා ගන්න ඔරලෝසු තින්නේ.
1: ඔයාටනේ අපි වෙලාව කියන්නේ ඔක්කොම බාර
2: දීලා. ඔක්කොම බාර දීලා
0: දැන් මං නිකන් හරි කිව්වොත් වෙලාව 12යි කියලා.
1: ඒත් ඉතින් අපිට හරි කියලා ගන්න ඕනේ.
2: පස්සේ ඉතින් විවිධ මේ
0: ප්‍රශ්න
2: වලට මුණ දීලා වෙලාව වැරදි කියලා අපි කියන්න පුළුවන් ඊට පස්සේ.
1: ඔව්.
0: හරි.
1: දැන් මේ 9/11 ඔක තමයි දවස. ඔක තමයි කතාව අද දවසේ.
2: අද ලෝක මාධ්‍යෙත් මේ මම මේ බැලුවේ සියලුම ඉතින් ඇත්තනේ ඉතින් අවුරුදු 25ක් සපිරෙනවානේ.
1: ඔව්. ඈ? ඔව් අවුරුදු 25ක් සපුරනවා. ඇත්තටම මේ ඒ වගේම තමයි මේක ඇයි මේ විදිහට මේ ලෝක මාධ්‍ය හැමෝම වගේ මේ අපිට එල්ල වෙච්ච ප්‍රහාරයක් නොවුනට අපි හැමෝම මේක ගැන හරි බුදුම විදිහට කතා කරනවා. ඒකට හේතුව තමයි මේ ඇමරිකානු එක්සත් ජනපද ඉතිහාසයේ ගත්තට පස්සේ ලෝකයේ ඉදිරියේ අවමානයට පත් වෙච්ච අවස්ථාවන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඇමරිකානු ආරක්ෂක සේවාවන් CIA එක වෙන්න පුළුවන් FBI එක වෙන්න පුළුවන් විශේෂයෙන්ම CIA එක ලෝකයේ ඉදිරියේ මේ අවමානයට

0: පත්‍ර වෙච්ච සිදුවීම් තියෙන්නේ දෙකයි. හරිද? වෙන වෙන අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි මුළු ලෝකෙම කතාබහට ලක් වුණු අවස්ථා තියෙන්නේ එකයි. එක අවස්ථාවක් තමයි ජෝන් F. කෙනඩි ජනාධිපතිතුමාව ඝාතනය
1: කිරීම.
0: ඒක වුණේ කොහොමද?
1: අදටත් ඒ ගැන විවිධ කතන්දර තියෙනවා
0: නේද? ඔව්. ඒ වගේම තමයි ඊළඟට මේ 9/11 ප්‍රහාරය. ඇමරිකාවේ ගුවන් කලාපයේට අර ලොකු එයාබස් වගේ ලොකු මගී යානානේ මේ ඉන්නේ. බෝයින් යානානේ ඇවිල්ලා කොහොමද ගැටෙනකන් දැනගෙන හිටියේ නැත්තේ? නිව්යෝක් වගේ වඩාත් කාර්යබහුල, ඒ වගේම තමයි ලොකු ආරක්ෂාවක් තියෙන ලෝක බලවතාගේ ප්‍රධාන නගරයට තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. අර කියනවානේ එක්තරා මොහොතකදී මේ ඇමරිකානුවන් මේ වෙන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව තමන්ගේ රූපහානි නාලිකා දිහා බලාගෙන හිටියා කියලා. ඒක සිදුවිය නොහැකි මට්ටමේ දෙයක් විදිහට තමයි ඒගොල්ලෝ සලකගෙන හිටියේ. හැබැයි ඒක සිද්ධ වුණා. ඒ සිද්ධ වීමත් එක්ක ලෝකේ පුරා අපි දන්නවා මේ කොන්ස්පිරසිස් නැත්තම් යම් යම් මේ කුමන්ත්‍රණකාරී අදහස් කිහිපයක් මේ ඉහළට එන්න පටන් ගත්තා. ඒ තමයි මේ අර ජෝන් F. කෙනඩි ජනාධිපතිතුමාව ඝාතනය වුණානේ. ඒ අවස්ථාවෙත් කියපු දේ තමයි මේක මේ ඇතුලෙන් පොඩි තල්ලුවක් නැතුව නැත්තම් ඇමරිකානු ඔව් රජයේ හරි ඒ අපි ගමුකෝ CIA එක හරි FBI එක හරි මේ පාර්ශවවල මැදිහත්වීමක් නැතුව මේ දේ සිද්ධ වෙන්න විදිහක් නැහැ කියලා. මේ තරම් අපේ ආරක්ෂකංශ දුර්වල වෙන්න විදිහක් නැහැ. ඔන්න ඔය සැකය එදා ආපු ඒ සැකය ඒ විදිහටම 2001 මේ ඇති වෙච්ච 9/11 ප්‍රහාරයත් එක්ක ලෝකයට නැවත ආවා.
1: ඒ සැකය ඇති කරන්න ප්‍රධාන හේතුව වුණේ චිත්‍රපටයක් බව දන්නවද? ඒ තමයි ෆැරන්හයිට් 9.11 කියලා මයිකල් මූව අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටිය. කවුරු හරි ඉන්නවද මම හිතන්නේ YouTube එකෙන් දැන් ෆුල් ෆිල්ම් එක තියෙනවා. අරන් බලන්න. ඔහු ඒ චිත්‍රපටිය මේ කෑන් සම්මාන උල්ලේ 2004 or 2005 විශිෂ්ටම විදේශ භාෂා චිත්‍රපටිය බවට පත් වෙනවා. ඒක චිත්‍රපටියක් වුණාට ඒක කිසිම නළුවෙක් රඟපාන්නේ හෝ ඒ කියන්නේ නළුවෙක් හෝ නිලියෙක් රඟපාන්නේ නැහැ. ඒකේ තියෙන්නේ සැබෑ දර්ශන. ඒකේ රඟපාන ජෝර්ජ් W. බුෂ් ඇත්තම ජෝර්ජ් W. බුෂ්
0: බුෂ්ම තමයි.
1: ඔව්. එතකොට ඒ කාලේ හිටිය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කොලින් පාවෙල්. ඒ කොලින් පාවෙල්ම තමයි. වෙන එකක් තියා මේ අධ්‍යක්ෂකවරයාත් මේ චිත්‍රපටිය රඟපානවා. ඉතින් ඒක රඟපාපු චිත්‍රපටියක් නෙමේ. මේක කාලයක් තිස්සේ ඇමරිකානු දත්ත රූප චිත්‍රපටි කෑලි එකතු කරලා මුව ලස්සනට පෙන්නනවා මේ 9.11 මේ පිටිපස්සේ ඇමරිකාවේ ආරක්ෂක අංශ සහ මේ ඇමරිකානු ජනාධිපතිවරයා මේක දැනන් හිටියා කියලා. මේ ගහනවා කියලා දැනන් හිටියට මෙච්චර ගහයි කියලා බුෂ්ට හිතුන් නැද්ද දන්නේ
0: නැහැ.
1: ඔව්. ඉතින් රූපරාමුත් එක්ක මේ චිත්‍රපටිය බලන්න ෆැරන්හයිට් 9.11 කියන මේ චිත්‍රපටිය බලන්න ඒකේ පැහැදිලිවම කියන්නේ බුෂ් පවුල සහ සෞදි අරාබියාත් එක්ක තිබිච්ච සම්බන්ධතා. එතකොට රටක මේ ජනාධිපතිවරණය කිට්ටු වෙනකොට ජනතාව භීතියට පත් කරලා කොහොමද ඡන්ද ගන්නෙ? වෙන වෙන රටවලත් ඕන තරම් ඒ වගේ සාධක තියෙනවානේ.
0: උදාහරණ.
1: ඔව් උදාහරණ තියෙනවානේ. ඊට පස්සේ සිද්ධ වෙච්ච උදාහරණ. ඉතින් ඒක බලන්න මේක ඔහු පැහැදිලිවම ඒකේ ලස්සනම දේ තමයි චිත්‍රපටිය ඉවර වෙන්නේ ඇමරිකානු පාර්ලිමේන්තුව ගාවට මුව යනවා මයික් එකක් අරගෙන කැමරාවත් ඔන් කරගෙන. කියන්නේ ඉතින් මේ ඇමරිකාවේ කවුරුත් දන්න චරිතයක්. ඔහු ගිහිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අහන්නේ මේක අර මේ ප්‍රහාරයේ ගල්ෆ් ඕ එකත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා. එතන වෙච්ච මුදල් ගනුදෙනුත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා. ඒ පාර්ලිමේන්තු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරා හයි මයිකල් කියලා තමයි කතා කරන්නේ. එච්චරට ඔහු හඳුරනවා. ඔහු අහන්නේ එක ප්‍රශ්නයයි. ඔබේ කවුද ගල්ෆ් යුද්ධයට ගියේ කියලා.
0: ගියේ කියලා.
1: එතන ඉන්න බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අහන ඔබේ පවුලේ කවුද ගල්ෆ් යුද්ධයට ගියේ කියලා. ඔවුන් නිරුත්තර වෙනවා. ඉතින් අපේ පාර්ලිමේන්තුවක් ගාවට ගියත් ඔච්චර
0: තමයි. ඔව් ඇත්තටම මේ 9/11 ප්‍රහාරය කියන්නේ ලොකු මේ මීඩියා කැම්පේන් එකක්. නැත්තම් ලොකු ප්‍රොපගැන්ඩා එකක් බවට පත් කරගන්නවා ඇමරිකාව විසින්. ඒ නිසාම තමයි මේ සැකය එල්ල වෙන්නේ. මොකද ලෝකේ ත්‍රස්තවාදීන් කියන්නේ කවුද කියන එක ගැන ලොකු ලොකු අර්ථකථන නිර්වචන ඉන්න පටන් ගන්න ඕකෙන් පස්සේ. මේගොල්ලෝ තමයි ත්‍රස්තවාදීන්. මේගොල්ලෝ තමයි ත්‍රස්තවාදීන් නොවෙන්නේ කියන එක.
2: ඒකට සංකල්පයක් තියෙනවා ජී මේ සෙකියුරිටයිසේෂන් කියලා. ආරක්ෂිත හරණය.
0: ඒ
2: කියන්නේ ඊට කලින් ටෙරරිසම් කියන එක මේ කවුරුත් ගණන් ගත්තේ නැහැ. ඇමරිකාවට ගැහුවාම ටෙරරිසම්
1: තමයි ත්‍රස්තවාදී කියන එක ආවේ.
0: අන්න ත්‍රස්තවාදී කියන වචනේ ලෝකයට එනවා. ඊට පස්සේ තමයි ඔය සදාම් හුසේන්ලා වෙන්න පුළුවන්
1: බින් ලාඩන්ලා
0: ඉරාකයව බින් ලාඩන්ලා වෙන්න පුළුවන් ඉරාකේට මාස් ඩිස්ට්‍රක්ෂන් වෙපන් තියනවා කියන කතාව එහෙම ලෝකයට එන්නේ ඉතින් මේ ගැන තියෙනවා මේ ලස්සන ඩොකියුමෙන්ටරි එකක් නිෂ්පාදනය කරපු ඒකේ නම තමයි මේ ටර්නින් පොයින්ට් ජෙනරේෂන් 911 කියලා කියන්නේ මේකේ පෙන්වන්නේනවා මේ ඔය ප්‍රහාරය සිද්ධ වෙන කාලේදී පොඩි ළමයි හිටියනේ සාමාන්‍යයෙන් ඔය අවුරුදු 10 12 15 ටීන් ඒජ් එකට වගේ
1: ඒ කාලේ පොඩි ළමයි. ඔව්.
0: ඒ දරුව බොහෝ දෙනෙක් පසු කාලීනව ඊට අවුරුදු 10ක් හෝ 20කට පස්සේ මේ වෙනකොට ඇමරිකානු හමුදාවට නැත්නම් ඕනම ආරක්ෂක අංශයකට එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ එදා ඒ ඇතිවෙච්ච කම්පණය ඊට පස්සේ ගොඩනගපු මාධ්‍ය මෙහෙයුම් එකේ දැකපු දේවල් මෙන්න ත්‍රස්තවාදීන් මෙන්න අපිට විරුද්ධව කටයුතු කරන අය මෙන්න අපේ හමුදාව යනවා ඇෆ්ගනිස්තානයට මෙන්න අපේ හමුදාව යනවා ඉරාකයට අපිත් යන්න ඕනේ කියලා යාපු අර ගැම්ම තරුණ දරුවෝනේ මේව දැක්කේ ඒ ගැම්ම නිසා එදා ඒ හිටපු තරුණ පරම්පරාවේ ගොඩ දෙනෙක් අද වෙනකොට නැවතිලා තියෙන ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශවල ඉතින් ඒ තරුණයෝ සහ මැදි වයස්වල පුද්ගලයෝ පවා ඉන්නවා. ඒගොල්ලෝ විසින් තමයි මේ ඩොකියුමෙන්ටරි එකේ කතා කරන්නේ. ඒගොල්ලෝ කියනවා අපි හිතපු දේ සහ අපි අන්තිමට මැද පෙරදිගට ගිහිල්ලා මුහුණ දුන්නු තත්ත්වයන් ගැන ලොකු කතාබහක් තියෙනවා මේ මූවි එක පුරාවටම ඩොකියුමෙන්ටරිස් පුරාවටම. ඉතින් හරි ලස්සනයි. පුළුවන් නම් හොයාගෙන බලන්න. මොකද මේ 1979 දී ජිමි කාටර් ජනාධිපතිතුමාගේ කාලේදී තමයි ඔපරේෂන් සයික්ලෝන් කියලා මෙහෙයුමක් CIA සංවිධානය මේ ක්‍රියාත්මක කරන්නේ. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 690,000 විතර මේ ඔපරේෂන් එක වෙනුවෙන් වෙන් කරනවා. අද වෙනකන් ලෝකේ වැඩිම මුදලක් පිරිවැයක් දරපු රහසිගත මෙහෙයුම තමයි මේක. මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්න වෙන කාටවත් නෙමෙයි. අර මේ උදේ නුවා කිව්වා වගේ සෝවියට් සංගමයට විරුද්ධව සටන් වදින යම් ආකාරයක ඇෆ්ගනිස්තානු ගරිල්ලා කණ්ඩායමකට. ඒ ගරිල්ලා කණ්ඩායම තමයි පසු කාලීනව අල්-කයිඩා එක බවට පත් වෙන්නේ. අවසානයේදී ඒ අල්-කයිඩා එක හොයාගෙන තමයි ඇමරිකාව 2001න් පස්සේ ඇෆ්ගනිස්තානයට යන්නේ. ඒ ගිය ඇමරිකාව තමයි ඊට අවුරුදු 20කට පස්සේ 2022 ජෝ බයිඩන් ජනාධිපතිතුමාගේ කාලේ ඇෆ්ගනිස්තානය දාලා ආයේ ඇමරිකාවට
2: එන්නේ.
0: ඔව්. ඉතින් කොමාරි බිල්ලාන්ව ඝාතනය කරා. හැබැයි ලෝකයේ ත්‍රස්තවාදය කියන එක තවමත් ක්‍රියාත්මකයි. ඒ පිටිපස්සෙත් මේ විදිහට CIA සංවිධානයේ මුදල් එහෙම වෙනවා කියලා මුළු ලෝකෙම දන්න රහස.
1: ඔව් මට නම් හිතෙන්නේ අර ඒ මේ කාගවත් න්‍යාය පත්‍ර වෙනුවෙන් සියදිවි නසා ගන්න. ඒගොල්ලෝ සියදිවි නසා ගන්න ආගමික අරමුණු වෙනුවෙන්නේ ස්වර්ගය යන්න හරි කන්‍යාව ලබා ගන්න හරි එහෙම කියලානේ. ඒගොල්ලෝ කොච්චර පවුද නේද?
0: ඔව් නේ. ඒකනේ.
1: වෙන අයගේ න්‍යාය පත්‍ර වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරන්නේ
0: කොහොම
1: ඇන්දිල්ලක්ද නේ?
0: ඔය ලයින් එකේ යනකම් අවුලක් නැහැ. බිලාන්ට් උනේ ඒක. ලයින් එක පොඩ්ඩක් එමේ වුණාට පස්සේ කොල්ලට ඉතින් ඒකට වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේ තමයි ලෝකේ පුරා ඉන්න ඔය දැන් අපි දන්නවා ISIS ගත්තත් සෑහෙන ත්‍රස්තවාදී නායකයන්ව ඝාතනය කරා. හැබැයි මේ සංවිධාන තාමත් කන්ටිනියු වෙනවා. කොහෙන්ද සල්ලි එන්නේ? කොහොමද මේව ක්‍රියාත්මක වෙන්නේ?
1: අර කඳුකරේ ඉන්න මිනිස්සු කොහොමද නිකම් මේ මේ මේ මොනවද තනකොළ ගහක්වත් නැහැ සමහර තැන්වල. කොහොමද ජීවත් වෙන්නේ? කාලා බීලා ඉන්නේ.
0: මේ
1: තුවක්කු ගන්න එක කෙසේ වේද?
0: ඔව්.
1: අඳුම ගන්න ජීවිතය රැක ගන්න වතුර ටිකක් හොයාගන්න.
0: ඔය ඔක්කොම ඉතින් ප්‍රශ්නාර්ථ විදිහට තියෙනවා. කවුරු හරි සල්ලි දෙනවා ඇති.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: උදේ 8 විනාඩි 25යි දැන්.
4: රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: විෂන්කයා නවතම ශාකාව අම්බලගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාශ මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලගොඩ. අමතන්න 076-544-1518.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: සේවයේ නියුතු රාජ්‍ය සේවක ඔබට වගේම විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112-125-125 අමතන්න. BYD කරුසරු.
8: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 11 කදුරුවෙල දුම්රිය ස්ථානයේ ඉදිරිපිට SLT Mobitel Fiber. Real Fiber, Real Performance.
9: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට. අමතන්න 13:22 Prime Lands.
10: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
11: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
12: මෙල්වා බොක්ස් බාරවල නම, ගණකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
13: මෙල්වා එක, ලංකාවේ එක. අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
0: FM 95.8 Net FM දිවයිනපුරා.
14: Net FM Algo Town.

0: උදේ 8යි විනාඩි 32යි අල්ගෝ ටවුම් වේ වෙලාව. හරිද අපි තාම මේ 80ේ ෆොටෝ හද හද ඉන්නවා.
1: මෙතන මේ වර්තමානයේ කොච්චර දේවල් තියෙනවද අපිට
0: කරන්න.
2: දැන් මේ 80ේ ෆොටෝ හදන්න කියලා මොකද්ද දැන් වෙලා තියෙන්නේ?
0: පොඩි කන්ස්පිරසි එකක් ඇවිල්ලා තියෙනවා.
2: ප්‍රශ්නයල්ලු නේද?
0: මේ සමාජ වාන්දි තින් දන්නවද මෙහෙමයි. එකක් කරන්න පටන් ගන්න කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ඒක පස්සේ කරන කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ ඒක දැක්කහම ඒකට අර මුඛද්දේකට ඒකට විරුද්ධ වෙන්න කැමති කට්ටියක් ඉන්නවා. ඉතින් දැන් කට්ටියක් විරුද්ධ වෙලා ඉන්නවා. මේ ඔගොල්ලෝ දන්නවද ඔගොල්ලෝ ජෙනරේට් කරන එක ෆොටෝ එකකින් කොච්චර එන්වයරන්මන්ටල් පොලියුෂන් එක පාරිසරික හානි කරනවද කියලා. ඔව්.
1: සර්වර් ස්කූල් කරන්න.
2: පාරිසරික
1: බලය කොච්චර යනවද?
0: ඔව්.
1: ඇත්තක් තියෙනවා ඒක ඉතින්.
0: ඇත්තකුත් තියෙනවා.
1: හැබැයි ඔගේ මෙහෙමයි දැන් අර අර හිස්ටරි රිපීටඩ් self කියන කාරණේ විලාසිතා වලටත් අදාළයිනේ.
2: ඔව්.
1: දැන් කාලෙන් කාලට පැරණි විලාසිතා එනවා. අර මේ නිකන් දේ දුන්න වගේ තියෙන ජැකට් එක. ඒක හැම කෙනාටම අඳන්නේ ඒකනේ ඒගොල්ලෝ.
2: ඔව් නේ.
1: මේ
2: ඒක
1: ඇත්තට ඩෙනිම් ජැකට් එක.
2: ඔව්.
1: ඕකනේ ඇඳුම් දෙකයි තියෙන්නේ උන්ට හරි අනේ
2: මන්ද. අසු ආව් හරි කට්ටි හිතගෙන එල්ලා වයි වර්ණයි
1: කියලා. ඇඳුම් දෙකයි තියෙන්නේ.
0: ඒකිනුවා මේ කට්ටිය කියනවා මේ බනින්න එපා මේ ට්‍රෙන්ඩ් එකට මේ you only live once. ඒ කියන්නේ මේක මේ සතුටක් පොඩි සතුටක්
1: වෙන එක නෙවෙයි කියන්නේ. මම කියන්නේ කවුරු හරි ඔය ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ට පුළුවන් ආය ට්‍රෙන්ඩ් එක ගේන්න.
0: ඒ ඇඳුම විතරක්
1: අඳින්න.
0: ඔව් අන්න එතකොට නම් ඔන්න පරිසරයට හොඳ මේ හොඳක් වෙන්න පුළුවන්.
2: ඔව් මේ අර එහෙම තියෙනවා නේ. يعني හැම දෙයකම මේ
1: ඉතින් දැන් කවුරු හරි දැන් මේක අහන් ඉඳලා අඩේ මරු අයිඩියා එක කියලා හිතලා වැඩේ පටන් ගත්තොත් අනිවාර්යෙන් මේ අපිට ෂෙඩියුල් එකක් එන්න අපි ඒක ප්‍රචාරය ලබන්න
2: සාරේ බලන්න
1: අපි අදහස් ඇඩියට
0: රයිට්.
1: මොකද අපි එහෙම කරපු මේ පහුගිය දවස්වල ගියා එහෙම ටී-ෂර්ට් එකක් ලංකාව පුරා සෑහෙන ප්‍රචලිත වුණා. මේ ඒවා අපි කියන්න බෑනේ අපි කරපු දේවල් නේ.
2: නුවයිට් එකේ ඇදගෙන එහෙම හිටියා.
1: ඈ
2: ඒක නුවයිට් එකේ ඇදගෙන එහෙම හිටියා ඒක.
1: ඔව් ඇඳගෙන හිටියා සහ මේ ඒක හැමතැනම විකිනෙන්න ගත්තා. ඒක වෙන වෙන අය කියන්නේ අපි ඒක අරගෙන ගින හැබැයි ෆැෂන් එක අපි තමයි net fm තමයි එළියට දැම්මේ. අර පත්‍රවල මේ print කරපු t-shirt එක ඒක ඇත්තටම අපේ පත්‍ර මල්ලි 20 වෙනි සංවස්තරයට තමයි අපි එළි දැක්කුවේ. අපේ staff එක තමයි ඒක ඉස්සෙල්ලා වැන්දේ. ඉතින් ඒක ඊට පස්සේ ඇත්තටම දැකලා අපෙන් විමසන්න ගත්තා. ඒ මොඩල් එක මේ දෙන්න ගත්තා. අපි කියන්න ඕනේ ඒක හැදුව නිර්මාණ ශිල්පී අපේ තරංගානානක්කාරගේ මහත්තයා. එයා විලාසිතා ඩිසයින් කරන කෙනෙක්, print කරන කෙනෙක්. ඉතින් ඒ කියන්න බෑනේ, ඒක අනුරුත්වේ දෙන්න බෑනේ. එයා තමයි ඒක ඩිසයින් කරේ. ඉතින් ඒක ඊට පස්සේ සාරි වලටත් ආවනේ, මේවා print කරලා ආවනේ. ඉතින් ඒ අපි මුල කරපු විලාසිතාව.
2: විලාසිතාවක්
1: නෝ. net fm ක එහෙම හදපු විලාසිතාව ඕන තරම් තියෙනවා. ඔය එකක්.
2: එකක්. ඉතින්
1: ඒ අවුරුදු 7කට විතර කලින් නේද?
2: ඔව් නේ.
1: 7කට විතර කලින්.
2: ඔව්. අවුරුදු 7ක් විතර වෙනවා. ඉතින් ඔන්න දැන් ඊළඟට වාර මතක් කරන්න යන්නේ ඒ වගේම මේ branded දෙයක් ගැන.
0: Yes.
2: ඒ වගේම මේ ලංකාවේ විලාසිතා හදපු තැනක් ගැන. ඔය විලාසිතා ගිවම ඇඳුම් පැළඳුම් වල විතරක්
0: නෙමෙයි
2: විලාසිතා තියෙන්නේ.
0: අනිවාර්යයෙන්.
2: ගෘහ භාණ්ඩ වල තියෙනවා.
0: ඔව්.
2: ගේ ඇතුලේ තියෙන ෆර්නිචර්ස් වල මේ විලාසිතාවන් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ විලාසිතා හදපු තැනක් තමයි දම්රෝ එක කියලා කියන්නේ. 1986 ඉඳලා අද වෙනකන් අවුරුදු 40ක් පුරාවට අපිත් එක්ක ඉන්න නමක් දම්රෝ කියන්නේ.
0: ඒ
2: වගේම තමයි ලංකාවේ ගෘහ භාණ්ඩ ශාස්ත්‍රයේ අංක 1 බ්‍රෑන්ඩ් එක තමයි දම්රෝ කියන්නේ. හැබැයි ඔයාට දම්රෝ එකට ගියොත් ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණත් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? ඉතින් මතක් කරන්න ඕන දැන් ඔයා ගෙදරට හොයනවා නම් ඔය සෝෆා සෙට් එක. ඔයාට සෝෆා මාදිලි ගණනාවක් තියෙනවා. ඊට පස්සේ ඔයා හොයනවා නම් ඔයාගේ නිදන කාමරයට ගැලපෙන විදිහට සෙටප් එකක්. මුළු සෙටප් එකම ඔයාට, يعني නිදන කාමර කට්ටලයක්ම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතනින් වැඩේ නවතින්නේ නැහැ. ඔයා ඔෆිස් එකක් එහෙම ටිකක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් දැනටත් ඔයාට තියෙන ඔෆිස් එකක් ඔයා අප්ග්‍රේඩ් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාට ගැලපෙන ඔෆිස් වෙයාස් විවිධ තීම්ස් වලින් තේමාවන් වලින් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: ඒකත් විලාසිතාවක් තමයි.
2: ඒකත් විලාසිතාවක්. හරිද? ඒ තීම් එක, ඒ කලර්ස්, ඒ ඔක්කොම විලාසිතාවන්. අන්න ඒකයි කිව්වේ මේ ලංකාවේ විලාසිතා හදපු තැනක් තමයි දම්රෝ කියලා කියන්නේ. තාමත් අවුරුදු 40කට පස්සෙත් ඔන්න දම්රෝ අපිත් එක්ක ඉන්න ඒ විලාසිතාවන් ඒ විදිහටම අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් ඔෆිස් එක හැදුවා, ගේ අප්ඩේට් කරගත්ත, ඔක්කොම ටික හරි හිතන්න ඔයාට දැන් පොඩි රස්නයක් වගේ තියෙනවා කියලා ඒසී එකක් ඕනේ කියලා අන්න ඒසී එකත් ඔයාට දම්රෝයගෙන්ම ගන්න පුළුවන් හැකියාව තියෙනවා Samsung Panasonic Innovex වගේ world brands වලින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ඒසී එක අරගෙන යන්න මේ හැමදේම ඔයාට හම්බෙන එකම තැන තමයි දම්රෝ කියලා කියන්නේ දම්රෝ ප්‍රදර්ශනාගාර තියෙනවා 160ක් විතර ඒ වගේම තමයි දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා මේ වෙනකොට ලංකාව පුරාම මේ ඕන තැනකින් ඔයාට මේ අපි කියපු දේවල් ගන්න පුළුවන් ගිහිල්ලා බලන්න discount එහෙමත් හම්බ වෙනවා සමහර තැන්වල ඔයාට double warranties හම්බ වෙනවා සමහර තැන්වල ඔයාට පොලියක් රහිතව ගෙවාගෙන යන්න ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා
0: හරි ඒක නිසා දම්රෝයකට යන්න ඔයා disappoint වෙන්නේ නැහැ ඔයාගේ අවශ්‍යතා ඔක්කොටම ඔයාට ඔප්ෂන් එකක් අනිවාර්යෙන් දම්රෝයකින් හම්බ වෙනවා හරි ඊට පස්සේ ඔයාට මතක් කරනවා දැන් මේ වෙලාවේ අපි වහනවා ඇතිනේ රජයේ සේවකයෙක් වේවා නැත්නම් ප්‍රයිවට් සෙක්ටර් එකේ සේවකයෙක් වේවා විශ්‍රාම ගිහිල්ලා විශ්‍රාම සුවයෙන් ගෙදරට වෙලා ඉන්නවා හරිද දැන් මන් දන්න කීප දෙනෙකුත් ඉන්නවා
2: ගෙදරට වෙලා
0: විශ්‍රාම සුවයෙන් ටිකක් පාරක් වෙනකන් නිදාගෙන එහෙම ඉන්නවා
2: එහෙම තමයි දැන් අවුරුදු ගාණක් නේ තමන්ගේ රට වෙනුවෙන් සෑහෙන්න මහන්සිලා වැඩ කරපු මිනිස්සුනේ. ඒගොල්ලන්ගේ ඒ අප්‍රතිහත ධෛර්යය නිසා තමයි මේ විදියට රටවල් හැදිලා ගොඩනැගිලා තියෙන්නේ. ඊට පස්සේ ජීවිත එක්තරා කාල සීමාවක් එනවා. ඒගොල්ලෝ නිවි සැනසෙල්ලේ ඉන්න ඕන. එහෙම ඉද්දි අර මේ ලක්ෂරි කියන එක නැත්තම් Tamanටම කියලා වාහනයක් එහෙම අරගෙන පොඩි රවුමක් එහෙම ගහන්න බලාපොරොත්තුවක් තියනවනේ දෙන්න දෙමහල්ලෝ විශ්‍රාම යනවා කියන්නේ වයසට යනව නෙමෙයි ඈ එහෙම කට්ටිය හිතන් ඉන්නවා දැන් වයසයි මෙතනින් එහාට මුකුත් බෑ අපි වැඩි හිටියෝ එහෙම කතා නෑ
0: එහෙම එකක් නෑ එන්ජොයි කරන්න පුළුවන්
2: එන්ජොයි කරන්න ඕනේ එන්ජොයි කරන්න කියන්නේ නෝනයි මහත්තයයි කට්ටිය එකතු වෙලා පුතාලා දුවලා මුණුබුරා මිනි බිරියෝ ඔක්කොම දාගෙන නිකන් හිතන්නකො ට්‍රිප් එකක් එහෙම යන වැඩේ කොහොමද
0: කියලා සමහරලාට දුවලා පුතාලා ලල මුණුබුරු මිනි බිරිය දාගෙන යනවා සමහර ආචිල සිල්ලා
2: ඔව් එහෙම ඕන තරම් වෙනවා ඒ දුවල පුතාල බයිපාස් කරලා එහෙම ඕන තරම් වෙලා තියෙනවා හරිද ඉතින් අන්න ඒක නිසා තමයි කියන්නේ මේ වෙනකොට පුද්ගලික අංශේ හරි රාජ්‍ය සේවයේ හරි සේවය කරලා විශ්‍රාම ගිය මහත්ම මහත්මියෙක් නම් වෙලාවේ අපි වහගෙන ඉන්නේ ඔයාට පුළුවන්කම තියෙනවා BYD වාහනයක් මාසික වාරිකයක් ගෙවන්න මිලදී ගන්න
0: රයිට්
2: හිතන්නකො නිකන් මාසිකව රුපියල් 68,000ක් වගේ ගෙවලා ඔයාට BYD එකක් ගෙදර අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? ඒ වගේම තමයි මතක් කරන්න ඕන.
0: රයිට්.
2: ඔයාට හම්බෙන දේවල් ටිකකුත් තියෙනවා.
0: ඕකේ.
2: ඒ කියන්නේ මේ මාසික වාරිකයක් ගෙවලා වාහනේ අරන් යන එක විතරක් නෙමෙයි. ඔයාට වාහනේ පළවෙනි සර්විසස් පහ නොමිලේ හම්බ වෙනවා.
0: ඕකේ.
2: ඔයාට මේ වෙලාවේ අතේ සල්ලි නැත්තම් ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා විශේෂ ලීසින් වාරිකයක් සැලසුම් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: ඕකේ.
2: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකෙන් ජාතියේ දෙවැන්තම රක්ෂණ ආවරණේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකත් එක්ක එකතු වෙලා ඔයාට රක්ෂණ ආවරණයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ චාර්ජින් යුනිට් එක BYD නේ චාර්ජ් කරලා තමයි වදින්න තියෙන්නේ.
0: ඕකේ.
2: ඒකෙන් චාර්ජින් යුනිට් එක තියෙන්න ඕනේ. ඒකයි රෙජිස්ට්‍රේෂන් එකයි නොමිලේම කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා මේ ඔක්කොම BYD ගරුසරු අරගෙන ඉන්න වෙන කාටවත් නෙමෙයි රාජ්‍ය සේවයෙන් හරි පුද්ගලික සේවයෙන් හරි මේ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා ඉන්නවාට කෝල් එක දෙන්න 0112125125 ආයෙත් කියන්නේ නම්බර
0: 0112125125
2: අන්න ඒකට කෝල් එක දුන්නට පස්සේ අපි අර ගියපු ඔක්කොම ටික අහගන්න පුළුවන් අන්න වැඩි ඉවරයි
0: ඔව්
2: ලේසි
0: හරි ඊට පස්සේ මේ දැන් ওই ගෙදර ඉන්න කට්ටියටම තමයි මේක කියන්නේ මේ ගෙදර ඉන්න ගමන් කැම පොඩි එක එකව try කරලා බලන්න
2: try කරලා බලන්න මේ try කරලා අපිට ෆොටෝස් එහෙම දාන කට්ටිය ඉන්නවා
0: ෆොටෝස් දාලා ඉතින් නවතින්න එපා අපි ඉන්න බම්බල පිටියේ මේ පැත්තට රස බලන්න අපිට එවන්න කාලා කියන්නම් රසයිද නැද්ද
2: ආ ඔව් මේ අපිට එවලා තිබ්බා ඊයේද කොහෙද මේ
0: මුන් කැවුම්
2: හදලා මේ ෆෝචුන් ඔයිල් දා
0: මං හිතුවේ මේ ඔව් මං හිතුවේ
2: ඔයා දැක් ආයේ නෙමෙයි ඔයා ඊයේ
0: පෙරේද නෝ මං හිතුවේ මේ ඔෆිස් එකට එවලා මං නැතුව
2: කලවලුණානේ
0: පොඩක් පැනික් වුණා
2: සාරට හිටපු දෙන අමතක වුණා
0: එකපාර නෑ මම නැතුව කොහොමද එහෙම කෑවි කියලා කොහොම හරි
2: ඔයා නැතුව අපි ගන්න
0: ඒකනේ බලන්න ආදරේ
2: කෑවත් කියන්නේ
0: ඒක තමයි ලේසිම වැඩේ නේද හරි ඉතින් ඔයාට මුන් කැවුම් නෙමෙයි ඔයාට තෙලේ හදාගන්න ඕන කෑමක් ඔයාට අනිවාර්යෙන් තෙල් ඕනනේ තෙලේ බැද ගන්න තෙල් දාන්න තෙම්පරාදු කරන්න ඔය ඔක්කොටම තෙල් ඕනි හැබැයි ඔයා හරි තෙල් එක පාවිච්චි කරේ නැති වුණොත් ඔයාගේ තෙම්පරාදුව එන්නේ නැහැ හරියට ඒකේ තෙල් රසක් එනවා
1: අපි කියන්නේ තෙම්පරාදුව වගේ වෙන්න ඉඩ
2: තියෙනවා තෙම්පරාදුව වගේ වෙන්න
0: පුළුවන් හරියට හරි ඒක නිසා තමයි රසය සුවඳ ගුණාත්මක බව මේ ඔක්කොම එක ඔයාගේ විශ්වාසය දිනාගත ෆෝචුන් ඔයිල්ම ඔයාට ගන්න කියලා මතක් කරන්නේ ඔයාට දැන් තියෙනවා කොකනට් ඔයිල් ගන්න පුළුවන් ඒ වගේම තමයි සන්ෆ්ලවර් ඔයිල් සූර්යකාන්ත තෙල් ගන්න පුළුවන්. ඒ වගේම කුකින් ඔයිල් ගන්න පුළුවන්, කෝන් ඔයිල් ගන්න පුළුවන්. මේ ඕන වර්ගයක්. ඔයා කැමති ෆ්ලේවර් එකක්. මේ එක එක රස වලින් එන්නේ ඇසි මේ හතරෙන්. ඒතර ඔයා කැමති එකක් ගන්න පුළුවන්. මිලිලීටර් 200 ඉඳලා ලීටර් 20 වෙනකන් ඔයාට එක එක සයිසස් තියෙනවා. රුපියල් 340 ඉඳන් තමයි පටන් ගන්නේ.
2: ඔව්. අමතක කරන්න එපා 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් ටයිටල් එක වින් කරෙත් වෙන කවුරුත් නෙමෙයි ෆෝචුන් ඔයිල් ළම තමයි.
0: රයිට්. හරි ඊට පස්සේ තව එකක් තියෙනවා.
2: මේක මේ දැන් ගෙවල් වල ඉන්න අපේ මහත්වරුන්ට තමයි කියන්නේ.
0: හරි.
2: ඔයාගේ බිස්නස් එකත් ඔයාට කරගන්න ඕන.
0: ඒ
2: වගේම තමයි ඔයාගේ වයිෆ් ගේ වැඩ ටික තියෙනවා, පොඩි අයගේ වැඩ ටික තියෙනවා. මේ ඔක්කොම බැලන්ස් කරගන්න ඕන.
0: රයිට්.
2: ඔයාගේ ජීවිතේ ඔයාට ඩුවල් පර්පසස් තියෙනවා.
0: ද්විත්ව
2: කාර්යයන් ඔයාට දැන් කරන්න තියෙනවා.
0: එක
2: පැත්තකින් ඔයාගේ ව්‍යාපාරය අරගෙන යන්න ඕන,
0: අනිත්
2: පැත්තෙන් ඔයාගේ පුද්ගලික ජීවිතය, පවුලේ ආදරණීයන් එක්ක ගත කරන කාලය ආදරණීයව ගත කරන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒ නිසා තමයි ටාටා යෝධ කැබ් එක දැන් මාකට් එකට ඇවිල්ලා
0: තියෙන්නේ.
2: මේක ඩුවල් පර්පස් වෙහිකල් එකක්.
0: හරිද?
2: මේකෙන් ඔයාට බිස්නස් කරන්නත් පුළුවන්. ඔයාගේ ඔය බිස්නස් එකේ තියෙන එළවලු, පළතුරු ටික, මාළු ටික,
0: ඔයා
2: ඩිස්ට්‍රිබියුට් කරන මොනා හරි ප්‍රොඩක්ට් එකක් ඔයාට ලංකාවේ ඕනම තැනකට ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් එක්ක කිසි ප්‍රශ්නයක් නැතුව පරිස්සමට අරන් යන්න පුළුවන් වාහනයක් තමයි ටාටා යෝධ කැබ් එක කියලා කියන්නේ.
0: ඒ
2: වගේම තමයි අනිත් පැත්තෙන් හිතන්න නිකන් පේරන්ට්ස් මීටින් එකකට එහෙම යනවා.
0: ඊට
2: පස්සේ වාගේ ඔය ඉන්නන් දැන් ව්‍යාපාර කරද්දී එක එක හමු තියෙනවනේ කියලා හම්බෙනවනේ
0: කට්ටිය ටීලර්ස්
2: ලව සප්ලයර්ස් ලව හම්බෙනවනේ. ඒවට උනත් ඔයාට යන්න පුළුවන්. ඊට පස්සේ ඔය ඔක්කොම කරාට පස්සේ වයිෆ් එහෙම එහෙන් ඉතින්
0: සැලෝන් එකකින් වයිෆ් ගන්න ඕනේ.
2: සැලෝන් එකට වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය කොයි හරි ෂොපින් ගිහිල්ලා වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් වෙන වෙන ගමන් ගොඩාක් තියෙනවනේ දෙන්න දෙමහල් යන. ඔය ඕන වැඩකට ඔයාට ගැලපෙන
1: වාහනයක්. ලේඩිස් අවුටින් තියෙනවා මේ දවස්වල නේද?
2: ලේඩිස් අවුටින් තියෙනවා. අන්න ඒ ඕන වැඩකට ගැලපෙන වාහනයක් තමයි ටාටා යෝධ කැබ් එක.
0: ඉතින්
2: 13:88 කෝල් එකක් අරන් ඩීමෝ ලගෙන් ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. මේ කැබ් එකේ විශේෂත්වය තමයි ඔයාට අවුරුදු දෙකක
0: එහෙමත්
2: නැත්නම් කිලෝමීටර් 102,000 දක්වා වොරන්ටි එකකුත් හම්බ වෙනවා.
0: රයිට්.
2: ඉතින් ආයෙ වෙන ඕනේ නෑනේ. කිලෝමීටර් 102,000 වෙනකන් ඔයාට පදින්න පුළුවන් වොරන්ටි එක. ඒ කාලය ඇතුළත මොනහරි ප්‍රශ්නයක් ආවොත් ඩීමෝලා ඉන්නවා බලා ගන්න.

0: FM 94.8 Net FM Divainapura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility වෙතින්
2: උදේ 8 විනාඩි 47යි දැන්
3: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
2: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
3: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
2: පොල් තෙල් විතරක්කේ
3: කෝන් ඔයිල්,
2: සන්ෆ්ලවර් ඔයිල්,
3: ඕව ඉතින්
2: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න.
1: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස්කරි තුන පහ කුඩු
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම් රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
6: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි, වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි, අලුත්ගම සංචාරක පාර අදිසිය ළඟින්ම ඉඩමම 118 සිට අමතන්න 13:22 Prime Lands
7: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 අමතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
10: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
11: FM 95 FM 94.8 Net FM Net FM Algo

0: උදේ 8 විනාඩි 50යි. අල්කෝ ටවුමේ වෙලාව. අපි යනවා ඔයාට මතක් කරන්න.
1: අපි යන්නේ මේකත් ගෙදර කුස්සියට තමයි.
0: Yes.
1: මේ වෙලාවේ අපිව මේ උයන ගමන් කට්ටිය අහගෙන ඉන්නවා.
0: ඔව්.
1: ඒ කට්ටියට මේ අපි කියන්න යන දේවල් සෑහෙන්න වැදගත්. දැන් අද මේ DJ night එක තියෙනවානේ. DJ night එක නිසා අපි හැම වෙලේ මතක් කරන දේ තමයි Friday night එක පොඩ්ඩක් වෙනසක් කරන්න ඕන.
0: Yes.
1: එහෙම වෙනසක් කරනවා නම් අපි ඔයාලට මතක් කරනවා අනිවාර්යයෙන්ම විජය noodles ගන්න කියලා.
0: Okay.
1: ඔයාට බෙරි වෙන්නේ නැතුව නියම අර noodles රහ එන විදිහට.
0: Right.
1: Noodles දැන් නිකන් තම්බල හදන්නේ නැහැ නේ. කීක ඔකට දානවනේ ශිල්ප ක්‍රම තියෙනවානේ. ඒ ඔක්කොම දැම්මත් වැඩක් නැහැ.
0: ඔව්.
1: ඔයා හරි ingredients වලින්, හරි අමුද්‍රව්‍ය වලින් හදපෝ හරි noodles එක හොයාගත්තේ නැත්නම්
0: Yes.
1: ඔයාගේ දාන කලාවන් වල සකල කලාවන් වල කිසිම තේරුමක් නැති වෙනවා. ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් හදලා තියෙන විජේ noodles-ම මිලදී ගන්න කියලා. ඉතින් දැන් ඔයාට මෙහෙමයි විජේ noodles-ම ඕනෙත් නැහැ. ඔයාට ඕන නම් මේ ඉදියාප්ප එහෙම කන්න පොඩි කැමැත්තක් තියෙනවා නම් string hoppers
0: එහෙම string hoppers
1: කන්න කැමැත්තක් තියෙනවා නම්
0: okay.
1: ඊට පස්සේ සමහර අය ඉන්නවනේ දැන් රතු විතරයි කන්නේ.
0: ඔව්. සුදු ඉන්දියාප්පල් කැමති නේ.
1: සුදු ඉන්දියාප්ප බෑ රතු ඉන්දියාප්ප ඒක හරිම හෙල්දි. ඩයට් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැතු එහෙම කන්න කැමති කට්ටිය ඉන්නවනේ. අන්න එහෙම ඕනනම් ඔයාලට තියෙනවා විජය රතු ඉන්දියාප්ප පිටි.
0: රයිට්.
1: කිසි ප්‍රශ්නයක් නැහැ. නූඩල්ස් උත් ඕනේ නැහැ. සුදු ඉන්දියාප්ප ඕනෙත් නැහැ. මං කන්නේ රතු ඉන්දියාප්ප කියලා. විජය රතු ඉන්දියාප්ප පිටි වාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඕනම විජය නිෂ්පාදනයක් ලංකා පුරාම තියෙන ඕනම සුපර් මාකට් එකකින් සිල්ලර වෙලද සැලකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. අවුරුදු 30ක දශක 3ක විජය නිෂ්පාදන ඔයා මිලදී ගනිදී අනිවාර්යෙන්ම අර නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටින් WP තියනවාද කියලා බලන්න. එහෙම නැත්නම් ඔයා රැවටෙන්න පුළුවන්.
0: ඕකේ. හරි. ඒ වගේම තමයි අචි අපේ ගෙදර ආරක්ෂාව ගැන අපි හිතනවානේ නේද?
1: ඔව්.
0: ගෙදර එක එක වර්ගය ආරක්ෂාවල් තියෙනවා. ෆුඩ් සෙකියුරිටි ගැන තමයි අපි කලින් කිව්වේ මේ
1: ආහාර සුරක්ෂිතතාවය.
0: අන්න හරි. කුස්සියේ තියෙන ඕන අමුද්‍රව්‍ය මොනවද? ඒවා පාවිච්චි කරන්නේ කොහොමද? ඒක. ඊට පස්සේ ඔයගේ බේසික් සෙකියුරිටි තියෙනවානේ.
1: ඔව්.
0: ඒ කියන්නේ කරන්ට් එක වෙන්න පුළුවන්.
1: ඔව්.
0: නේද? ඔය එක එක මැෂින් පාවිච්චි කරද්දී
1: වෙන්න පුළුවන්.
0: වෙන හානි වෙන්න පුළුවන්.
1: ඔව්.
0: ඒක ගැන ඔයා වග බලා ගන්න ඕන අංග එකටම. ඒක නිසා තමයි ඔයාට කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දාන්න කියලා කියන්නේ. මොකද වයර් එක ඔයාට පේන්නේ නැහනේ.
1: ඔව්.
0: වයර් එක පේනවා. වයර් එක වයරින් කරාම පේන්නේ
1: නැහැ. පේන්නේ නැහනේ. ඔව්. ඒ කියන්නේ වයරින් කරාට පස්සේ ඔයාට ඒ පරිපතවල ඇති වෙන්න පුළුවන් තත්වයන් ඔයාට පේන්නේ නැහැ. ඔයාට හොයාගන්න බෑ. අපි දන්නවා මේ වෙලාවේ වෙන්න පුළුවන් අපේ ගෘහණියන් දැන් ගෙවල් වලට වෙලා තනියම උයන පිහන කටයුතු වලට එහෙම ලෑස්ති වෙනවා. තමන්ගේ දුව පුතා ඉස්කෝලේ යවලා ඊට පස්සේ හස්බන්ඩ් ගිහිල්ලා තනියම මේ දේවල් වලට ලෑස්ති වෙනවා. එතකොට යම් ආකාරයේ අනතුරක් තියෙනවා මේ වයරින් කේබල්ස් වල.
0: ඔවා
1: විවිධ දේවල් ප්ලග් කරනවා, රේඩියෝ එක වෙන්න පුළුවන් අපි වහන්න ගිහිල්ලා ප්ලග් කරනවා. කොයි හරි තැනක ප්‍රශ්නයක් වෙලා පොඩි හරි ෂෝට් එකක් වුණොත් ඒ ඉවර වෙන්නේ මුළු ගේම ගිනි අරන් අලු කරලා නම්. ඒ කියන්නේ ඔයා හරි වයරින් කේබල් එක දාලා නැහැ. ඒ අවදානම තියෙන නිසා තමයි කැලණි කේබල්ස් ලා කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එක මාකට් එකට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේකට මෙන්න මෙහෙම නමක් දෙනවා. ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය. මේක මුළු රටම සුරක්ෂිත කරන වැඩපිළිවෙලක්. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම ඔය ගෙදර වයරින් කරනවා නම් කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එකම දාන්න කියලා. ලස්සන දම්පාටක් තියෙන්නේ ගිහිල්ලා ඒකින්ද ඔයාට මේ
2: හරියට මේ යෝජනාවුත් කරා කැලණි කේබල් එකට.
1: ඔව්.
2: ඒ ඉන්ටීරියල් ඩිසයින් එකක් විදියට ඩෙකොරේෂන් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.
1: ඔව්නේ.
2: ඒ කියන්නේ වයර් හංගලමනේ අපි දාන්නේ.
1: දාන්නේ. එලියෙන් දානවා නම්.
2: එලියෙන් දානවා නම් ඒක ගෙදෙට්ට වෙනම මේ හැබැයි ඒකට ගැලපෙන කල මේ මොනවද
1: ටීම් එක ගලපන්න
2: ඕනේ. මේ ඉතින් ඒවත් එක්ක දාගන්න පුළුවන් නම් කාට හරි පුළුවන් නම් ඔය කොන්ඩියුට් හදන මේ ෆ්‍රේම්ස් තියෙනවානේ.
1: ඔව්.
2: ඒවා මේ සී ත්‍රු විදියට.
1: ඔව් විනිවිද
2: පෙනෙන විදියට හදන්න
0: මේ
2: අමුතු අලංකාරයක් එයි.
1: එකතු කර ගන්න පුළුවන්. ඒ තරම් ඒ වයර් එක ලස්සනයි. හරි. ඒ අපි මේ වැඩිහිටියන්ට දුන්න උපදේශක්. ඒ වගේම තව උපදේශක් තියෙනවා. මේක මේ පොඩ්ඩෝ ඉන්න වැඩිහිටියන්ට අවුරුදු 5ට අඩු පොඩෙක් ඔයාලා ගෙදර ඉන්නවා නම් එයාගේ පෝෂණ අවශ්‍යතාවයන් ගැන නිරන්තරයෙන්ම සැලකිලිමත් වෙන්න. එයාට ඕන කරන යකඩ ප්‍රෝටීන් ඒ වගේම තමයි වැදගත් පෝෂක පදාර්ථයන් මේ හැමදේම නිසි වයසේදී නිසි විදිහට ලැබෙන්න ඕන. ඒක යාගේ මානසික ක්‍රියාකාරීත්වයට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනයට ඒ වගේම තමයි ශාරීරික වර්ධනයට ඊට පස්සේ ආහාර ජීර්ණයට වගේම සාමාන්‍ය දෘෂ්ටියටත් ලොකු බලපෑම් ඇති කරනවා. ඒකින්ද පොඩ්ඩට Anchorpedia Pro MFGM දෙන්න කියලා අපි මතක් කරනවා.
0: ඕකේ සමබල ආහාර වේලක් එකම දෙන්න කියලා තැන්ක මතක් කරනවා. ඊට පස්සේ ආන මතක් කරනවා වගේ gedara තියෙන ඔය පාසන වැඩ වෙන්න පුළුවන් වගේ construction ඕන මේකට welding වැඩවලට ගන්න මෙල්වා welding electrodes මොකද මෙල්වා කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ අපේ විශ්වාසය දිනාගත්ත නමක්
1: අනිවාර්යයෙන් මේ වගේම තමයි SLS සහතිකයත් එක්ක එන ලංකාවේ එකම welding electrode එක තමයි මෙල්වා welding electrode කියලා කියන්නේ
3: चले जब तू लटक मटक लौंडों के दिल पटक पटक सांसें जाए अटक अटक आता माजी सटक सटक बम तेरा गुदे खाए कमर पे तेरी बटरफ्लाई बॉडी तेरी मक्खन जैसे खाने में बस तू बटर खाए Come on baby, kick it, kick it काटू तेरी टिकट टिकट खेलता नहीं क्रिकेट विकेट पर ले लूं तेरी विकेट विकेट
4: बड़ों लोग

0: Yeah.
1: FM Anubaha, FM Anuhatrai Tashuma Ada, Net FM.
2: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands
3: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13:88 අමතන්න.
4: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
5: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන විද්‍යාවක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
6: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්ම කණ්ණාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කන දෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
8: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකයකි.
9: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
10: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
2: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands
11: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදායි
1: FM 95.8 Net FM දිවයින පුරා
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
14: එහෙම ගණන් නැහැ අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
13: ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
14: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
15: උදේ 9:00 විනාඩියේ කයි දැන්

0: එකම අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම net news.
6: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. ගම්පහ හොරගොල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ටාසේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකාර යුද හමුදා සෙබලා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 380ක ප්‍රමාණයක් සුවගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවේ පස්වන සංඥා බලකායට අනුයුක්තව සේවය කළ යුද හමුදා සෙබලෙක්. කෙසේ වෙතත් ඔහු මේ වන විට කිසිදු අනුමැතියකින් තොරව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවයට වාර්තා නොකර නිවාඩු ලබා සිටිනායක බවයි පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට සැකකාර යුද හමුදා සෙබලා වැඩිදුර විමර්ශන සඳහා ගම්පහ පොලිස් ස්ථානයේ වෙත බහර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ වැඩිදුරටත් පැවසුවේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: net news the truth people trust
3: ඔබ වෙත ගෙන ආවේ
5: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
7: FM 95 FM 94.8 Net FM

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital paramparave analog territory ටයි.
2: FM Algo Town.
3: දේ නමේ විනාඩි 10යි අල්ගෝ ටවුමේ වෙලාව. අපි ආවේ අපේ තුන්වෙනි පැයට.
4: ඒ කියන්නේ අපේ අන්තිම පැය.
3: ආ මේ සතියේට එන අන්තිම පැය.
4: ඔව්. අන්තිම පැය. ආ ඔව් නේ අද සිකුරාදානේ.
3: ඒකනේ අද ෆ්‍රයිඩේ.
5: අද හවසට මා හමු වෙනු මැනවි. DJ බලන්න. net මැදිරි.
4: හරි. එහෙනම් රෑ 9 වෙද්දි. හවස කිව්වම කලින් මෙන්නත් එපා.
3: ඔව්.
4: ගොඩාක් හවස එන්නත් එපා. එහෙම හවසට આવොත් අපේ තරංගව තමයි
3: හම්බ වෙන්නේ.
4: ඔව්. ඒකින්ද මේ හවස මෙන්නත් එපා. ඔයා එන්න ඕනේ හරියටම රෑ 9 වෙද්දී.
3: රෑ 9ට. yes.
4: ඒ කියන්නේ FM 94.8 95න් රෑ 9 වෙද්දී මේ පැත්තට එන්න. මේ පැත්තට ආවට පස්සේ ඔයාට පුළුවන් සුපුරුදු විදිහට DJ night එක එක සෙට් වෙන්න.
3: ඕකේ.
4: දැන් මේ අද DJ night එක හරි විශේෂයි.
3: ඔව්.
4: අදත් තියෙන බැටල් එකක් තමයි. එන්නේ අද DJ කලුවයි අනිත් පැත්තෙන් ඉන්නවා DJ හිරන්‍ය.
3: හිරන්‍ය. yes.
4: ඔන්න ඔය කොල්ලෝ දෙන්න තමයි එන්නේ.
3: ඕකේ.
4: දැන් අපේ DJ night එකේ first round එක ඉවරයි.
3: right.
4: පළවෙනි වටේ තමයි පහුගිය ටිකේ battles ගොඩාක් ගියානේ.
3: ඔව්.
4: දැන් ওই බැටල්ස් වලින් win කරපු කට්ටිය අද එනවා මේ පැත්තේ.
3: ඕකේ.
4: ඉතින් ඇවිල්ලා අපි පොඩ්ඩක් හම්බෙලා එහෙම පොඩි තියෙනවා.
5: අපිට දෙකක්
4: කතා ගන්න.
5: දෙකක් කතා කරන්න තියෙනවා ඒගොල්ලන්ට.
4: කතා ගන්න දේවල් ටිකක් තියෙනවා. winners ලා ටික එනවා. winners ලා එන්නේ. දැන් first round එකෙන් පස්සේ ඊළඟට තියෙන්නේ මොකද්ද?
3: second round.
4: first round.
3: වයර් මාරු වෙන ප්‍රශ්න.
4: second round එක. ඔයා මොනවද මේ අහස පොළව ගැට ගහගෙන කල්පනා කරන්නේ?
3: ඉන්නේ ඕවතින්ක කෙනෙක්ට ඔවා අහන්න එපා.
4: හරි. දැන් winners ලා ටික එනව නැද්ද?
3: ඇවිල්ලා
4: අපි පොඩ්ඩක් කතා බහ කරලා අපි ඒවලංග දැනුවත් කරලා අපි ලෑස්ති වෙනවා.
3: ඕකේ.
4: ඊළඟ සතියේ ඉඳන් අපේ DJ night එකේ second round එකට.
3: right.
4: මේ battle එකේ second round එක. winners ලා ජයග්‍රාහක ඉන්න ඔන්න කරට කර ගැටෙන්න පටන් ගන්නවා. ඒකිනුත් ජයග්‍රාහකින් තමයි අපේ ෆයිනල් රවුන්ඩ් එකට යන්නේ.
3: ඕකේ.
4: ඉස්සරහට ඒ වැඩ ටික අපි කියන්නම්. කොහොමද මොනාද හම්බෙන්නේ? ඒවත් බලනවානේ. ඒ කියන්නේ මොනාද
3: දෙන්නේ?
4: ඒව අපි දැම්ම කියන්නේ.
3: දැම්ම කියන්නේ.
4: ඉතින් ඊට කලින් ඔන්න සෙකන්ඩ් රවුන්ඩ් එකට කලින් අද දවසෙත් ඔන්න සුපුරුදු විදිහට අපේ DJ බැටල් එක තියෙනවා. අපි කිව්වා DJ කලුවයි DJ හිරන්නේයි අර මේ සංක්‍රාන්ති සමයේ ගහන බැටල් එක තමයි අද තියෙන්නේ.
3: ඕකේ. සංක්‍රාන්ති සමය.
4: අන්න හරි. ඒ කට්ටිය සෙට් වෙනකන් ගහන බැටල් එක තමයි අද තියෙන්නේ.
3: right.
4: ඉතින් සුපුරුදු විදියට මේ පැත්තට එන්න FM 94.8 95. ඒ වගේම තමයි වාට පුළුවන් අපිව live බලන්න අපේ live streaming එක යනවා.
3: අපේ FB page එකෙන්.
4: net FM Facebook page.

0: Right.
1: හරි. ඔක තමයි කතාව.
0: ඔක තමයි කතාව. කළුයි හිරන්යයි බලන්න මේ පැතර එන්න.
1: මේ පැතර එන්න. ඔය කතාව ඕගොල්ලෝ දන්නවනේ මේ කොහොමත් සිකුරාදා රැවෙදි තියනවා කියලා.
0: ඔව්.
1: දැන් තව මාර කතාවක් ඇහෙනවා.
0: ඒක අපි දන්නේ නැති කතාවක්.
1: දන්නේ නැති කතාවක් ඇහෙනවා. AI ලෝකයේ පැත්තේ.
0: Right.
1: ඇල්ගෝ ටවුන් එකේ AI කතාවක් කිව්වේ නැත්තම් ඒක සම්පූර්ණ නැහැ.
0: ඔව්.
1: මොකද ඇල්ගෝ ටවුන් නේ.
0: ඔව්.
1: මේ අවුරුදු 27ක කොල්ලෙක් ඉන්නවා. මෙයා AI සම්බන්ධයෙන් ඉංජිනේරුවරයෙක් විදිහට කටයුතු කරන කෙනෙක්. නම තමයි මේ ජාකොබ් කොසොන් කියලා කියන්නේ.
0: ඕකේ.
1: ජාකොබ් තීරණය කරනවා
0: හදිස්සියෙම
1: තමන්ගේ රස්සාවෙන් අයින් වෙන්න.
0: ඕකේ.
1: කියලා නෙමෙයි යන්නේ.
0: ගිහිල්ලා
1: මේල් එකක් දානවා.
2: ආර අපේ අර ඇමිලි පිටියේ නිර්වින්දන වෛද්‍යවරිය වගේ.
1: අන්න හරි.
2: එයා එයාපෝට් එකේ දෙන SMS එකක් ගන්න හිටින් නම් එන්නේ නැහැ කියලා.
1: එන්නේ නැහැ කියලා.
2: අන්න අපි අවුරුදු ගාණක් හදපු නේ.
1: ඔව් නේ.
2: රත්තරන් දොස්තර මාතුරුණෝනලා ඉන්නවා මේ ඒගොල්ලෝ ගැන නෙමෙයි කියන්නේ.
1: ඔව් මේ වගේ ඈත් ඉන්නවා. හැබැයි දැන් මේ ජාකොබ් කියන කොළුවා ගිහිල්ලා තියෙන ඒ ප්‍රශ්නේ නම් අවුලක් නැහැ වගේ හිතෙනවා. ඒ කියන්නේ මේක සාධාරණ හේතුවක් සහිතව හදිස්සි සමු ගැනීමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. කොහොම හරි මෙයා කියලා නෙමෙයි ගියේ. ගිහිල්ලා තමයි මේ දැන් මේ මේල් එකක් ඔෆිස් එකට මම හෙට ඉඳන් එන්නේ නැහැ කියලා.
0: එන්නේ නැහැ කියලා. හරි.
1: මෙයා මේල් එකක් දාලා හිටියේ නැහැ. මෙයා දැම්මා මේ දැන් අර ට්විටර් වෙනුවට දැන් තියෙන X නේ. X එකකුත් දැම්මා. මම මෙන්න මේ නිසා තමයි අයින් වෙන්නේ කියලා.
0: රයිට්.
1: දැන් ඔය පුද්ගලිකව විසඳ ගන්න
2: මොන නිසාද?
1: අන්න ඒක තමයි ප්‍රශ්නේ. පුද්ගලිකව ආයතනත් එක්ක විසඳ ගන්න ඕන කාරණා මේ
2: මාසේ සෝෂල් මීඩියා වල දාන්න ඕනේ.
1: සෝෂල් මීඩියා එකේ දැම්මේ. කියලා ඔන්න ප්‍රශ්නයක්. මෙයා කියනවා මෙයා මේ වැඩ කරන්නේ ඇන්ත්‍රොපික් සමාගමේ. Claude AI
0: develop කරේ.
2: Claude ලගේ.
1: මෙයා මේ අනතුරු වැගවීමක් ලෝකයට කරනවා. මම යන්නේ සහ ගියේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ඕපන් AI සමාගම. ඒ කියන්නේ chat GPT හැදුවේ ඒගොල්ලෝ සහ ඇන්ත්‍රොපික්ලා Claude AI හැදුවේ මේගොල්ලෝ එකතු වෙලා සුපර් ඉන්ටෙලිජන්ස් එකක් මේ වෙනකොට දියුණු කරමින් ඉන්නවා.
0: රයිට්.
1: ලෝකේ AI සම්බන්ධ පරීක්ෂණවලට දාලා තියෙන සියලුම guard rails. ඒ කියන්නේ මේ සීමාවන් මෙතනින් එහාට යන්න බැහැ.
2: තියෙනවානේ සදාචාරාත්මක සීමාවන් දැන්.
1: සීමාවන් ටික.
2: සරලම දේ දැන් ඔබ 80 දශකයේ මේවා පින්තූර කොච්චර හැදුවත් chat GPT හරි Gemini හරි මොනවා හරි එකකට දාලා පින් කාගෙර පින්තූරයක් දාලා මේක නිර්වත් කරලා දෙන්න කිව්වට ඒගොල්ලෝ කරලා දෙන්නේ නැහැ.
1: දෙන්නේ
2: නැහැ. අපේ ස්ටෑන්ඩඩ්ස් වලට මේක බලපාන්නේ නැහැ.
1: ඔව්.
2: ඒ කියන්නේ ඒ මත කරන්න බෑ කියලා කියනවා. අඩුම ගානේ මේ නාන ඇදුමකින්වත් සලසලා දෙන්නේ නැහැ.
1: දෙන්නේ නැහැ.
2: එච්චරට සදාචාරය රකින්නවා ඒගොල්ලෝ.
1: රකින්නවා. ඉතින් ඒ වගේම තමයි ඔය යුදමය දේවල්, විනාශකාරී දේවල්, අපි කියන්නේ ડિස්ට්‍රක්ටිව් දේවල් කියලා.
0: ඔව්.
1: ඒ වගේ කිසිම දෙයක් ඒගොල්ලෝ ප්‍රතිනිර්මාණය කරන්නේ නැහැ. ඒ වගේ සීමා දාලා තියෙන්නේ මේක ලෝකේ හොඳට. ඔය හිට්ලර් ගැන එහෙම මුකුත්ම දෙන්නේ
0: නැහැ.
1: හිට්ලර් නිකන් හිතන්න ඔය හිට්ලර් ගැන මොනවා හරි පෙන්වන්න කියලා දෙන්නේ නැහැ. කෙලින්ම කියනවා ඒක අපේ guard rails වලට බොහොම පටහැනි කියලා.
0: මොකද
1: අමාරුවෙන් මනුස්සයව යවාගත්තේ ආයේ මෙහෙමවත් ගෙන්න ගන්න
2: කැමති නැහැ කියලා.
1: හැබැයි එහෙම ලෝකේ නීති රීති guard rails තියෙන තත්වයක මේ වෙනකොට මේ ජාගොබ් කොසන් අනතුරු වගවනවා අවුරුදු 27යි මේ ගොල්ලට.
0: රයිට්.
1: පරිගණක ඉංජිනේරුවරයෙක් ලෝකයේ අංක එකේ සමාගමක වැඩ කරන්නේ ඉහළ වැටුපක් ලැබෙනවා මේ හැම දෙම දාලා මෙයා එළියට ඇවිල්ලා මෙයා ලෝකයට කියනවා මේගොල්ලෝ සුපර් ඉන්ටෙලිජන්ස් එකක් හදනවා ඒ කියන්නේ මානවයා අභිබවා යන්න පුළුවන් මිනිසුන්ගේ තර්කන හැකියාව අභිබවා යන්න පුළුවන් මිනිසුන්ගේ පරිකල්පන හැකියාව අභිබවා යන්න පුළුවන් යම් දෙයක් මේ වෙනකොට ලෝකයේ නිෂ්පාදනය වෙමින් පවතිනවා මතක ඇති අපි ඇල්ගෝ ටවුන් එකෙන්ම කිව්වා ඊයත් අපි ඔබ මතක් කරා සාරා හිටියේ නෑනේ මේ ලෝකේ පුරාම හදිස්සි පොත්පත් මිලදී ගැනීමක් සිද්ධ වුණා.
0: ඔව් සිද්ධ වුණා කියලා.
1: තොග පිටින් බල්ක් පිටින් පොත් මිලදී ගත්තා. මිලදී අරගෙන ඒවයි පිටු ඉරලා ඒවා ස්කෑන් කරාලු ඇන්ත්‍රොපික් සමාගම. මේ වගේ දේවල් ටිකක් ලෝකේ වටෙන්ම ආරංචි වුණා. ඒ වගේම අපි ඔය කරන ට්‍රෙන්ඩ්ස් ගැනත් ඒ වගේම කතාවක් තියෙනවා. මේ big data එකක් එකතු කරනවා. ලොකු දත්තයක් එකතු කරනවා මිනිස්සුන්ගේ ඡායාරූප ජීවදත්තයන් වෙන්න පුළුවන් තොරතුරු වෙන්න පුළුවන් මේ හැම දෙම ගැන මේ කාව ප්‍රැක්ටිස් කරන්නද මේ වෙලකන් ලෝකයේ සිද්ධ වෙච්ච හැම විද්‍යාත්මක සවා ගැනීමක්ම හැම දැනුමක්ම හැම තොරතුරක්ම හැම පොතක තියෙන අකුරක් පාසා ගෙනහිල්ලා කාටද මේ උගන්වන්නේ මොනාටද මේ උගන්වන්නේ
0: ඇත්තටම අචි ක්ලෝඩ් පාවිච්චි කරන කෙනෙක් විදියට ක්ලෝඩ් වල තින්කින් එක අනිත් ඒවාට වඩා කොම්ප්ලිකේටඩ්
2: හරිම තර්කානුකූලයි නේ නේද
0: හරිම රියලිස්ටික් ඕටන් කියන්නේ ඉගෙන ගන්න දෙයකට උනත් අර බය නැතුව පාවිච්චි කරන්න බලම් බොරු කියන ප්‍රමාණය අඩුයි
1: අඩුයි එතකොට මේ ක්ලෝඩ් වගේම තමයි මේ චැට් GPT කියන්නේ සාමාන්‍යයෙන් ජෙමිනිට වඩා දියුණු OpenAI සමාගමේ චැට් GPT. ඉතින් ඒ නිසා තමයි මේ ජාගොබ් කොසෝන් ලෝකයට අනතුරු අගවන්නේ. මට මෙතන හිතට එකගව රස්සාව කරන්න බෑ. කියලා එන්නත් බෑ. කවුද දන්නේ මොන හරි කරොත් මාව අතුරුදහන් කරොත්. ඒකින්ද මම ඇවිල්ලා ඒගොල්ලන්ට දැනුම් දුන්න මම වැඩට එන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි මම නිකන් හිටියේ නැහැ. මම මගේ X මාධ්‍ය කලින්ම දැම්ම පණිවිඩය හෙලි කරලා මුළු ලෝකෙටම මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙමින් පවතිනවා.
0: රයිට්.
1: මේ ගැන දැනුවත් වෙලා ඉන්න කියලා.
2: මට මේ මතක් වුණේ මේ Facebook සමාගම මෙටා වෙන්න කලින් Facebook හැටියට සමාගම පටන් ගන්නකොට ඒ පටන් ගත්ත පස් දෙනාගෙන් එක්කෙනෙක් ශ්‍රී ලාංකික සම්භාවයක් තියෙන කෙනෙක් චමත් පලියපිටිය. චමත් කෙටි කාලෙකින් Facebook සමාගමෙන් අයින් වෙනවා. අයින් වෙලා ඔහු Facebook ගැන කියලා තියෙන දේවල් බලන්න. ඔහු මං හිතන්නේ සෝෂල් බ්ලේඩ් කියලා මට මතක විදිහට තව මේ ඒ වගේ සමාගම පටන් ගන්නවා. එතෙන්දී ඔහු පැහැදිලිවම කියනවා ලෝකයේ තියෙන ලොකුම අනතුර තමයි Facebook කියලා. මේ Facebook සමාගම පටන් ගත්ත කෙනා. අනිත් එක අපිටත් පොඩි සම්බන්ධයක් තියෙනවානේ චමත් පලිය පිටියේ. ඉතින් ඒ ගැන ඕනතරම් දේවල් තියෙනවා ගිහින් කියවන්න.
1: ඔව්. ඉතින් ඔන්න
2: මට මතක් උනේ චමත්ත තමයි මේ කොළුවගේ සිද්ධියත් එක්ක. ඔව්
1: මේ ජාකොබ්ගේ කතාවත් එක්ක. ඉතින් ජාකොබ් අනතුරු වගවන්නෙත් ඒක තමයි. ලෝකයේ ඇතුලේ මේ වෙනකොට සුපර් ඉන්ටෙලිජන්ස් එකක් දිනු වෙමින් පවතිනවා. ඒ නිසාම තමයිලු අපිට ওই ජෙමිනි වෙන්න පුළුවන්, චැට් GPT වෙන්න පුළුවන්, ක්ලෝඩ් වෙන්න පුළුවන් මේ වගේ ප්ලැට්ෆෝම්ස් යම් සීමාවකට යටත්ව නොමිලේම දීලා
0: තියෙන්නේ.
1: එතකොට අපි ඔක යූස් කරන්න අපි යූස් කරන්න කරන්න තමයි ඒගොල්ලන්ට ඕන කරන තොරතුරු ලැබෙන්නේ.
2: අපි කියන්නේ හුරු කරාම දැන් අපි දන්නවා මේ Microsoft සමාගම තමන්ගේ Windows මෙහෙම පද්ධතිය ඕනතරම් ඕක මේ මොනවාද ලයිසන් නැති ඒවා තමයි ලෝකේ පාවිච්චි කරන්න කියලා ඒගොල්ලෝ නොදන්නවද?
1: දන්නවා.
2: ඉතින් වැඩේ දින්නේ ඒගොල්ලෝ කාලයක් ඒකට පරිගණකයේ නම් Windows කියන තැනටම ලෝකේ එනකම් මේගොල්ලෝ ලෝකෙට පාවිච්චි කරන්න දුන්නා. දැන් ඒවත් අල්ලි දීලා ගත්තේ නැත්නම් ඉතින් කම්පියුටර් ටික අර දුමේ දාලා තමයි තියාගන්න වෙන්නේ. ඒ හුරුව හැදුවෙන් පස්සේ හුරුවෙන් මිදෙන්න බෑනේ.
1: මිදෙන්න බෑ. ඉතින් අර අයි රොබට් කියලා මූවි එකක් තියෙනවානේ විල් ස්මිත් එහෙම ඉන්න. ඕකේ පෙන්නනවා මේ රොබෝල ඕනවට වඩා හිතන්න ගියාම මොකද වෙන්නේ කියලා. ඒකින්ද මේ පරිස්සමෙන් කල්පනායෙන් ඉන්න.

0: FM 95 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: උදේ 9:23 දැන්.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.

0: ගන්න එන්න තම්රෝ.
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: FM 95 FM 94.8 net FM

0: උදේ 9:29 යල්ගටවුම වෙලාව මෙතන පොඩි ප්‍රශ්නයක් විසඳගෙන හිටියේ.
1: ඔව් ප්‍රශ්නයක් විසඳන ගමන් හිටියේ මං හිතන්නේ විසඳුණා.
0: ඔව් මං නැති දවසට මේ
1: ඔව්
0: කට්ටිය එක එකව කනවා එහෙම
1: සාරා නැති දවසේ කවුදෝ කට්ටියක් මේ අයිස්ක්‍රීම් කන්න ගිහිල්ලා මේ යෝග තමයි ඉතින් ප්‍රශ්නේ.
0: ලොකු ප්‍රශ්නයක් ඒක.
1: ඔව්.
0: අපි ජාත්‍යන්තර වශයෙන් ගෙනියන්න ඕන ප්‍රශ්නයක් ඒක.
1: අනිවාර්යෙන්. ජිනීවා යන්න ඕන.
0: ජිනීවා යන්න ඕන.
1: මේකට වහ ක්‍රියාත්මක වෙන පරිදි ජිනීවා
0: ගිහිල්ලා මට ස්පීච් එකක් දෙයි නේද?
1: දෙයි. විනාඩිය ගාම ආරක් දෙයක් විතර ඔයාලට ඉතින් මොනවාරි කියන්න දෙයි. ඒකෙන් කට්ටයක් කපලා ගහමු.
0: ආ.
1: ඒකෙන් කට්ටයක් කපලා Facebook ගෙවම වැඩේ හරි.
0: හා.
1: හරි. ඒක අපි බලමු මොනවා හරි කරගන්න. හරි. මොනවද අපිට කතා කරන්න තියෙන්නේ?
0: අපිට යන්න ඕනේ මුලින්ම ඔයාලට ජීවත් වෙන්න තැනක් හොයලා දෙන්න.
1: ජීවත් වෙන්න තැනක්.
0: ඔව් අපේ වගකීමනේ ඒක.
1: ජීවත් වෙන්න ඉතින් තියෙන එකම තැන තමයි අපිට මේ පෘථුවිය කියලා කියන්නේ.
0: ඔව්.
1: හැබැයි ඉතින් මේකෙත් එහෙම හැමතැනම ඔහට හිතන විදියට ජීවත් වෙන්න බෑ.
0: පෘථුවියත් විතරයිනේ අපිට තියෙන්නේ.
1: තියෙන්නේ. අපි තාම තාමව පෘථුවිය විතරයි.
0: තාම පෘථුවිය විතරයි. පෘථුවියේ ඉඩම් ටික ඉවරුණාට පස්සේ ඔයගොල්ලන්ට කොහෙද ආයේ ගෙවල් හදන්නේ
1: කියලා. ඊපස්සේ තමයි එලොන් මස්ක් යන්නේ අගහරුවලට.
0: අගහරුවලට.
1: මිෂන් මාස් එකට යන්නේ එතකොට. ඔව්. කොහොම හරි දැන් මේ අපි හැමෝටම මේ අගහරු යන්න බෑනේ මේ අපි මේ කරන්න පුළුවන් දේවල් කතා වෙන්න බෑ උදේ වන්දර හරිද මේ ඒකින්ද තමයි කියන්නේ ඔයාට ගෙයක් හදන හීනයක් තියෙනවා නම් ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් තෝරගන්න ඕන ඒ ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් කිව්වම සලකා බැලිය යුතු කාරණාවන් ගොඩාක් තියෙනවා
0: හරි
1: පළවෙනි දේ තමයි අසල් වැසියන් කොහොමද ඔයාගේවට තියෙන කමියුනිටි එක කොහොමද
0: yes neighborhood
1: මොන දේ තිබ්බත් වැඩක් නැහැ නේ ඒකට ජීවත් වෙන්න පුළුවන් කට්ටියක් නැත්තම්
0: රැට නිදා ගන්න බැරි නම්
1: සද්ද
0: ඇහෙනවා නම්
1: එහෙම බෑ හරිද ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි බලන්න ඕන අපිට කොච්චර සුව පහසුද ඉස්කෝල ටික තියනවද බැංකු පහසුකම් ටික තියනවද සුපර් මාකට්ස් ටික තියනවද දැන් ඔය සමහර නගර තියනවා මේ ෆිල්ම් හෝල් එකක්වත් නැහැ නේ එහෙම පැති තියනවා ලංකාවේ මං කියන්නේ වැඩක් නැහැ.
0: වැඩක් නැහැ.
1: කිසිම නැහනේ මේ
0: ඒවා තියෙන්න ඕනේ.
1: ඒවා තියෙන්න ඕනේ. ගිහිල්ලා සතියන්තේ පවුලේ කට්ටියත් එක්ක එහෙම enjoy කරන්න එහෙම පුළුවන් වටපිටාව තියෙන්න ඕන. ඉතින් එහෙම ඔයාට ඕන කරන හැම දෙම තියෙන තැනක් තමයි මේ අපි කියන prime ලා අරගෙන එන elite enclave කියලා කියන්නේ.
0: yes.
1: හරිද? prime group එකේ prime lands ලා අලුත්ගම මතුගම පාරට බොහොම ආසන්නෙන් අගනා බිම් කොටස් 96ක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා.
0: okay.
1: දැන් අපි 96ක් කියලා කියන්න පටන් අරගෙන සති දෙකක් විතර ගියා. ඒකින්ද 96ක්ම තියෙයිද දන්නේ නැහැ. ඒක නිසා තමයි කියන්නේ ඉක්මනින්ම ඔයාට 13:22ට කෝල් එකක් ගන්න කියලා. ඉඩම් කොටසක් රුපියල් ලක්ෂ 18 ඉඳලා ඔයාට මිලදී ගන්න පුළුවන්. මූලික ගෙවීම විදිහට 125ක් කරන්න. ඉතුරු 175 ඔයාට අවුරුදු දෙකක් ඇතුළත පොලී රහිතව පහසුවෙන් ගෙවලා ඉවර කරන්න පුළුවන්. ආයෙත් මතක් කරනවා ඉක්මනින්ම කෝල් එකක් දෙන්න. ප්‍රයිම් ගෲප් එකට 13:22 ලේසි මතක තියාගන්න හොට්ලයින් නම්බර් එක 13:22 කෝල් එකක් දීලා අහන්නකෝ මේ වෙනකොට බීම් කොටස් කීයක් විතර ඉතුරුද කියලා
0: ඕකේ
1: අහලා වට පුළුවන් මිලදී ගන්න
0: රයිට් දැන් මේ වීකෙන්ඩ් එකේ ආචි මං යනවා ගෙදර
1: ගෙදර
0: ගාල්ල යනවා
1: සාමාන්‍යයෙන් ඔයා වීකෙන්ඩ් එකේ යනවනේ
0: ඉතින්
1: ගම් රට බල
0: මේක මගේ සංස්කෘතිමය කද පුරුද්දක්
1: පුරුද්දක් ඔයාගේ මේ
0: වචනයක් තියෙද්දන්නෙත් නෑ
1: මොකක්ද එයා කිව්වා මේක තමයි මමත් මේක ගලපන්න මොකද කල්පනා
0: කරේ බරපතල දෙයක් විදියට පොඩ්ඩක් පෙන්වන්න හැදුවේ කමක් නෑ
1: සාරගේ මේ සංස්කෘතියේ කොටසක්
0: ඔව් අන්න හරි
1: තමයි ගාල්ල කියලා කියන්නේ
0: හරියට හරි කොහොම හරි ගාල්ලේ තියෙනවා මේ දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාරයක් හරිද
1: තියෙනවා තියෙනවා
0: ඔව් මරයින් ඩ්‍රයිව් එකේ මේ අර ලස්සනට මුහුද ඉස්සරහ තියෙන්නේ මං යනවා වීකෙන්ඩ් එකේ දම්රෝ එකට මොකද මගේ මේ රූම් එක මට අප්ග්‍රේඩ් කරගන්න කියලා හිතනවා අලුත් කබඩ් දෙකක් ඇඳක් ස්ටඩි ටේබල් එක ඔය ටික පොඩක් අලුත් කරලා පොඩි අලුත් ලුක් එකක් ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් වෙනවට යන්න වෙන තැනක් නැහෙනේ. මට කිලින්ම මතක් වෙන්නේ දම්රෝ එක.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ගාල්ල විතරක් නෙමෙයි ඔන්න දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාරයක් තියෙනවා කොල්ලුපිටියේ.
0: ඊට
1: පස්සේ නුගේගොඩ, කටුබැද්ද, රාජගිරිය, වත්තල, මහනුවර, කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර, මාතර, ගම්පහ සහ ගිරිබත්ගොඩ කියන ප්‍රදේශවල. ඉතින් මේ අවට ඉන්න හැමෝටම පුළුවන්කම තියෙනවා. අපි කියපු විදිහට දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාරයකට ගිහිල්ලා ඔයා කැමති විදිහට ලංකාවේ අංක එකේ ගෘහ භාණ්ඩ සන්නාමය තමයි දම්රෝ කියලා කියන්නේ. ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි. ඔයාට පුළුවන් දම්රෝ වොෂින් මැෂින්, දම්රෝ ෆ්‍රිජ්, ඒ වගේම තමයි අපි කියුවනේ Samsung, Panasonic, Innovex වගේ බ්‍රෑන්ඩ්ස් වලින් AC මේ ඕන දෙයක් ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි ඔයා මේ Samsung products මිලදී ගනිද්දී දම්රෝලා ඔයාලට ඩබල් වොරන්ටි එකක් දෙනවා. ඒ කියන්නේ දම්රෝලගේ වොරන්ටි එකක් දෙනවා අනිත් පැත්තෙන් Samsung වොරන්ටි එකක් දෙනවා.
0: ඕකේ.
1: ආයෙ ඔයාට වොරන්ටි ක්ලේම් කරන්න ප්‍රශ්න ආවම ඒව හදාගන්න mother company හොය හොය රටවටේ දුවන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද ලංකාවේ අලවියෙන් පසු සේවාව සහ customer care එක අංක 1ටම තියෙන තැනක් තමයි දම්රෝ කියලා කියන්නේ. ඔයා නිකමට අහලා බලන්නකෝ දම්රෝ එකේ හොඳම කොටස මොකද්ද කියලා කාගෙන් හරි අහන්නකෝ මොකද්ද කියලා. ඒගොල්ලෝ කියන දේ තමයි මේ ආෆ්ටර් සේල් සර්විස්
0: එක කියන්නේ.
1: කියන්නේ ගන්න එකත් හරි ඕන දෙයක් තියෙන එකත් හරි අර ගත්තට පස්සේ අපිව අතාරින්න නැතුව අල්ලන් ඉන්න ගතිය තමයි දම්රෝගේ තියෙන සුවිශේෂත්වය.
0: ඇත්තටම මචි මම මේ අපේ ගෙදරට ඇත්තටම ගොඩක් දම්රෝගෙන් බඩු ගේන්නේ. දම්රෝගෙන් ගෙනාව මම දවසක් මගේ ස්ටඩි ටේබල් එක කලින් තිබ ස්ටඩි ටේබල් එක. ඒගොල්ලන් ඇත්තටම ගත්තට පස්සේ ගෙනත් දීලා ඒක සෙට් කරන්න ඒගොල්ලන් අපිට බෑනේ වැඩේ කරන්න. මම ආයි කාමරේට ඇද්දි ඒකතන වැඩක් කරාද කියලාවත් බලා ගන්න බෑ. ඉස්සරට ක්ලීන් කරලා ඒගොල්ලෝ ඒ ටික ආස් කරලා නීට් කරලා අපිට ඕන තැන ටේබල් එක තියලා ආයි 100%ක් වැඩේ කම්ප්ලීට් කරලා තමයි යන්නේ.
1: අන්න ඒකට තමයි වැඩක් කරනවා කියලා කියන්නේ. ඒකයි අපි කියන්නේ. දම්රෝ එකට යන්න. මොකද අද අයියක නෙමේ අවුරුදු 40ක දශක 4ක විශ්වාසයත් එක්ක තමයි දම්රෝ අපිත් එක්ක ඉන්නේ.
0: ඕකේ. ඊට පස්සේ ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ වෙන මොනවද ගැන නෙමේ මොකක් ගැනද දන්නවද?
1: මොකක් ගැනද?
0: CDB එක ගැන.
1: අන්න FD එකක්.
0: Yes, FD එකක්. අපි හැමෝම දාන දෙයක් අපි අනාගතය ගැන හදිසියකට අපිට අනිවාර්යෙන් සල්ලි උමනාවක් આવොත් අපි හිතන්නේ අපි FD එක තියනවාද කියලා නේ.
1: අපි දැන් මේ කතා කරන්නේ ඉඩම් ගන්න එක, ගෙවල් හදන එක, ගෙවල් ලස්සනට තියාගන්න එක, ඉන්ටීරිය ඩිසයින් කරන එක. මේ හැම දෙයකම ඕන දේ තමයි ඔයාගේ මූල්‍ය ස්ථාවරත්වය කියලා කියන්නේ.
0: රයිට්.
1: ඉතින් ඒක ස්ථාවරව තියාගන්න නම්, එල්ලෙන්නේ නැති වෙන්න තියාගන්න නම් ඔයා අනිවාර්යෙන්ම යන්න ඕන තැන තමයි CDB එක කියලා කියන්නේ. ගිහිල්ලා ඔයාට පුළුවන් ස්ථාවර තැන්පතුවක් දාන්න. ස්ථාවර තැන්පතු ශේෂ්ත්‍රේ ඔයාට වෙන කිසිම තැනකින් හම්බෙන්නේ නැති අන්මැච් රිටර්න් අසම සම ප්‍රතිලාභ තියෙන තැනක් තමයි CDB කියලා කියන්නේ. 15% පොලියක් ඔයාට වසරකට හම්බ වෙනවා. ඒක ඔයාට කැමති විදිහට හදාගන්න පුළුවන්. කැල්කියුලේට් වෙන්න මාසිකවද, මාස 3කද, කාර්තුවක්ද, අර්ධ වාර්ෂිකවද, ඒක ඔයාගේ කැමැත්ත. ඒ වගේම තමයි මේ කියන පොලි අනුපාතය දෙන්න පුළුවන් හැකියාව CDB එකට තියෙනවා. මොකද CDB කියන්නේ අපි හැම වෙලේම කියනවා ලංකාවේ සිවුන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය. ඒ වගේම තමයි විශ්වාසනීයත්වය අතින් ගත්තම ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් තමයි CDB කියලා කියන්නේ.
0: හරි.
1: ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න. එහෙමත් නැත්නම් මේ වැඩි විස්තර නෙමෙයි වාර දැන් කෙලින්ම ස්ථාවර තැන්පතුවක් දැන් ආරම්භ කරන්න ඕන නම්
0: ඕකේ.
1: ඒගොල්ලන්ගේ නියෝජිතෙක්ව වාය ගෙදරටම ගෙන්නගෙන වැඩි විස්තර දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. 01 1 7 388 388 කෝල් එකක් දෙන්න. 01 1 7 388 388 කෝල් එකක් දීලා කියන්න. එතකොට ඒගොල්ලෝ ගෙදරට ඇවිල්ලා දොරට තට්ටු කරයි.
0: දොර
1: අරින්න. අන්න ඒක. තට්ටු කරනකොට හැමෝටම නෙමෙයි CDB එකෙන් නම් දොර අරින්න.
0: CDB එකෙන් නම් දොර අරින්න.
1: දැන් පරිස්සමෙන් ඉන්න ඕනේ
0: ගෙදරට. හරි. දැන් අපි ඉන්නේ සැප්තැම්බර් මාසේ අද 11 වෙනිදා භාගයක් විතරම ගිහින් ඉවරයි. හැබැයි සැප්තැම්බර් කිව්වම අපිට මතක් වෙන්නේ මොකද්ද?
1: ආයේ වෙන මොනවාදනේ?
0: අපේ පොත් ප්‍රදර්ශනයේ ගැන.
1: ප්‍රදර්ශනය.
0: ඉතින් පොත් කියවනා කියන එක හරි ලස්සන දෙයක් අජි. මොකද මේ ටීවී එකක් බැලුවොත් අපිට හිතන්න දෙයක් නෑ. අපිට මැවිලා පේනවා දේවල්. හැබැයි පොතක් කියවනකොට අපේ ඉමේජිනේෂන් හැදෙනවා. අපි මවා ගන්න ඕනේ මේ චරිතය මොන වගේද කියලා. දැන් තියෙනවානේ මේ පොත් බලලා පොත කියවනවා. ඊට පස්සේ ඒකේ ෆිල්ම් එකේනවනේ ටික කාලෙකින්. එතකොට අර ඉමේජිනේෂන් එක ඩිස්ට්‍රොයි වෙලා
1: යනවා. ඒ කියන්නේ ඇත්තටම මේ ලෝකයේ තියෙන ලොකු සංවාදයක් තමයි. සමහර පොත් තියෙනවා ඒවා චිත්‍රපටි කරන්න හොඳ නැහැ.
0: කරන්න හොඳ නැහැ ඇත්තටම.
1: ඒක චිත්‍රපටියක් කරාට පස්සේ පොතේ තියෙන අර අපි බලාපොරොත්තු වෙන අපි හදාගත්තු පරිකල්පනය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. එහෙම වෙච්ච අවස්ථා ඕනතරම් ලෝකේ තියෙනවා. ලෝක සිනමාවෙත් තියෙනවා, ලංකාව ඇතුළෙත් තියෙනවා. ඉතින් ඒ තරම් පොතක් කියන්නේ අපිට හරි සමීප දෙයක්. ඉතින් පොත් කියවන්න අපි කවුරුත් කැමති නැති කෙනෙක් ඉන්නවා නම් වහාම පොතක් කියවන්න ඕන. මොකද ඒ රහ, ඒ වෙනස වෙනම වයිබ් එකක්. සහ ජීවිතේට පොතකින් ලැබෙන දේවල් අපිට මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් ලංකාවේ අපි හැමෝම අවුරුද්දක් පාසා පොත් කියවන්න, පොත් ගන්න, බලාගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. ඒ තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. ඉතින් ඔන්න මේ පාර 27 වෙනි වතාවට තමයි පැවැත්වෙන්නේ. ඒකෙන් අවුරුදු 21ක් නිල මාධ්‍ය අනුග්‍රහකත්වයේ දැරුවේ වෙන කවුරුත් නෙමෙයි net fm අපි. ඔන්න 27 වෙනි වතාවටත් පවත්වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මෙවර නිල මාධ්‍ය අනුග්‍රහකත්වයේ වෙන කවුරුත් නෙමෙයි net fm අපිම තමයි. ඉතින් මතක් කරන්න ඕන සැප්තැම්බර් 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් තමයි BMICH පරිශ්‍රයේදී මේ පාර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. උදේ 9:00 පටන් ගත්තම රෑ 9 වෙනකන් යනවා වැඩි. ඔයාට ගිහිල්ලා පවුලයත් එක්ක පොත්පත් මිලදී ගන්න, කියවන්න, ඔයා කැමති කතුවරුන් හම්බෙන්න, අර ඔටෝග්‍රාෆ් එකක් එහෙම ගන්න, ෆොටෝ එකක් සෙල්ෆි එකක් ගන්න, අපිව හම්බෙන්න, මේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් අපි හම්බෙමු සැප්තැම්බර් 25 ඉඳලා ඔක්තෝබර් 4 වෙනකන්. ඔන්න ඩේට් එක මාක් කරලා මතක තියාගෙන ඉන්න. Big screen.
2: Yeah.

0: time to go to the movies, I'll be flashing my dimes, boy.
1: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
4: උදේ 9යි විනාඩි 43යි දැන්
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: මෙල්වා එක ලංකා

0: Samsung'dan honom att denna i Damro.
1: Finishing vahala kläs kallra blåa vägbena.
2: Sitt bedagani, kall pavati, avlaksna novi.
1: Och jag valet är varsin. Finishing vahala knam kallra stamaj.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදයි
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117738388 මතන්න
5: හිරුසල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසේ දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසල් පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරුසල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරුසල් හිරු පායනෝමින් විශ්වාස හිරුසල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න
6: FM 95 FM 94.8 Net FM

0: උදේ 9 විනාඩි 48යි අල්ගොටාමේ වෙලාව. අපිට යන්න වෙලාව හරි.
1: යන්න කලින් මතක් කරන්න ඕන BYD C-Line 5 එක ගැන.
0: Yes.
1: C-Line දැන් 5 තියෙනවා. ඊට පස්සේ 6 තියෙනවා. 8 වෙනකන් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ C-Line 5 එක හරිම විශේෂයි.
0: ඔයා
1: මේ බජට් වාහනයක් වාගේ පවුලේ අයට ලෝකයේ තියෙන ඉහළම ආරක්ෂාව වගේම ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණික පහසුකම් එක්ක යන්න පුළුවන් වාහනයක්. මම කියන්නේ ඔක්කොම එක බජට් වෙන වාහනයක් හොයනවා නම්
0: රයිට්
1: ඔයාට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි BYD C-Line 5 කියලා කියන්නේ. ඉතින් අගල් 8.8 තිරයක් තියෙනවා. මේ ඩිජිටල් තිරය හරහා තමයි මේ ටච් පැනල් එක හරහා තමයි මුළු වාහනයෙම කන්ට්‍රෝල් එක වාගේ අතට ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒ වගේම තමයි සේෆ්ටි ආ බෑග්ස් 7ක් තියෙනවා. ඒ කියන්නේ 7 දෙනෙක්ට පරිස්සමට ගමනක් යන්න පුළුවන් හැකියාව තියෙනවා. 360 view cameras තියෙන වාහනයක් V12 function එක ගැන අපි කතා කරා. ඒ කියන්නේ නිකන් outing එකක් වගේ යනවා නම් කොයි හරි ගිහිල්ලා camping වගේ කරනවා නම් ඔයාගේ තියෙන microwave එක ඉදලා ඕනම electronic device එකක් power up කරගන්න පුළුවන් හැකියාව තියෙනවා වාහනේ blade battery එකෙන්ම.
0: ඒ
1: වගේම තමයි voice assistant කෙනෙක් ඉන්නවා.
0: වාට
1: එතකොට පාළු නැති වෙන්නේ මෙයා ඉන්නේ. එයාට සෑහෙන්න දේවල් කරන්න පුළුවන්. හරිද? ඒ වගේමයි මතක් කරන්න ඕන. දැන් මේක plug-in hybrid එකක්නේ.
0: ඒ
1: කියන්නේ අපි කිව්වා ඉන්ධන සහ බැටරිය දෙකම. ඉන්ධන හරහත් බැටරිය charge කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. කොහොම හරි විද්‍යුත් මෝටරයකින් තමයි මේ වාහනේ දුවන්නේ.
0: හැබැයි
1: අර ඉන්ධනයි බැටරිය power එකයි දෙකම එකතු වුණාම වාට කිලෝමීටර් 1030ක දුරක් කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් හැකියාව තියෙනවා. intelligent cruise control තාක්ෂණේ තියෙනවා lane keeping assistant තාක්ෂණේ තියෙනවා collision detection තාක්ෂණේ තියෙනවා මොන හරි තැනක ගැටෙන්න කලින් වාට එක වලක්ව ගන්න පුළුවන් හැකියාව මේ හැමදේම cruise control එකත් එක්ක වේගය පාලනය කරගන්න පුළුවන් හැකියාව මේ හැමදේම එක තමයි BYD C-Line 5 දැන් ලංකාවට අවිල්ලා තියෙන්නේ call එකක් දෙන්න 01 12 125 125 නම්බරයකට call එකක් දීලා වාට පුළුවන් වැඩි විස්තර දැනගන්න BYD C-Line 5 එක ගැන
0: ඕකේ ඊට පස්සේ ආගේ ගෙදරට ඕන ඔක්කොම බඩු ටික මාකට් එකේ මිලට වඩා අඩුවට ගන්න ඕන නම් මතක් කරනවාට යන්න කියලා කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. දැන් කොහෙ තියෙන යටි?
1: දැන් මෙන්න මෙහෙමයි. මෙන්න මේ තැන්වල තියෙනවා. කොළඹ නම් ඔයා ඉන්නේ අතුරුගිරියේ මුල් ඒරියාවේ තියෙනවා. ගම්පහ නම් ගණේ මුල්ලේ තියෙනවා.
0: කුරුණෑගල
1: වගේ නම් ඉන්නේ නාරම්මල තියෙනවා. නුවරට ගියොත් ඔන්න ඔයාට ගම්පල එකක් හම්බ වෙනවා.
0: ඒ වගේම
1: තමයි රටමැද මාතලෙත් තියෙනවා. මේ ඕන තැනකින් නියම මිලට හරිද? නියම ප්‍රමිතිය. ඔයාට ඕන කරන දේවල් ගන්න ඕන නම් ඔයා යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ.
0: හරි. ඊට පස්සේ අද DJ නයිට් එක තියෙනවා. අද කට්ටිය ගෙදර එකතු වෙනවා හවසට. නූඩල්ස් එකක් හදාගෙන කන්න. හැබැයි විජේ නූඩල්ස් එකක් අරගෙන එන්න. මොකද බෙරිනොවි හදාගන්න බෙරිනොවි කන්න වාට විජේ නූඩල්ස් තමයි තියෙන්නේ.
1: මේ කසාගල සුපර් මාකට් එකට ගියත් වාට හොයාගන්න පුළුවන් විජේ නූඩල්ස් තියෙනවා.
0: Yes. ඒ වගේම තමයි මේ ඉන්දියාප්ප හදා ගන්න ඕන නම්
1: ආ විජය මේ රතු ඉදියාප්ප පිටි දිනන.
0: ඒ
1: කියන්නේ නිකන් සුදු ඉදියාප්ප ගන්න කැමති නෑ වගේ නම් පොඩි ඩයට් එකක ඉන්න කෙනෙක් නම් ඔන්න විජේ රතු ඉදියාප්ප පිටි තියනවා. ඉතින් 100%ක් ස්වාභාවික නිෂ්පාදන විදිහට තමයි විජේ නිෂ්පාදන මාකට් එකට එන්නේ.
0: යන්න
1: ගිහිල්ලා try කරලා බලන්න.
0: ඕකේ. ඔයාගේ construction එකට මෙල්වා ස්ටිල් දාන්න කියලා මතක් කරනවා යන්න කලින්.
1: මොකද
0: ඔයා බිල්ඩින් එකක් හදන්නේ ගොඩක් බලාපොරොත්තු එක ගොඩක් කාලයක් පවතින දෙයක් generations ගානක් තියෙන්න ඕන දෙයක්. ඒක නිසා තමයි මෙල්වා ස්ටිල් අපේ ලංකාවේ අංක 1.
1: අනිවාර්යෙන්ම අපි මේ ඉදියාප්පයි යකඩයි කොහොමද ගලපන්නේ කියලා මේ ලාවි තමයි
2: තියෙන්නේ. ඥාන කතායි ලුණු විරි සුයි.
1: හරිද? දැන් අපි ඔය 100%ක් ස්වාභාවික දේවල් ගන්න කියලා කියන්නේ. විජේ නිෂ්පාදන ගන්න කියලා කියන්නේ ඔයාගේ සෞඛ්‍ය වෙනුවෙන්.
0: ඔයාගේ
1: සෞඛ්‍ය ගැන හිතනවා වගේම තමයි ඔයාගේ ඉදිකිරීම් වල සෞඛ්‍ය ගැන ඔයා හිතනවා නම්
0: ඔයා
1: අනිවාර්යෙන්ම ගන්න ඕන මෙල්වා ස්ටිල්ම තමයි ලංකාවේ දැවැන්ත ඉදිකිරීම් රසකට. භාවිතා කරපු ශක්තිය තමයි මෙල්වා කියන්නේ. ලංකාවේ අංක 1 ස්ටිල් මැනුෆැක්චරර් මෙල්වා කියන්නේ ලංකාවේ අපේ
0: එක. හරි. එහෙනම් අපිට යන්න පුළුවන්නේ
2: යමු යන් අපිට අද හවසට නටන්න තියෙනවා
1: හරි ඒකත් මතක් කරන්න ඕන
0: DJ කලු එක එනවා DJ හිරන්නේ
2: හිරු වුණා නේද කලුයි හිරුයි
0: කලුයි හිරුයි
1: කියලා කියන්න පුළුවන්නේ හරි ඉතින් DJ කලුයි ඔන්න DJ හිරන්නේ එනවා FM 94.95 ඔයාලට පුළුවන් අද රෑ 9ට DJ අසත් එක්ක DJ නයිට් එක ගහන්න
0: ඒ
1: වගේම තමයි අපේ live stream එක FB එකේ බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්න ආය අපේන්නේ ලබන සඳුදා
0: සඳුදා දවස් දෙකක් අපි නැතුව ඉන්න වෙනවා කමක් නැහැ නේ
1: කමක් නැහැ එහෙම නිතරම
2: එන්න ඕනේ ඉන්න
0: පරිස්සමෙන් ඉන්න
1: එහෙනම් අපි ගිහිල්ලා එන්න මම ආචි
0: මම සාරා
2: මම නුවා

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM. Net FM Algo Town.
1: Brought to you by
2: Melwa Box Bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
3: අලුත්කම මතුගම පාරට විනාඩි 5යි. ඉඩමම 118 සිට. අමතන්න 13:22 Prime Lands.
4: AC ගන්න එන්න තම්බ්‍රෝ. ලෝකෙම කූල් කරන AC brands ගන්න එන්න තම්බ්‍රෝ.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117738388 මතන්න.
7: සුවිශේෂී වාසි සමග අති නවීන Tata Yodha cab එකක් ඔබේ ව්‍යාපාර ආරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
8: බිස්නස් කරන අයට මේක යෝධ හයිය
9: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි
10: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලි
12: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
13: එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
14: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
15: කෑම උයත්ති පොල්වලට යන වීදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මදිද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
7: සුවිශේෂී වාසි සමග අති නවීන Tata Yodha cab එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
8: බිස්නස් කරන අයට මේක යෝධ හයිය.
11: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු
4: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
16: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: Good morning. වෙලාව උදේ 10යි.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයේ විමසුම
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වෙත පැමිණ තිබෙනවා. ඒම කොට්ටාසය සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. මිග්යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් අදාළ ප්‍රකාශය සටහන් කරගන්නා බවයි වාර්තා වන්නේ. එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද ආෆෝස් රොෂාන් ගුණතිලක මහතාද ඊයේ පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණියා. මහියංගණය අලුකැටියාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්වැත්තේ වයස අවුරුදු 26ක් වූ අබේපුර මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනය සිදු කළ සැකකරුවන් සහ මහියංගණය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මීළඟනේ තියුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: The truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හතක පාරම්පරික අපේ රසය, මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
7: වාසිනා මෙන කොහෙන්ද සර්?
8: PLP වාසි, කොයි කාටත් වාසි.
9: ජනී එක දේ දුනු මාවත,
10: දේ දුනු මාවත.

0: ආපිටුන රෙඩියගෙති
1: මූඩ් එක චිල් කරන හැපි පිල් එක ජනි එක දේ දුනු

තරහද කියන්න කවුද කියලා. ඒ අතර වැඩ මතක් කරන්න ඕනි, අකුරෙන් අකුර තරංග බටයත් එක්ක අදත් එකතු වෙන්න ඔයාට පුළුවන්. මේ බැතර කෝල් කරන්න 01 1 2 55 33 63. ඒ වගේම තමයි වට්සප් මෙසේජ් එකක් දාන්න 0711 95 95 95. Facebook ෆෑන් පේජ් එකට යන්න. මං අද සින්දු ගැන ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. ඇත්තට මේ ප්‍රශ්නෙට උත්තරේ මටත් හොයාගන්න බෑ. මං ඒකන්ද ඕගොල්ලන්ට chance එක දීලා තිනවා. එන්න අපේ Net FM Facebook ෆෑන් පේජ් එකට වැඩි වැඩියෙන් comment කරලා ඕගොල්ලන්ගේ chance එක අරගන්න කියලා මතක් කරනවා. ෆෝන් එකේ ප්‍රශ්නේ විසඳගත්තා. පොඩ්ඩක් ඉන්න කවුද කියලා බලන්න. හරියටම ඊයේ දවසේ ජයග්‍රහණය කරලා තියෙන්නේ. තාමත් ඊයේ දවසේ සම්බන්ධ වුණු අයගෙන් අපේ ඉරේෂ රන්දෙනිගල ඉඳන් සම්බන්ධ වුණා, උදයන්ගිනි බද්දේගම ඉඳන් සම්බන්ධ වුණා. ඊයේ දෙන්නගෙන් වැඩිම වචන ගාන කියලා තියෙන්නේ බද්දේගම ඉඳන් සම්බන්ධ වුණු උදයන්ගිනි. හැබැයි කියලා තියෙන්නේ වචන 35යි. ඒ කියන්නේ තාමත් මේ වෙනකොටත් පාරු තල්විල ඉඳන් අපිට කතා කරපු මලීෂ තමයි අර රුපියල් 5000 එයාගේ අතේ තියාගෙන ඉන්නේ. එහෙනම් ඉතින් මලීෂට අභියෝගයක් වෙන්න තප්පර 30ක කාලය ඇතුලේ ඔට්ටුයි වාට කියන්න පුළුවන් වචන 48කට වඩා. එන්න මේ පැත්තට දවල් එක වෙනකම් මම ඉන්නවා. මම ජනී.

වෙලාව 10යි විනාඩි 18යි. ඊළඟ සින්දුවට යන්න කලින් මේක ගොඩ දෙනෙක් ආදරය කරන සින්දුවා. ඒ කාලේ මතක් වෙන සින්දුවා. සින්දුවට යන්න කලින් කට්ටිය එකතු කරගන්න තියෙනවා. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනි මේ වැඩ කටයුතු ගොඩාක් ගැන. මුළු දවසම ප්‍රබෝධයෙන් පටන් ගන්න කොහොමද කියලා කල්පනා කරනවා නම් එහෙම ප්‍රබෝධයෙන් පටන් ගන්න අපිට හොඳ මොටිවේෂන් එකක් තියෙන්න ඕනේ. අන්න එහෙම හොඳ මොටිවේෂන් එකක් මේ දවස්වල තියෙනවා Net FM YouTube channel එකේ. ඒ වගේම තමයි Net FM Facebook පිටුවේ, Net FM TikTok account එකේ. මේ දවස්වල රටම කතා වෙන කෙනෙක් වෙලා තියෙනවා. අපි හරියට කතා කරන්න ඕනේ ගැන. හොඳට කතා කරන්න ඕනේ. ඒ තමයි මේ පාර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙම පළවෙනියා වුණ පුංචි පුතා. අන්න එයා ගැන අපේ කසුණී Net FM Alpha Studio program එක කරලා තියෙනවා. YouTube channel එකට යන්න, Facebook fan page එකට යන්න, TikTok එකට යන්න. දැන් viral වෙලා තියෙන video එක Facebook එකේ පුංචි කොටසයි තියෙන්නේ. YouTube එකේ තියෙනවා සම්පූර්ණ වැඩසටහන. Net FM කියලා search කරලා බලන්නකෝ. ඒක බලන්න අනිවාර්යෙන් අපිට motivation එකක් ඕනේ අපේ දවස පටන් ගන්න. මේ motivation එක එතනින් අරගන්න හොඳ තැනක් එක. ඒ වගේම තමයි මුළු දවසම ප්‍රබෝධයෙන් ගත කරන්න. මොටිවේෂන් එකකට විතරක් හැකියාව හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ කෝපි එකක් බොන්න කියලා. කෝපි එකක් බිව්වට පස්සේ එනවා පොඩි කික් එකක්. දැන් අපි පුරුදු වෙලා ඉන්නේ පොඩි බඩේ අමාරුවක් වගේ ඇදුනට පස්සේ තමයි කෝපි බොන්න ඕනි කියලානේ. හැබැයි එහෙම නෙවෙයි. ඇත්තටම කෝපි එකක් බිව්වට පස්සේ දැනෙන ජවය, ඒ දැනෙන නිදිමත නැතිකම, කම්මැලි නැතිකම ප්‍රබෝධයකට කියන්නේ නේද? අන්න ඒ එනර්ජි එක තමයි අපිට වැදගත් වෙන්නේ. නිකන් කල්පනා කරලා බලන්නකෝ, දැන් සිකුරාදා සතියක් දවස් හතරක් එක දිගට වැඩ කරලා මේ දවසෙත් වැඩ කරන්න තියෙන වනේ කියලා ඔයාට වැඩට ආවට පස්සේ නිකන් හිතනවනะ. සැලුන් එක ඇරියට පස්සේ හිතෙනවනම් අනේ අදත් වැඩ කරන්න තියෙනවා, පොඩ්ඩක් නිදා ගන්න තිබ්බනම් හොඳයි. එහෙම හිතෙනවනම්, එහෙම නැත්තම් ගාමන්ට් එකේ වැඩ කර කර ඉන්නකොට හිතෙනවනම් අද කම්මැලි වගේ වැඩ කරන්න කියලා කෝපි එකක් හදාගෙන බොන්න. හැබැයි ඒ හදාගන්න කෝපි එක ෆ්‍රීලන් කෝපි එකක් බවට තහවුරු කරගන්න. මොකද ලංකාවේ අපේම ස්වභාවික කෝපි අටවලින් නිෂ්පාදනය වෙන කෝපි එකක් ඔයාට අරගන්න හම්බ වෙන්නේ ෆ්‍රීලන් කෝපි එක විතරයි. ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ අපි දන්න කියන ෆ්‍රීලන් ආයතනයේ නිෂ්පාදනයක්. කිසිම કૃතීම රසකාරකයක්, કૃතීම අමුද්‍රව්‍යයක් අඩංගු වෙන්නේ නැහැ ෆ්‍රීලන් කිසිම නිෂ්පාදනයක. එහෙනම් තමයි හැම වෙලේම බය නැතුව මම ඔයාට කියන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන අරගන්න කියලා. අද උදේ පාන්දරම හන්න හම්බ වුණු ප්‍රවෘත්ති එච්චර සුබදායක නෑ නේද? අර බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා පුංචි දුවව පුතාලා දෙන්නෙක්, පුංචි බබාලා දෙන්නෙක් මැරිලා තියෙනවා. ඒ වගේ ප්‍රවෘත්ති අහන්න සිද්ධ වෙන්නේ මේ හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය හන්ද. කොහේ හරි කොනක ඕක හොයාගෙන යනකොට ඒ වගේ දේවල් ගෑවිලා ඇති. ඒ හින්දා තමයි Net FM දේදුණු මාවතෙන් අපි හැමදාම ඔයාට මතක් කරන්නේ මේ හානිකර මත්ද්‍රව්‍ය රටින් මුළුන්න පුටා දමන්න ඕනි කියලා. ඒ හින්දා තමයි රටම එකට ජාතික මෙහෙයුම සංවිධානය කරලා තියෙන්නේ. ඒකත් එක්ක ඔය රටේ සමාජයේ ඇති වෙලා තියෙන ඔය සංවිධානාත්මක අපරාධ වෙන්න පුළුවන්, හොරකම් වෙන්න පුළුවන්, මේ හැමදේම නැති කරගන්න අපිට පුළුවන් ඔය හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක නැවැත්වුවොත්. මොකද ගොඩාක් වෙලාවට කට්ටියට වෙලා තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ උකට සල්ලි හොයාගන්න නැහැ. ඊට පස්සේ සල්ලි හම්බ වෙන ඕනිම වැඩක් කරනවා. ඒක අපරාධයක්ද හොරකමක්ද ඒ කිසිම දෙයක් ඒගොල්ලන්ට අදාළ නැහැ. අදාළ වෙන්නේ සල්ලි, ඊට පස්සේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක විතරයි. ඒ හින්දා කිසිම වෙලාවක ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න එපා කියන කාරණාව අපි අපේ නංගිලා මල්ලිලට බොහොම ආදරෙන් මතක් කරනවා. අම්මලා තාත්තලාටත් මතක් කරන්න තියෙන්නේ කිසිම වෙලාවක ඕගොල්ලන්ගේ අවධානය ඕගොල්ලන්ගේ දුවගෙන් පුතාගෙන් ගිලිහෙන්න ඉඩ දෙන්න එපා. මොකද එහෙම වුණාට පස්සේ ඒගොල්ලෝ කවුරු හරි දන්නේ නැති කෙනෙක් දෙන්න දෙයක් විශ්වාස කරලා ඒ දේවල් පාවිච්චි කරලා ඒ දේවල් වලට ඇබ්බැහි වෙලා අන්තිමට ඕගොල්ලන් තමයි කරදර වෙන්න වෙන්නේ. හානිකර මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුණාට පස්සේ ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරනවට වඩා සෑහෙන්න ලේසි හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර ඉන්න එක. ඒ දේවල් එපා කියන එක. ඒ හින්දා නිකන් තියෙන ජීවිතේ නාස්ති කරගන්නේ නැතුව, අනාගතය නාස්ති කරගන්නේ නැතුව, අධ්‍යාපනය කඩා කප්පල් කරගන්නේ නැතුව ජීවිතේ ලස්සන කරගන්න හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කියන පණිවිඩය අපි ඔයාලට කරන ගමන් දේදුණු මාවත ඊළඟ සින්දුවට යනවා. ප්‍රමුඛන ඉදන් කාන්ති අක්ක කතා කරලා කිව්වා අසනීපෙන් හිටියා කියලා පහුගිය දවස් ටිකේ. අසනීපෙන් හිටියා දැන් හොඳයි කියලා තමයි කිව්වේ. ඒකනේ වටින්නේ. අසනීපෙන් හිටියා කියන කාරණාව දුකක්, හැබැයි දැන් හොඳයි කියන කාරණාව සතුටට කරුණ. සුගත් මල්ලි ඉන්නවා ලීක් ටේලර්ස් එකේ සද්දෙට වහගෙන රඹුකන මාකට් එකේ. වසන්ත අක්කත් ඉන්නවා සද්දෙට වහගෙන ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ තෝණිගල ප්‍රසන්න අයියා කොල්ල RMV එකේනේ වැඩ කරලා තියෙන්නේ දන්නේ. පතිරණ, ශාන්ත, සෝමදාස, ජානක, දිල්ෂාන්, දිලීප කටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 10යි විනාඩි 26යි.
4: එකම අරමුණ. තරඟකරුවන් 14. එකම කිරුලක් වෙනුවෙන් තරඟ වදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් Net FM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
5: Brought to you by
6: Nishon Langa Japanese Language Center within භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් Nishon Langa Japanese Language Center ගම්පහ 076-43-73-171
7: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
9: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
10: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න September 11 කදුරුවෙල දුම්රිය ස්ථානයේ ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance
11: නොතරයේ පෙරලි කරන NLB Mega Power දෙවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට Super Remote රතයක් දිනන ලොකුම Super Tag දෙන එකම ලොතරැය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න
10: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 12 අපි ඉන්නේ උදේ කල්පිටිය හවස පුත්තලම ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
12: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
13: මොහොතේ වතුර බොන්න පුළුවන්ද බෑනේ හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා වතුර හැදෙන මල් කඳුමුදුන් වල දකින්න පුළුවන්ද බෑනේ ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා දැනෙනවද සාහිත්‍යයත් ජීවිතයක් ජීවිතයත් සාහිත්‍යයක් ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට
14: Brought to you by
15: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
16: මොකද වයි
17: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා
16: හරි
17: ඒකට මමයි තව ගෑල් ළමයෙකු
16: යනවා
17: කාටද දැන් උදව් කරන්නේ
16: වෙන කාටද වයි ඔයාට
17: අදත් තරද්දුවා වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ වයිෆ්ලා හැමදේම දන්නවා
18: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
16: ලස්සන සිින්දුව අගහන්න යන්න හදන්න වේ සිින්දුව හරණ යන්න කලින් මතක් කරන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ අතරේ මුලින්ම ඔයාට මතක් කරන්න අවශ්‍ය කරන දේ තමයි මේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක පිළිබඳ කාරණාව. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක කියලා කියන්නේ ලංකාවේ අපිට නම් අලුත් අත්දැකීමක්. දැන් හැබැයි මාසෙක එකහමාරක වගේ ඉඳන් අපි මේක ගැන දන්න හන්දා එච්චරම අලුතුත් නැද්ද මන්ද නේද? හැබැයි ලංකා ටයිල්ස් වසර මැද වාසියක ලැබෙන 140ක වටම් නම් කවදාවත් පරණ වෙන්නේ නැත. ඒ වගේම තමයි ගෙදරට අනලා ලංකා ටයිල්ස් හැමදාම අලුත් වගේ. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම දැන් ඔයාගේ නගරයට එනවා කියලා මේ වෙනකොටත් ඔයා හරියටම දන්නවනේ. අද දවසේ උදේවරුේ කට්ටිය ඉන්නේ හලාවත පැත්තට ගිහිල්ලා හවස් වෙනකොට සෙට් එක බිංගිරිය පැත්තට යන්නලා ඇස්ති වෙලා ඉන්නවා. ඉස්සරහදී අපි විස්තර ඉදින් කට්ටියත් එක්ක කතා බහ කරලා දැනගමු. දැන් නිකන් කල්පනා කරලා බලන්නකෝ හලාවත ඉන්න කෙනෙකුට ලංකා ටයිල් ෂෝරූම් එකක් හොයාගෙන ඉන්න උනොත් එහෙම ටිකක් වැඩිපුර දුර එන්න වෙනවා. දැන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ පැත්තටම, ඔයාගේ ගමටම, ඔයාගේ නගරයටම ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක එන හන්දා ෂෝරූම් ගානේ රස්තිය අද වෙන්න අවශ්‍ය නැහැ. ෂෝරූම් එකේම ඔයාව හොයාගෙන ඔයාගේ නගරයට. එහෙම අත්දැකීම් කවුද දෙන්නේ? ලංකාවට ටයිල් කලාව අරගෙන ආපු ලංකා ටයිල්ස් විතරමයි. ඔයාගේ ගෙදරට ටයිල් එකක් තෝරගන්නකොට ටයිල් එක අනිවාර්යයෙන්ම හරි තැනට තෝරගන්න ඕනි. ඉස්සර තමයි තැනේ හැටියට ඇනේ ගැහුවු. දැන් තැනේ හැටියට ටයිල් එකක් අල්ලන්න පුළුවන් ඔයාට. වැරෙන්ඩ එකට අල්ලනවා නම් වැරෙන්ඩ එකට වෙනම ටයිල්ස් තියෙනවා. බාත්รูම් එකට වෙනම ටයිල්ස් තියෙනවා. කිචන් එකට වෙනම ටයිල්ස් තියෙනවා. බෙඩ්รูම් එකට වෙනම ටයිල්ස් තියෙනවා. ඊට පස්සේ සාලෙට වෙනම ටයිල්ස් තියෙනවා. ඔක හරියට අල්ලගත්ත කියලා කියන්නේ මුළු ගෙදරම ලස්සන කරගන්න ඔයාට chance එක තියෙනවා. ඉස්සර වගේ නිකම්ම නිකන් ටයිල් එකක් ගෙදරට තෝරගන්නේ නැතුව ගුණාත්මක භාවය, මෝස්තරය, විශ්වාසය පිරුණු ලංකා ටයිල් එකක්ම තෝරගන්න. ලංකා ටයිල් ගැන ඒ විදිහට පණිවිඩය මතක් කරනකොට මතක් කරන්නේ සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙතුර ගැන. දැන් නිකමට හිතලා බලන්න ඕගොල්ලන්ගේ ගෙදර බාත්รูම් එකේ ටයිල්ස් ටික ගෙවිලා නම් එතන ලිස්සල වැටුණාට පස්සේ අතක් පයක් කඩාගත්තට පස්සේ ඉක්මනට ඔය දේවල් හරියටම හදාගෙන නිරෝගී වෙන්න යන්න තියෙන හොඳම තැනක් තමයි සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙතුර. ඒ විතරක් නෙවෙයි ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනිම ලෙඩකටත් නිතාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා ගාව තියෙනවා. දැන් අපි සමහර වෙලාවට දකින්න ඔය ට්‍රිප් එහෙම යනකොට ආච්චි අම්මලා සීයලා හරිම අමාරුවෙන් තමයි ඇවිදගෙන කරගෙන යන්නේ දැන්වල. අන්න ඒගොල්ලන්ට පුළුවන් ඔය හන්දිපත්වල තියෙන අමාරු, ඒ අමාරු ඔක්කොම සුවපත් කරගන්න කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා හම්බ වෙනවා. ඊට පස්සේ බැරියයි ඔය තරුණ කොල්ලෝ කෙල්ලුණත් උස්සගෙන යන්න යන ගමනක්. කැන්සර් වෙන්න පුළුවන්, ඒ කියන්නේ පිළිකා. ඊට පස්සේ වකුගඩු රෝග, දියවැඩියාව, ස්නායු රෝග, ගෑස්ට්‍රයිටිස්. ගෑස්ට්‍රයිටිස් පොඩි ලෙඩක් කියලා හිතාගෙන හිටියට පොඩි නෑ. ඒක දරුණු වුණාට පස්සේ සෑහෙන්න අමාරුයි. පොඩි කාලෙදිම සුව කරගන්න එක තමයි වටින්. සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරේ ඉන්න කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා ගාව ඔය ඕනි ලෙඩකට නිතාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා. සඳුදා අඟහරුවාද පෝයේ දවස් හැර ඉතිරි ඕනිම දවසක ඔයාට කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයාව හම්බ වෙන්න පුළුවන්. යන්න කලින් කෝල් එකක් ගන්න 0777 300 940 හරි 0773 273 540 හරි. ඉස්කෝලේ කාලේට යන්න හදන්නේ හැබැයි ඒ යන අතරෙදි ඔයාට පුළුවන් අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක එකතු වෙන්න මේ පැත්තට කතා කරන්න. මොකද මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරෙන් අකුර තරඟ වටය ක්‍රියාත්මක කරන්න. මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message එකක් දාන්න. සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙමු. අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව දෙන අකුරෙන් අකුර තරඟයත් එක්ක.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 38යි. මේ වෙනකොට අකුරෙන් අකුර තරංගයත් එක්ක අපි සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්න කියලා ඔයා හරියටම දන්නවනේ. ඉතින් මේ පැත්තට කෝල් කරපු කට්ටිය, WhatsApp මැසේජ් වල අනේ අපිව තරංගෙට එකතු කරගන්න කියන කට්ටිය සෑහෙන්න ප්‍රමාණයක් ඇතුරින් කෙනෙකුට අවස්ථාව දීලා තියෙන්නේ. මේ ඇත්තෙක් නෙවෙයි, ඇත්තටම ඇත්තියෙක් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. එයා සම්බන්ධ වෙන්නේ උලුක්කුළමේ ඉඳලා. ගම තියෙන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. ඉතින් අහගමු කතා කරාට පස්සේ. නුවන්දි දිසානායක, සුබ උපන්දිනයක් වේවා නෙවෙයි, මොකද්ද ඒ කිව්වේ, සුබ උදෑසනක් වේවා. කොහොමද? උපන්දිනේ නෙවෙයිනේ අද, නේද? හරි, ඉතින් මොකද කරන්නේ මේ වෙලාවේ? ඒක තමයි දැන් තියෙන ෆස්ට් ජොබ් එක. හරි, මේ නුවන්දි උලුක්කුළම කොහෙද තියෙන්නේ? පුත්තලම් පැත්තේද? බවුනියාව දිස්ත්‍රික්කේ. හරි. පහුගිය සතියේ නෙත් FM DJ නයිට් එකටත් බවුනියාව දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් කෙනෙක් සම්බන්ධ වුණානේ, නේද? අහගෙන හිටියද? හරි, දැන් අපි යන්න ලෑස්ති වෙන්නේ අකුරෙන් අකුර තරංග වටයට. මේ තරංග වටයේදී මං ඔයාට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයා වචනයක් පටන් ගන්න ඕනි. ඊට පස්සේ ඒ වචනය අගාකුරෙන් ඊළඟ වචනේ කියනවා, ඊළඟ වචනය අගාකුරෙන් ඊළඟ වචනේ කියනවා, ඊළඟ වචනය අගාකුරෙන් ඊළඟ වචනේ කියනවා. අන්න ඒ විදිහට එක දිගට කියාගෙන යන්න තියෙන්නේ. කිසිම වෙලාවක එකම වචනේ දෙපාරක් කියන්න බෑ. ඊට පස්සේ අකුරු දෙකේ වචන කියන්න බෑ. වචන දෙක ගාන එකට අමුණපුවා කියන්නත් බෑ. ඊට පස්සේ අපි අහනකොට පොඩ්ඩක් වචන ටික පැහැදිලි වෙහෙන්නත් ඕනි. නැත්තම් ඉතින් වැඩේ කරගන්න අමාරුයි. සමහරු කොළබලාගෙන එහෙම කියනවා, එක එක ට්‍රික්ස් පාවිච්චි කරලා. හරිද? එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා පාරු තල්විල ඉඳන් අපිට කතා කරපු මලීෂගේ වචන 40 හරියටම කියනවනම් 8 වචන 48 අභියෝගය අපේ වවුනියාව දිස්ත්‍රික්කයේ උලුක්කුළමේ ඉඳන් කතා කරන නුවන්දිට බිඳ හෙලන්න පුළුවන් වෙයි කියලා. නුවන්දි, අපි යමුද තරඟයට? රයිට්. ඔයාට මම දෙන වචනේ තමයි වවුනියාව කියන වචනයේ අගාකුරට කලින් අකුර. හරියටම ඈ යයන්න යයන්න, අන්න ඒක තමයි දෙන අකුර. ලෑස්තිද තරියට යන්න? රයිට්. එහෙනම් අපි යමු අකුරෙන් අකුර තරඟ වටයට.
1: Your time starts now.
2: යානිය යෝගට් ටිකිරි රාවණා නහය යහන අලුවා රස්ස සරම මතක කලයේ යමුනා නිකට තකරම මහත තලප පන්දම මන්ද දකුණ නම්බුව වරහා හරකා කමලා ලනුව වනය යාපනය යක්ෂල ලෝගෝ වාතේ යහපත් තරුව වංගෝ වැරද්ද දසක පරාදිය යෝධයා යාපහෝ වියදම මල්ලි ලංකාව වරම මස්සිනා නාරන් නෙල්ලි ලාවලු ලෝකය කරවිල ලස්සර නාගයා යුරේකා කඩල ලියනවා වරකා කෙකිරි රුවන් නඳුන් නවය එනුදි දිනුම ඉහිරි රූපේ යනවා වරකා කාලයේ යෝචිත තිත්ත තේජා නරියා යොදුන නුවනි නුහුරු රෝදේ යසි ප්‍රසිත තම්පලා ලාම්පුව වාසගම්
0: කලේ අවසන් ස්ටොප් මට නිකන් තේරුණ විදියට යනවා කියලා දෙපාරක් කිව්වා. පටන් ගත්තෙත් යනවා කියලා නේද? හරි මං අහලා බලන්න. කොහොම හරි සෑහෙන වචන ගානක් කිව්වා. කොහොමදනේ ඔයගොල්ලෝ ඔච්චර වේගෙන් කතා කරන්නේ? ගෙදර ඉන්න හස්බන්ඩ්ලා හැම පව් ඉදින් නේද? අන්න බලන්න, ඔයා විතරයි ඇත්ත කතා කරන්නේ. නුවන්දි සින්දුවට යන්න කාවද එකතු කරගන්නේ? ඔව්, මාව එකතු කරගත්තේ නැත්නම් මං කාවත් එකතු කරගත්තේ ගන්නෙ නෑ. අන්න දැක්කනේ, හැමෝම එකතු කරගත්තා. බොහොම ස්තුතියි නුවන්දි, දිග්ගටම නෙත් අහගෙන ඉන්න.
2: හරි.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500 කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pieris motor company private limited වෙතින්
3: වේලාව 10යි විනාඩි 47යි
4: එකම අරමුණක් තරඟකරුවන් 14 එකම කිරුලක් වෙනුවෙන් තරඟවදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය අපරිමිත උත්සාහයක් සහජ හැකියාවන් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් Net FM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
5: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 076 43 73 171
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙනු.
9: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
10: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
11: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, Net FM.
12: අපගේ net වගේ
13: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න.
14: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවකමේ සමාජිකයෙකි.
3: වේලාව 10යි විනාඩි 50යි.
15: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
15: මම ආව එක්කගෙන යනවා ලෝකෙ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
3: ඩිනර් එක. රෑනේ.
15: ආදත් වැරද්දුවනේ. ලෝකෙ රසම කෑම තියෙන්නේ එහෙද? ලෝකෙ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
3: සාකි අහන්න යන්න හදන්නේ සඳු සාකි. හැබැයි සාකි අහන්න යන්න කලින් වැදගත් දේවල් තියෙනවා අපිට කතා කරන්න. මේ දවස්වල ගෙවල් හදනවා නම් නියම කාලේ කියලානේ මං ඕගොල්ලන්ට මතක් කරන්නේ. හැබැයි ඉතින් ගෙවල් හදාගන්න සම්පූර්ණ වියදම් කරන්න සල්ලි නැත්නම් අඩු ගානේ ටයිල් ටික හරි අරන් තියාගන්න. මොකද ලංකා ටයිල්ස් වසර මැද වාසියෙක් ඔයාට 140ක් දක්වා වටම් ඔයා අරගන්න ටයිල්ස් වලට, ඒ වගේම තමයි බාත්රූම් එකේ ෆිටින්ග්ස් වලට මේ හැමදේටම ලබා ගන්න අවස්ථාව තියෙනවා. ටයිල්ස් අරගෙන තියාගත්තා කියලා බාත්රූම් එකට ෆිටින්ග්ස් අරගෙන තියාගත්තා කියලා ඌව කල්ලිකොත් වෙන්නේ නැහැ. ඒකින්ද මේ වගේ හොඳ කාලෙක ඒ වගේ දේවල් අරගෙන තියාගන්න කියලා ඔයාට මතක් කරනවා. අලුතින් ගයක් හදනව නම් නැත්නම් තියෙන ගෙදර රිපෙයාර් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් ඒ වෙනුවෙනුත් සුදුසුම කාලය තමයි මේක. මොකද ෂෝරූම් එකට යන්න දෙයක් නැහැ නේ. ෂෝරූම් එකේ නෝ යවවාගෙන ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අද දවසේ මේ වෙනකොට තියෙන්නේ හලාවත නගරේ. හලාවත නගරේ කොහෙද ඉන්නේ කියලා ඇහුවම අපේ දර්ශන මට කිව්වේ දිනපොළ ගාව කියලා. මට වචනේ වැඩිය තේරුනේ නෑ දිනපොළ කියලා කිව්වට. අපි අහලා තියෙන්නේ සතිපොළනේ. බැලින්නම් මේ පොළ දවස ගානේ තියෙන එකක්. ඒක හන්ද දිනපොළ කියලා කියනවා කියලා තමයි දර්ශන කිව්වේ. එහෙමනේ.
17: අනිවාර්යයි අයිබෝන්. ඔන්න අපි සුන්දර හලාවතට එනවා කියලා පොරොන්දුවක් දුන්නා. ඉතින් මේ පොරොන්දුව ඒ විදිහම හිතු කරමින් තමයි ජනිත් අපි අද දවසේ මේ විදිහට ආදරණීය හලාවත පුරවරය ආවරණය කරන්න
3: ගිහින්.
17: ඉතින් අර ජනිත් කිය වගේම සතිපොළ අහලා තිබ්බට දිනපොළ අහලා
3: තිබ්බා. අහලා තිබුණේ
17: නැහැ නේ. Right. ඔන්න අපි හරියටම ඉන්නවා හලාවත දිනපොළ අසල තමයි ජනිත් අපි ඉන්නේ.
3: ඉතින්
17: ඔන්න මේ පැත්තට ගිහින් ඔයාට ඔන්න අවස්ථාව දෙනවා වසරෙමෙද වාසීත් එක්ක ලංකාවට ටයිල් කලා මුලින්ම හඳුනන සන්නාමි හැටියට ලංකා ටයිල් එක්ක ඔන්න වසරෙමෙද වාසී 140ක් දක්වා ලොකුම ලොකු ඩිස්කවුන්ට් එකක් අරගෙන තමයි ජනිත් ඇවිල්ලා ඉන්නේ.
3: ඒ කියන්නේ අද පොලට එන කට්ටියට එළවලු අරගෙන ඊට පස්සේ ටයිල් උත් අරන් යන්න පුළුවන් නේ.
17: අනිවාර්යයෙන්ම. මොකද අපි හැමෝටම සිහිනයක් ලොකුම සිහිනයක් තමයි ජීවිතේ ලොකුම සෙත්තම නිවසක් හදාගන්න කියලා. ඉතින් මේ නිවස හැඩ කරගන්න තමයි මේ විදිහට ලංකා ටයිල් වසරෙමෙද වාසීත් අරගෙන අපි ලංකාවම ආවරණය කරමින් යන්නේ. ඉතින් අද දවසේ ඉන්නවා සුන්දර හලාවත පුරවරේ. හරියටම හලාවත දිනපොළ අසල තමයි ජනිත් අපි මේ වැඩ කටයුත්ත ආදරණීය ඔබට එකතු කරන්න. ඉතින් අපි මතක් කරනවා FM 95.4.8 කවදත් අලුත් ටාගට් නෙට් තාගින් අපි ආදරණීය හිතවතුන්ට හිතවතියන්ට අවස්ථාවදී අද දවසේදී ඔබ හලාවත අවට ඉන්නව නම් ඉක්මනටම ගොඩ වෙන්න දිනපොළ අසලට. එහෙම එකතුන ඔයාට තමයි මෙන්න මේ අනික දෙවන්ත වාසිය වටිනාකම අපි අද දවසේදී ජනිත් එකතු කරන්නේ. අපි ජනිත් ඔන්න පුළුවන් දැන් ජනිත්ගේ පොඩ්ඩක් දැන් හදාගන්න.
3: මන්ද වැඩේ ඔයාට බාර දීලා තියෙන මට ටයිල් සරගන්න වැඩි.
17: මම කොහොමද දැන් ජනිත්ගේ ටයිල් ටිකක් එහෙන් අරන් ඉවනවා. ඉතින් ජනිත්ට ඔන්න පුළුවන් නේද? ලංකාව තුළ ටයිල් සන්නාමයකට ඉස්ලෙන් සත්ව සහතික ලැබුණා නම් ඒ වෙන කිසිම ටයිල් සන්නාමයක් නෙයි. බයිනතු කියන උලයි තමයි ලංකා ටයිල් සන්නාමය. ඉතින් මේ ආදරණීය මතක් කිරීමත් එක්ක අපි මේ අහන අපේ ශ්‍රාවකයන්ට අපි මතක් කරනවා අද දවසේදී ඔන්න හලාවත දිනපොළ අසලට ඔබත් එකතු වෙනනම් ජනිත් මේ ඩෙවෙන්ස් 140ක ඩිස්කවුන්ට් එක ඔන්න අද දවසේදී හිමි කරගන්න අවස්ථාව තියෙනවා. මොකද සාලෙට හරියන ටයිල් එක, එහෙම නැත්නම් වැරන්ඩාවට හරියන ටයිල් එකක්, එහෙම නැත්නම් බාත්รูම් එකට හරියන ටයිල්, මේ සියල්ලම ඔබට එකම වහලක් ඇතුළේදී ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දැන් ටයිල් බාත්‍ය උපාංග මේ සියල්ලම එකම වහලක් ඇතුළේ ගන්න නම් කොච්චර ලේසිද?
3: අනිවාර්යයෙන්ම
17: රස්තියදුවක් වෙන දෙයක් නැහැ නේ. මොකද මේ සියල්ලම ලංකා ටයිල් ෂෝරූම් එකට ගියා කියන්නේ එකම තැනකින් තෝරලා බේලවට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක ජනිත් තවත් ලොකු පරිණතියක් තියෙනවා අපි දැනුවත් කරන්නේ.
3: ඒ
17: තමයි පොළොම බාත්‍ය සහ උපාංග සඳ ගැන අපි කතා කරනකොට වසර 25ක වගේ
3: කීමක් තමයි. අම්මෝ.
17: පොඩි කාලයක් නෙවෙයි.
3: බොහොම ස්තුතියි දර්ශන විස්තර කියන්නාවට.

0: FM 95 94.8 Net FM Divaina Pura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapurama Rasaganayana Aulesama Rasakarakana Mother Freela Noodles Tasteke Trusteke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මෙන කොහෙන්ද සර්?
5: ඩීල් බී වාසි. කොයි කාටත් වාසි.
3: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
9: අක්මා විතෙල් ෆැටි ලිවර්, බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
11: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
12: ගින්දර හැන්දෑව විජානු.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
15: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
14: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
15: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
16: වේලාව උදේ 11යි.

0: සත්‍ය. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නිවුස්.
4: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. මහව පාදනීය අනුරාධපුර මාර්ගයේ කැත්තෑපහුව ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් ගිලන් රථ රියදුරුකෝ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අනුරාධපුර දෙසර ධාවනයේ වූ ලොරු රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මීගලෑව රෝහලට අයත් ගිලන් රථයක ගැටී එම අනතුර සිදු ඇති බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ ගිලන් රථ රියදුරා ගිලන් රථ සහායක සහ නිලධාරිනියක් අඹන්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේදී ගිලන් රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 55ක් වූ ඔහු දිවුල්ලෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ලොඩරතේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකුද තුවාල ලබා අඹන්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරු කරවා තිබෙනවා. එමෙන්ම ලොඩරත රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරු කරවා ඇති බවයි මහව පොලිසිය පැවසුවේ. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: Net News, the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: Te dunu mamata.
7: Brought to you by
8: Akunu lake namahu bavana ratapurama rasagena yana Aule sawama rasakara kana Mather Freela noodles taste ke trust ka
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540. රසතුන් හතක පාරම්පරික අපේ රසය, මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
9: වාසිනා මෙන කොහෙන්ද සර්?
10: PLB වාසි, කොයි කාටත් වාසි.
11: ජනී එක දේ දුනුමාවත.

මෙලාවේ 11 විනාඩි 10යි. නෙතෙෆෙම් දේදුණු මාවතේ අපි ඉන්නේ. ඔයාගේ මූඩ් එක චිල් කරන හැවි පිල් එක තමයි නෙතෙෆෙම් දේදුණු මාවත කියලා කියන්නේ. දැන් මේ වෙලාවේ රේඩියෝ එකේ අහන කට්ටිය කෙසේ වෙතත් අපිව වීඩියෝ එකක් විදිහට නෙතෙෆෙම් Facebook fan page එකේ live බලාගෙන ඉන්න මගේ යාළුවෝ ටික නම් චිල් එකේ ඉන්නවා කියලා මම හරියටම දන්නවා. මොකද කට්ටියට සුපිරි ආතල් එකක් දීලා තියෙන්නේ. එන්න මේ පැත්තට නෙතෙෆෙම් Facebook fan page එකට එන්න. මම Facebook live එකක් ඇවිල්ලා තියෙනවා. live එකේ ඉන්න කට්ටිය ගැන හිමීට මතක් කරවොත් එහෙම අපේ දුම්බර ලලිත් ප්‍රියංකර අයියා ඉන්නවා, අනුර ලක්ෂ්මන් අයියා ඉන්නවා, ඉතාලියේ ඉඳන් අපිව බලාගෙන යුරෝපෙත් අහන්නේ නෙතෙෆෙම්, බලන්නේ නෙතෙෆෙම් Facebook fan page එකේ live එක. කසුනි අනුෂිකා අපිව Facebook live එකේ බලාගෙන ඉන්නවා. ඉන්දිකා වසන්ති අපිව Facebook live එකේ බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි මනිත් වණිගසූරිය. අයියේ කොහමද? අපිව මතකද දන්නේ නැහැ කියලා අහලා දෙනවා. නම ඇහුවමට එච්චරම මීටර වෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ ලලිත් ප්‍රියංකර අයියා ඉන්නවා. නිපුණ අකලංක. මං කලින් සින්දුව කියගිය හිටියා Facebook live එකේ. දැන් කට්ටිය මට විහිළු කරනවා චිලීගේ වොයිස් එක කැලේ කියලා මගේ වොයිස් එක ඇහෙනකොට. උරුබක්ක සිරිකුමාර අයියා, ජානකි ජයවර්ධන, මදු තාරුකා, ඒ වගේම තමයි ඉරෝෂ් පෙරේරා, උපුල් නිශාන්ත, කෙනුලි ප්‍රියන්ති, මේ වගේ කට්ටිය ගොඩ දෙනෙක් Facebook live එක බලාගෙන ඉන්නවා. ඒ කට්ටිය අතරට ඔයාටත් එකතු වෙන්න පුළුවන් එන්න නෙතෙෆෙම් Facebook fan page එකට. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයේ මේ සතියේ ඔයාට අවස්ථාව ලැබෙන අවසාන දවස සහ අවසාන අවස්ථාව තමයි මේ පැයේදී ඔයාට ලැබෙන්නේ. මේ වෙනකොට රුපියල් 5000 මුදල් තෑග්ග සාක්කුවේ දාගෙන ඉන්නේ පාරු තල්විල ඉඳන් අපිට කතා කරපු මලීෂා. මලීෂාට අභියෝගයක් වෙන්න ඔයාට පුළුවන්. ශෂිකා නිර්මාලි අපිව Facebook live එකේ බලාගෙන ඉන්නවා. සඳුනි නංගි ඉන්නවා අපේ. ඊට පස්සේ හසලි බුද්ධිනි Facebook live එක බලාගෙන ඉන්නවා. ජයන්ත හේරත් ඉන්නවා. අම්මෝ කටිය ගොඩ දෙනෙක් ඉන්නවා ඉතින්. චන්දන මාපලගමගේ ඉන්නවා. බලාගෙන ඉන්න කට්ටිය කමෙන්ට් කරන තරමට තමයි මම දැනගන්නේ ඕගොල්ලෝ Facebook live එක බලාගෙන ඉන්නවා කියලා. ඒක හන්ද කමෙන්ට් එකක් දාන්න එන්න නෙතෙෆෙම් Facebook fan page එකට. මතක ඇතුව අපේ Facebook live එක බලනවා වගේම Facebook fan page එක follow කරලා තියාගන්න. ටෙක්ලා ජයකොඩි, ඒ වගේම තමයි සිතුමිනි කාවින්ද්‍යා මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්නවා. ගොඩ දෙනෙක් අතරම Facebook live එක බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ ගැන මතක් කරන්න. දැන් මේ Facebook live එකෙන් අපිව බලාගෙන හිටියත් නෙතෙෆෙම් රේඩියෝ එකෙන් මේ වෙලාවේ ඔයා මාව අහගෙන හිටියත් ඔගොල්ලන්ගේ ගෙතර බත ඉදෙන්නේ මේනක සහල් වලින් නම් ඔය කාට කාටත් රසම රස කෑම වේලක රස අත්විඳින්න අවස්ථාව තියෙනවා. අපි අපේ ගෙදර හදන කෑම වේලක වෙන්න පුළුවන්, කඩේකට ගිහිල්ලා කන වේලාවක වෙන්න පුළුවන්, වැඩි හරියක් කැවෙන්නේ අපිට බත්නේ. බත් ටික හොඳම ප්‍රමිතියෙන් හොඳම ක්වොලිටියකින් තිබුණේ නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක්, විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා තමයි මේනක සහල් ගැන මම ඔයාට මතක් කරන්නේ. මොකද අපේ ගෙවල් වල හදලා මේනක සහල් හොඳයි කියලා අපි අත්දැකීමෙන්ම තේරුම් අරන් තියෙන හින්දා තමයි අපි ඕගොල්ලන්ට ඒ ගැන මතක් කරන්නේ. ලංකාවේ අපේ ගොවි මහතුරුන්ගේ හොඳම අස්වැන්න තමයි මේනක සහල් විදියට පැක් කරලා ඔයාගේ ළඟට එන්නේ. දැන් ඔයාට ගෙදර තියෙන ටීවී එක අලුත් කරගන්න උනත් පුළුවන් මේනක සහල් එක්ක. ඒකට හේතුව වෙන්නේ මේනක සහල් එක්ක අලුත්ම අලුත් ස්මාර්ට් ටීවී එකක් දිනන්න, බ්ලෙන්ඩර් එකක් දිනන්න, ඒ වගේම තමයි රයිස් කුකර්ස් දිනන්න ඔයාට චාන්ස් එක තියෙනවා මේනක සහල් buy and win එක. කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක්. මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙනවා කූපන් එකක්. ඒක කන්න හැම එපා. ඒකේ තියෙනවා කන්ටැක්ට් නම්බර් එකක්. අන්න ඒ නම්බර් එකට කෝල් එකක් ගන්න, එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. මේනක සහල් නියෝජිතේ අනිවාර්යයෙන්ම කූපන් එකේ තියෙන ටැග් උස්සගෙන ඔයාගේ ළඟටම ඇවිල්ලා ඒ ටැග් ඔයාට දීලා යනවා. මේනක සහල් ගැන මේ විදිහට මතක් කරන ගමන් අපි යන්න හදන්නේ සින්දුවට. මේ සින්දුවට යන අතරේ Facebook live එක බලාගෙන ඉන්න අපේ කුසුම් මක්කව, ඒ වගේම තමයි දුල්ප උමේෂ්ව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා, ඉරේෂා මදුෂානි, ඒ වගේම

මම මේ කල්පනා කරේ මේ Facebook live එකේ බලාගෙන ඉන්න අතරේ නෑනේ මං වෙනුවෙන් කතා කරන්න කෙනෙක්. ඔක්කොම මට විහිළු කරනවා. ඔයගොල්ලෝ ඇවිල්ලා මං වෙනුවෙන් කතා කරන්න බැරිද ඔයගොල්ලන්ට Facebook live එකට? එන්න net fm Facebook fan page එකට අපේ live එක තියෙනවා. කට්ටිය මාව කොළොප්පමට අරන් තියෙන්නේ. ඒ වට්ටු නෑ. ඔයගොල්ලෝ ඇවිල්ලා මං වෙනුවෙන් කතා කරන්න. රයිට් මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්නවා මිලන්තිකා, ඉෂානි, කලුපහන, ඒ වගේම තමයි ඩිලානී ගමගේ හිනාව ලස්සනයි කියලා ඉරේෂා මදුෂානි කියලා තියෙනවා. ඊට පස්සේ අපේ අම්බාරේ තුෂාර් අයියා අපිව බලාගෙන ඉන්නවා. සන්ධ්‍යා කුමාරි Facebook live එක බලාගෙන ඉන්නවා. ඩිලාන් නිරෝෂ් ඉන්නවා. ලක්මාලි ප්‍රියදර්ශනී Facebook live එක බලාගෙන ඉන්නවා. මම දැක්ක ලක්මාලි බර්ත්ඩේ විෂ් එකක් දාලා තිනවා. මං ඉස්සරහදී අනිවාර්යෙන් කියන්නම් හොඳේ. ඊට පස්සේ ලයිව් එක ෂෙයා කරෝ කියලා කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා. රමණි සුමේදක් ඉන්නවා. මේ වගේ ගොඩ දෙනෙක් Facebook live එක බලාගෙන ඉන්නවා. සීතා රංජනි, අශෝකා පෙරේරා, ඉරෝෂ් පෙරේරා, දමිත සංගකි සින්දුවක් දෙන්න කියනවා. ගංගා හේවගේ මේ වගේ ගොඩ දෙනෙක් ඉන්නවා. නම් ටික ඉතින් එකලඟ කියන්න අමාරුයි. ගොඩාක් කට්ටිය ඉන්නවා. ජානු නැද්දද කියලා අහලා දෙනවා. ජානු ඉන්නවා. එයා එකෙන් පස්සේ ඉන්නේ. රයිට් මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්න කට්ටියටයි රේඩියෝ එකෙන් අහගෙන ඉන්න කට්ටියටයි කට්ටියටම කරන්න තියෙන ලොකුම මතක් කිරීමක් තමයි මේ සැප්තැම්බර් මාසයේ පොත් වසන්තය වෙනුවෙන් සූදානම් වෙන්න කියන කාරණාව. මොකද පොත්වලට ආදරය කරන හැමෝම වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 වෙනි වතාවටත් මෙවර BMICH පරිශ්‍රයේදී පවත්වන සියලුම කටයුතු සූදානම්. සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙනකන් හැම දවසකම උදේ 9 ඉඳන් රාත්‍රී 9 වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය කරන පොත්පත් ටික අරගන්නවා වගේම අර ඉස්කෝලේ යන දුවල පුතාල වෙනුවෙන් අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය, පැන්සල්ද, පොත්ද මේ හැමදේම අරගන්නත් අවස්ථාව තියෙනවා වට්ටම් සහිතව. එන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. මොකද මේ සාහිත්‍ය මාසය, සාහිත්‍ය මාසයෙන් පස්සේ ඉන්නේ ඔක්තෝබර් මාසය. ඒ කියන්නේ කියවීමේ මාසය. සාහිත්‍ය මාසයේදී කියවීමේ මාසයේ කියවන්න ඇති තරම් පොත් ගන්න පොත් ප්‍රදර්ශනයට එන්න. සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. සුපුරුදු විදිහටම මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන පණිවිඩය රටට ගෙනියන්නේ net fm අපි. නිල රේඩියෝ විදිහට අපි මෙවරත් net fm අපි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා. ඒ වගේම තමයි Facebook live එකේ ඉන්නවා හසලි බුද්ධි, ඒ වගේම සුසන්ති. අනේ මේ අපි දැන් මහන ගමන්, අපිටත් හරිම නිදිමතයි, දෙන්නකෝ ලස්සන සින්දුවක්. එහෙම කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. නෑනා චමාලිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒක හන්ද මම මේ සින්දුවට එකතු කරගන්න. මේ සින්දුවට පොඩ්ඩක් නැට වෙනවා. ඒක හන්ද වෙන අහන එක නවත්තලා දැන් පොඩ්ඩක් නැගිටලා නටන්න. මොකද අද සිකුරාදා, නටල එහෙම ලෑස්ති වෙලා ඉන්න එක හොඳයි. ඩිලේක මදුෂා නේකනායක අපි නම් ඔහේ එන ගමන් කියලා කියනවා. ඒ කියන්නේ මේ කොල්ලා අපේ net fm dj night එකේ battle round එකෙන් second round එකට තේරිච්ච කොළු බැටියෙක්. එහෙනම් ඉතින් මොන හරි හතට බරට උස්සගෙන එන්න හොඳයි අපිට කන්න. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ෆ්‍රීලන්ස් නිෂ්පාදන අතරේ තියෙනවා කුළුබඩු ටික. දැන් ගෙදරට අවශ්‍ය කරන කුළුබඩු හැම දෙයක්ම ඔයාට ෆ්‍රීලන්ස් අන්නාමේ යටතේ අරගන්න පුළුවන්. ෆ්‍රීලන්ස් නිෂ්පාදන අවුරුදු 40කට වඩා ඉතිහාසයක් තිස්සේ අපිත් එක්කම ඉන්න හන්දා අපේ විශ්වාසයේ තියෙන අපේ පවුලේ දෙයක් වගේ තමයි අපිට දැනෙන්නේ. අපේ අම්මලා තාත්තලා, ඒ වගේම තමයි ආච්චි අම්මලා සීයලා ඒ කාලේ ඉඳන් මේගොල්ලන්ගේ කෑම වේල රසවත් කරගන්න එකතු කරගත්තේ ෆ්‍රීලන්ස් නිෂ්පාදන. කිසියම් કૃතිම අමුද්‍රව්‍යයක්, ඒ වගේම තමයි કૃතිම රසකාරකයක් ෆ්‍රීලන්ස් නිෂ්පාදන වලට අඩංගු වෙන්නේ නැහැ. දැන් ඔයාට ගෙදරදී තුන පහ ටික බදලා බදපු තුන පහ කුඩු ආදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ෆ්‍රීලන්ස් බදපු තුන පහ කුඩු පැකට් එක ඔයාගේ ළඟටම අරගෙන ඇවිල්ලා තියන හන්ද. බදපු තුන පහ කුඩු කියලා කියන්නේ රෝස්ටඩ් කරි පවුඩර් වලට. ගෙදර හදන කෑම වේලේ රස වෙනස් කරගන්න අමුතු රසයක්, ඒ වගේම තමයි අමුතු සුවඳක්. ඒක වෙනම රසක්, වෙනම සුවඳක්. මේක දැනෙන්න නම් හරිම කුළුබඩු දාන්න ඕනි. අන්න ෆ්‍රීලන්ස් බදපු තුන පහ කුඩු. දැන් ඔයාට මේ විදිහට අරගන්න පුළුවන්. එක හන්ද කට්ටියටම මතක් කරනවා. ගෙදරට ගේන කුළුබඩු ලිස්ට් එකට ෆ්‍රීලන්ස් බදපු තුන පහ කුඩු අනිවාර්යයෙන්ම එකතු කරගන්න කියලා. මිලාන් සමිත් Facebook live එකේ අපිව බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි අනේ මට නම් ටික කියාගන්න අමාරුයි, කමෙන්ට් එනවා වේගේ වැඩි. ඉස්සරහදී කට්ටියව අනිවාර්යයෙන් මතක් කරන්නම්. ගේම් එකට සම්බන්ධ වෙන්න මේ සතිය ඔයාලට හම්බ වෙන අවසාන අවස්ථාව. එන net fm Facebook fan page එකට ඔයාගේ නම, ගම, contact number එක ඉක්මනට වැඩි.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 11යි විනාඩි 26යි.
4: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
6: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV ධනනිධානයේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාද ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
9: අලුතැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනී මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
11: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී
10: ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: ඉතනාවි පාස් මතව කින් දුර ජාන මුෂ්කිල් හෝ ඔච්චරක් ලඟ වෙන්න එපා. I'm the Russian Berry Way. පන් කාන්දම් හැඟීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට net අහන්න අහන්න.
13: මේ හස්බන්ඩ්
14: මොකද වයිෆ්
13: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
14: මම ගන්නවා.
13: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
14: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
13: වැරද්දුවනේ. වයිෆ් ලගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ් ලා කරන හැමදේම හරි.
15: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
3: වෙලාවේ 11යි විනාඩි 29යි. Facebook live එකේ ඉන්න කට්ටිය මං ගැන හොඳ කියනවා සමහරු. සමහරු මගේ ශරීර ප්‍රමාණය ගැන එක එක බොරු කතා කියනවා. ඒ හැමදේම විඳ දරාගෙන මං ඕගොල්ලොත් එක්ක සතුටින් කතා කරගෙන ඉන්න වෙලාවේ මතක් කරන්න හදන්නේ මේ සින්දුවෙන් පස්සේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදල් තෑගි දිනා ගන්න මේ සතිය ඔයාට හම්බ වෙන අවසාන අවස්ථාව මම දෙන්න ලෑස්ති. ඒක හන්දා එන්න net fm facebook fan page එකට. දැන් මේ වෙනකොටත් කට්ටිය facebook fan page එකේ සෙට් වෙලා ඉන්නේ. live එකට ඇවිල්ලා live එකේ මොකද වෙන්නේ කියලා බලලා comment කරලා කොහොම හරි game එකට සම්බන්ධ වෙන්න. නමයි ගමයි කන්ටැක්ට් නම්බර් එකයි කමෙන්ට් කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම තමයි WhatsApp message එවන කට්ටියට කෝල් කරන කට්ටියටත් මම chance එක දෙන්න බලාපොරොත්තු වෙනවා. සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. අර හැම වෙලේම අපි මේක නිරන්තරයෙන් මතක් කරන්නේ මේක අපි වගකීමක් කරගෙන ඕගලන්ට මතක් කරන හන්දා. හානිකර මත්ද්‍රව්‍ය වලට පෙළඹුණු අයත් එක්ක මුළු සමාජයක්ම පිරිහෙන්න පුරවන්නේ. ඒකට හොඳම හේතුව අද උදේට අපිට අහන්න හම්බුණා. ඒ වගේම හේතුවක් හරිම දුක හිතන දෙයක් අපිට උදේ පාන්දරම අහන්න හම්බුණානේ අර දෙහිවල පැත්තේ සිද්ධ වෙච්ච සිද්ධියත් එක්ක. ඔය දේවල් වල කොනකට ඇහිඳගෙන යනකොට බලාගෙන යනකොට අනිවාර්යයෙන්ම මේ හානිකර මද්‍රව්‍යත් එක්ක සම්බන්ධ වුණු අපරාධ කල්ලි ඒ වගේ දේවල් තමයි අහන්න හම්බ වෙන්නේ. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්න මේ හැම දෙෙම නවත්ත ගන්න හානිකර මද්‍රව්‍ය වලින් වැළකෙන්න දැන් ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් හානිකර මද්‍රව්‍ය වලට පෙළඹුණාට පස්සේ ඇබ්බැහි වුණාට පස්සේ ඒකෙන් වැළැක්වෙන එකට වඩා ඒව අමතක කරලා දාන එකට වඩා සෑහෙන්න ලේසි මේ දේවල් වලට පෙළඹෙන්නේ නැති එක. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ දැන් යාළුවෝ වෙන්න පුළුවන් මම අර හැම වෙලේම මතක් කරන්නේ A level සිවුරුණාට පස්සේ දැන් අපි පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්නවා. After A level parties තියෙනවා. ඒ වගේ දේවල් වලට ගියාට පස්සේ ගොඩාක් වෙලාවට සමහර විට යාළුවෝ කවුරු හරි ඔයාලට මේ දේවල් පාවිච්චි කරන්න කියලා දෙන්න බලාගෙන ඉන්නවා ඇති. අන්න ඒ වගේ වෙලාවට කිසිම වෙලාවක මේ දේවල් වලට පාවිච්චි කරන්න හා කියන්න එපා. මොකද ඔයා දන්නේම නැතුව ඇබ්බැහි වෙනවා. සමහර වෙලාවට පළවෙනි පොඩ්ඩ දෙන්නේ සල්ලි ගන්න නැතුව, දෙවෙනි ටිකක් දෙන්නේ සල්ලි ගන්න නැතුව. ඇබ්බැහි වුණාට පස්සේ මේ දේවල් සල්ලි නැතුව දෙන්නේ නැහැ. ඊට පස්සේ සල්ලි හොයාගන්න ඕනි අපරාධයක් කරන්න ඕගොල්ලෝ පෙළඹෙනවා. ඒ හින්දා තමයි මතක් කරන්නේ හානිකර මද්‍රව්‍යයන්ගෙන් වැළකෙන්න කියන කාරණාව. කටිය කමෙන් කරනවා, කන්ටැක්ට් නම්බර්ස් කමෙන් කරනවා, නම ගම කන්ටැක්ට් නම්බර්ස් කමෙන් කරන්න කියලා මං කිව්වනේ ගේම් එකට සම්බන්ධ වෙන්න. එහෙම කටිය ඉන්නවා ඉතින්. රයිට්, ඒ අතරේ මතක් කරන්න හදන්නේ සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. කමල් බන්දුල වීරප්පෙනෝ වෙදමහත්තයාව හම්බ වෙන්න ඔයාට පුළුවන් සඳුදා අඟහරුවාද පොය දවස් සැරුණම ඉතිරි ඕනිම දවසක. ඔය සුව කරන්න බෑ කියලා කියන රෝගාබාධ තියෙන සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලා වෙන්න පුළුවන්. තරුණ අයට පවා අසනීප වුණාට පස්සේ පිළිකා, වකුගඩු රෝග, ඊට පස්සේ ස්නායු රෝග, චර්ම රෝග, ඔය වගේ ලෙඩ හැදුනට පස්සේ බටහිර වෛද්‍ය විද්‍යාවෙද ගොඩක් වෙලාවට අහන්න ලැබෙන උත්තරයක් තමයි මේ ලෙඩ නිතාවටම හොඳ කරන්න බෑ, මේවත් එක පොඩ්ඩක් ජීවත් වෙන්න වෙනවා, පාලනය වෙන්න බෙහෙත් දෙන්නම් කියලා. හැබැයි කමල් බන්දුල වීරප්පෙනෝ වෙදමහත්තයා ගාව ඒව නැත. කෙලින්ම ඔයා ගියාට පස්සේ නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර දෙනවා මිසක් පාලනය කරන බෙහෙත් නෙවෙයි දෙන්නේ. කෙලින්ම ඔයා යන සුව රෝගය සුවපත් කරලා මිසක් එවන්නේ නැහැ. ඒ හින්දා තමයි මතක් කරන්න ඔය මං කියපු ඕනිම ලෙඩකට සුව කරන්න බෑ කියලා කියන ලෙඩ තියෙන්නේ. ඒ ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර ලබා ගන්න කමල් බන්දුල වීරප්පෙනෝ වෙදමහත්තයාව හම්බ වෙන්න කියලා. යන්න කලින් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න එක හොඳයි. ඒ තරමට කට්ටිය ඉන්නවා. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරන්න. වැඩි විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. කටිය කමෙන් කරනවා මට හිතාගන්න බෑ කාවද ගේම් එකට සම්බන්ධ කරගන්න කියලා. කමන්නේ කොහොම හරි ගේම් එක වෙන්නේ කොහොමද කියලා බලාගන්නත් එක්ක එන්න net fm facebook fan page එකට. අපේ page එක follow කරලා ඊට පස්සේ live එකට set වෙලා live එක share කරලා බලාගෙන ඉන්න වැඩේ වෙන්නේ කොහොමද කියලා. අපි ගේම් එකත් එක්ක හම්බ වෙමු.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11යි විනාඩි 37යි. මං ඉතින් අර හැමදාම මතක් කරනවා වගේ යන්න හදන්නේ. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටය ක්‍රියාත්මක කරන්න. දැන් ඉතින් රහස් නෑ, Facebook live එකේ ඉන්න කට්ටියයි මගේ අතර. ඒගොල්ලෝ දන්නවා මේ වෙනකොට කවුද සම්බන්ධ කරගෙන ඉන්නේ කියලා. Facebook live එකට comment කරපු කෙනෙක්ම තමයි සම්බන්ධ කරගත්තේ. වැඩි දුරකට නෙවෙයි යන්න හදන්නේ නුගේගොඩ පැත්තට. හැබැයි බහින්න හදන්නේ වතුරට. මොකද Facebook live එකේ තෝරගෙන මේ වෙලාවේ ගේම් එකට සම්බන්ධ වෙලා ඉන්නේ ගඟක්. ගඟක් කියන්නේ ගංගා. ආයුබෝවන් ගංගා.
1: ආයුබෝවන්.
0: ගංගා මේ වෙලාවේ මොකද කරන්නේ? මේ වෙනකොට මේ ගංගා මම Facebook live එකේ ඉන්න කට්ටියට කියලා තියෙනවා ඕගොල්ලන්ට අකුරක් දෙන්න කියලා. කියන්නේ ඔයාට අර ඔයාව අමාරුවේ දාන්න වෙන දඩ නම් අමාරුයි දාන්නේ මමනේ. මන් නෙවෙයි මේ පාර අමාරුයි දාන්නේ Facebook live එකේ ඉන්න කට්ටිය. ඒගොල්ලෝ විවිධාකාරයේ අකුරු මේ වෙනකොට කමෙන්ට් කරගෙන යනවා. ඉතින් සිංහල ඕඩිය නැති අකුරුත් කමෙන්ට් කරනවාද බන්ද? හරි, ගේම් එක වෙන හැටි මම ඔයාලට කියන්නම්. මම ඔයාලට අකුරක් දෙනවා. ඒ අකුරෙන් වචනයක් පටන් ගන්න ඕනි. ඊට පස්සේ ඒ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්නවා. ඊළඟ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්නවා. ඊළඟ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්නවා. ඒ විදිහට කියාගෙන කියාගෙන යන්න තියෙන්නේ. එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඒ වගේම තමයි අර වචන දෙක ගන්න එකට එකතු කරලා කියන ඒවා කියන්නත් බෑ. කියන වචන පැහැදිලිව හෙන්න කියන්නත් ඕනි. ලැස්තිද?
1: ලැස්ති.
0: රයිට්. බලමු කවුද ඔයාව අමාරුවේ දාන්න හොඳ අකුරක් කමෙන්ට් කරලා තියෙන්නේ කියලා. හරි, බලමු බලමු බලමු බලමු කට්ටිය ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා. රයිට්, මම තෝරගන්නේ මේ වෙලාවේ ගොඩක වෙල ඉඳන් අපිව බලාගෙන ඉන්න Facebook live එකේ ශෂික ඔයාට දීලා තියෙන අමාරු අකුර. ඒ අකුර තමයි කපුටා කියන වචනයේ පළවෙනි අකුර. මොකද්ද කපුටා කියන වචනේ පළවෙනි අකුර? අන්න ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. හැබැයි කපුට කියලා නම් කියන්න බෑ පළවෙනි වචනේ විදියට. ලැස්තිද? රයිට්. අපි එනයි යමු තරඟයට මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: කලපුව වතුර රාජ්‍ය යහපව වල්මන් තියුණු නුවර රජය යමුනා නරියා යන්න නංගි ගියවා වයඹ බදුල්ල ළමයා යාළුවා වරාය යක්කු කුමරිය කුමරී හිලවා වලිය යපුනා නාරද දර්ශනී නිකවරටි යසෝදරා සංගහල ලබුගම මහින්ද දනු දිනුම මත්තල ලැවරියා යසීත් තමරා රත්තරන් නරක කුමාරි හිටිකා කමලා ලාවුළු ලුණුවිල ලියෝනි නිර්මලා ලියෝන් නිලන්ත තාපස සමන්ද කලහින නුවන් මුවන්
0: කාලය අවසන්. කාලය අවසන් වුණා. මං හිතන්නේ වචන නම් සෑහෙන්න ප්‍රමාණයක් කිව්වා. මේ වෙනකොට වචන 40 ගානක් තමයි වැඩිම කියලා තියෙන්නේ අර පාරු තල්විලි ඉඳන් අපිට කතා කරපු මලීෂා. මං හිතනවා මලීෂාගේ අභියෝගයට හොඳ අභියෝගයක් දෙන්න නුගේගොඩ ඉඳන් කතා කරපු ගංගාට හැකියාව ලැබෙන්න ඇති කියලා. ගංගා, කවුද එකතු කරගන්නේ මේ අහන්න යන සින්දුවට? ඉතින්
1: මේ වෙලාවට මම දැන් තනියම අහන්නේ. එතකොට ඔයා විකුතු කරගන්නවා. එතකොට මට අර අකුරු දුන්නේ.
0: ඕ, ශාශිකා ශාශිකා ගොඩක වෙල ඉඳන් දෙන්න ඕනි දෙකක්.
1: Facebook මේක ඉන්න ඔයාලා යාළුවෝ ඔක්කොම එකතු කරගන්න. මේ වෙලාවේ මේ net එකෙන් මහන ඔක්කොම යාළුවෝ එකතු කරගන්නවා. ආදරේ.
0: හරි, ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. දැන් ඉතින් මේ සින්දුවට නටලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න. අදරයට net FM DJ night එක තියෙනවානේ. ඒකෙදි වැඩිපුර නටන්න. හරිද? බොහොම ස්තුතියි දිගටම net එක ඉන්නවා.

0: NetFM DJ Night at the Rand Novetta.
1: FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝතරතය දැන් මාසික වාරික රුපියල් 26.10 සිට ඩේවිඩ් පිරිස් ඊ මොබිලිටි වෙත
3: වේලාව 11:00 විනාඩි 45යි
4: එකම අරමුණක් තරඟකරුවන් 14ක් එකම චිරුලක් වෙනුවෙන් තරඟ වදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය අපරිමිත උත්සාහයත් සහජ හැකියාවන් දිස්ත්‍රික්ක අතර දෝලනය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මූනට මූන සංග්‍රාමය දෙවන වටය ළඟදීම
5: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 0.76 43 73 171
6: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
7: විෂන් කෙයා නවතම ශාඛාව අම්බලංගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාශ මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලංගොඩ අමතන්න 076-544-1518
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
11: මගේ දරුවගේ නම සජිත නින්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස්ස ටික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස්ස ටික සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.
12: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න Active Plus බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0.85
13: මුදලාලි
14: අනෝන
13: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපි ඉස්කුඩු ග්‍රැන්ඩිසියකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
15: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
16: විජේ දාන්න ඔක්කොටම
15: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
17: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තව වෙනු.
18: මිරිස් නම් මිරිස් විජය මිරිස්.
19: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මේ හස්බන්ඩ්.
11: මොකද වයිෆ්?
1: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි ඡන්ද ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
11: වෙන කාටද වයිෆ්? ඔයාට.
1: අදත් වැරද්දුවානේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ම තමයි.

0: නැතුවහන්න ජනි එක දේ දුනු මාවත.
1: වෙලාව 11:48. ප්‍රවෘත්ති අහන්න යන්න වෙලාව ඉක්මනටම කිට්ටු වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ SLT fiber ගැන. මොකද ලංකාවේ අපිට real fiber experience එක අරගෙන ඉන්නේ SLT fiber වෙත ඉන්නේ. SLT fiber ගැන විස්තරය අද කියන්න අපේ තාෂි ඉෂාන් ඇතුළු කට්ටිය මේ දවස්වල යන රටවටා චාරිකාවේ අද දවසේ ඉන්නේ පොළොන්නරුව. ඒ කියන්නේ කදුරුවෙල පැත්තට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න තාෂි සම්බන්ධ කරගත්තා. ආයුබෝවන් තාෂි.
2: අයිබෝවන් ඉතින් ඔන්න අද අපි ඇවිත්තින්නවා ජනීමේ අපේ ඉතිහාසයේ මදක සුවඳ රැඳුණු රජරට අභිමානයෙන් කිරුළු පෙළඳි අපේ ආදරණීය පොළොන්නරුව පුරවරේ. ඉතින් රජවරුන්ගේ රාජධානිය වූ මේ පුරවරේ අද වන විට තාක්ෂණයේ නව යුගයකට පියවර තබමින් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ නව ගමනේ වේගය ඔයාලගේ නිවසටත් අරන් එන්න අද අපි එකතු වෙලා ඉන්නේ මොබිටෙල් ෆයිබර්ත් එක්ක. ඉතින් ජනීමේ SLT ෆයිබර් කියන්නේ තත්පරයකට MB100 ඉඳලා 1000ක් ලොකු ස්පීඩ් එකක් තියෙන කනෙක්ෂන් එකක්නේ. ඉතින් මේ නිසා පොළොන්නරුවේ අතීත අභිමානය රැකගෙන අනාගතයේ තාක්ෂණික ලෝකයේ කරා පියනගන්න කැමති අපේ ජනීයක දේදෙනු මාවත හං ඉන්න හැමෝටම ආරාධනා කරනවා එන්න මේ අපේ ප්‍රවර්තනයේ රටේ අසලට. ඉතින් තැගි රාශියක් අපි ගෙනල්ලා තියෙන මේ තැගි රාශිය ඔයාලගේ කරගන්න කියන මතක් කිරීමත් කරනවා. ඉතින් ජනි මම මේ කියනවට වඩා ලොකු දෙයක් මේ ෆයිබර් තාක්ෂණය ගැන තියෙනවනේ. ඉතින් මේ දේවල් අපිට වඩා දන්නේ SLD මොබිටෙල් ආයතනයේ ඉන්න අයනේ. ඉතින් මේ වඩිනාකම මුළු ලංකාවටම කියන්න අද අපිත් එකතු වෙලා ඉන්නවා SLD මොබිටෙල් ආයතනයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අලවි කළමනාකාරතුමා වන සිසේ මහත්මයා.
1: අයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමාට.
3: අයුබෝවන් සුබ උදෑසනක්.
1: අද දවසේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ?
3: ඔව් net fm එක අපි එකතු වෙලා කදුරේල රේල්වේ ස්ටේෂන් එක ඉස්සරහා ඉන්නවා. ටෙලිකොම් එකේ SLT මොබිටෙල් ආයතනයේ අපි නිලධාරි මාස්නොන් රියල් ෆයිබර් සම්මන්ත්‍රාවේ පොළොන්නරුව පුරාවටම ගන්නට පුළුවන් 12500ක් වන සම්මන්ත්‍රාවේ අද දවසේ අපි 4500ක මූලික ගාස්තුවක් ගෙවලා සම්මන්ත්‍රාවේ ලබා දෙන සියලු කටයුතු කරනවා. ඒ වගේම අපි මේකින් අන්තර්ජාල සම්මන්ත්‍රාවේ unlimited voice ඒ වගේම POTV පැහැදිලි HD තාක්ෂණය ඔස්සේ POTV සම්මන්ත්‍රාවේ සියලු සම්මන්ත්‍රා මේ අසල තියෙන කුටි ඇසලෙන් අපෙන් ලබා ගන්නට පුළුවන්. කදුරේල අපේ කණ්ඩායම සදී පැහැදිලි සිටිනා NetFM කණ්ඩායමත් සමග ඒ වගේම මම ආරාධනය කරනවා එහි පවතින ගේම් වලට සහභාගී වෙලා තමන්ගේ ඒ තියෙන තෑගි ලබා ගන්න උත්සාහ කරන්න කියලා. ඒ වගේම ෆයිබර් සම්මන්ත්‍රාවට අමතරව අපි අන්තර්ජාල සම්මන්ත්‍රාවේ 5G 4G සමග 4G සම්මන්ත්‍රාවේ පොළොන්නරුව දිස්ත්‍රික්ක පුරාවටම අපිට දෙන්නට පුළුවන්. මේදී අපිට ලබා දෙන්නට පුළුවන් ඔබ මේ ස්ථානයට එනවා නම්. ඒ වගේම මම ආරාධනය කරන මේ ස්ථානයට එන්න බැරි වෙන ඔබගේ ආයතනය ඔබගේ නිවස ෆයිබර් තාක්ෂණය බාගන්නට අවශ්‍ය සියලු දෙනාට අපේ ප්‍රාදේශීය කාර්යාලයේදී මේ සම්මත සියල්ලම ලබා ගන්න පුළුවන් අපේ සුවද තීලි සේවා කණ්ඩායමත් සමග. ආයෙත් මම ගෞරවයෙන් ආරාධනා කරනවා NetFM සමග මෙම ස්ථානෙට සහභාගී වෙන ලෙස.
1: Thank you.

0: FM 95 94.8 Net FM Divaina Pura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Atunu Lake Namahubavana Ratapurama Rasa Genayana Aule Sayama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනා මෙන කොහෙන්ද සර්
5: පීල්බි වාසි කොයි කාටත් වාසි
6: අපේ අම්මා ගෙදර ආවද
7: නැහැ අම්මා මෙයා වෙන දිව්වා

0: ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලනිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ලංගම පොත්හලෙන් දැන් ලබා ගන්න 0.70013336
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: என்ன தம்ரு?
1: லங்கா டைல்ஸ் மொபைல் ஷோரூம் தென் ஒபிநகரேதத் செப்டம்பர் 12 அப்பி இன்னே உதே கால்பிட்டிய ஹவுஸ் புத்தளம ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
2: එහෙමයි
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540
4: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ
5: ඔතනින් පස්සේ උණ දේවල් හරි පුදුමයි
6: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා
4: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා
5: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා
6: 69 දී හදටත් යනවා
5: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා
4: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද
7: මිස් කරගන්න බැරි රහස් දැනගන්න කොයි සක්වලත් අහන මෝර්නින් ෂෝ එක සතියේ දිනවල උදේ 7ට
8: Net FM Algo Town
9: Brought to you by
10: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම 118 සිට අමතන්න 13:22 Prime Lands
11: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro
12: Samsung ගන්න හොඳම තැනයි Damro
13: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න
14: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි
15: ඔව් ඉතින්
14: Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ
16: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
17: ප්‍රමිතියෙන් ගුණයෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
18: විජයකුරක්කන්
19: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: Net FM Algo Town
20: FM අනුපහා FM 94.8 Net FM
21: Divine Pura
22: Divine Pura
23: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
24: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
25: එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
24: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
25: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
26: වෙලාව දවල් 12:00

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම
0: විශ්වාස කරන සත්‍ය
3: අයිබෝන් අද 2026 සැප්තැම්බර් 11 වෙනිදා සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය Net News සජීව මැදිරියේ සිට මම සචිනි සේලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
3: සිරස්තල හිටපු ජනාධිපති ගෝඨාභයත් FCIDට ළමුන් දෙදෙනෙකුට දිවි අහිමි කළ දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයේ තව තොරතුරු එළියට. අනුරපුර හෙට රැලිය ගැන පොහොට්ටුවෙන් අලුත් කතාවක්. ඥානසාර හිමිට දැන් මොකද වෙන්නේ? ජනාධිපති නීතිඥවරයෙකු පැහැදිලි කරයි. වසර 7කට පසු චීන ජනපති හෙට ඉන්දියාවට.
0: Net News, the truth people trust.
3: හෙටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ FCIDට පැමිණියා. මේ අතර ළමුන් දෙදෙනෙකුට දිවි අහිමි කළ දිහිවල අත්බෝම්බ සිද්ධියේ තවත් තොරතුරු රැසක් අනාවරණ වුණා. ඒ ඇතුළු දවස උණුසුම්ම කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වෙත අද පෙරවරුවේ පැමිණියා. ඒම කොට්ටාසය සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. මිග්‍යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් අදාළ ප්‍රකාශයේ සටහන් කරගන්නා බවයි වාර්තා වුණේ. මේ අතර මිග්‍යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂන් ගුණතිලක මහතාද ඊයේ පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණියා. දෙහිවල සිරිසඟපෝ මාවතේ පිහිටි නිවසකට අදාළියුම එල්ල වූ අත්බූම ප්‍රහාරයෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා තුවල ලැබීමේ සිද්ධිය සංවිධානාත්මක මත්ද්‍රව්‍ය කල්ලි අතර පවතින දරුණු වෛරයක ප්‍රතිඵලයක් බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 11ක් වන දුමින්ද ගිහාන් සහ 17 හැවිරිදි කසුන් රශ්මි කියන දරුවන් දෙදෙනා වන අතර 55 හැවිරිදි ත්‍රීරෝදරත රේතුරෙකු වන ඔවුන්ගේ පියා කළුපොවිල ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි F.U. වුට්ල මහතා සඳහන් කළේ අද අලියුම 3:10 පමණ රතු පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු නිවස දෙසට අත්බෝම්බය දමා පලා යන අයුරු අසල CCTV කැමරාවල සටහන් වැති බවයි. එමෙන්ම පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම අත්බෝම්බ ප්‍රහාරයේ එල්ල වූ නිවසට යාපත නිවසේ පදිංචි ප්‍රහාරයෙන් තුවල් ලැබූ තැනැත්තාගේ වැඩිමහල් පුත්‍රයා සංවිධානාත්මක භද්‍රාව්‍ය චාවාරම්කරුවෙකු වන බඩුවිට අසංක නැමැත්තාගේ ජාලයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවයි. මෙම දිනවල කොහුවල ගල්කිස්ස සහ දෙහිවල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් බඩෝවිට අසංක පාර්ශ්වය අවිෂ්ක පාර්ශ්වය සහ කොස්මල්ලියන මත්ද්‍රව්‍ය පාර්ශ්වයන් අතර නිරන්තරයෙන් සිදුවන වෙඩි තබා ගැනීම් සහ අත්බෝම ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ. දෙහිවල අදාළ නිවසේ අත්බෝම ප්‍රහාරයට ලක් වූ පුද්ගලයාද මාස 4කට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට අපමත නිදහස් වූ අයෙක් බවද අනාවරණ වී තිබෙනවා. ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමමාලි හල් පන්දෙනිය මහත්මිය ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව සකකරුවන් වහම අතඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළා. එය අනුව දෙහිවල සහ ගල්කිස්ස පොලිස් කණ්ඩායම් දෙකක් මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පූජ්‍ය ගලගොඩ අතේ ඥානසාර හිමියන්ට ලබා දී තිබූ ජනාධිපති සමාව අහෝසි කරමින් ලැබුණු අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තමන් සෑම විටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කළ බවයි. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
6: මම ඒ ගැන තාම හරියට විස්තර දන්නේ නැහැ. මොකද ඒ ගැන මට තාම දැනුමක් නැහැ.
7: ඔබතුමා ඒවා හරි අධ්‍යයනයකින්ද ලබා දුන්නේ
6: නැහැ. ඔව් ඉතින් ඒක මම මගේ කාලේ හැටියට මම විස්තරානුකූලව කළා කියනවා. ඉතින් ඊළඟට මට කියන්න බෑ මේ දැන් මොන තත්ත්වයක් උඩද කියලා. මොකද 19 වෙනි සංශෝධනයේ යටතේ මගේ බලතල මම අයින් කළා. මගේ නිල කාලය අයින් කළා. බලතල අඩු කළා. ඊට පස්සේ මගෙන් පස්සේ ආපු රජේ අය නැවත එය මේ ඉවත් කළ 19 වෙනි සංශෝධනයේ තියෙන බලතල 18 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කළා. ඒ තුල ඉතින් ජනාධිපතිතුමාට විශාල බලතල රාශියක් තිබෙනවා. ඉතින් ඒක අපිට ගැන කියන්න ඕනකමක් නැහැ.
3: පූජ්‍ය ගලගුරුත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබූ ජනාධිපති සමාව අහෝසි කෙරුණේ සන්ධ්‍යා එක්නලිගුඩ සහ පාක්‍යසෝති සරවන මුත්තු යන මහත්ම මහත්මීන් ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාග කිරීමෙන් පසුවයි. අධිකරණ තීන්දුව ලැබීමෙන් පසු සන්ධ්‍යා එක්නලිගුඩ මහත්මිය ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා.
8: 2019 වසරේදී ගල්බඩත්තේ ඥානසාර හිමිට ජනාධිපති පොදු සමාවක් ලබා දුන්නා. ඒවකට තුමා හිටියේ බන්ධනාගාරගත වෙලා උපසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ ගොනු කර නඩුවට චෝදනා ලැබිලා. ඒත් එක්කම 2019දී මෛත්‍රීපාල සිරිසේන ඒවකට හිටි ජනාධිපතිවරයා විසින් පොදු සභාව ප්‍රදානය කර තිබුණා. එයට විරුද්ධව ඔහුට ලබා දීපු සමාවට අභියෝග කරමින් මා විසින් 2019දී ගොනු කළ නඩුවට තීන්දුව ලබා දෙනු ලැබුවා. එම තීන්දුව ලබා දී තිබුණේ එවකට සිටි ජනාධිපතිවරයා විධිමත් ක්‍රමවේදයක් යටතේ ක්‍රියාපට පාටියක් යටතේ සමාව නොමැති හේන් එම සමාව ලබා දීම බලරහිත කරනු ලැබුවා. ඒ අනුව ඔහු විඳිමින් සිටි දඬුවම නැවත වතාවක් විඳිය යුතු වෙනවා.
3: පූජ්‍ය ගලගුරුත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමට අවශ්‍ය නම් ජනාධිපති ඔණ්ඩු කුමාර දිසානායක මහතාට ඊට අවස්ථාව පවතින බව ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතා පවසනවා. නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට ඒ සඳහා නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බවයි. පූජ්‍ය ගලගුරුත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබූ ජනාධිපති සමාව අහෝසි කිරීමට අධිකරණ තීන්දුවක් ලබා දීමත් සමග උන්වහන්සේගේ සිරදඬුවම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතා මෙහිදී පැහැදිලි කළා.
9: මේක අවධානය කළාට පස්සේ ඊළඟට ඒ පිළිබඳව

0: කටයුතු කරන්න කියලා වහම දැනුම් දීලා තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණය මගින්ම. ඒ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි නිසා ඒ පිළිබඳව කටයුතු කරන්න හැකියාවක් ලැබිලා නැහැ තියෙනවා දැනට. නමුත් මෙතනදිත් වෙන්නේ මේක මේ නියෝගයෙන් අවලංගු වුණාට පස්සේ දැන් නැවතත් බන්ධනාගාර ගත වීමක් සිදු වෙන්න ඕනේ. යම් කිසි කාල සීමාවක් උන්වහන්සේ ගත කළා නම් බන්ධනාගාරේ, ඒ බන්ධනාගාරයේ ගත කිරීම ඒක සලකා බලනවා දඬුවමක් හැටියට. දැන් ඒක දඬුවම දුන්නු දිනේ සිට තමයි ක්‍රියාත්මක වීම වෙන්නේ සාමාන්‍ය අපේ නීතිය හැටියට එහෙමයි තියෙන්නේ. මහේස්ත්‍රාත් තුමා විසින් දෙන ලද නියෝග පටහැනිව ක්‍රියා කිරීම තමයි එරෙහිව තමයි අභියාචනා අධිකරණය අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඇත්තේ වරදකරු කළේ. ඒතොර ඒ වරදකරු කිරීම හේතු කොටගෙන ඒ දිනේ අභියාචනා අධිකරණයට යම් කිසි දඬුවමක් නියම කරපු දිනේ සිට මේ දඬුවම් ක්‍රියාත්මක වීම බල පවත්වනවා. ඒ අතරතුරදී නැවත වරන් මේ වර්තමාන ජනාධිපතිතුමා තීරණය කළොත් අර කරන ක්‍රමවේද අනුගමනය කරලා ඒ සම්බන්ධයෙන් සලකා බැලීමකින් පසුව මම නැවතත් උන්වහන්සේට ඒ සමාව දීමට කටයුතු කරනවා කියලා ඒක ගැන කිසිදු ප්‍රශ්නයක් නැති බව ඒ තීන්දුව කියලා තියෙනවා.
1: ජනාධිපති නීතිඥ යුවල්ද සිල්වා මහතා සමග කළ මෙම සම්පූර්ණ සාකච්ඡාව නෙට් නිවුස් අපගේ YouTube නාලිකාවේ ඇතුළත්. අනුරාධපුර රැලිය පැවැත්වීම සඳහා මේ වන විටත් සියලු සංවිධාන කටයුතු සිදු කර අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා නිට් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැලිය හිටපු පස්වරුවේ ආරම්භ වන බවයි.
2: හෙට දිනය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙන අතරතුරක තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීතුමා අප සමග සම්බන්ධ වෙන්නේ.
3: අපි මේ රැලිය මේත මාස කීපයකට කලින් ගම්වල ඇවිදිනකොට අපේ ග්‍රාමීය ජනතාව විශේෂයෙන්ම ශාසනයට සම්බන්ධ අපේ නායක පන්සල්වල නායක ස්වාමීන් වහන්සේලා අනිකුත් ආගමික නායකයින් රාජ්‍ය සේවකයන් ඉහළ සිට පහළට ව්‍යාපාරිකයෝ පහළ සිට ඉහළට මේ කියන අපේ සෑම සමාජ ස්තරයක්ම නියෝජනය කරන ජනතාව අපිත් එකතු වෙලා බොහොම පැහැදිලිව කතා කරේ මේ ජනාධිපතිතුමා එළවන්න ආණ්ඩුව එළවන්න ඒ කතා නෙමෙයි. හැබැයි මේ ආණ්ඩුව කරගෙන යන අත්නෝමතික ක්‍රියා දරදඬු පාලනයට විරුද්ධව අපිට යම් අවස්ථාවක් දේශපාලනික වශයෙන් හදලා දෙන්නකෝ ඒ මිනිස්සුගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න. ඒ නිසා තමයි අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළවෙනි විරෝධතා රැලිය ආරම්භ කරේ.
2: රැලිය සංවිධානය කරන අතරතුර තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත්තේ. ඇත්තටම රැලියට අභියෝගයක් නෙවෙයිද මේක?
3: ඇත්තටම රැලියට අභියෝගයක් මේ ප්‍රධාන ආරාධිතයා ප්‍රධාන කතිකේ අපි හැමගේ බලාපොරොත්තුව එතුමාව සිරකරාම ආණ්ඩුවේ බලාපොරොත්තු වුණේ මේ රැලිය කඩාකප්පල් වේවි කියලා. හැබැයි විශේෂයෙන් මතක් කරන්න ඕන නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමේ සටනක් නෙමෙයි අපි ආරම්භ කරේ. නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමේ පළවෙනි ජන රැලිය නෙමෙයි අපි ආරම්භ කරේ. එතුමාගේ හිතේ තිබුණේ මේ ආණ්ඩුවට විරුද්ධව රටෙන් නැගී එන ජනමතයේ පිළිබිඹු කිරීම සඳහා විරෝධතා ජන රැලියක්.
2: සාකච්ඡාවට ලකුණා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී නොවුනට එතුමන්ගේ බිරිඳ සහභාගී වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී ඇත්තටම කවුද සහභාගී වෙන්න නියමිතව තියෙන්නේ?
3: මම නාමල් රාජපක්ෂ මැතිතුමාගේ බිරිඳ සහභාගී වෙන කාරණාව අද වෙනකම් මේ වෙනකම් දිස්ත්‍රික් නායකයා විදිහට මාව දැනුවත් කිරීමක් හෝ මේ රැස්වීම සඳහා සහභාගී වීම පක්ෂයෙන් නිල වශයෙන් මට දැනුවත් කළා නැහැ. හැබැයි මුල්ලේ ඉඳලම හිටියා අපි අපේ පක්ෂේ නායකයා තවමත් අපේ පක්ෂේ නායකයා මහින්ද රාජපක්ෂ ආදරණීය හිටපු ජනාධිපතිතුමා එතුමා මුල්ලේ ඉඳලම මේ රැලිය සඳහා සහභාගී වීම සඳහා සැලසුම් හදාගෙන හිටියා.
1: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන එම රැලිය අනුරාධපුර නගර සභා නිවාස ක්‍රීඩාංගණයේ පසරු දෙකට ආරම්භ වීමට නියමිතයි. පසුගිය ආණ්ඩු කිහිපය පුරාවටම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු නොවුනත් වර්තමාන ආණ්ඩුව පත්ව සක්‍රිය ලෙස එම පරීක්ෂණ නිසි ආකාරයෙන් ඉදිරියට ගෙන යන ආකාරයක් දක්නට ලැබෙන බව කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූට් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පේතුමන් පවසනවා. හිටපු පොලිස්පතිවර ඇතුළු වගකියතු නිලධාරීන්ට දඬුවම් ලැබීම පිළිබඳව අදහස් දක්වමින් පේතුමන් වැඩිදුරටත් කියා සිටියේ මෙම දඬුවම් ලබා දීම තුළින් ඉදිරියටත් මෙවැනි වැරදි සිදු නොවීමට පූර්වාදර්ශයක් ලැබෙන බවයි.
4: අපි සෑහීමකට පත් වෙනවා මේ කරගෙන යන පරීක්ෂණ. නමුත් මේ පරීක්ෂණ තව ගොඩාක් දුරට යන්නට තියෙනවා. දැන් ඔබ කිව්වා වගේ රබන 22 වෙනිදා ඒ තීන්දුව ප්‍රකාශ කරන්නේ ඉතරා කණ්ඩායමකට ඒ දඬුවම් ලබා දෙයි. නමුත් ඊට එහා ගිය මේ ප්‍රහාරය සම්බන්ධව තව බොහෝ දෙනෙක් ඉන්නවා නඩු දාලා ඒ පරීක්ෂණ ඉදිරියට ගෙන ගිහිල්ලා ඒ අයට දඬුවම් ලබා දෙන්නට ඕන. ඉතින් මේ 22 වෙනිදායින් අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඉන් පස්සේ බොහෝ අය ඉන්නවා. මොකද ඒ අයට තවමත් නඩු දාලත් නැහැ. නඩු දාන්නට මම ඉතින් කටයුතු කරගෙන යනවා. මේ පරීක්ෂණ තව තවත් ඉදිරියට ගිහිල්ලා මේ ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනාටම දඬුවම් ලබා දීම තුළ මේ රට සුරක්ෂිත ජනතාවාදී

0: සාවාදී රටක් බවට පත් කිරීමේ අභිලාෂයෙන් තමයි අපි හැම වෙලාවෙම දඬුවම් සම්බන්ධව කතා කරන්නේ. ඉතින් මේ දඬුවම් ලබා දීම තුළ පූර්වාදර්ශයක් ලැබිලා විනීතිකයට හරි මේ දූෂිත දේශපාලන ප්‍රවාහය මේ රටින් අතුගා දමන්නට පුළුවන් වෙන තත්යකට ආවම තමයි මම හිතන්නේ අපේ ජනතාවට සතුටින් සාමයෙන් මේ රට තුළ ජීවත් වෙන්නට පුළුවන් වෙයි.
1: කතෝලික සභාව කිසිදු දේශපාලන අරමුණක් වෙනුවෙන් පෙනී නොසිටින අතර පටු දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු නොකරන බව කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් වැඩිදුරටත් පැවසවා.
0: කතෝලික පීඨමාලාවේ වගේම කතෝලික සභාව කවදාවත් දේශපාලනීකරණය වුණේ නැහැ කිසිම හේතුවක් නිසාවත්. නමුත් අපි දැක්ක පහුගිය ආණ්ඩු කීපේ පුරාවටම මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව පත්වීමත් සමග අපි විශේෂයෙන් දකිනවා ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ විෂයාකාරව ඉදිරියට කරගෙන යන ආකාරයක් අපි දකිනවා. ඔබ කිව්ව වගේ පහුගිය පොලිස් ප්‍රතික ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්තුමන්ට එවැනි දඬුවමක් ලැබුණා. ඇත්තටම දඬුවම් ලබා දෙන්නට ඕනේ ඔවුන්ට වගේම මින් ඉදිරියටත් මෙවැනි වැරදි නොකරන්නට පූර්වාදර්ශයක් ලබා දීම වෙනුවෙන්. ඒක නිසා අපි සන්තෝෂ වෙනවා එම දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් හදිසියට ස්තුතිවන්ත වෙනවා.
1: චීන ජනාධිපති ෂී ජින් පින් හෙට ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වන බ්‍රික්ස් රාජනායක සමුළුවට සහභාගී වීම සඳහායි. චීන ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාවට පැමිණෙන්නේ වසර 7කට පසුව බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියාවට පැමිණෙන චීන ජනාධිපතිවරයා දෙරට අතර වෙළඳාම සහ ආයෝජන ඇතුළු ශ්‍රේෂ්ඨ කිහිපයක් පිළිබඳ හෙට පස්වරුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වනවා. මේ අතර 18 වන බ්‍රික්ස් සමුළුව හෙට සහ අනිද්දා දෙදින පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: Net News නිමාව. Net News මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: Net News රාව ප්‍රතිරාව.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News පිළිබඳව පාසල් මාධ්‍ය සමාජ භාර ගුරුබවතුන්ගේ ජාතික සංසදයේ සභාපති පාසල් ආචාර්ය කුමාරි හෙන්නායක මහත්මියද මෙලෙස අදහස් පළ කළා.
4: විශ්වාසනීයත්වය, සමබරතාව සහ නිර්වර්ධිතාව මත පදනම් වූ ජනතාව විශ්වාස කරන ප්‍රවෘත්තිකරණයක් සඳහා දශක දෙකකට අධික කාලයක් පුරා ජනතා පරමාධිපත්‍ය සුරකින්නට Net FM ප්‍රවෘත්ති දක්වන දායකත්වයේ සැබවින්ම අගය කළ යුතුයි. වර්තමානයේ තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමග අපිට ඕන තරම් තොරතුරු ලැබෙන මූලාශ්‍රයන් තිබෙනවා. ඒ අතරින් නිවැරදි සහ විශ්වාසනීය තොරතුරු තෝරා ගැනීම ලොකු අභියෝගයක්. මම Net FM ප්‍රවෘත්තිම නිරන්තරයෙන් පරිශීලනය කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම ආරක්ෂා කරමින් කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී නොවෙමින් අපක්ෂපාතීව සහ වේගවත්ව ජනතාව වෙත ප්‍රවෘත්ති ගෙන ඒමට Net FM ප්‍රවෘත්ති දක්වන කැපවීම නිසයි. වගකීම් සහගත මාධ්‍ය කලාවක් සහ අපක්ෂපාතී සමබර මෙන්ම ගුණාත්මක ප්‍රවෘත්ති ප්‍රකාශයක් සඳහා Net FM ප්‍රවෘත්තිම පරිශීලනය කරන්න කියලා ඕනම කෙනෙකුට අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන්කම තියෙන්නේ කිසිදු දේශපාලන මත මතාන්තරයකට පක්ෂග්‍රාහී නොවෙමින් සමබර විශ්වාසනීය අපක්ෂපාතී ප්‍රවෘත්ති ප්‍රකාශයක් සෑම විටම Net FM සේවය දැයට දායාද කරන නිසා.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
5: රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
7: වාසිනා වෙන කොහෙන්ද සර්?
8: ඩීල්බී වාසි. කොයි කාටත් වාසි.
9: ජනි එක දේ දුනු මාවත.

වෙලාව දවල් 12යි විනාඩි 25යි මෝඩ් එක චිල් කරන හැපි පිල් එක net fm දේදුණු මාවතේ අවසාන පැයේ වැඩ කටයුතු ටික තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. මේ සතියේ අපි දේදුණු මාවතත් එක්ක හම්බ වෙන අවසාන පැය තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. ඉතින් වැඩ ගොඩක් අපිට ඉතුරු වෙලා තියෙනවා. හරියටම කිව්වොතින් තව විනාඩි 34ක් වගේ කාලයක් තමයි net fm දේදුණු මාවතත් එක්ක ඔයත් එක්ක මේ සතියට ඉන්න මට ඉතුරු වෙලා තියෙන්නේ. ලෙඩදා ගන්න නැතුව වැඩේ පටන් ගන්න ඕනි. හන්ද ලෙඩවලින් බේරෙන්නේ කොහොමද කියලා කියාගෙනම net fm දේදුණු මාවතේ මේ පැයේ වැඩ ටික පටන් ගන්න ඕනි කියලා හිතුණා. ඒ හින්දා තමයි මම යන්න හදන්නේ සෙවණගල කිරි බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා දෙවි කෙනෙක් වගේ එතනට එන ඕනි කෙනෙකුට පිහිට වෙනවානි. සමහර අම්මල තාත්තල එතනට යන්නේ හරියට ඇවිද ගන්නවත් බැරුව. හැබැයි ප්‍රතිකාර ටික නිවැරදිව කරාට පස්සේ මාස ගාණක් සමහර වෙලාවට සතියකින් දෙකකින් නිට්ටාවටම සුවපත් වෙලා ඒගොල්ලෝ කොල්ලෝ වගේ එතනින් එළියට එන. කෙල්ලෝ කෙල්ලෝ වගේ එළියට එන. සුව කරන්න බෑ කියලා කියන රෝගාබාධ තියෙන ස්නායු රෝග වෙන්න පුළුවන්, ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, ඊට පස්සේ දියවැග්ඩියාව මේ වගේ ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරප්පේන වෙද මහත්තයා ගාව තියෙනවා. ඒකට හේතුව එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් වීම. ඉතින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පරතරයට හදාගෙන තියෙන හන්දා එතුමා ගාව ඔය ඕනි ලෙඩකට බෙහෙත් තියෙනවා. යන්න කලින් කෝල් එකක් දෙන්න. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘතයි. 0777 300 940 හරි 0773 273 540 හරි තමයි කතා කරන්න ඕනි. වැඩි විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න ඔයාට ඒ හරහා අවස්ථාව තිබේ. සිංදුවට යන්න කලින් WhatsApp messages එවලා තියෙන රොත්තම එකතු කරගන්න ඕනි කියලා බැලුවේ කටිය ඉන්නවප සෑහෙන්න. වෙනදාට වැඩ මැසේජ් කරන්නේ අපේ දුව. ඔන්න අද මම මැසේජ් කරනවා. එහෙම කියලා මට කියන්නේ නාරම්මල ධම්මිකා අක්කා. එයාගේ දුව තමයි අපේ ඊෂදි. පුතත් තරුමිත් තමිරුත් එයත් ඉස්කෝලේ ගිහිල්ලා මේ කට්ටියයි මහත්තයා ගාමිණීවයි එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. මහනුවර අම්පිටිය ආර්ය ටේලර්ස් එකේ සෝම තිලක අයියා, අපේ ආදිත්‍ය මල්ලි සෙට් එකම එකතු කරගන්න. මහරගම දුලානි, ඔයා වයි හස්බන්ඩ් වයි පවුලේ හැමෝමයි මම මේ සින්දුවට එකතු කරගන්නවා. දඟල්ලේ අප්සරා, හයාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා නේ කියලා තියෙන්නේ. මම ඔයාව එකතු කරගන්නම් අප්සරා. සඳ ලංකාවේ පූර්ණිමා සෙවන්දි, ගම්බහ DR ගාමන්ට් එකේ මගේ අක්කලා නංගිලා සෙට් එකම එකතු කරගන්නවා. ඒ වගේම තමයි කෑගල නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ සෙට් එකත් එකතු කරගන්න ඕනි. බලස් මුල්ලේ සිනමා ශාලාව ඉස්සරහා ත්‍රී වීලර් පාක් එකේ ඉඳන් අපේ වීරය අයියා දවස් දෙකකට තුනකට විතර පස්සේ අද කෝල් එකක් ගත්තා. චිත්‍රපටි සින්දුනි ඉල්ලන්නේ මම මතකයි කලින් පැයේ දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් සින්දුවක් ධර්මය අයියා බණ්ඩාර අයියා කට්ටියම එකතු කරගන්නවා. ගල්ලේ මල්කි, ඒ වගේම තමයි සූර්යවැව ලියනාරච්චි අයියා. එයා කැමති යාට සූර්යවැව ළඟ ප්‍රේම කුරුල්ලා කියලා කියනවට කාන්ති අම්මවත් එකතු කරගන්න කියලා කිව්වා. රිකිල්ල ගස්කඩටයි මයිල පිටියටයි යන්න හදන්නේ. සැලෝන් දිනේශ්‍රීයකට ගොඩ වෙන්න හදන්නේ කියලා දැන් ඕගොල්ලෝ දන්නවනේ. එහෙම කියනකොටම වැඩක් නැහැ. ඉතින් එතෙන්ට ගියාට මගේ කොණ්ඩ කපන්නේ නැහැ නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ ගෑල් ළමයින්ට විතරයි තැන දෙන්නේ. සංදීපනී, නුවන්තිකා, ශාමා, විජේසිංහ අක්කා කට්ටියම එකතු කරගන්නවා. අනුරාධපුරේ පුල්ලේ අරහන්දි ඉඳන් අපිට කෝල් එකක් ගත්ත අපේ රංජිත් ප්‍රියංකර අයියා. මායා සැලුන් එකේ මායා ගුණසේකර, ඒ වගේම තමයි නිපුන්දි. සේනාරත්න සුපර් එකේ ඉන්න සේනාරත්න, සංදීප, ඉනෝක, හර්ෂික, කෞෂික, ඊෂා, මැදවැච්චියේ මන්නාරම් පාරේ ලක්ෂිකා, ලක්මාලි මං එකතු කරගන්නවා. පැල්මඩුල්ල පැත්තේ සන්නස් ගම ඉඳන් අපේ උදේ කුමාර කතා කරා. පොඩ්ඩක් අසනීප වෙලා ගෙදර ඉන්නවා කියලා තමයි කිව්වේ. මං ඔයාවත් එකතු කරගන්නම් මේ හන්න යන සින්දුවට. මීටියාගොඩ සුමන නැන්ද සුපුරුදු විදිහටම අපි වහගෙන ඉන්නවා. හොරණ මිල්ලෑවේ අපේ සරත් වීරකෝන් අයියත් කතා කරා. දුවවයි පුතාවයි වයිෆ් රාණිවයි එකතු කරගන්න කියලා කිව්වේ. ඊට පස්සේ අපේ ඊජී අනුරයියා බුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. එල්විඩියේ පුන්සරා නංගි, රමණි සුමේදාක්ෂා අක්කා කළුතර ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. දෙව්ලි, ශෂි, බාති, කල්හාරි, පුංචි එවින් එක, කැනඩාවේ ඉන්න චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක, පුංචි සොෆියා එකතු කරගන්න කියලා තියෙන්නේ. සද්දබද්ද හෙනවා ගණන් ගන්න එපා. මේ වෙලාවේ net fm dj night එක වෙනුවෙන් මැදිරිය ලහි ලහියේ සූදානම් වෙන ගමන් තියෙන්නේ. කට්ටිය වැඩ මං කතා කරනත් හොරණ සත්‍යල ගාමන්ට් එකේ ඉඳන් මේ වෙලාවේ සද්දෙනම අපි වහගෙන ඉන්නවා කට්ටිය. අශෝක මිස්, නිලු, දේවි, සේපාලි, යසන්ති, නදී, අනුරාධා, ඉනෝකා, කමණි ඇතුළු කෙල්ල සෙට් එකත් මේ සින්දුවට මං එකතු කරගන්නවා. මකුලලු රංජිත් දිසානායක අයියා, අංගම් පාංචාලි ඉඳන් අපි වහගෙන ඉන්න අපේ දිස්නක් ඇතුළු සෙට් එක, ඉරේෂා, නිලන්ති, බොස්සාමානන්ද අයියා මේ සින්දුවට එකතු කරගන්නවා.
අද දවසේ උපන්දිනයක් තියෙනවා. ඒ තමයි කඩවත ඉඳන් අපි වහන අපේ ලක්මාලිගේ අක්කාගේ උපන්දින. සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අක්කාගේ නම සුජානි. අම්මයි තාත්තයි නංගි ශෂිකයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා. අපේ ශෂික අක්කට සුබම සුබ, ශෂික නෙවෙයි සුජානි අක්කට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ගොඩක වෙලා ශෂිකා ඔයාවයි පවුලේ හැමෝමයිත් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: වෙලාවදොල 6 විනාඩි 34යි. එහෙම සැඟවිලා නොපෙනිලා තිබුණත් සුපර් මාකට් එකට කඩේට ගියාට පස්සේ හොයලා බලලා අරගන්න ඕනි නිෂ්පාදන තමයි. මේනක සහල් සහ ෆ්‍රීලන් නිෂ්පාදන කියලා කියන්නේ. මොකද අපි හැමදාම කැමති අපේ රටේ රස සුවඳ අපි කන කෑම වලින් එනවනම්. ඉතින් අපේම රටේ උරුමය අපේම රස අරගෙන ඉන්නේ මේනක සහල්. ඒ වගේම තමයි ෆ්‍රීලන් නිෂ්පාදනත් එක්ක අපේ ඒ කාලේ අපි අම්මගෙන් හදාගෙන ආපු කෑම වල රස, ආච්චි අම්මා අපිට හදලා දීපු කෑම වල රස, මේ විදිහටම දැනෙන විදිහේ එළවලු ව්‍යංජන ටික හදා ගන්න පුළුවන්. දැන් ඔයා මේනක සහල් නම් අරගන්නේ මේනක සහල් බයි ඇන් වින් තරඟයත් එක්ක. වාට ස්මාර්ට් ටීවී එකක්, රයිස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක් දිනන්න chance එක තියෙනවා. එකක් කියලා කිව්වට එකක් නෙවෙයි, ඔයාට 100ක් 200ක් උනා තෑගි ලෑස්ති කරලා තියෙනවා. ලංකාව පුරා කොහේ හිටියත් මේනක සහල් එක මේ තෑගි දිනා ගන්න අවස්ථාව තියෙනවා. මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙනවා කූපන් එකක්. බඩජාරි ගමට කන්න ගිහිල්ලා කූපන් එකත් කෑවොතින් එහෙම තෑගිත් නෑ ඔන්න හොඳයි. කූපන් එකේ තියෙනවා කන්ටැක්ට් නම්බර් එකක්. ඒ නම්බර් එකට කෝල් එකක් ගන්න, එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. ඒක යන්නේ මේනක සහල් නියෝජිතයෙකුට. එයා අනිවාර්යයෙන්ම ඔයාව හොයාගෙන එනවා. හිස්සතින් නෙවෙයි තෑගි උස්සගෙන එන්නේ. ඒකන්ද වැඩි වැඩියෙන් මේනක සහල් අරගන්න. මේනක සහල් වලින් හදන බත් එක හැදෙනකොට සුවඳ එනවා ගමටම දැනෙන්න. එහිඳ තමයි ඔයාලට කියන්නේ අර හොඳ සුවඳක්, හොඳ රසයක්. ඒ වගේම තමයි ගල්වැලි හැපෙන්නේ නැති බතක් අපිට කන්න දෙනවනම් ආය මොනාදානේ. හැබැයි ඒකත් එක හොඳ එළවලු ටිකක් කන්න තියෙන්න ඕනේ. මොනා හරි මස් මාළු ටිකක් හොඳ රහට හදලා තියෙන්න ඕනේ. මස් මාළු වෙන්න බලුවන්, එළවලු වෙන්න බලුවන්, නිකම් මේ තුන පහ දාලා දම්බල ගත්ත කියලා රහට එන්නේ නැහැ. හොඳ කුළුබඩු එකතු කරන්න ඕනේ. ෆ්‍රීලන් නිවසින් එන කුළුබඩුත් එක්ක දැන් ඔයාගේ ගෙදර හදන කෑම වේල රසින් රසවත් කරගන්න පුළුවන් වගේම තමයි. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එක ගෙදර හදන කෑම වේල නිකන් ඉන්දියාවේ ගිහිල්ලා කනවා වගේ හදාගන්න පුළුවන්. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් එක ඉන්දියාවේ මසාලා රහ ඔයාගේ ගෙදර හදන කෑම වලින් අරගන්න පුළුවන්. එළවලු ජාති වලට දාන්න ග්‍රීන් කරි මසාලා, මාළු ජාති වලට රෙඩ් කරි මසාලා, මස් වලට නම් බ්ලැක් කරි මසාලා. මෙච්චර කියලාත් පාට මාරු කරගන්නව නම් වැඩක් නැහැ ඉතින් කියලා. හොඳ හරි පාට දාලා පාටට කෑම එක හදාගෙන රහට කන්න තමයි තියෙන්නේ. ඒ කන අතරේ මේ පැත්තේ අපි වහගෙන ඉන්න කට්ටිය එකතු කරගන්න ඕනේනේ. හුන්නස්ගිරියේ SMT ඇපරල් එකේ මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා. දැන් ඊයේ බර්ත්ඩේ එකක් තිබුණා, කේක් කෑල්ලක්වත් දුන්නේ නැහැ, තනියම කාලා බීලා ඉන්නවද කොහෙද සතුටින් කට්ටිය. කුරුණෑගල ඉඳන් අපි වහගෙන ඉන්නවා ප්‍රභා. ප්‍රභා මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මේ සින්දුවට. කාලෙකට පස්සේ ඇවිල්ලා තියෙන්නේ මදු. ජනී පැටියෝ කොහොමද ඔයාට මාව සින්දුවකට එකතු කරගන්නවද? එහෙම තමයි මදු කියලා තියෙන්නේ. මදු මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. මදුත් අපි වහගෙන ඉන්නේ හුන්නස්ගිරි SMT එකේ ඉඳන්. අම්මෝ මේ එකතන කට්ටිය එක ළඟ මැසේජ් දාලා දෙන්නේ. ඊට පස්සේ යන්න හදන්නේ අලව්වේ තියෙන KM ෂා ගාමන්ට් එකට. එතන ඉන්න සෙට් එකත් එකතු කරගන්නම්. ඊට පස්සේ මාවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා මඩවල ඉඳන් ඉෂානි. මිලන්තිකා ඉෂානි තමයි එයාගේ නම. මම එයාව එකතු කරගන්නවා. වදු ND අපරල් එකේ සෙට් එක. ඒ වගේම තමයි කඩුවෙල ඉඳන් අපි වහගෙන ඉන්න කලෙයි මගල්. අද එයාගේ හැපි බර්ත්ඩේ එක. එයාගේ හැපි බර්ත්ඩේ එකයි එයාගේ නෑනගේ හැපි බර්ත්ඩේ එකයි දෙකම අද තියෙන්නේ. ඒක හන්ද කේක් කෑලි දෙකක් ඔන්න මට හම්බ වෙයි. සුබ උපන්දිනයක් වේවා කලෙයි මගල්. ඒ වගේම තමයි එයාගේ නෑනටත් හැපි බර්ත්ඩේ කිව්වා කියලා කියන්න. ඒ වගේම තමයි සම්පත් කරුණානන්දයි අපිට මැසේජ් එකක් දාලා තිනවා. බද්දේ ගම ඉඳිගස් කැටි රන්වන් බිම්මල් එකේ අපේ රුවන් කුමාර. සනත් නන්දසිරි මහත්තයාගේ සින්දුවක් අහන්න ආසයිලු. මං ඉරිදට අනිවාර්යෙන් අරගෙන ඉන්නම්. ආනේ අද හවසට අරන් එන්නම්කො. ඊට පස්සේ මාපලගම පියල් ජේ අයිය අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඉතාලියෙන් දැන් අපි වහගෙන ඉන්න අපේ අනුර ලක්ෂ්මන් අයියා. දීලක පුතා ෆ්ලොරිඩා, ඊගොගෙන් තමයි ශාමිකා මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අයිය අපිටත් සින්දුවක් දෙන්න කියලා කොට දෙනියාව ඉඳන් ඉන්දික මෝටර්ස් එකේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තිනවා. සෙව්වන් දිඩංගි තමයි මැසේජ් එක දාන්නේ. මම එකතු කරගන්නම්. ඊට පස්සේ ජනී මාවයි මගේ සුදු මැණිකවයි සින්දුවකට එකතු කරගන්න කියනවා. කවුද මේ සුදු මැණික? එයා තමයි වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න කෞශල්‍ය නංගි. කෞශල්‍ය සුදු මැණික මං ඔයාව සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ බොරලැස් ගම ඉඳන් අපි වහගෙන ඉන්න දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරච්චන්ද්‍ර ඩයස් කට්ටියත් එකතු කරගන්නවා. කඩවත පොලිසිය ගාව තියෙන තුෂාර ඇලුමිනියම් එකේ කොල්ල සෙට් එකම මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා. තුෂාර හිඳුනිල් හැතුළු සෙට් එකම එකතු කරගන්නම්. ඊට පස්සේ ලක්මණ ඇහැලියගොඩ ලක්මණ ඉඳන් අපේ චන්ද්‍රසිරි අයියා ඇතුළු පවුලේ කට්ටියත් අහගෙන ඉන්නවා. කට්ටියම එකතු කරගන්නම්. ඊට පස්සේ හායි අයියේ ලස්සන සින්දුවක් දෙන්න කියලා අපේ මේනකා මැසේජ් එකක් දාලා තිනවා. මේනකාද මේනකද දන්නේ නැහැ ඉතින්. IDH වලින් දැන් තමයි අපි වහගෙන ඉන්නේ. අක්ක ගයානි අම්මා ශීලා එකතු කරගන්න කියලා කියනවා. මම එකතු කරගන්නම්. ත්‍රිගුණාමලේ පහේ කණුවේ පුංචි බණ්ඩ අයියා. ඒ වගේම තමයි දමිත් අසංකගේ සින්දුවක් හිල්ලන ඩිලාන් නිරෝෂ්. ඒ වගේම තමයි අපි වහගෙන ඉන්නවා හරියටම කියනවා නම් සිංගප්පූරුවේ ඉඳන් මේ වෙලාවේ සද්දෙටම අපේ සවිතාක්කා මං එකතු කරගන්නම්. මනෝවිද්ද මොකද්ද එකක් දාලා දිනවා මට ඒක හරියට කියව ගන්න බෑ. කොමාරි අපිට මැසේජ් එකක් දාලා දිනවා ඉනෝකා. මං ඉනෝකා ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නවා. මොනරාගල මේනක සඳරුවන්. ඒ වගේම තමයි අපි වහගෙන ඉන්නවා කියලා අම්පාරේ මුවන්ගල රම්‍යක්වත් මැසේජ් එකක් දාලා දිනවා. කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ අපේ විනීත අක්කාතුළු කට්ටිය බරුදැල්පොළ SL ප්‍රනාන්දු අයියා කට්ටිය මේ එකතු කරගන්නවා මේ සින්දුවට.
1: Every day I cook at a cook.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumaata, Net FM. Velava oba veta gena enne.
1: Iturum ginumakata 107ක් dakwa ihala poliyak etulu buduma hitena vaasi ekka LB Premier Savings. Ituru karana buduma hata. Amatanna 0112200. Fitch Ratings A-LK A Outlook Stable liyapadinchi moolya samagamaki.
2: Velava 12 vinadi 44 ay.
3: ඔබ වෙළඳ පොලේ පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල් මද? වෙළඳ පොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැක. එබැවින් ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0112178388 අමතන්න නයිශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ද රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 12 අපි ඉන්නේ උදේ කල්පිටිය හවස පුත්තලම ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරු නවාතැන්
8: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක
9: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු
10: මේ හස්බන්ඩ්
11: මොකද වයිෆ්
10: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද
11: වෙන කාගෙද ඉතින් ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි
10: අදත් වැරද්දුවනේ තමු එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද මට සුර සැප දෙන්නම් කියලා හැබැයි බලනකොට අදිය සතයක්වත් නෑ යන්න මට මොන හරි කණ්ඩ අරන් එන දැන්
12: මනි මනි මේ
13: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
2: වෙලාව 12:47 ටග්ගාල කට්ටිය එකතු කරගෙන ඩුංගාල යන්න තමයි හදන්නේ දැන් මේ යන්නේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා බුලත් සිංහල ඉදන් නිශාන්ති කුමාරී මුතු අශිනී වික්ටර් ඇතුළු සෙට් එක කට්ටිය මේකතු කරගන්නවා දෙයන්දර ඉදන් අපි වහගෙන ඉන්නවා කුමාරියක් අපතා විහංග දුල්මිනවත් එකතු කරගන්න ඕනි ඒ වගේම තමයි අම්පාර මහවැලි ඉදන් අහන නදී රාජපක්ෂ සුබුරුදු විදිහටම අදත් අහගෙන ඉන්නවා කියලා කියනවා ඒ වගේම තමයි ශෂිකලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා කිතුල්ගල ඉදන් මම ඔයාව එකතු කරගන්නම් හුන්නස්ගිරි SMT එකේ සෙට් එක ආයෙත් පාරක් මැසේජ් එකක් දාලා තිනවා வீரபகுண சமீர கேட்டரிங் එකේ செட் එකත් අපි වහගෙන ඉන්නවා කියලා மெசேஜ் එකක් දාලා දිනවා ඔය කට්ටියම එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට ඒ වගේම තමයි ඇහැලිය ගොඩ තියෙන නිව් ලක්මිනී කර්ටන් ෂොප් එකේ செட் එක අයෝමි රේෂානි ලක්මිනී செட் එක මේකතු කරගන්නම් ඊට පස්සේ යන්න හදන යටියන්තර පරුස්සැල්ලේ සේපාලි හෝටල් එකේ ඉන්න සේපාලි කක්කව එකතු කරගන්න. අර්ලි ස්ටෝස් එකේ හරෙන්ද මල්ලිවත් එකතු කරගන්න කියලා කියනවා කට්ටිය මේකතු කරගන්නම්. අලුත් සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ මැදවචි අරුණයගේ වැඩපළේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක. ඉන්දික තුෂාර සාරා විනෝදනී ඉඳුමින සචින්ත ඉඳුසර සකුන්ත සිත්තු සිලුනි ඉමත්ම සුනන්ද අරුණ කට්ටිය මේකතු කරගන්න කියලා කියනවා මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම තමයි අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න කෙනෙක් මැසේජ් එකක් දාලා තියෙනවා. තමයි දේවතුරේ චන්දි නම් ගොඩාක් තියෙනවා අද මේ වෙලාවෙ ඉතින් ඔක්කොම ගියා ගන්න වෙලා මදි කොහොම හරි මං කට්ටියම එකතු කරගන්නම් good afternoon Johnny අපිවත් එකතු කරගන්න කියලා කලවානේ පුෂ්ප මැසේජ් එකක් දාලා තිනවා යවත් එකතු කරගන්නම් ගලේ කඩේ රයිගම ඉඳන් සරච්චන්ද්‍ර ඩයස් අයියා වැලිමඩ IK රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න ඉන්දික උදේ කුමාර ඒ වගේම තමයි අපේ මිහින්තලේ දුලංජලීවත් එකතු කරගන්නවා අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ චාමර ස්ටෝස් එකේ කට්ටිය කළුතර පනාපිටියේ චාමර සහ තනූජ මම ඔය දෙන්නවත් එකතු කරගන්නම් මේ සින්දුවට ඊට පස්සේ මලීෂා පරුත් පාරුතල් විලින්දන් සුපුරුදු විදියටම අපි වහගෙන ඉන්නවලු ඉරේෂා බුත්තල ඉඳන් අපි වහගෙන ඉන්නවා හස්බන්ඩ් නීල් පුතා සයුල් ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියනවා කට්ටියම එකතු කරගන්නම්

යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ජානු මැදිරියට ඇවිල්ලා අද net fm රේඩියෝ එක ජානුයිමයි බලෙන් අත්පත් කරගෙන ඉන්න. දැන් අද හවස එකේ ඉඳන් හතර වෙනකන් ගින්දර හැන්දෑව ජානුත් එක්ක ඇහුවට පස්සේ හවස හතර ඉඳන් හය වෙනකන් හතර වටේ යන්න ඉන්නේ මම. එහෙනම් ඉතින් අද දවසර ආයෙත් පාරක් හම්බ වෙනවනේ. මේ පැතර කෝල් කරපු WhatsApp messages එවපු හැමෝටම ස්තුති. සමහර කට්ටියගේ messages කියව ගන්නත් බැරි වුණා, වෙලා මදි වුණා. හැබැයි මේ හැම එකක්ම මං හවස 4ට ආවට පස්සේ කියන්න. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න හවසට හම්බ වෙමු. මම ජනී.

0: FM 95 94.8 Net FM Divaina Pura
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
2: වාසිනා මෙන කොහෙන්ද සර්?
3: පීල්බී වාසී. කොයි කාටත් වාසී.
1: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
4: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර. දැන් මම තන්න 0711 834 387.
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT මොබිටෙල් ෆයිබර් වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT මොබිටෙල් ෆයිබර් පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 11 හදුරුවෙල දුම්රිය ස්ථානයේ ඉදිරිපිට SLT මොබිටෙල් ෆයිබර් රියල් ෆයිබර් රියල් පර්ෆෝමන්ස්.
7: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
1: ඇයි ෂුගර් කියන මූණෙල්ල කළ සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
8: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද?
9: කවුදානේ මේ කළුවට කළුවේ?
8: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
9: අයියෝ අයියා, මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා, දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
8: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට Net FM 4 වටේ යනවා.
9: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
10: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
11: Net FM 4 වටේ. 4 වටේ.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
13: අම්මේ, රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
14: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
13: ඕනේ නම් මේක කලින්ද නම් හිටියා නම් අතන මෙතන රස්ති අද වෙන්නේ නැහැ.
15: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
13: දවල් එකයි දැන්.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැය විමසුම
3: අයිබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. දෙහිවල සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන ත්‍රෝදරතයක් පොලිසිය විසින් සොයාගනු ලැබ තිබෙනවා. ඒ ඉහළ බෝපේ ප්‍රදේශයේ දමාගුස්තිපියේදී අදාළ නිවසට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් නිම නිවසේ සිටි ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එහිදී එම ළමුන් දෙදෙනාගේ පියා බරපතල තුවාල ලබා කළු බෝවල් රෝහලට තුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් අදාළ නිවසේ දොරට තට්ටු කර නිවසයන් එය විවෘත කිරීමෙන් අනතුරුව අත්බොම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇති. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. මිලග නිත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නිත් නිවුස් ටෙල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
6: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
9: FM 95 94.8.

හවස 4 වෙන්න කලින් වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න ඕනි නම් කම්මැලිකම පැත්තක තියලා වැඩ කරන්නම වෙනවා. එහෙනම් ඉතින් පටන් ගමු. ඔයගේ මගේ ගින්දර හැන්දෑව මේ විදිහට. අද සිකුරාද කියලා කියන්නේ ඔයා ওই පැත්තෙන් පාටි එකට ලෑස්ති වෙන ගමන් අපි මේ පැත්තෙන් ඔයාලට මියුසික් දෙන්න හැමදේම ලෑස්ති කරනවා. ඔයා දන්නවද ටිකක් අමුතුම විදිහ වැඩක් මේ පැත්තේ සිද්ධ වෙන්නේ. දැන් ඊළඟ තරඟ වැටේ ආරම්භ වෙන්න කලින් අතිශය තරඟකාරී ආරම්භයකට කලින් අර ලොකුවට වහින්න කලින් පොඩක් කල්ලු කරලා ගොරවගෙන එනවනේ. අන්න එහෙම කල්ලු කරන අපි ගොරවලා දෙන්න හදන්නේ විදුලියක් දෙකක් කොටලා. එහෙනම් ඉතින් ලෑස්ති වෙන්න අදත් රෑ හරියටම රෑ නවේ ඉඳලා NetFM DJ Night මේ ස්පෙෂල් ෂෝ එක ඔයා අහන්න ඕනි, අහනවා වගේම බලන්නත් ඕනි මයි. අද DJ කලුවා, DJ හිරන්ය ඔන්න ලෑස්ති වෙලා එනවා මේ පැත්තට. හරියටම රැනවේ ඉඳලා සුපිරි වැඩක් අරගෙන. ඉතින් DJ Night face to face DJ attack second round එකට කලින් මේ ස්පෙෂල් ෂෝ එක අපි ඔයාලට අරගෙන එන්නේ. එහෙනම් ඉතින් ලෑස්ති වෙන හරියටම රැනවේ ඉඳලා NetFM DJ Night අහන්න බලන්න. ඔයා ওই පැත්තෙන් මම අර හැමදාම කියනවා වගේ ආගේ පාටි එක හිමිට ලෑස්ති කරගෙන යන්න. රැනවේ වෙනකොට ඒ ටික ලෑස්ති කරගෙන තියාගන්නකෝ. මියුසික් අපි ගාන අනිවාර්යෙන් ඔයාලට හම්බෙනවම තමයි. හරි, එහෙනම් ඉතින් අද තැන්ද වගේම කාල් කරන්න 0112255353 මගේ හඩ්ලයින් නම් එක. WhatsApp chat එකේ මම ඉන්නවා මේ පැත්තේ 0115 95 95 95. සුරංගනීගෙන් පටන් ගමු. මං ඔයාගේ සුරංගනී ජානු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකකින් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් එකයි වෙනාඩි 20යි.
3: එකම අරමුණක්. තරඟකරුවන් 14ක්. එකම කිරුලක් වෙනුවෙන් තරඟ වදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලනය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
4: නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් වෙතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් නිෂෝන් ලංකා ජපනිස් ලැංග්වේජ් සෙන්ටර් ගම්පහ 0776437171
5: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT මොබිටෙල් ෆයිබර් වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT මොබිටෙල් ෆයිබර් පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 11 හදුරුවෙල දුම්රිය ස්ථානයේ ඉදිරිපිට SLT මොබිටෙල් ෆයිබර් රියල් ෆයිබර් රියල් පර්ෆෝමන්ස්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: Lanka Tiles Mobile Showroom දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 12 අපි ඉන්නේ උදේ කල්පිටිය හවස පුත්තලම. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
8: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: Hello.
10: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

දවල් එකයි විනාඩි 20 දෙකයි වෙලාව. අපි දෙන්නගේ පළවෙනි පැයේ ඔන්න කට්ටිය එකතු කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අහන දෙන්න රෙඩි කරගෙන තියෙන මේ ඇහෙන සින්දුවට යන්න කලින් මම ඔයාලට මතක් කරනවා ආඩි බී යූත් ප්ලස් කිනුම ගැන වාගේ අනාගතය වෙනුවෙන් හොඳ මිත්‍ර කිරීමට හරිම බැංකුව තෝරගන්න ඕනේ. මොකද ඔයා ඉතිරි කරනකොට ඉතිරි කරන මුදල ඔයාගේ අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නේ. එතකොට හරිම තැනින් ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙන තැනක හොඳ ප්‍රතිලාභ පහසුකම් ලැබෙන තැනක ඔයා ඔයාගේ ඉතිරි කිරීම කරන්න ඕනේ. එහෙනම් ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව අඩිබි බැංකුව ඔයාට පුළුවන් ඔයාගේ ඉතිරි කිරීම කරන්න අඩිබි බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් ආරම්භ කරන්න. මේක ගිණුමකට එහා ගිය දෙයක්. මොකද අඩිබි බැංකුව කියලා කියන්නේ දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. ඒ වගේම තමයි පොඩි කාලයක් නෙමෙයි වසර 41ක් පුරාවට ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙනවා අඩිබි බැංකුවට. ඉතින් අඩිබි බැංකුවේ අලුත්ම ගිනුම අඩිබි යූත් ප්ලස් ගිනුමක් ඔයත් ආරම්භ කරන්න තරුණ පරපුරේ මුල ස්ථාවරත්වයේ ශක්තිමත් කරන කරමුණු කරගෙන තමයි මේ විදිහට අඩිබි බැංකුව අඩිබි යූත් ප්ලස් ගිනුමක් ආරම්භ කරන්නේ. ඉතින් මේක ගිනුමකට එහා ගිය දෙයක් කියලා මම කිව්වේ වාගේ මූල්‍ය පුරුදු වැඩි දියුණු කරන මූල සාක්ෂරතාවය ඇති කරන මේ විදිහට මේ මූල කලමනාකරණය වාගේ මූල විනය ගොඩනගන අනාගත ආයෝජනයන් සඳහා මේ විදිහ කරුණු කරණා ගණනාවක් මූලික කරගෙන තමයි ආඩීබී බැංකුව ආඩීබී යූත් ප්ලස් ගිනුමක් ආරම්භ කළේ. ඉතින් ඔයාලට පුළුවන් ළඟම තියෙන ආඩීබී බැංකු ශාඛාවට යන්න ගිහිල්ලා ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉතිරි කිරීමට RDB යූත් ප්ලස් ගිනුමක් අදම ආරම්භ කරන්න. ඔයා උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන්, වෘත්තීය පාඨමාලා සඳහා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යවසායකත්වය සඳහා වෙන්න පුළුවන්. මේ ඕනම දෙයකට ඔයා ණයක් ගන්න හිතාගෙන ඉන්නවනම් ඔන්න ආයට අඩු පොලි අනුපාතය යටතේ ඔයාගේ ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපකරුවන් හොය හොයන්න දෙයක් නැහැ. අපකරුවන් රහිත ණය ගැනීමේ හැකියාව තියෙනවා සහ විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් පවා ඔයාට හිමි වෙනවා. ඉතින් ඔයත් අදම යන්න RDB යූත් ප්ලස් ගිනුමක් ආරම්භ කරන්න ළඟම තියෙන RDB බැංකු ශාඛාවට. එතනින් පස්සේ ඔයාලට මතක් කරන්න ඕනි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන. හැමෝගෙම හදවතේ ලියවිච්ච ආයතනයක් වෙලා තියෙනවනේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් මේකට හේතුව 100%ක් හරීම ප්‍රතිඵල ඔයාලට අරගෙන එන නිසා. ඉතින් ඒ නිසා ඔයත් අදම මෙන්න මේ කියන දේවල් තියෙන කෙනෙක් නම් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මෙන්න මේ නිෂ්පාදන මිලදී ගන්න. දියවැඩියාව ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන මේකට කෝ විසඳුමක් කියලා හිත හිත හිටපු ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා සෙවනගල මధుමේහාරණි කැප්සියුලක. ඉතින් ඔයාට පුළුවන් සෙවනගල මధుමේහාරණි කැප්සියුලක අරගෙන පාවිච්චි කරන්න 100%ක් හරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ විතරක්ද, ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව ඔන්න මේ දවස්වල ටිකක් ඕක වැඩි. අපේ ඔෆිස් එකෙත් කීප දෙනෙක් මේ ඉන්නවා. මං කිව්වා සෙවනගල මధుකා කැස්සට පැණි අරගෙන පාවිච්චි කරන්න කියලා. වාටත් ඔය ප්‍රශ්න අරගෙන ඒ ගෙදරට හස්බන්ඩ් වෙන්න පුළුවන්, ළමයි වෙන්න පුළුවන්. අහක යන ලෙඩ ගෙදරට අරගෙන එනකොට ගෙදරක තියෙන්න මොණි සෙවනගල මధుකා කැස්සට පැණියක්. මේක තමයි මේ සියලුම වේදනාවන් තුරන් කරන දෙව්වෙම ඖෂධය. පැටිලිම වලට බය වෙන නම් දෙයක් නැහැ කොහෙත්ම. මොකද සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සෙවනගල ලිම බූස්ටින් කැප්සියුල් එක නිෂ්පාදනය වෙනවා. ඒ විතරක් නෙමෙයි, කොච්චර රස කෑමක් හදලා දුන්නත් ගෙනල්ලා දුන්නත් ළමයි කොච්චර කිව්වත් කන්නේ නැන්නේ නේද? කෑම අප්‍රිය කරනවා, බඩ පිපෙනවා, බඩ කැක්කුම් බඩ අචින්නේ, ඔය වගේ දේවල් නිතර දෙවල් ගෙවල් වල ඇහෙනවා. එතකොට ඉතින් අසමෝදකම් හොය හොය අරහි මෙහෙ දුවන්න දෙයක් නැහැ. ගෙදර තියෙන්න ඕනි ස්වභාවික 100%ක් ස්වාභාවික සෙවනගල අසමෝදකම් බෝතලයක්. ගෙදරක දැන් තියෙන්න ඕනි අසමෝදකම් බෝතලේ තමයි සෙවනගල අසමෝදකම් කියලා කියන්නේ. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. මේ සියල්ල නිෂ්පාදනය වෙන්නේ කමල් බඳුල වීරප්‍රමු වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. අපේ වෙදකම අපේ උරුම 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට අවත් අදම කතා කරන්න. 0747 3130 0747 3130 0747 වඩ පුළුවන් අදම කෝල් එකක් දෙන්න. කොහෙටද මුලින්ම යන්න තියන්නේ, කොහෙටද මුලින්ම යන්න තියන්නේ ජාන කොහොමද ඉතින්? ආව නිතරම අහනවා, ෂට් කරන්න බැරි වෙනවා. ආසා මොකද අවස්ථාව තියෙනවා මට තේරෙනවා. ෂට් කරන්න විදිහක් නැහැ කියලා තියෙන නේද? කමන්නේ පැටියෝ, ඔයා මාව අහනවනේ.
අද මගේ පුතා සෙනාල්ගේ බර්ත්ඩේ එක යාට විෂ් කරන්න ඕනි. නෙත්හන සියලුම දෙනාවත් එකතු කරගෙන ඔයා ඇතුළු හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවකුත් අහමු කියලා නුවරේදීයේ නුවන් අයියා මැසේජ් කරලා තියෙන්නේ. කොරියාව ඉඳලා ඔක්කොම පැටලෙනවා නුවන් අයියේ. නුවන් අයියා අපි වාගේ චුඩි පැටියට විෂ් කරමු මෙහෙම.

पैटियों, हैप्पी बर्थडे. ඔයා දෙනා මේ වෙදින් තේරෙන්නේ නැහැ. ඔයාගේ තාත්ති තමයි කිව්වේ අපිට වැඩ විශ් කරන්න කියලා. ඉතින් ගොඩම ගොඩක් ආදරෙන් නැතිම කේ අපිට වැඩ හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. ආදරේ හරිද? ලොකු වුණාට පස්සේ අම්මි තාත්ති ඔයාට කියයි නැතකේ ජානු ආන්ටි ඔයාට විශ් කරා කියලා. හයි මගේ වස්තුකදී සුබ දහවලක්. අදරන් අපි අහගෙන නුවරඑළිය යන ගමන රෙඩික හයියෙන් දාලා තියෙන රංජා අයියා දෙන ලස්සන සින්දා කපිට ආදරේ අපි හැමෝම ආඩ පැලෙන්න පරිස්සමට ගිහිල්ලා එන්න ඕන හරිද රංජා අයියා? පරිස්සමට එක්කයි යන්න ඕනි හරිද අපේ සෙට් එක? ශෂි දෙවලි බාති කල්හාරි තුසිත් පුංචේමින් වාහනේ අරගෙන යන අපේ ජයවයා රංජා අයියා මාලි අක්කා අකිනිය බබා එක්ක බෙරාමණි සුමේද අක්කා කැනඩාවේ චන්න ඇන්ජු මිෂල් ඒන්ජල් ඒජෙනික පුංචි සෝෆියා තින්නවා. මතක් කළ රංජයට චුට්ටක් දෙන්න. පරිස්සමට අරයි යන්න හොඳද?

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දවල් එකයි විනාඩි 35යි.
2: ඒසේ මෙසේ එකක් නෙවෙයි, මේක 20 වසරක සාක්ෂියක්.
3: දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා. ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. පැය 24ක් පුරා ක්‍රියාත්මක මාර්ගස්ත උපකාරක සේවය, දිවයින පුරා පිහිටි අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය, පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න. 13.88 අමතන්න.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව. මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
3: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0751856 0956.

දබ ලෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩී සෙක අහන්න. නෙත් FM ගින්දර හැන්දෑවා.

දවලෙකයි විනාඩි 38යි වෙලාව. මතක් කරන්න ඒවා තියෙනවා පෙම් කැකුලා. හමෝ දැන් ඉතින් පෙම් කැකුල පිපිගෙන එන්න හදන්නේ. අපි තව ටිකකින් Facebook live එකකින් හම්බ වෙමු. හැබැයි ඊට කලින් මට වඩ මතක් කරන්න දේවල් මේ පැත්තේ මාර ගොඩක් ඉතුරු වෙලා තියෙන ළමයි මාව අහගෙන ඉන්න කටිනවා, කාල් කරපු කටිනවා. මේ ඔක්කොම එකතු කරගන්න තෝනි. මම පටන් ගන්න හදන්නේ මෙන්න මේ ගැන කියලා. ගැන ළමයි දැනගන්න ඕනි පණිවිඩේ තමයි ඉතින්. එයාගේ පීරියඩ්ස් දවස්වලට හරිම පෑඩ් එක පාවිච්චි කරන්න ඕනි කියන එක. මේක හරියට දැනගෙන හිටියේ නැත්නම් තමයි ගොඩක් ගෑනු ළමයි තමන්ගේ පීරියඩ්ස් කාලේ තියෙන අපහසුතාවය තවත් වැඩි කරගෙන එයාලා සමෙන් කරපු දේවල් පවා අතහැරගන්න. ඉතින් මං ඔයාලට කියනවා පීරියඩ්ස් කාලේ කියලා අමුතුවෙන් අපහසු කරගන්න එපා ඔයාගේ. ඒ හොඳම දවස්. ඔයා හරිම විදිහට ඔයාගේ පෑඩ් එක තෝරගන්න, කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට වාගේ හොඳම දවස් ගෙවන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් ඔයා කොහොමද වාගේ පෑඩ් එක තෝරගන්න ඕනි? සාමාන්‍යයෙන් අපි අඳින පෑඩ් එක හරිම විදිහට තෝරගන්නකොට අපිට ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ හරිම පෑඩ් එක තෝරගන්න ඕනි. එහෙනම් ඉතින් එහෙම පෑඩ් එකක් මාකට් එකේ ගන්න තියෙනවද කියලා ඊළඟ ප්‍රශ්නේ අහනවාට මම කියනවා ඔව් තියෙනවා. ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එක තමයි SLSI ISO සාධක සහිතව දැන් ඔයාගේ අතටපත් වෙන්නේ සාධාරණ මිලකට AFMs අය. ඉතින් මේ ආබාධ තියෙන දරුවව ඇඳක් මත රෝදපුටුවක් මත තියාගෙන ඔයා හිතාගෙන ඉන්න හැමදාම යාදියා ඔය විදියට බලාගෙන ඉන්නද? නැහැනේ නේද? එහෙනම් ඉතින් පරක් වෙන්න එපා. එහෙම අම්මෙක් තාත්තෙක් නම් ඔයා එයාව අරගෙන යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. හරියටම හරියන ප්‍රතිකාරය ඔයාට එතනදී ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හොරණ තමයි ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය දැන් ආරම්භ කළා තියෙන්නේ මේ ඇක්ටිව් ප්ලස් ජාලය තුළ. ඒ වගේම තමයි පැරලයිස් වෙලා ඉන්නව නම් මුළු ජීවිත කාලෙම ඇඳක් මත රෝදපුටුවක් මත නිමා කරන්න වෙයි කියලා හිතපු ඔයාට මම කියනවා විශ්වාසයෙන් යන්න ඕනි. විශ්වාසනීයම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා. මේ වෙනකොට ආත් මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගාණක් ඇඳන් මත රෝදපුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරන ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස්. හොරණ සහ බණ්ඩාරගම තමයි පැරලයිස් රෝගීන් වෙනුවෙන් අදාළ ශාඛාව තියෙන්නේ. ඉතින් මෙතෙන්ට එන්න පහසුකමක් නැති කෙනෙක් නම් ඔයා ඔයාට හිතෙන්න පුළුවන් මේ ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් වගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන් වුණා නම් කොච්චර දෙයක්ද කියලා. ඔව් ඔයාට එහෙම කරන්න පුළුවන්. ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද? ඔව් මං ඔයාට කියනවා ඒ සියලුම ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් වගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. වගේම විශේෂම කාරණාව තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පටමගින් ලබා ගැනීමේ හැකියාවත් ඔයාට තියෙනවා. එවගේම තමයි නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් කමක් තියෙයිද කියලා කවුරු හරි කෙනෙක් ඇහුවොත් එයාටත් මම කියනවා නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඔයාට දැන් තියෙනවා ඇක්ටිව් ප්ලස් ජාලය තුළ. ඉතින් මේ වෙනකොටත් රෝහලේ රෝගීන් 100කට විතර එකවර ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන්කම තියෙන විදිහට තමයි රෝහල සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒ ප්‍රතිකාර ලබා ගන්න කාලය පුරාවටම ඔයාට නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් මේ හැම දෙම ලැබෙනවා. ඉතින් ඒ නිසා මං ඔයාලට කියනවා එන්න එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට. ඔයාට 100%ක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. යන්න කලින් දින වේලාව වෙන් කරගන්න කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න කොට අග්ගාලා 0342 42 22 42 22 47 47 5 11 18 77 51 18 එහෙම නැත්නම් 0751 856 9 56 71 856 56
එතනින් පස්සේ අපි යමුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්න කට්ටිය කවුද කියලා බලන්නකෝ බලන්නකෝ බලන්න WhatsApp messages පැත්තේ යමු ටක් ගාලා හරි කොතරින්ද මට පටන් ගන්න තියෙන්නේ මෙසේජ් කරලා තියෙන කට්ටිය හරි මම පටන් ගන්නම්කො 12:54 ඔහු මේ මෙසේජ් එකෙන් අයබෝන් වාසනාවන්ත සුබ දහවලක් සුබ දවසක් වේවා සුදු බෝනි කිචානුවාට අපිත් ගින්දර හැන්දාව සදට මහගෙන ඉන්නේ අනුරාධපුර පොල්ලාර හන්දිය රංජිත් ප්‍රියංකරයි අසලොන් මායාගේ මායා ගුණසේකර නිපුන්දි අසේන් හාඩ්වයාගේ සමන්ත අනුරාධපුර සේනත් සුප එකේ සේනරත්නාය සන්දීප ඉනෝකා ඊට පස්සේ සන්දීප ඉනෝකා හර්ෂිකා කෞෂිකා ඊෂා මැදවච්චිය කැපති ගොල්ලෑව පාරේ මනුදි ලක්ෂිකා ලක්මාලි සෙට් එකනම ජය වේවා මේ සින්දුවට එකතු කර ගන්නම් හයි ජාන කොහොමද උන්නස් ගිරිය SMT අපරලකේ අපිත් සදරම අවහගෙන ඉන්න උමකක් දෙන්නකෝ දෙන්නම් හයි ගින්දරි අපි සියලුම දෙනාව ලස්සන සින්දුවකට එකතු කරගන්න මුදන්නායක වැඳ සංකේනේ නුවර පාර යක්කල ඊයමට මැසේජ් කරේ නෑ නේද මොකද මම මතක කරාද ගින්දර හැන්දෑවට ජය වේවා ගින්දර හැන්දෑවට ජය වෙන්න නම් ඔයා හැමදාම ගින්දර හැන්දෑවෙක ඉන්න ඕනේ හරිද දුලානි අක්කා මහරුගමින් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා දිනා මේ හැන සින්දුවට එකතු කරගන්නම් කටන කොංගස් හන්දිය ආරෝෂ් ටේලර්ස් එකේ ප්‍රසන්න දම්මිකා ෂෙවන් තාරුක බෙවන ආරෝෂ් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු අහමු අහමු මේ සින්දුව අහමු

0: remember the name, BNS.
1: හහා BNS පඩක් හොමින්න මට කියන්න තියෙනවා මේගොල්ලන්ට කියන්න ඕන විශේෂම් පණිවිඩේ. ඒ තමයි ඉතින් ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න අද කොහෙටද යන්න ඕනි කියලා. අද උදේ හිටියා අපේ කට්ටිය හලාවත. දැන් මේ වෙනකොට ඉන්නවා බිංගිරියේ යමුක බිංගිරියවට ඉන්න කට්ටිය ඔක්කොම ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න බිංගිරිය පැත්තට. ඒ වගේම හෙට උදේනවා අපේ කට්ටිය කල්පිටියට හවසෙනා පුත්තලමට. දැන් බිංගිරියවට ඉන්න සෙට් එක බිංගිරියට ගියොත් ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න පුළුවන්. ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට නිදර කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්‍ය සහ උපාංග සුවිශේෂී මිලකට අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙච්චර මෙහෙම ඔයාගේ ළඟටම ඇවිල්ලා ඔයාට මේ දෙන්න හදන්නේ ඔයාගේ නිවස අලුත් වැඩියා කරන්න, ඊට පස්සේ ඔයා අලුතින් ගේ හදන්න ප්ලෑන් කරගෙන ඉන්නවනම් ඒකට හරියන හරිම ටයිල් එක තමයි ඔයාට මේ දෙන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳගන්න ඔයාට ආයිතින් සැක හිතන්න දෙයක් නැහැ. විශ්වාසයෙන් යුතුව ඔයාගේ ගෙදර වැඩ ටික හරි ලස්සනට කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද ගෙයක් ඉදිකරනකොට නවීකරණය කරනකොට තෝරගන්න ටයිල් ටික කියලා කියන්නේ මේක දිගු කාලීන තීරණයක්. අද ටයිල් කරනවා හෙට ටයිල් ටික වෙනස් කරනවා එහෙම කරන්නේ නැහනේ. එහෙනම් ඉතින් හොඳම විදිහට විශ්වාසනීයත්වයේ ගුණාත්මක භාවය කල්පවත්ම අලංකාර මෝස්තර මේ හැම දෙයක්ම එකම තැනකින් දැන් ඔයාලට අරගන්න පුළුවන්. වැඩි විශ්වාසයක් ලබා දෙන තේරීම තමයි ලංක ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් ටයිල් කරණයේ පුරෝගාමී අවසර 50ක විශ්වාසය දිනාගත්ත ලංක ටයිල්ස් අලුත්ම වැඩේ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම. ඉතින් ඔයා අනිවාර්යෙන් දැන් ඉන්නේ බිංගිරියවට කෙනෙක් නම් යන්න බිංගිරියට. බිංගිරියේ ඉන්නවා අපේ කට්ටිය ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක තියාගෙන. ඉතින් එතෙන්ට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ ගෙදරට, ගෙදර ආලින්දයට, නාන කාමරයට, ඊට පස්සේ ඔයාගේ නිදන කාමරයට, සියයට මේ හැම තැනකටම අවශ්‍ය කරන හැම ටයිල් එකක්ම හොඳට තෝරලා බලලා අරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට හෙට 12 වෙනිදා හෙට උදේ අපේ කට්ටිය ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම අරගෙන එනවා කල්පිටියට, ඊට පස්සේ හවස එනවා පුත්තලමට. ඉතින් මේවට ඉන්න හැමෝටම ඔයා අත්දැකීම විඳගන්න පුළුවන් වෙනවා. වගේම වාසිත එක්ක ඔයාට අතුවාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල් ටික තෝරගන්න නම් ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. ලංක ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල් සඳහා 40% දක්වා ඉතිරියක් හම්බ වෙනවා. ඉතින් යන්න ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොන්දුරු නවාතන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
1: දවලිකයි විනාඩි 57යි.
2: එකම අරමුණ තරඟකරුවන් 14ක් එකම කිරුලක් වෙනුවෙන් තරඟවදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
3: Brought to you by
4: Nishon Langa Japanese Language Center within Bashaha Kusalata Pohono Samagin Japan Rakiyavakata Hari Magapenvima Rajya Bankunaya Samagin Nishon Langa Japanese Language Center Gampaha 076-43-73-171
5: Puthi Kannadi Amataka Velani
6: Amma Salli Dannada?
5: Oh Salli Dannada
6: Oi Form Eka Dennako Man Amma Kannadi Wenna
5: Tanna Honda Nan Innet Hondaya
6: Oya Wage Honda Kenekuta Ganadunu Karanda E Wagema Honda Tanak Gona Sthavaratwe Vishwasaniyatwe Saha Arakshawa Ihelima Labadi Obe Sthavara ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි
7: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කර්ණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න
8: 0773013636 මේක තමයි විස්තරේ දාන්න ඕන පත්‍රේ
9: කොල්ලෝ

0: ඉස්රායිල් මණ්ඩලය
1: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387
2: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද 0747 31 33 540
3: ගින්දර හැන්දෑව
4: brought to you by
5: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
7: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
12: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
11: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ
13: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
14: දවල් දෙකයි වෙනාරිය කයි

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නිවුස්.
3: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. සිරඳනුවම් නියමවී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබූ තවත් දූෂණ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණයට අද ඉදිරිපත් කරනවා. බන්ධනාගාර නිලධාරින් විසින් විත්තිකාර හිටපු අමාත්‍යවරයා අධිකරණ ඉදිරිපත් කළ බවයි නෙට් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. එහෙදි ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණය හිටපු අමාත්‍යවරයාට දාලා නඩුව විභාගය සඳහා දින නියම කළා. මිලක නෙත් නිවුස් පස්වර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: කින්දර හැන්දෑව
6: brought to you by
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
8: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0147 31 33 540.
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
11: FM 95 94.8.

0: Net FM Kinder Händeva Vigiano.
1: Double dekhai vinadi hayai velawa. Koi thing sindhuwa kiyanna padang gannone. මට මේ පැත්තෙන් එකතු කරගන්න කට්ටිය ඉන්නදී කොහොමද ඉතින් දැම්ම සින්දුව අහන්න දෙන්නේ නේද? මෙන්න මේ කට්ටිය මතක් කරගෙන මේ කාල් කරපු මෙන්න මේ කට්ටිය මතක් කරගෙනම අපි මේ සින්දුව අහමු. ඊට පස්සේ ඊතර දේවල් ටික මම මතක් කරනම් හරිද? අපි දෙන්නගේ දෙවනි පැයමේ අවිලා තියෙන මේ පැයදිත් කාල් කරන්න මැසේජ් කරන්න සින්දුවක් කියලා ගන්න මේ පැත්තට එන්න ඕරි පුළුවන්. මේ පැය වුණාට පස්සේ තව එක පැයයි තියෙන්නේ. හින්ද ඉක්මනට එන අපි මේ පැය Facebook live එකකින් හම්බ වෙමු. අර ජනි කිව්වා වගේ ආද තනිකර net fm එක මමයි ජනි අරගෙන තියෙන්නේ. අපි දෙන්නගේ බාරේ තමයි තියෙන්නේ. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් ඔයාලට එන්න පුළුවන් මේ පැත්තට. අපි බලමු කවුද ඉන්නේ කියලා මේ වෙලාවේ. රිකිලගස්ක දාරුණා යා කෝල් එක answer කරත් බණිනවා. answer කරේ නැතත් බණිනවා. පුදුම වැඩක් මේක වෙලා තියෙන්නේ. මෙයාත් එක්ක නම් කරන්න බෑ. කොහොම හරියත් මම ෆස්ට් කෝල් විදිහට මෙයාව ගත්තේ. එක එක ඒවා කියන්න එනවා. මං අහන්නේ හරිද? ආ. එකතු කරගන්න මේ සින්දුවට. වල් පිටවල දිනෝෂ කතා කළා දුවනදී හස්බන්ඩ් ජාන්ත උදල පුතයි ඊට පස්සේ නජිත පුතයි පුතාලා දෙන්නම එකතු කරගන්න කිව්වා. මේ සින්දුවට මේ එකතු කරගන්නම් අපේ මාබිම කාන්ති අම්මා. කොහමද? ಏನುಗ ಪೆಟ್ಟೋ ಒಯಾವೈ ಸಂಗೀತ್ ಪುತಾವೈ ಲಿಯನಾರಾಜ್ಯ ಅಯ್ಯ ಯಾಗಿ ಫ್ಯಾಮಿಲಿ ಕೆ ಹಮೋಮ ಏಕತು ಕರೆಗನ ಸಿಂದಕ್ಕ ಹಮು ಕೆಲ ದಮೈ ಕಿವೆ ಏನುಕ ಅರೆ ಹಮದಾಮ ಕಾಲ್ ಕರಹಂ ಮಡ್ ಕಿಯನವನಿ ಮಂ ಪಣವಗೆ ಆದ್ರೆ ಯಾಡಿ ಕೆಲ ಮಾತ ಆದ್ರೆ ಯನ್ನ ಎಚ್ಚರಕ ಒಯಾಟ ಇರ್ಬಸ ಬೇ ಸೂರ್ಯ ವೆವಲಂಗ ಪ್ರೇಮ ಕುರುಲ್ಲ ಲಿಯನಾರಾಜ್ಯ ಅಯ್ಯ ඔයාමයි ෆැමිලි එකේ හැමෝමයි එකතු කරගන්නම් කාන්ති අම්මගේ ෆැමිලි එකේ හැමෝමත් එකතු කරගන්න කිව්වා. එදිරිම් පස්සේ රම්බුක්කනට යනවා. රම්බුක්කන අපි කාන්ති අම්මා කතා කළා. දැන් කොහොමද ලෙඩ දුක් ඉක්මනට ඔය දැන් තියෙන චුට්ටි චුට්ට තියෙන ඔය අසනීපත් ඉක්මනට හොඳ වෙන්න ඕනි ඔයාටයි. අර කෝල් කරහම කුණු කුණු ගන්න ළඟට වෙලා ඉඳන් අමාර පැටියයි. දෙන්නම ඉක්මනට සනීප වෙන්න. හෙට කෝල් එක ගන්නකොට ඉක්මනට සනීප වෙන්න ඕන. හරිද? මම කතා කරන්න. ඊට පස්සේ අපේ මේ රම්බුක්කන මාකට් එකේ සෙට් එකත් සැදෙරම කොහොමත් මාව අහගෙන ඉන්නවනේ. අනේ සෙට් එකත් මතක් කරන්න මොණි. ජය වේවා. ඔය විදියට හැමදාම ඉන්න ඕනේ net එක. ගින්දර හැන්දෑව හැමදාම අහන්න ඕනි. නැත්තම් දෙන්නේ පාර. එතකොට මේ උම්මෙක් කාටද දෙන්නේ? අපේ කාන්ති අම්මා ළඟ මේ වෙලාව ඉන්න අපේ අම්මා රට.

0: Net FM Kinder Handeva Vijanu.
1: දවල් දෙකයි විනාඩි 15යි. මෙන්න මේ දවල් ටික මතක් කරගනිමුකෝ. ඉස්සලාම කට්ටිය සිද්දුවකට එකතු කරගන්න කලින් නේද?

දන්නවනේ පොත් කියන්නේ ඉතින් අපේ අස් දෙක වගේ තමයි. ඒකනි කියන්නේ පොත් අපේ net වගේ කියලා. 27 වෙනි සංවත්සරයේ සමරන කළ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. ඔන්න මේ අවුරුද්දෙත් ලැස්ති. යමු එහෙනම් නේද බුක් ෆෙයාර් එක පැත්තට. සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේදී 27 වෙනි සංවත්සරයේ සමරන ගමන් කළ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් ඔයාලට තියෙනවා. යන්න කියවීමේ මාසය වෙනුවෙන් පොතක් මිලදී ගන්න උදේ 9 ඉඳලා රැ 9 වෙනකම්ම මේක තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට යන්න පුළුවන්. මතකයිනේ දවස් සැප්තැම්බර් 25 තමයි පටන් ගන්න. සැප්තැම්බර් 25 ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්ම BMICH පරිශ්‍රයේ ඔයාට පොත් ප්‍රදර්ශනය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදකීම විඳ ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් යන්න. හරිද? සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය නිල ගුවන් නිදලිය ඔන්න 21 වෙනි වතාවට net fm අපි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 වෙනි සංවත්සරයේ සමරනකොට අපි 21 වෙනි වතාවටත් ඔන්න නිල ගුවන් නිදලිය විදිහට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක ඉන්නවා. හරි, ඒගෙන මතක් කරා. ඉදිරියෙන් පස්සේ අපි මතක් කරගන්න ඕනි මෙන්න මේ පණිවිඩය ගැන. ඒ තමයි ෆෙම්සය. ෆෙම්සය ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ්ස් කාලේදී ඒ අපහසුතාවයන් නැති කරගන්න තියෙන හොඳම පෑඩ් එක. මොකද පීරියඩ්ස් කාලය කියලා කියන්නේ කොච්චර අමාරු කාලයක්ද? ඔය අමාරු කාලේ තවත් අමාරු කරගෙන තියෙන්නේ අපි පාවිච්චි කරන පෑඩ් එක හින්දානේ. ඒ කියන්නේ ඔයාම කල්පනා කරලා බලන්න මෙච්චර දවසක් පාවිච්චි කරපු පෑඩ් එක හින්දා කොච්චර නම් අපහසුතාවයන්ට පත් වෙලා තියෙනවද? සමහර වෙලාවට ලීක් වෙන ප්‍රශ්න නිසා කී දෙනෙක් ඉස්සරහා අපහසුතාවයට පත් වෙලා තියෙනවද? ඔය ඔක්කොම දේවල් වලට ලොකුම හේතුව තමයි ඔයා පාවිච්චි කරන පෑඩ් එක. ඇඳගෙන ඉන්න පහසුවක් නැති, ලීක් වෙන, ගෙවන මිලට උසස් සත්වයේ නැති, සෞඛ්‍ය ආරක්ෂිත නොවන පෑඩ් එකක් පාවිච්චි කරපු එකනේ උඹට ප්‍රශ්නේ. එතකොට තමයි අර ඔය ආසාවෙන් කරපු වැඩ පවා අතහැරගන්නේ. මෙව අහගෙන ඉන්න පිරිමි ළමයි විශේෂයෙන් ඔය දැනගන්න ඔයාගේ පාර්ට්නර්ට ඒ අපහසු දවස්වලදී යව පහසුවෙන් තියන නම් එයාට පාවිච්චි කරන්න ඕනි හොඳම පෑඩ් එක මොකද්ද කියලා මේව පිරිමි ළමයි දැනගෙන ඉන්න ඕනි. මොකද හැමදාම ඔහොම ගෙදරට වෙලා අම්මගේ හුඩතලා විදිහට ඉන්න නෑනේ. පාර්ට්නර්ගෙනේ කම්බුරාට බස්සේ එයා බැරි වෙලාවත් කිව්වොත් ඔයාට මේක ගෙනල්ලා දෙන්න කියලා ඔයා දැනගන්න ඕනි. යා කියන්නත් කලින් එයාට ඕනි වෙන්නේ මොකද්ද කියන එක. එයාට අවශ්‍ය වෙන්නේ ෆෙම්ස් අය විතරමයි. මොකද ඇඳගෙන ඉන්න පහසු ඉලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩික තමයි ෆෙම්ස් අය කියලා කියන්නේ. සෙල්ලස ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙනවා. දැන් ෆෙම්ස් අය දිවෙන පුරාතින ඕනෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් ෆෙම්ස් අය දැන් ඔයාට මිලදී ගන්න පුළුවන්. ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන කට්ටිය දන්නවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියන්නේ කොච්චර වටින තැනක්ද කියලා. ඒකට මං හිතන්නේ වෙන වචනයක් නැහැ කියන්නේ. එච්චරට වටින තැනක්. මොකද දැන් දියවැඩියාව හින්ද කාලයක් තිස්සේ ඔය විඳපු වේදනාව නැති කරගත්තේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නිසා වෙන්නමනේ. මොකද සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ දියවැඩියාවට කියාපුම දේ දැන් නිෂ්පාදනය කරනවා. ඒ තමයි සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක කියලා කියන්නේ. නිට්ටාවටම සුව කරගන්න දියවැඩියාව සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එකවත් පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි ප්‍රතික්ෂේප කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. මම නම් ගෙදරගෙන හින් තියාගෙන ඉන්නේ. මොකද හිටපු ගමන් මට ඔය වගේ දේවල් වෙනවා. ඉතින් ඔයත් ගෙදරගෙන හින් තියාගන්න සෙවනගල මදුකා කැස්සට පැණි බෝතලයක්. ඒ වගේම පැටි ලිවර් වලට බය වෙන්න දෙයක් නෑ. අද කාලේ කෑම රටාව ගත්තහම අපේ තියෙන ওই පැටි ලිවර් වගේ දේවල් අනිවාර්යෙන් ඇති වෙනවා. එතකොට ඉතින් අර අච්චර දවසක් අච්චර කඩට රසට කාලා ඊට පස්සේ ඉතින් කන්න බොන්නත් බයයි දේවල්. හැබැයි මම ඔයාලට මේ කියන්නේ ඔයාට පාවිච්චි කරන්න පුළුවන් දැන් සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක. පැටි ලිවර් වලට බය වෙච්ච කාලේ ඒ කියන්නේ ඉවරයි නේද? මොකද සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක නිෂ්පාදනය වෙනවනේ. ඒ වගේම තමයි ගෙදරක තියෙන මොණි අසමෝදකම් බෝතලේ තමයි සෙවනගල අසමෝදකම් කියලා කියන්නේ. ඒ වගේම සෙවනගල ශ්‍රියාදේවි ඔයිල් එක, සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීවබල අම්ල පිත්ත සුවේ, සෙවනගල හත්ති රාජ තෛලය, මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල විරපිරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයටදී නිෂ්පාදනය වෙනවා. අපේ වෙදකම අපේ උරුම 147 අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න 047 31 33 540 දෙකේ පැයට එනකොට මං එකේ පැයේ මැසේජ් ටික තමයි මේ මත කරන්නේ. ඩිලන් රෝෂන් හංගලින් ජානු ආඩම්බර පෙන්වන්න නැතුව ධනපාල උඩුවත් මහත්තයාගේ සින්දුවක් දෙන්නොක් කියලා තියෙනවා. ආ මට කියන්න මං එච්චරට ආඩම්බරයිද? හැබැයි ඉතින් ගැණු ළමෙක් වුණාම පොඩක් ආඩම්බරත් වෙන්න ඕනි. අර ඔක්කොටම ගිහිල්ලා දත් 32 පෙන්වලා හරියන්නේ නැහැ බොරුද මම කියන්නේ.
හැබැයි මං ඔයාලට අඩම්බර නෑ දෙයියෝ. දෙන්නම් දෙන්නම් කොහොම හරි දෙන්නම්. සුන්දර සිකුරා දහමුයු නැගල යන සින්දු ටිකක් ශ්‍රී ලංකාවේ කෙන් මනෝජ් මැසේජ් කළා තියෙනවා. ඔයාමත් එකතු කර ගන්නවා කියලා තියෙනවා. බයිසිකලයේ බයිසිකලයේ දෙන්නද නැගල යන්න. ඊට පස්සේ ඉචි අනු රෙපුසලා බීෆ් ජනපදෙන් මැසේජ් කළා තියෙනවා. සින්දක් අහන්න එකතු කර ගන්න කියලා. මෙහෙන සින්දුවට එකතු කර ගන්න. හයි කොහොමද චානු අපිත් වහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න. හස්බන්ඩ් අනුෂ්ක ලකුදුව දම්සදී චූඩි දුව මිෂලි. මම යක්කල මුලේ දිලිනි. දිලිනියෝ මේ සින්දුවට එකතු කර ගන්න. සුබ දහවල කාදරියේ. යටි අන්දර පරිසල සේපාලි හටල්ලගේ අපේ සේපාලික අක්කා ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ අක්කියාගේ වැඩසටහන අපි හැමදාම අහනවා. ලස්සනයි ජානුවක් කියාදරේ ඔයාට ගොඩාක්. අපිට ලොකුම එකක් තෝනි. අපි SMT ආබරල් හොනස් ගිරිය සෙට් එක පුළුවන් නම් හිතට හිත පෙම් කෙරූ තරම් සින්දුව දෙන්නකෝ. මට බෑ. කාටද වහෙන්න කාට හෙන්නද ඔව ඉල්ලන්නේ මගේ? ආ කාට හෙන්නද කියන්න කොව ඉල්ලන්නේ? හරි හරි අද බැරි වුණොත් මම සඳුදට ඒ සින්දු අරන් ආ නැත්තම් හෙට අරන් එන්න හෙටි. ඉතින් හෙලෝ හෙලෝ සතියන්තයනේ. හරිද දැන් උම් එකක් දෙන්නම් දැනට. එමු හෙනම් දැන් Facebook live එක පැත්තට කට්ටිය.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් 2:27යි.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.

0: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT මොබිටෙල් ෆයිබර් වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT මොබිටෙල් ෆයිබර් පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 11 හදුරුවෙල දුම්රිය ස්ථානයේ ඉදිරිපිට SLT මොබිටෙල් ෆයිබර් රියල් ෆයිබර් රියල් පර්ෆෝමන්ස්.
1: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ආරංගි කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද?
3: කවුදානේ මේ කලුවට කලුවේ?
2: මං තමයි නංගි කලු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
3: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
2: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට Net FM හතර වටේ යනවා.
3: මොනවා? දැන් ඒ ලෝකෙත් අහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
0: ඒ ලෝකෙ මේ ලෝකෙ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක Net FM හතර වටේ හතර වටේ.
4: ලේකේ මූඩ් බූස්ට් එක Net FM කින්දර හැන්දෑවා විචානු විචා

தவால் தேக்கா வினாடி ஹாய் வேலாவ NTFM ஒஃபீஷியல் Facebook ஃபேன் பேஜ் கூட என்ன Facebook live ka mama vela thiyena Facebook live ekata adi join wenna puluwan aage khatiya sindu ekata ekathu karagana adi thing sikurada ikmanata wadita kiyala kala hawasa plan karagena inna party walata hema yanna wadiyen ape boys lada ada godak man dannawa thiyena ek ek plans thiyena adi girlfriend nu shape karagena yalo tika adekka eliyata yanna oni wife shape karagena yalo tika adekka eliyata yanna oni prashna thamai thing ane අපි කිව්වනේ ඕවා කරගන්නකොට මේ අපි වගේ හිටියා නම් හරිනේ අනිකඩව එතකොට ඔය ප්‍රශ්න නෑ හිතුණත් ආවා හිතුණත් ගියා මෙන්න මේ ටික මතක් කරලා ඉන්නම් ඔය කෝලං කියවන්න කලින් මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් එයා ධෝනි කේස් නම් මට කියන්න මම ධෝනිව ෂේප් කරලා දෙන්නම් හරිද වෙල්ල කොන්ද වේදනාව ඇතුළ මොනියම් හරි ස්නායු රෝගයක් ආතරයිඩිස් වෙන පුළා සන්ධි රෝග වෙන පුළා මාංශපේශී වේදනාව නහර ගැට ගැසීම් හරිම කෙටි කාලකින් සුව කරන ලංකාවේ අංකේකේ බව චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ හොරණ සහ කොට්ටාවේ තමයි ඒ වෙනුවෙන් ශාඛා තියෙන්නේ වගේම තමයි උපතින්ම හරි උපතින් පසු හරි යම් යම් හේතු නිසා අබාධ වලට ලක්වෙච්ච දරුවෝ ඉන්නවා අපි දකිනවා ඉතින් එහෙම දරුවෙක් ඉන්න අම්මෙක් තාත්තෙක් නම් ඔයාට මං කියනවා එයා දිහා ඔය විදිහට බලාගෙන ඉන්න නැතුව එයා ඉක්මනට සනීප කරගන්න එයාට යාගේ කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් තත්ත්වයට යව ගන්න පරක්කු කරන්න නැතුව යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානයක් දැන් හොරණ ඇක්ටිව් ප්ලස් ජාලය තුල ආරම්භ කළා තියෙනවා. ඒ වගේම තමයි පැරලයිස් වෙලා මුළු ජීවිත කාලෙම ඇඳක් මත රෝද පුටුවක් මත ඉන්න වෙයි කියලා හිතුවනම් නෑ දැන් ඒ කාලේ ඉවරයි. විශ්වාසනීයම තැන තමයි ඒ වෙනුවෙන් දැන් වාඩි යන්න තියෙන ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගාණක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරපු ලංකාවේ අංකකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. හොරණ බණ්ඩාරගම තමයි ඒ වෙනුවෙන් ශාඛා තියෙන්නේ. වගේම තමයි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානෙට ඔයර එන්න විදිහක් නැහැ. දුර බැහැර ඉන්නේ. ඉතින් එහෙම කෙනෙක් නම් මේ ප්‍රතිකාරවලට යොදා ගන්න පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම දැන් ගෙන්න ගන්න හැකියාව තියෙනවා. විශේෂම දේ මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් වීඩියෝ පට මගින් ලබා ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. ඉතින් මේ හැම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක හරිම උසස් ප්‍රමිතියෙන් තමයි. තාම උසස් ප්‍රමිතියෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද කියලා කවුරු හරි කෙනෙක් අහුවොත් මම ඔයාට කියනවා නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවත් දැන් ඔයාට තියෙනවා. මොකද මේ වෙනකොටත් රෝහල තුල රෝගීන් 100කට විතර එකවර ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවන විදිහට තමයි ඇක්ටිව් ප්ලස් ආයතනය නිර්මාණය කරලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයතනය සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ රෝහල ඉතින් නේවාසික ප්‍රතිකාර ලබා ගන්නකොට ඒ කාලය පුරාවටම නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් මේ හැම දෙම ඔයාට ඒ කාලය පුරාවටම නොමිලේ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට ඇවිල්ලා නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවාට වැඩි විස්තර දැනගන්න කතා කරන්න මෙන්න මේ නම්බර්ස් වලට. දිනේ වෙලාව වෙන් කරගන්න පුළුවන් ප්‍රතිකාර ලබා ගන්න යන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් නම් 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537 0537
ඔයාගේ අනාගතය වෙනුවෙන් කරන හොඳම ඉතිරි කිරීමට හොඳ බැංකුවක් තියෙන්න ඕනි. හොඳ බැංක් account එකක් ඔයාට open කරන්න විශ්වාසයෙන් යුතුව හොඳ බැංක් account එකක් open කරන්න පුළුවන් තැනක් තියෙන්න ඕනි. අන්න එහෙනම් දැන් ඔයාට බය නැතුව තෝරගන්න පුළුවන් ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක්. ඔයාට හොඳ ප්‍රතිලාභ ලැබෙන දිවයිනේ ප්‍රමුඛතම සහ දැවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව. ඉතින් RDB බැංකුවේ යූත් ප්ලස් කිනුමක් ඔයාට ආරම්භ කරන්න පුළුවන්. ඔයාගේ අනාගතය වෙනුවෙන් තරුණ පරම්පරාවේ මූලස්ථාවරත්වය ශක්තිමත් කරන කරමුණු කරගෙන තමයි RDB බැංකුව මේ විදිහට RDB යූත් ප්ලස් කිනුමක් ආරම්භ කළේ. ඉතින් ඔයාටත් පුළුවන් ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න. මොකද ශාඛා ගත්තහම ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් RDB බැංකුවට තියෙනවා. මිලියන 6කට අධික ගනුදෙනුකාර ප්‍රජාවක් ඉන්නවා සහ වසර 41ක් පුරාවට හොඳ නමක් විශ්වාසයක් දිනාගෙන තියෙන බැංකුවක් තමයි RDB බැංකුව කියලා කියන්නේ. මේක ලංකාවේ තියෙන ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. ඉතින් එයාලගේ මේ RDB බැංකුවේ යූත් ප්ලස් ගිණුම කියලා කියන්නේ තරුණ පරම්පරාව වෙනුවෙන් ආරම්භ කරපු ගිණුම.
ඉතින් ඔයාට එතන දීවස අධ්‍යාපනයට වෘත්තිය පාඨමාල සඳහා ව්‍යවසායකත්වය සඳහා වට ණය අඩු පොලියට ණය ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපකරුවන් රහිතව ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් හම්බ වෙනවා. මේ විදිහට පහසුකම් රැසක් අත් විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයත් අදම ළඟම තියෙන ADB බැංකු ශාඛාවට යන්න ගිහිල්ලා ඔයත් අදම ADB බැංකුවේ Youth Plus ගිණුමක් වාගේ අනාගතය වෙනුවෙන් ආරම්භ කරන්න. කොකොකෝ WhatsApp messages එවලා තියෙන කට්ටිය බලමු. හයි කොහමද අපි චාමර ස්ටෝස් කලුතර පණා විදිය. චාමර අයියා තනුජක් අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙන අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ දිග්ගම දිග message එකක් එවලා තියෙනවා. අපිටත් සින්දුවක් දෙන්න. මම ඉන්දික දුෂාර සාරා විනෝදිනී ඉඳුමිනි සචින්ත ඉඳුමිනි නෙමෙයි ඉඳුමින සචින්ත ඉස්සුර සකුන්ත සලුනි ඉමත්මා සුනන්ද අරුණ නන් ස්ටොප් එකක් දෙන්න. මේ කලාවෙම මැදවච්චිය අරුණ අයියාගේ වැඩපලේ සෙට් එක. හරි සෙට් එකම එකතු කරගන්නම් හරිද? ඉන්න ඔය විදිහට දෙගටම නැත් එක්ක ජය වේවා සෙට් එකටම. ජානු මගේ සුදු මැණිකාවද පැටියෝ පැණි කොමඩු ගෙඩි ආදරේ ගොඩක් මගේ රෝසමල උම්මා සුද්ධි ඒ බොකුදුර නිවති දෙවිඳ ෆැෂන් එකේ මං දීප්ති අක්කා. ඉනෝ සර් වස අනුෂා ලලිත අක්කා මනෙලකා මන්දිරංගී නදිශමීස් ධම්මිකද ධම්මිකා චන්ද්‍රිකා කා ඊට පස්සේ ක්‍රිෂාන්ත අයියා දහයකනෝ මංගලි ෆැෂන් එකේ අලෝ සෙට් එක නංගි බබෝ ඔයාට ඉනෝට් සර් කියන්න බෑ නේද? ඉනෝට් සර් සතරහ වෙලාලු. ඉතින් ඉනෝට් සර් මොනවා කරන්නද මඩේ වචන දෙක එකට කියන්න බෑ. ක්‍රිෂාන්ත අයියාට ඉනෝට් සර්ට ගින්දර වගේ ලොකු උම්ම දෙකක් දෙන්න කියලා තියෙනවා. ඉනෝට් සර් මාතක තරහ වෙන්න මං දෙන්න තරමක් ඕකේ දීලා තියෙන උම්ම මේ ඉනෝට් සර්ට කොහෙද? දෙන්න බෙදා ගන්න ඉතින්.

0: touch the sky.
1: අමුදේ හින්ද සින්දුවක් දවල් දෙකයි විනාඩි 47යි වෙලාව. Facebook live එකට ආවෙ නැහැදම ආපු. මොකක්ද අනේ එන්න Facebook live එක පැත්තට ඉක්මනට live එකට join වෙන්න බලන්න කට්ටිය. Facebook live එකේ මේ වෙලාව වින දැන් ගොඩාක් comments මට miss වුණා හරිද? ආද මුලින්ම අපේ ලක්මාලියක් live එකට join වුණේ ලක්මාලියක් හේ මං ආදරෙන් ඕම එකතු කරගන්න. හරිද? එතනින් පස්සේ කවිදු ඉන්නවා ජයන්ත හේරත් තින ජයන්ත අයියා ඉතාලි වලින් ඔවත් එකතු කරගන්නම්. thank you live එක share කරාට චනුදි අපි net අහගෙන ඉන්න කියලා තියන thank you චනුදි ගමගේ ඉන්නවා ඊට පස්සේ අපේ ඉෂාරා කරුණාරත්න ඔයාවත් එකතු කරගන්නම් හඳද මේ හැන සින්දුවටම අතල ලක්ෂිරිය අයියා ඉන්නවා ඔවත් එකතු කරගන්න උපුල් ප්‍රියන්ත ඉන්නවා ඔවත් එකතු කරගන්නම් ඊට පස්සේ අපේ ශාන්ති ආන්ටි අවිලා ඉන්නවා ලයිව් එකට ගොඩ කාලෙකින් ඔන්නම ආව මතක් වෙලා මෙයාට ඒ හින්දා මගේ ලයිව් එකකට ඔන්න ජොයින් වෙලා තියෙනවා ඔයාවත් අනිවාර්යෙන් එකතු කරගන්න කටනායක UDP එකේ අපේ සෙට් එකත් එකතු කරගන්න චමින්ද ගුණරත්න හයි චමින්ද අයියා බුත්සලින් ඔවත් එකතු කරගන්න මේ හැන සින්දුවටම එතනින් පස්සේ බැජියා ඉන්නවා බැජියාගේ කමෙන්ට් එක බැජියා ගුඩ් බෝයි හොඳද ඊයමණ අනිත් කට්ටියගේ කමෙන්ට්ස් බලන්න දුන්නෙම නෑ අපේ බැජි හැබැයි අද මං කිව්වා යාට දෙයියෝ යා මං කතා කරනකොට එක කමෙන්ට් එකක් විතරක් දාන්න කියලා අම්බන් වෙල නෑ අම්බන් ඇල්ල මංජුල මෝඩසිගේ සුනිල් අයියට උම්ම එකක් ඕනි ජානුවක්කේ මංජු බෝස් ඇතුළු වැඩ කරන ඔක්කොම ඊළඟ සින්දුවට එකතු කරගන්න හරි නේද අපේ ලියනගේ දීප්ති අක්කා ඔයාවත් එකතු කරගන්නම් එතනින්
0: පස්සේ
1: උපුල් ප්‍රියන්ත ඉනෝෂ් පෙරේරා සෙට් එකම එකතු කරගන්නම් මේ හැන සින්දුවට එතනින් පස්සේ මම යනවා චක්ගල වත්සප් මැසේජස් පත්‍ර කවුද ඉන්නේ කියලා බලමු ගුඩ් ආෆ්ටර්නූන් මම ලස්සන සින්දුවකට එකතු කරගන්න බඩදල්පල එස්එල් ප්‍රනාන්දෝ මැසේජ් කියලා තියෙනවා මේ හැන සින්දුවට එකතු කරගන්න නංගි මගේ පුතාගේ අවුරුදු 3 උපන් දිනේ ආද චවින්දු ෂා මිල්ක මම ගඩකවල පියුමි මා දුභාෂිනි හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ ටු යූ චවින්දු පැටියෝ ඔයාට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා ඔයා ලොකු වුණාට පස්සේ ඔයාගේ අම්මි කියයි ඔයාගේ අවුරුදු 3 උපන් දිනේට වාඩි ඉස්සලාම විශ් කරේ මුළු ලෝකෙටම ඇහෙන්න නෙද FM එකේ ජානුවාන්ටි කියලා ආදරේ හරිද ඉක්මනට ලොකු වෙන්න හබුන් කාලා

0: வேளாவ ஒப்ப வைத்த கேன என்ன
1: அந்த காலே ஒன்றும் ஆயோஜனைய பிராண்ட் நியூ பஜாஜ் த்ரீரோத ரத்தைய மாசிக வாரிக்கை ரூபியால் 22000 சீட் தென் திவேனுபுரா டிபிஎம்சி பிரதர்ஷனாகார சா நீலவருண் கேன்
2: தவல் தேகை வினாடி 52
3: එකම අරමුණා තරංගකරුවන් 14 එකම කිරුලක් වෙනුවෙන් තරංග වදින අතිශය තීරණාත්මක සති 7ක උත්කර්ෂවත් ආරම්භය අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to face attack show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
4: brought to you by
5: Nisho Langa Japanese language center within Basha ha kusalata pohunuwa samagin Japan rakiyawakata hari maga penwima Rajya Bankunaya samagin Nisho Langa Japanese language center Gampaha 076 43 73 171
6: එක service එක free demo එකෙන් දෙනවා
7: 2 අවුරුදු 3ක් හෝ
6: කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි warranty එකක්
8: අති නවීන Tata Yodha cab එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 13.88 අමතන්න
9: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වෙන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
10: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
11: විෂන් කෙයා නවතම ශාඛාව අම්බලංගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වෙනි දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවි කාෂ මිලදී ගැනීමට පැමිණෙන්න. මෙඩිහෙල් රෝහල ගල්පාර අම්බලංගොඩ අමතන්න 076 544 15 18
12: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
13: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 12 අපි ඉන්නේ උදේ කල්පිටිය හවස පුත්තලම ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන් 1947 මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ
14: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි
15: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා
13: 1958 ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා
14: 60 ඉන්ටර්නෙට් හොයාගත්තා
15: 69 හදටත් යනවා
14: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා
13: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද
16: මිස් කරගන්න බැරි රහස් දැනගන්න කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක සතියේ දිනවල උදේ 7ට
17: NetFM Algo Town
18: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්
19: ලෝම දන්න සැම්සුන් ගන්න හොඳම තැනයි දම්රෝ
20: සැම්සුන් ගන්න හොඳම තැනයි දම්රෝ
21: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න
22: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි
23: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ
24: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
25: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
26: විජයකුරක්කන්
27: ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
28: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
17: NetFM

0: சுந்தர ஹண்டேவா.
1: Brought to you by
2: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus. youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා.
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. leak වෙන්නෙත් නැහැ.
4: Fems ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
3: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
7: ඒයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
7: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
9: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
10: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරේටත්. සැප්තැම්බර් 12 අපි ඉන්නේ උදේ කල්පිටිය, හවස පුත්තලම. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
11: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර. දැන් මම තන්න 0711 834 387.
12: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස්ගේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: හවස 3:00 වෙනාඩියකයි.

0: විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙන එන්නේ.
2: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියුස්.
4: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ටාශයෙන් පිටව ගොස් තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා අද පෙරවරුවේ මූල්‍ය අපරාධ කොට්ටාශය වෙත පැමිණියා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ටාශය වෙත එලෙස පැමිණ ඇත්තේ මිග්යානා මිලදී ගැනීමේ ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට දාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා බවයි වාර්තා වුණේ. මිලගනිත් නිවුස් පසර හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නිත් නිවුස් ටෙල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: ගින්දර හැන්දෑව
7: brought to you by
6: යුත්තකෙන් ඔයාගේ ෆියුචෙකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කිනුමා.
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
9: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0644-31-33-540.
11: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0034-226-7046.
12: FM 95 94.8.

අවසතුනයි විනාඩි 7යි සුබ සැන්දම කොහොමද ඉතින් අපි කොහොම හරි ඔන්න අපේ අන්තිම පැයට දැන් ඇවිල්ලා තියෙන මේ පැයදී කෝල් කරමු මැසේජ් කරමු සින්දුව කියලා ගන්න මේ පැත්තේ එමු එහෙනම් හිමීට කට්ටිය දැන් මේ පැත්තේ ඉන WhatsApp මැසේජස් හෙවපු කට්ටිය හොගාල බලාගෙන මට බැඩ බැඩ බැඩ බැඩ ඉන්න තාම කිව නැහැ කියලා හැබැයි ඉතින් මම කොහොම හරි හවස තුන වෙනකොට ඊතුරු මැසේජ් ටික කියන්න ලෑස්ති කරගත්තා සබදහවලක් නෙමෙයි දැන් සුබ සැන්දෑවක් දෙයියෝ sorry honde piliandre kapala helita fashion ke samanti manil kumari anupama priyadarshini roopa jayashani achanti nishanti sunetra deumi nilu devindi akki babo sindogade ekathu karagana umma jayaveva uturanna hariyanna oni sudunona mata wagema mage kella tika kodama uturanna hariyanna oni jaya wennoni subha wennoni chadu me sindogade ekathu karaganna Hi Janu, mama kalaveven Pushpakka. Husband Priyanta ai duwala denna yowai netthana hemomai ekathu karagena lassana sinduwak ahamu. Honda wayin sinduwak koni mapalagam pialshe ai ekathu karagena me sindure kidalgal Pradeep. Ekathu karagena yage aadraniya Akki Manikawat. Ekathu karagena me hena sinduwata. Janu apiwat sindukade ekathu karagena ko mama Iresha Buttaling husband Neil putta Sayul. බුතල් ප්‍රදේශ ලේකම් කාර්යාලයේ වැඩ කරන සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා දරන සෙට් එකම එකතු කරගන්න. ගින්දර හැන්ද විගිනි කිකිලි ජානු කෙකර ගගා උම්මා දෙර ජානු. ආදරේට කවෙ ලියවෙන්නේ ජානු තරහ නැතිව උම්මා ඕනි ජානු. මිලන් මාලකයා බාගමුවෙන්. ජානු සුබදාවලක්. ඔයාට ඉල්ලන්න නැතුව උම්මා ගන්න. මොකද කරන්න ඕනි? දෙන්නලසද සින්දු ගඩක් නර්තනී ඉල්ලුව දෙන්නේ වට නැතුව දෙන්නේ නැහැ චින්ක පහේ කණ අපේ පුංචි වණ්ඩය ගුණ සේලිය රන්දි කමදු ශස සෙන්න සුපුන් දිලංක ඊට පස්සේ මොන් රගලින් මේනක සඳරවන්නේ නෝවද එකතු කර ගන්න ඊට පස්සේ අපේ රේණුව ක මැසේජ් කළා තියෙනවා වරකපල සි අප්‍රේල් ලකේ සරංගි මිස් ඉසිරස අතුල ඇනම ඇතුළු සියලම දෙනාව සින්දුවකට එකතු කරගන්න අපිට ලොකුම එකක් ඕනි ජානුමණි කපුවත් සින්දුවකට එකතු කරගන්න ඔයාගේ උම්මා දෙකක් ඕනි අපි විශ්වක ෆැෂන් අපේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න සින්දුවකට අනුරාධපුර මෛත්‍රීපුරෙන් අකි අපිටත් උම්මා එකක් ඕනි හුන්නස්ගිරිය SMT අපරල් එකේ මැකනිකල් සෙට් එක නේද? හරිද? ජානු මාතාව හගෙන ඉන්නේ. පොළොන්නරුවෙන් රමණියක්ක මැසේජ් කරලා තියෙනවා. රමණියක්කා, එකතු කරගන්නම් මේ සින්දුවට. ගින්දරි, ගිනි සදාවි විජේ බාපු රදිනක්ෂි මැසේජ් කරලා තියෙනවා. ලස්සන සින්දුවක් ඉල්ලනවා. හස්බන්ඩ් ලක්ෂාන්, අපච්චි බර්ටි, අම්මා දමයන්ති එකතු කරගන්න හරිනේ කියලා තිනා. හරි මේ සින්දුවට එකතු කරගන්නා. සයිප්‍රසලින් සජීවකා ආදරෙන් ආව එකතු කරගන්න පරිස්සමට ඉන්න ඕනේ හරිද? ජානු අපිවත් එකතු කරගන්න අපි හලියුගුරු චමින්ද මෝඩස්ගේ බොස් චමින්ද සනත් රසින් වර්ක්ෂොප් එකේ බයික් හදාගෙන අපු සෙට් එකත් එකතු කරගෙන සින්දුවක් අහමු.

அவசத்துனாய் வினாடி பகலவாய் මේ සිංදුවට කටි එකතු කරගන්නම්. හැබැයි ඉතින් මෙන්න මේ ගැන කියලා මුලින්ම අඩිබි යූත් ප්ලස් කිනුම ගැන වඩ මතක් කරලා ඉන්න දිවනේ ප්‍රමුඛතම සහදවන්ත රාජ්‍ය සංවර්ධන බැංකුවනේ අඩිබි බැංකුව කියලා කියන්නේ. ඉතින් වර්තමාන තරුණ පරම්පරාව මුල ස්ථාවරත්වයේ ශක්තිමත් කරගෙන කරමුණු කරගෙන අඩිබි බැංකුව ආරම්භ කරපු මේ අඩිබි යූත් ප්ලස් කිනුම කොහොමද පුළුවන් ආරම්භ කරන්න. අද මේ යන්න ළඟම තියෙන අඩිබි බැංකු ශාඛාවට. මොකද ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙනවා අඩිබි බැංකුවට. ඉතින් ඔයාට උසස් අධ්‍යාපනයට වෘත්තීය පාඨමාලා සඳහා ඒ විතරක් නෙමෙයි ඔයාගේ ව්‍යවසායකත්වය සඳහා අලුතින් බිස්නස් එකක් එහෙම මොනවා හරි පුංචිට පටන් ගන්න ඉන්නවා නම් ඉස්සල්ලාම ලෝන් එකක් ගන්න ඕනි කියලා හිතන ඔයාට මං කියන ADB බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් පටන් අරගන්න ඔයාට අඩු පොලිය අනුපාතය යටතේ ණය ගැනීමේ හැකියාව දෙනවා. ඒ විතරක් නෙමෙයි අපකරුවන් හොය හොය දැන් අර හිමෙහෙ යන්න දෙයක් නැහැ. ඔයාට අපකරුවන් රහිතව ණය ගැනීමේ හැකියාව දෙනවා. ඒ විතරක්ද විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් පවා ඔයාට හම්බ වෙනවා. ඉතින් මේ විදිහට පසුකම් රසක් අත්විඳින්න ඔයාගේ අනාගතය තවදුරටත් ශක්තිමත් කරගන්න හොඳම ඉතිරි කිරීම කරන්න නම් ඔයාට බය නැතුව දැන් ආරම්භ කරන්න පුළුවන් ADB බැංකුවේ යූත් ප්ලස් කිනුමක්. යන්නාදම ළඟම තියෙන ADB බැංකු ශාඛාවට ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉතිරි කිරීම කරන්න නම් ADB බැංකුවේ යූත් ප්ලස් කිනුමක් අදම ආරම්භ කරන්න. ආයුර්වේද ඖෂධ ගැන කතා කරමුද? කතා කරමු සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන නේද? දිය වැඩියාව කියයි, එහෙම නැත්නම් පැටිලිව කියයි, එහෙමත් නැත්නම් ආයේ කියයි, කැස්ස, හෙම්බිරිසාව, උණ අඟපත වේදනාව, මෙන්න මේ දේවල්. ඕවා නිතර දෙවේලෙ අහන්න ලැබෙන ලෙඩ රෝග. මේවට වයසක් නැහැ. හැබැයි ඉතින් ඔය ඔක්කොටම හරිම ඖෂධ ගන්න තියෙන තැනක් තියනවද? එහෙම කියලා කවුරු හරි අහුවොත්, මොන්න පිස්සුද එහෙම තැනක් නැහැනි කියලා කවුරු හරි කෙනෙක් කිව්වොත් එයාට කියන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියන්නේ ඔය හැම දෙයකටම తాවකාලික විසඳුම් අරගෙන ආපු තැනක් නෙමෙයි, ස්ථීර විසඳුම් අරගෙන ආපු තැන. එහෙනම් ඔයාට දැන් ෂුගර් වලට තිත තියන්න පුළුවන්. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නිෂ්පාදනය වෙනවා සෙවනගල මධුමේහාරණ කැප්සියුල් එකේ විතරක් නෙමෙයි, කැස්ස, ප්‍රතික්ෂාව, උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය ගෙදරක තියෙන්න ඕනි. සෙවනගල මධුකා කැස්සට පැනියා.

පැටි ලිවර් අර මං කලින් කිව්වේ පැටි ලිවර් වලට පුළුවන් හිත තියන්න සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එකේ කැමෝ ප්‍රය බඩ පිපෙන ඔබට කැක්කුම් බඩ ජීර්ණය එහෙනම් ගෙදරක තියන්න මොනි සෙවනගල සමෝදකම් බෝතලයක් සෙවනගල ශ්‍රියා දේවිහාවිලගේ සෙවනගල ජීව ශක්ති රසායනය සෙවනගල ජීවබල අම්ල පිත්ත සුවය සෙවනගල හන්දි රාජ තෛලය මේ විදිහට එකී මෙකී නොකී නිෂ්පාදන ගණනාවක් කමල් බන්දුල වීරපිරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා අපේ වෙදකම අපේ උරුම 40 වසරක අභිමානීය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න 0747 30 37 40 0747 30 37 40 යමුජග්ගල වට්සප් මැසේජස් පැත්තට ජානුනංගියෝ ගින්දර හැන්දෑවට ඇබ්බැහි වෙලා පුදුම ඇබ්බැහියක් මේක මැසේජ් එකක් දාලා ඒක කියවලා ඔයා මොනව හරි එකට කියවන විට පුදුම සතුටක් මහන්සිය කොහෙන් ගලවත් දන්නේ ආදරෙයි කියලා දියා ආදරෙයි ඉතින් ඔයාට අම්මෝ ලැජ්ජාව මෙයාගේ රුවන් කුමාර අයියා රන්වන් බිම්මල් ඉදිකස් කැටිය බද්දේකම අර බිම්මල අක්කගේ ඉනාව ඒ සින්දුවට එකතු කරගන්න හරිද යටියන්තට නිතු කර චරලන්ද යටියන්තට ලක්ෂාන් රුක්ෂාන් ජාම්පති සෙල්වම් කුමාර මල්ලි අපිට හොඳ සෙන්දුවක් දෙන්නකෝ අපි ඔක්කොටම උම්මවනි ඔක්කොටම එකක් දෙන්නම් වෙදා ගන්න Good evening, Gindari. Good evening. යටියන්තර දේශාන ස්ටුඩියෝ එකේ අපේ බුසු බුසු මල්ලිවත් එකතු කරගෙන ලස්සන සින්දක් දෙන්න කියලා තියෙනවා. ඕකේ, මෙහෙම සින්දර එකතු කරගන්නම්. Hi Janu Sudhamanika, අපිට ලස්සන සින්දු ගොඩාක් ඕනේ. ඉන්දියා ප්‍රල් වාදුව නිශාන්ත. නිශාන්ත අය ඉන්නෝ නේද? එයා ඇවිල්ලා දක්කපටියා. උම්මා இல்லන්නේ. උම්මා එකක් එවනවා යාමට. එතකොට මාත් දෙනවනේ. ශාන්තිලස ඉදහස් මාවත කෑගල් වඩ ලස්සන සින්දක් දෙන්න කියලා තියෙනවා මුනි මාසේ වන්දි සඳ ලංකාවෙන් ඉන්නවා හයි ගින්දර කෙල්ල ජානු කොහමද නවීන් එක්ස්පෝර්ට් ඇන්ඩ් ගිෆ්ට් හවුස් උන්නස් කිරිය අපි දැන් සද්දට මහගෙන ඉන්නේ උම්ම කක් දැන් මට මොනවද දෙන්නේ හයි ගින්දර අපිත් ආවහගෙන ඉන්නේ කඩවත පොලිසිය ළඟ තුෂාර ඇලුමිනියම් එකේ කොල්ල සෙට් එක තුෂාර ඉන්දුනිල් සින්දුවකට එකතු කරගන්න ඉන්දුනිල් චුම්ම එකක් ඕනිලු දැන් මේ මැසේජ් එකේ තුෂාර නේද මට හිතුණා තුෂාර නත් ඕනේ වෙලාද කියලා ආ හරියට කියන කාටද ඕනේ තුෂාරට ද ඉන්දුනිල්ටද හරි හරි දැන් නම් බෙදා ගන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: හවස 3 විනාඩි 25යි.
3: එකම අරමුණ තරඟකරුවන් 14ක් එකම චිරුලක් වෙනුවෙන් තරඟවදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
4: Brought to you by
5: Nishon Lanka Japanese Language Center within Bashaha Kusalata Pohunu Samagin Japan Rakiyavakata Hari Magapenvima Rajya Bankunaya Samagin Nishon Lanka Japanese Language Center Gampaha 076-43-73-171
6: Rasatun Hataka Paramparika Ape Rasaya Menaka Sahal Buy and Win within Smart TV Rice Cooker Blender Dinaganna Sahal Kavare Kupane Ati Tyage Obata Himive Menaka Sahal Ape Urume Ape Rasa
7: Meltol Hisarathaya Una Sempratishyava Angapatha Vedana අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
9: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 12 අම්පාර බස් නැවතුම්පොළ ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance
10: හිරු සහල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසය දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරු සහල් පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරු සහල් නාඩු කීරි සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරු සහල් හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සලින් අදම මිලදී ගන්න
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
12: ඇයි ෂුගර් කියන මූණෙන්න කල සෙවන කල මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කල ආයුර්වේද 0147-3131-540
13: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි. පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
14: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විචානු

හවසතුනයි විනාඩි 30යි. මදක් කරන්න තියෙන දේවල් ටිකක් ඉක්මනට මදක් කරලා ඉවර කළා. එතකොට මේ කට්ටියමඩ ඔක්කොම එකතු කරගන්න ලේසි. මුලින්ම කියන්නම්කෝ, යාට බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් එන බලන් සඳිරෝග මාංශපේශී වේදනාන හරකට ගැසීම් හරිම ගැටි කාලකින් සෝගෙන ලංකාවේ අංකයේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. හොරණ කොට්ටාව තමයි එවෙනුවෙන් ශාඛා තියෙන උපදේ දී වෙන්න පුළුවන්, උපතින් පසුව වෙන්න පුළුවන්. දරුවන්ට යම් යම් ආබාධ තියෙනවා නම් එයා ඇවිද ගන්න බැරුව ඉන්න කෙනෙක් නම් පරක්කු කරන්න එපානේ. එයාව එක්කගෙන යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ළමුන් සඳහාම තමයි ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් දැන් හොරණ ආරම්භ කළා තියෙන්නේ. පැරලයිස්ලා ඉන්න පැරලයිස් රෝගියෙක් ඉන්නවා නම් අන්න එයාට යන්න තියෙන හොඳම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. හොරණ සහ බණ්ඩාරගම තමයි ඒ වෙනුවෙන් ශාඛා තියෙන්නේ. ඉතින් හරිම කෙටි කාලෙකින් නිට්ටාවට මේ කිව්ව දේවල් ටික සුව කරගන්න දැන් ඔයාට යන්න පුළුවන් ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට. ඒ වගේම තමයි මෙතෙන්ට එන්න බැරි කෙනෙක් නම් ඔයාට පුළුවන්කම දැන් තියෙනවා මෙතන මේ ප්‍රතිකාර වලට යොදා ගන්න සියලුම පාරම්පරික තෙල් ඔයාගේ නිවසට ගෙන්න ගන්න. අනිත් විශේෂම දේ තමයි තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය වීඩියෝ පටමකින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක ඉතාම උසස් ප්‍රමිතියෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. එවිතරක් නෙමෙයි, නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවනේ. නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් පස්සේ ඉක්මනට මෝඩ රෝග සුව කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්න කාලය පුරාමට ඔයාට නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් මේ හැමදේමත් රෝගීන්ට සපයනවා රෝහල මගින්. ඒ වගේම තමයි මේ වෙනකොටත් රෝගීන් 100කට විතර එකවර ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන් වෙන විදිහට තමයි රෝහල හදලා තියෙන්නේ. ඉතින් ඔයාට යන්න කලින් දිනය වෙලාව වෙන් කරගන්න කතා කරන්න මෙන්න මේ නම්බර්ස් වලට 0234 226 7046 0234 226 7046 0775 077 5 119 118 0771 856 මං ආයෙත් ඒ නම්බර් එක මතක් කරනම් 071 856 0956 කියන නම්බර් එකට කාල් කරන්න ඔයාට වැඩි විස්තර දැනගන්න ප්‍රතිකාර ලබා ගන්න යන්න කලින් දිනය වෙලාව වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ෆෙම්ස් අය ඒතින් ගෑනු ළමයි දැන ගන්න මෝනි පණිවිඩේ. ගෑනු ළමයින්ට පීරියඩ්ස් කාලය කියලා කියන්නේ කොච්චර අපහසු කාලයක්ද. ඒ කාලෙ තමයි යා කොච්චර ආසාවෙන් කරපු දේවල් වුණත් හරිම ඉක්මනට අතෑරගන්නේ. සමහර වෙලාවට ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගෙන හිටියොත් ඉස්කෝලේ යන්න නැතුව ඉන්න බලනවා, ට්‍රිප් එක කල් දාන්න බලනවා. ඊට පස්සේ එක්සෑම් එකක් තියෙනවා නම් අර කරන්නම දෙයක් නැතිකමට ගිහිල්ලා එක්සෑම් එක කරලනවා. හැබැයි ඉතින් කොච්චර අමාරු වෙනද එක්සෑම් එක කරන්න කියන එක දන්නේ ඒ වේදනාවෙන් ඉන්න ඒ අපහසුවෙන් ඉන්න යා විතරයි. හැබැයි මෙහෙමයි, ඕකට ලොකුම හේතුව ඔයා පාවිච්චි කරන පෑඩ් එක කියලා මම කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔයාට විශ්වාස කරන්නම වෙනවා. මොකද ඔයා මෙච්චර දවසක් බයෙන් හිටියා ලීක් වෙයිද දන්නේ නැහැ ඇඳගෙන ඉන්න පෑඩ් එකේ. මොකද ඇඳගෙන ඉන්නත් අමාරුයි. සහ සෞඛ්‍ය ආරක්ෂිත නැහැනේ. ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් නෙමෙයි. ඉතින් එහෙනම් ඇයි ඔයා ඇඳගෙන ඉන්න පෑඩ් එකෙන් ඔහොම අපහසුතාවයට පත් වෙන්නේ? හරිම පෑඩ් එක තෝරගත්ත නම් ඔයාට කිසිම අපහසුාවක් නැහැ. එහෙනම් ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක දැන් තෝරගන්න පුළුවන් ඔයාට. SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට මාකට් එකට ඇවිල්ලා තියෙනවා. ඔයාගේ අතට පත් වෙනවා FEMS අය. දිවෙන පුරා තිර ඔන්නෑම සුපිරිවෙල් සලකින් ෆාමසි වලින් දැන් FEMS අය ඔයාට මිල දී ගන්න පුළුවන්. ජානු සින්දුවක් දෙන්නකෝ. මොරටුව සුජානි ශාන්දි මාකා, ඊට පස්සේ අකි මං සයුරි දියතලාවෙන් ක්ලාස් යනවා බයි. පරිස්සමට ගිහින් එන්න කෙල්ලා, එකතු කරගන්නම් ආවත් මේ හැන සින්දුවට. ඔන්න දැම්මන් ගෙදරාවා ආදරණීය ජානු. අගේ ලස්සනම ලස්සට ගෙදර හැන්දෑව අහගෙන ඉන්නේ. මදයි ගෙදර හැන්දෑව සද්දෙටම අහන්න හිටියා. අහන්න ඕනි තමයි. පහුගිය ටිකේ විභාගය නිසා බැරි වුණා. අද හරියටම ගේ ඉස්සරහ අනේ අම්මේ එපෝ. ඉතින් හිමීට තමයි ඔව අහන්න වෙන්නේ. අනේ මට ඒක කියන්න බෑ. ලස්සන සින්දුවකට එකතු කරගන්නම්. සුපුරුදු විදිහටම ඉන්ද්‍රානන්ද සර් ඇතුළු ෆැමිලි එකේ හැමෝම, ඒ වගේම මගේ සහෝදරිය ඔක්කොමත් ක්වෙට්‍රල ඉන්න බිඳින්ද ශ්‍රේයානිවන් සින්දුවකට එකතු කරගන්න කියලා නිකවරටිය චම්පික ලලිත් පෙරස මැසේජ් කියලා තියෙනවා. ඔය ඔපු මැසේජ් එක දැක්කහම මගේ හිත කඩන් වැටුණා. මේ සින්දුවට එකතු කරගන්න අයියා. අසංක සඳරුවන් හික්කඩුවෙන් මැසේජ් කරලා තිනවා සින්දුවකට එකතු කරගන්න කියලා. ඊට පස්සේ මඩපාත ලක්ෂ්මන් තමරව නිශානී චේතනා පුංචි පුතා තේජ් අවෝඩ් භාග්‍ය විශ්ක සේරුවා විල කෙඩිකේ සමර සිංහ ජනු නංගි උම්ම කැටේ අපි තිනවා නිෂා ටෙලස් බල්ලකොටුව
ಆ ಕೊಟ್ಟು ಅನಿಮೆ ಕೆಟ್ಟು ಪ್ರಿಯಾಂತ ಬೇಕ್ ಹೌಸ್ ಸೆಟ್ಟಕ ಎಗದ ಕರಗಾನ ಕೇಳ ತಿನ ಜಯಮೇವ ಸೆಟ್ಟಕರ ಎಗದ ಕರಗಾನ ನಮ್ಮ ಹೆಣ್ಣು ಸಿಂಧು ಅಟ ಹಾಯ್ ಹಾಯ್ ಗಿನಿ ಗಿಂದ್ರ ಉಮ್ಮ ದೇವಿ ಜಾನು ಮಣಿಕೆ ದೆನ್ನ ಕೊಲ್ಲಕ್ಕೂ ಉಮ್ಮ ಕುಕ್ಕು ತೆಕ್ಕ ಸಿಂಧು ಅಸಾನ್ ಅಪೇ ಸುದು ಕೊಮಡು ಗೆಡಿಯ ಎಣಕಂ ಪಾಲು ಹೆಂಗ್ ಹಿಡಿಯೇ ಅವಿಲ್ಲ ಗುಡಾ ಕ್ವಿಲಾ ಒಯಾಗಿ ಮೆಸೇಜ್ ದಂತ ಇದಕ್ಕೆ ಮೋಕುಂದ್ರೆ ದಹಾಯ ಕಣು ಪಾಡಿ ಮಂಗಲಿ ಫ್ಯಾಷನ್ ಕಾಮಟಿಗೆ ಸಾಲಿಯ ಮಂಗಲಿಕಾ ಶ್ರಾಂತಿ ಸಂಶೀವ ಮಹೇಶ್ ಲಾಗ್ಮುದು ಮಧು ಅಂತ ದೇವಿಂದ ಫ್ಯಾಷನ್ ಕಾಮಟಿಗೆ ಸೆಟ್ ಕಾ ತೆಗೆದು ಕರಗಾನ ಸಿಂಧು ಗುಡಾ ಕುಮ್ಮ ಆದ್ರೆ ಇದೆ ಕಾಗೆ ಅಮ್ಮ ಆದ್ರೆ ಗೊಡ್ಡಾ ಮಾತಲೇ ರತ್ತ ವಸಂತ ಪೆರಾಯ ಮೆಸೇಜ್ ಕಲತಿರೋ ಜಾನು ಮಾಧವ ಹಗನೀನಿ ಲಸನ ಸಿಂಧು ಕಡೆಗೆ ಕರೆಗಾನಿಗೆಲ್ಲ ಓಕೆ ಮೆಹನ ಸಿಂಧು ರೆಗೆದು ಕರೆಗಾನ ಜಯವೇವಾಯ್ಯ ಅಪಿಟ ಸಿಂಧು ಕೋಣಿ ಲೊಕದು ಮಿಹಿಂದಿ ಪಡಿದು ನೆತಿನಿ ದೇವ್ ಸಿಲೋನಿ ಹಸ್ಬೆಂಡ್ ಗಿಹಾನ್ ಧನುಷ್ಕ ಮಮ್ಮ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Pierce Motor Company Private Limited වෙතින්.
2: හවස 3 වෙනිදා තිස්නාව යයි.
3: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
7: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
6: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියදු වෙන්නේ නැහැ.
8: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
9: පෘථුවියෙන්ද ළඟහරුට රේල් පාරක්?
10: ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ.
11: හරි ලොකුවට ස්මාර්ට් විදිහට.
12: දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ.
13: යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
14: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
15: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
16: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 12 අපි ඉන්නේ උදේ කල්පිටිය හවස පුත්තලම ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරු නවාතැන්
17: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් ඔබත් අදම රස බලන්න
18: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
19: සමුද කුෂාර වීරසිංහ කල්වලගොඩ ඌරගස් වන්දන පපේ අමාරුවක් හැදලා මම මුලින්ම හොස්පිටල් එකෙන් අවුරුදු දෙකක් තුනක් විතර වගේ මම බෙහෙත් දීුවා ඊට පස්සේ පෝටිග්ගේ මාර්ගයේ සේනගල වෙද මහත්තයාගෙන ආරම්භ කළා මාසෙක අමාරුවක් දෙකක් විතර වගේ කදිකට වෙද මහත්තයාගෙන බෙහෙත් දීුවා කලින් තිබුණු අපහසුතා පපේ වේදනාව දෙවිල්ල එහෙම කිසිම දෙයක් දැන් නැහැ ඒ බව මේ තත්ත්වයට ගෙන ආපු වෙද මහත්තයාට දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාවයි
18: කතා කරන්න 0777 3940
20: අරංගි කොහෙද අවසරෙ යන්නේ මේ පද්දපද්ද
21: කවුදානේ මේ කලුවට කලුවේ
20: මං තමයි නංගි කලු කුමාරයා මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක
21: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න මං හතරට කලින් ගෙදර යන්න ඕනේ ඒක නෙවෙයි අයියා දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි
20: දැන් අපි හවසට ඩියුටි නෑනේ අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ
21: මොනවා දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ මෙහෙත් එහෙමයි
16: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
22: net fm හතර වටේ හතර වටේ
23: හෙලෝ
24: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව

තුනයි විනාඩි 44 වෙලාව. යන්නත් වෙලාව ටික ටික ටික ටික ලං වෙලා තියෙන්නේ. හැබැයි යන්න කලින් එකතු කරගන්න කට්ටිය ඉන්නවා මෙන්න මේ සින්දුවට. ආදරණීය සුන්දර දවසක් ආදරේ ජනු වස්තු කෑගල්ල කංකිරිය හෙට්ටි මුල්ලේ මකැටේ ලාලනී රේනු සුදුවම්ම කොටලින් චන්දිරංගි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා මැසේජ් කරලා තියෙනවා චන්දිමා පහන්දිරේගේ අපේ චන්දි අක්කා. ආදරේ අක්කා එකතු කරගන්න ඕව මේ ඇහෙන සින්දුවට. ලව් යූ ජනු අක්කේ, ලව් යූ ටූ ඩෙෂාන් කරණාගලි. ජෝතිපාල මහත්මයාගේ නම් ස්ටොප් එක ගන්න මේ මං අහන්න දෙන්න ලාසිකත කතා. ජයශ්‍රී ලගේ නම් ස්ටොප් එක කරණාගලින් උම්ම කෝටියයි වස්තුවේ. කොහොමද ජානු හබිද්දව මහන ගමන් ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න. ටුෂාන් විසල් පුතාල දෙන්න කුමුදු අක්කරුවන් අල්ලෙන් මැසේජ් කරලා තියෙන එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ්යක් කියලා තිනු. මම මේ මැසේජ් එක කිව්වා. අහගෙන ඉඳලා නෑ නේද හොර ගෙඩියෝ ටික. ඉන්දික තුෂාර සාරා විනෝදිනී ඉඳුමින සචින්ත ඉඳුසර සකුන්ත සිලුනි මත්මා සුනන්ද අරුණ නම් ස්ටොප් එකක් දෙන්න. මැදවච අරුණයගේ වැඩපලේ සෙට් එක අහගෙන ඉඳලා නෑ මං කිව්වා. අහංගමින් සෙව්වන්දි මැසේජ් කරලා තියෙනවා. අද මගේ චූටි දූගේ උපන්දිනේ නම සයුමි. එයාද විෂ් කරන්නේ අහගෙන ඉන්නේ. හැමදාම අවහනවා කියලා දෙනවා. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. මගේ සයුමි මණික. Happy birthday. අම්මිත් එක්ක හැමදාම ගින්දර හැන්දව අහන්න ඕනි හරිද? එතනින් පස්සේ අපිට ලස්සන සින්දක් දෙන්න ජානු. ඔයා වහගෙන ඉන්නේ නිවාඩි දවසේ ගෙදර ඉන්නේ. අදවස් සද්දේම වහගෙන ඉන්න සුපුන් දරංචේ යටියන්තරින් සින්දුවකට එකතු කරගන්න මගේ අම්මල නිලානි, මංගලිකා, තාත්තා සුමති රත්න, පොඩිමලි සහන් රන්දික, අක්ක සචිනී අහිංසා, අක්කගේ බබා යන්ෂී, යටියන්තර සිරිනිමල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ වැඩ කරන මගේ මාසිනා පුෂ්ප කුමාර එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙනවා. ඊට පස්සේ කිතල්ගල ප්‍රදීපය මැසේජ් කළා තියෙනවා. ආවත් සින්දුවකට එකතු කරගන්න. එහෙනම් ඉතින් කට්ටියටම මෙන්න මේ සින්දු සෙට් එක දහන්න දීලා මම අදට යන්න හදන්නේ. අද මේ දැන් ගියාට ආය රෑ 7ට සම්පූර්ණයෙන්ම වෙනස් විදියට මං එනවා. මං එන්නම් කොට අද ආදරේ ගැන කියලා දෙන්න. රෑ 7 වෙනකොට මං දරන් හැන්දෑවෙන් අපි හම්බ වෙමු. අද අපේ ජනි යනකොට කියලා ගියේ. අද තනිකර මයි ජනි අදේ තමයි net එක තියෙන්නේ. දැන් ජනි එනවා මේ පැත්තට. එනම් කොල්ලෝ අපි ගියා ගින්දර හැන්දෑවෙන් ආයි හම්බ වෙමු ලබන සතියේ. මං ඔයාගේ ජනු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර අපි මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
2: හවස 3 විනාඩි 55යි. චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම. SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර. දැන් මම තන්න 0711 834 387.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරේටත්. සැප්තැම්බර් 12 අපි ඉන්නේ උදේ කල්පිටිය හවස පුත්තලම. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
5: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
6: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
5: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
6: පොල් තෙල් විතරක්ද?
5: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්.
6: ඔව් ඉතින්
5: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
6: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
7: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ඔය සිද්ධිය වෙන්නේ.
8: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
9: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
7: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
8: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
9: 69 දී හඳටත් යනවා.
8: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
7: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
10: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
11: Net FM. Algo Town.
12: Brought to you by
13: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම 118 සිට අමතන්න 13:22 Prime Lands
14: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
15: Samsung ගන්න හොඳම තැනයි Damro.
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388. අමතන්න
6: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
5: ඔව් ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
17: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර්ශීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
18: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
19: විජයකුරක්කන්
20: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
11: Net FM Algo Town.
21: ගින්දර හැන්දෑව
12: brought to you by
22: youth again ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus ගිනුමා.
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
23: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
24: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
25: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
6: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
26: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
6: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
26: ඕනේනම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
6: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
27: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 4යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැය විමසුම net news.
6: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. 2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. එම අභියාචනය අද කැඳවීමෙන් පසු එය තහවුරු කිරීම සඳහා ඔක්තෝබර් මාස 9 වනදා කැඳවීමටත් අධිකරණය නියම කළා. ග්‍රීසිය ආර්ථික වශයෙන් බිඳ වැටෙමින් පවතින බව දනිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම් කරවල ආයෝජනය කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩල ඉදිරියේ නඩු පවරා තිබුණා. මිලකට net news පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: net news the truth people trust
3: ඔබ වෙත ගෙන ආවේ
5: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
7: FM 95 FM 94.8 Net FM
8: හදරවටේ brought to you by
9: දිනන ලොකුම සුපිරි ටැගිදන එකමලුත් රයිය NLB මෙගාපව ඔබත් අදම මිලදී ගන්න
10: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න
11: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි

වෙලාව හවස 4:08. අදත් පුංචි වෙනසක්. අසා නැතු. අදනම් අසා වැදගත් වැඩකට නැවතිලා තියෙන්නේ. මොකද අද මේ වෙලාවේ මේ වෙනකොට net fm dj night එකේ battle round එකේ පළවෙනි round එකෙන් win කරලා second round එකට තීරලා ඉන්න djs ලා 14 දිනාම මේ වෙනකොට ඉන්නේ net fm අපේ මැදිරි සංකීර්ණයට ඇවිල්ලා. ඉතින් අසා ගොඩාක් බරපතල වැඩත් එක්ක තමයි මේ වෙලාවේ team එකත් එක්ක ඉන්නේ. ඉතින් ඒක හන්දා අසාට පොඩි උදව්වක් විදිහට මම අද 4 වටේ යන්න ඕගොල්ලොත් එක්ක එන්න ඕනේ කියලා හිතුවා. හැබැයි මෙහෙමයි, අසාගේ මේසේ උඩ තාමත් අර මංගල දැන්වීම් පිටු ටික නම් ඒ විදිහටම ඉතුරු වෙලා තියෙනවා. මන් දන්නේ නැහැ ඉතින් එතන ළඟදිම අසා මංගල සීනු හඬවාවිද කියලා. හරි කොමාරි, අසාටත් පොඩි මඩපාරක් ගහගෙන අපි 4 වටේ මේ විදිහට පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ පැත්තට සුපුරුදු විදිහටම කෝල් එකක් ගන්න 0112255363 WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. Facebook fan page එකේ post එකක් නැහැ. ඒක හන්දා එන්න අපිට message එකක් දාන්න, inbox message එකක් දාන්න පුළුවන්. ඔය කොහොම හරි ඉතින් හවස 4 ඉඳන් හවස 6 වෙනකම් මේ පැත්තෙන් ඔයත් එක්ක 4 වටේ යන්න සින්දු ටික අරගෙන මම ඇවිල්ලා තියෙනවා. ඒක හන්දා මේ පැත්තට එන්න කියලා මතක් කිරීම කරන ගමන් තමයි අපි මේ පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනි, අද දවසේ ඔයා බලාපොරොත්තුෙන් ඉන්න net fm dj night එක සුපුරුදු විදිහටම රෑ 9 ඉඳන් අරගෙන ඉන්න. අසහාය ඇතුළු සෙට් එක දැන් ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ වෙනකොටත් මං Facebook live එකක් එන්නම් තව පුංචි වෙලාවකින්. එතකොට ඕගලන්ට පෙනෙයි මේ වෙනකොටත් මැදිරිය dj night එක වෙනුවෙන් වෙනදටත් වඩා ලස්සනට සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් අද රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් සුපිරි ෆන් එකක් ගන්න Friday night එකේ සෙට් වෙන්න dj night එකත් එක කියලා මතක් කරනවා. අද තියෙන්නේ surprise show එකක්, face attack show එකේ second round එක ලබන සතියේ ඉඳන් පටන් ගන්නවා. අද ඒකට කලින් පොඩි අර මල් වෙඩි දානවා වගේ DJ කලුවා එක DJ හිරන්්‍ය ඇවිල්ලා සුපිරි show එකක් ගහන්න මෙතන ලෑස්ති වෙලා ඉන්නවා. net fm facebook fan page එකෙන්, net fm tiktok account එකෙන් ඔයාලා live බලන්න තත්තාව තියෙනවා කියන මතක් කිරීමත් එක්ක තමයි අපි අද 4 වටේ පටන් ගන්නෙ. අසානේ තිබුණා කියලා ඉතින් එහෙම අඩුවක් කරන්නේ. ඔයාගේ වාසනාව හොයාගන්නේ කොහොමද කියලත් මම ඔයාට මතක් කරනවා. පුංචි රුපියල් 40කින් ඔයාට පුළුවන් නම් නිකන් කල්පනා කරලා බලන්න කෝටි ගණන් තෑගි දිනා ගන්න. අලුත්ම අලුත් බ්‍රෑන්ඩ්ම බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථයක් ඔයාගෙම කරගන්න. ඒ ඉතින් ඔයා දන්නවා මෙගා පවර් ටිකට් එකත් එක්ක විතරයි කියලා. ලංකාවේ ලොතරැයි ලොවේ ප්‍රමුඛයා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. දැන් ඉතින් ලොතරැයි කරාවේ ප්‍රමුඛ පෙරලියක් සිදු කරමින් කෝටි 47ක වගේම තමයි කෝටි 23ක මේ තා කාලයක් ලංකාවේ දුන්න දැවැන්තම සුපිරි තෑගි දෙකක්ම එකතු කරලා ගත්තොත් එහෙම රුපියල් කෝටි 70ක් දුනත් දිනා දුන්න ලංකාවේ එකම

මුදල්හිනේ වගේම තමයි අර සැප පහසු මෝටර් රථයක සිහිනය සැබෑ කරගන්න. පුංචි රුපියල් 40කින් මෙගා පවර් ලොතරැයියක් අදම මිලදී ගන්න කියලා මතක් කරන ගමන් හතර වටෙන් ඇහුණු සින්දු ටික අහන්න අපි යමු. හතර වටේ පටන් ගන්න. අවස 6 වෙනකන් අසා නැති වුණත් ඔයා එක මම ඉන්නවා. මම ජනී.

එහෙම තමයි සමහර දේවල් වලට පරකෝණාට පස්සේ ඒ දේවල් ගැන පස්සේ පසුතැවිලා හරියන්නේ නැහැ. දැන් ඔයාගේ ගෙදරට අලුතින් හදන ගෙදරට වෙන්න පුළුවන්, තියෙන ගෙදරට වෙන්න පුළුවන්. වහලට නිකන් පාට පාට ගාපු රූෆින් ෂීට්ස් දාන්න හිතාගෙන ඉන්නවනම්, ඔයා කල්පනා කරගෙන ඉන්නවනම් සමහර විට ඔයා දේවල් දන්නේ නැතුව ඉස්සර රූෆින් ෂීට්ස් දැම්මට පස්සේ නෝමල් ඇස්බැස්ටෝස් ෂීට්ස් තියෙන්නේ, අන්න ඒව දැම්මට පස්සේ සාමාන්‍යයෙන් ඔයා පාට කරලා දාන්නේ. හැබැයි පහු කාලයක් යනකොට වැස්සට හේදිලා අවුවට වේලිලා ඔය පාට නැති වෙලා ගිහිල්ලා දැන් ආයෙත් නිකන් අවර්ණ වෙලා දුර්වර්ණ වෙලා තියෙනවා ඇතිනේ අනිවාර්යෙන් ඔගලන් ගෙදර වහල. අන්න එහෙම වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයා කලර් ඔෆ් රූපින් ෂීට් ගැන දැනගෙන හිටියනම්. මොකද ලංකාවේ පළවෙනි වතාවට තමයි යුරෝපයේ පාවිච්චි කරන අලුත්ම තාක්ෂණයක් වුණු කර්ටේන් කෝටින් කියන තාක්ෂණය පාවිච්චි කරලා දකුණු ආසියාවට මේ තාක්ෂණය හඳුන්වා දීලා කලර් රූපින් නිෂ්පාදනය කරන ලංකාවේ එකම සන්නාමය බවට කලර් ඔෆ් රූපින් ෂීට් පත් වෙන්නේ. දැන් මේකත් එක්ක ඔයාට පාට කරපු රූෆින් ෂීට් අරගන්න චාන්ස් එක තියෙනවා. පාට වර්ග රසකින් තියෙනවා. ඔයාගේ ගෙදර හදන එක ජීවිතේ හීනයක්නේ. මේක සමහර වෙලාවට අපි ජීවිතේටම කරන්න එකපාරක්. සමහර ඉන්නවා දෙතුන් පාර කරන. ඉතින් අපිට ගොඩක් අයට පුළුවන් ජීවිතේටම එකපාරක් ගියක් හදාගන්නනේ. ඒක හන්දා මේ ගෙදර හදනකොට අපි අනිවාර්යයෙන්ම හිතන දේ තමයි ගෙදර ටයිල් ටික ගැන, බිත්ති ටික ගැන, ගෘහ භාණ්ඩ ටික ගැන, ඔය දේ ගැන අවධානය යොමු කරනකොට අපිට මිස් වෙන දේ තමයි වහල කියන දේ. අන්න ඒ හින්දා තමයි මං හැම වෙලේම ඔයාගේ ගෙදර ලෑන්ඩ්ස්කේප් එක ගැන, ගෙදර ඇතුලේ ඉන්ටීරියර් එක ගැන හිතනවා වගේම වහලයටත් හොඳම දේ එකතු කරගන්න කියලා මතක් කරන්නේ. හොඳම ෆිනිෂින් එකක් තියෙන දෙයක් එකතු කරගන්න කියලා කියන්නේ. ඒ හින්දා තමයි වාට මතක් කරන්නේ කලර් අප් රූෆින් ෂීට් ගැන. දැන් වාට පාට රසකින්, වර්ග රසකින් කලර් අප් රූෆින් ෂීට් අරගන්න පුළුවන් වගේම තමයි වැඩි විස්තර දැනගන්න 0111 57 48 738 කියන නම්බරයකට කෝල් එකක් ගන්න පුළුවන්. 0111 57 48 738 කියන නම්බරයකට කෝල් එකක් ගන්න පුළුවන්. පාට වර්ග තියෙනවා හරියටම කියනවා නම් 9කින්. මේ පාට වර්ග ටික නම් ඉතින් දකින්න කොට තමයි ආස හිතෙන්නේ. ඕටම් රෙඩ් තියෙනවා, ටයිල් රෙඩ් තියෙනවා, බ්‍රවුන්ස් තියෙනවා, කෝල්ෆීල්ඩ් ග්‍රීන් තියෙනවා, රෝයල් බ්ලූ තියෙනවා, ස්නෝ වයිට් තියෙනවා, තිසල් තියෙනවා, ටයින් බ්ලැක් තියෙනවා, ප්ලැටිනම් තියෙනවා. මේ වගේ වර්ග රසකින් පාට 9කින් වට අරගන්න පුළුවන්. ඒක හන්දා කලර් ප්‍රොෆින් ෂීට් එක ඔයාගේ ගෙදර අලංකාර කරගන්න කියලා මම ඔයාට මතක් කරනවා. සින්දුවට යන කලින් මේ පැත්තේ ඉන්න කට්ටිය එකතු කරගන්නම්. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා යටියන්තොට මහවිල විදුනි කුකින් සර්විස් එකේ ඉන්න අපේ මිලින්ද අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. ලොකු දුව සඳසි, චූටි දුව විදුනි, වයිෆ් සුදර්ශනී, ඒ වගේම තමයි යටියන්තොට බෝධිය ගාව ඉන්න අසිත සැලුන් එකේ අසිත මල්ලි, මහවිල ගමේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියලා තියෙනවා. ඒ වගේම තමයි ලස්සන සින්දුවක් අපිටත් දෙන්න කියලා වැලිහෙල තැන් ඉඳන් නිමල් අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. සංජීවනී, සහන්, ලක්ෂාණි, පියසීලි, මැණිකේ මේ කට්ටියම එකතු කරගන්නවා. තංගල්ලේ අප්සරා එයාට කරුණාරත්න දිවුල්ගනේ මහත්තයාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. මම ඔයාව ඉල්ලපු සින්දු ටික ඔක්කොම වීකෙන්ඩ් එකේ එනකොට අරන් ගෙන්නම්. හරිද? ඊළඟට අපිට මැසේජ් එකක් දාලා තියෙනවා මෙදවචි අරුණయ్యගේ වැඩපලේ සෙට් එක. ඉන්දික, සාරා, ඉඳුමින, ඉඳුසර, සිතුනි, සුනන්ද, අරුණ කට්ටියම එකතු කරගන්නම්. ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි ජනි අයියා අපිටත් සින්දුවක් දෙන්න කියලා WhatsApp message එකක් දාලා තිනවා. අපි කිරිබත්ගොඩ සඳුනි, හස්බන්ඩ් නිරන්ජන්, අම්මා ඉන්ද්‍රාණී, තාත්තා නිමල් කට්ටියම එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව හවස 4:27.
4: එකම අරමුණක්. තරඟකරුවන් 14. එකම කිරුලක් වෙනුවෙන් තරඟ වදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලනය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
5: Brought to you by
6: Nishon Langa Japanese Language Center within Bashaha Kusalata Pohunu Samagin Japan Rekiavakata Hari Magapen Vima Raja Bangunaya Samagin Nishon Langa Japanese Language Center Gampaha Binduai Hatehai Hatalistunai Hatatunai Ekasia Hateka
7: Mokakari three wheel like a gandoni
8: Mokakari neve
9: three wheel like a knang Bajaj Mavinoni
10: Alavi in Pasu Saviat Supiri Nadatuat Adui
11: Vadidunukala brand new Bajaj Three Rodarate Three Rodarata Mahagatravana David Pierce Motor Company Private Limited within
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සමපොලි අනුපාත වැඩි විස්තර සඳහා 0112 188 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
13: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 12 අම්පාර බස් නැවතුම්පොළ ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance.
14: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනී මුලගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 177 787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
15: පුතේ කන්නාඩි අමතක වෙලානේ
16: අම්ම සල්ලි දාන්නද
15: සල්ලි දාන්න
16: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
15: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
16: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි
17: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
18: හතර අතෙන් සින්දු ඇහෙන NetFM හතර වටේ
19: වෙලාව හවස 4:31 මේ වෙලාවේ අපි NetFM Facebook fan page එකේ live එකක් ඇවිල්ලා තියෙන්නේ live එකට join වෙන්න පුළුවන් කට්ටියට ඕපදුපටික කතා කරන්න තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ Facebook live එකේ මං caption එකේ දැම්මේ තද අසා කොහෙද ගියේ කියලා ඔයගොල්ලන්ට කියන්න කියලා. අද අසා කොහෙ ගියත් රෑ 9 වෙද්දි මෙතනට එනවා. ඒක ෂුවර්. ඒක හන්ද NetFM DJ night එක අහන්න ලෑස්ති වෙලා ඉන්න කියලා මතක් කරනවා. මේ සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි ස්පෙෂල්ම දෙයක් තියෙනවා. ඒ තමයි BMICH එකේ මේ සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙනකන් තියෙන ලංකාවේ මහා පොත් වසන්තය කිව්වොතින් හරි ඒ තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. මේ පාර 27 වෙනි වතාවට තමයි BMICH පරිශ්‍රයේදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ඉතින් ලංකාවේ අපේ පොත් වගේම පිටරට පොත්ද ඊට පස්සේ අපේ ඉස්කෝලේ යන චූටි දුවල පුතාල වෙනුවෙන් අවශ්‍ය කරන පොත්පත් පෑන් පැන්සල් ඔය හැම දෙයක්ම අරගන්න පුළුවන් වට්ටම් සහිතව ස්පෙෂල්මදී. ඒ අවස්ථාව ඔයාට හම්බ වෙනවා. ඒක හන්දා මතක් කරනවා වෙලාව වෙන් කරලා තියාගන්න කියලා. සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳන් දැන් ළඟයි දවස් 25 වෙනිදා ඉඳන් හරියටම කිව්වොතින් එහෙම ඔක්තෝබර් මාසේ 4 වෙනිදා වෙන හැමදාම උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. දැන් මේ යන්නේ සාහිත්‍ය මාසය. මේ සැප්තැම්බර් මාසය කියලන් සාහිත්‍ය මාසෙ, ඔක්තෝබර් මාසය කියලා කියන්නේ කියවීමේ මාසය. එතකොට සාහිත්‍ය මාසයේදී පොතක් අරගෙන කියවීමේ මාසයේදී කියවන්න පුළුවන් මාසයක් අරගෙන ඒක හඳ මතක් කරනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්න කියලා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරද්දි බොහොම ආඩම්බරෙන් අපි කියන්නේ නෙත් FM අපි තමයි මේව රත් නිල රේඩියෝව විදිහට මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ. ගංගා හේවගේ ෆේස්බුක් ලයිව් එකේ ඉන්නවා, අපේ කරුවක්ක ෆේස්බුක් ලයිව් එකේ ඉන්නවා, නිරංජි අඹගහ ගෙදර ඉන්නවා, අප්සරා ඉන්නවා, ඒ වගේම තමයි අපේ ඉෂාරා කරුණාරත්න අසා අද ඇඳගෙන ආවේ මොකද්ද කියලා අහනවා. ඒක මං කියන්නේ නැහැ, ඒක බලාගන්න ඕගොල්ලන්ට පුළුවන් රෑ 9 න් පස්සේ net fm dj night අහන්න, වගේම ෆේස්බුක් ලයිව් එකෙන් TikTok ලයිව් එකෙන් බලන්න. දැනට ජනී මොකද්ද ඇඳගෙන ආවේ කියලා බලන්න එන්න net fm facebook fan page එකට. අපි පොඩි chat එකක් දාමු ඉතින් ලයිව් එකේ.

වෙලාව 4යි විනාඩි 40යි මේ වෙලාවේ වෙලාව අපිට FM Facebook fan page එකේ live එකක් ඇවිල්ලා නින්දින් live එකේ ඉන්න කට්ටියත් එක්ක පොඩි chat එකක් දාගෙන තමයි හිටියේ. ඒ අතරේ ඔයාලට මතක් කරන්න ඕනි හිරු සහල් පිළිබඳව පණිවිඩය. දැන් අපි සෝමාකට් එකකට හරි කඩේකට හරි ගියාට පස්සේ ගෙදරට ඕනි කරන හාල් ටික අරගන්නකොට අපි බලනවා මුලින්ම මේ හාල් ටික හොඳයිද අපි ගෙදරට ගෙනියන්න. මොකද ගෙදර වැඩි හරියක් ඉදෙන්නේ බත් ටික. එතකොට මේ බත්වල තියෙන හොඳ රසය සුවඳ එන සහල් වර්ගයක් අනිවාර්යයෙන්ම අපි පාවිච්චියට ගන්න ඕනි. ඒ හින්දා ඔයාලට හිරු සහල් ගැන කතාව මම මතක් කරන්න තමයි හදන්නේ. හිරු සහල් කියලා කියන්නේ අර අපිට එහෙම ප්‍රමිතියක් සහිතව අරගන්න පුළුවන් සහල් සන්නාම කිහිපය අතරින් එකක්. ඒක හන්දා ඔයාගේ ගෙදරට හාල් ගේනකොට අනිවාර්යයෙන්ම හිරු සහල් කියන නම යටතේ තියෙනවද කියලා බලන්න. හිරු සහල් එක්ක අර සහල් අරගන්නකොට වුණත් අර පිටිපස්සෙන් තියෙන කතාව බලනෝනේ. කියන්නේ ගොවි මහත්තුරු කොහොමද මේව හදන්නේ, ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් හොඳම ප්‍රමිතියෙන් තියෙන සහල් ටික නේද මේ අරන් ඉවන්නේ. අන්නේ ඔක්කොම අරගෙන තමයි කෙලින්ම හිරු සහල් විදිහට ඔයාගේ ළඟට එන්නේ. පැකින් එක වුණත් මාර ලස්සනයි, කොළපාට පැකින් එකක තියෙන්නේ. නිකන් අර පිටරටින් එනකොට හාල් වල තියෙන පැකින් එක කන්නේ වගේ පැකේජින් එකක තමයි හිරු සහල් ඉන්නේ. ඒ තරමට ප්‍රමිතියක් තියෙනවා. හැබැයි අපේ රටේ දේශීය සහල් තමයි ඒ විදිහට ඔයාගේ ළඟට එන්නේ. ඔයාගේ ගෙදර හැදෙන බත් වේල, ඉදෙන බත් වේල රසවත් වෙන්න, ඒ වගේම තමයි ගෙදර කෑමට එකතු වෙන හැමෝටම ප්‍රිය ජනක වෙන්න අනිවාර්යයෙන්ම හිරු සහල්. ඔයාගේ ගෙදර බත් වේල හදන්න සහල් එක විදිහට තෝරගන්න කියලා මම ඔයාලට මතක් කරනවා.

0: Paha FM anu hatarai ta jumaata Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාර්ගික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත.
2: වේලාව හවස 4 විනාඩි 45යි.
3: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රැසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
4: සේවය නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
7: විෂන් කෙයා නවතම ශාඛාව අම්බලංගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින සිට පාරිභෝගික ඔප වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවි කාච මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලංගොඩ අමතන්න 076 544 1518.
8: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
9: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, Net FM.
10: පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4. ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
11: හිත නටන තාලෙට, තාලෙට දවස ගෙවෙන රිද්මෙට, රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
12: ගින්දර හැන්දෑව විජානු.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙකි.
2: වේලාව හවස 4:48.
14: හතර අතෙන් සින්දු ඇහෙන Net FM 4 වටේ.
2: වෙලාව හවස 4:48. මේ පැයෙන් සමු ගන්න තමයි හදන්නේ. කියන්නේ මේ පැයෙන් සමුගෙන ඊළඟ පැයට යනවා. හැබැයි ඊළඟ පැයෙත් ඉන්නවා. අද යන්නේ දුම්මල ගැහුවත් අද ආයි 6 වෙනකන් ඉන්නවා. මේ වෙලාවේ Facebook Live එක බලාගෙන ඉන්නවා ජානු රවීන අනුරාධපුරේ ඉඳන්. ඒ වගේම තමයි පැතුම් සංජය කියලා තිනවා අසා අපේ දැන් සෙකන්ඩ් රවුන්ඩ් එකට තීරිච්ච DJs ලා 14 දෙනා වට කරගෙන මේ වෙලාවේ ඉන්නේ. මේ තමයි මගේ වත්කම කියලා අත් දෙක දිග අරගෙන අසා පහළට වෙලා ඇති කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ ඉෂාරා කරුණාරත්න ඉන්නවා, අපේ අලව්වේ කරුවක්කා ඉන්නවා. මේ කට්ටිය තමයි Facebook Live එක බලාගෙන ඉන්නේ. තව ගොඩ දෙනෙක් හිටියා. මං ඉස්සරහදී කමෙන්ට්ස් ටික බලලා කියන්නම් ඉතින්. Facebook Live එකේ ඉන්න අන්තිම විනාඩි කිහිපය හන්ද ටග් ගාලා එන්න Net FM Facebook fan page එකට. මං වැඩි වෙලාවක් Facebook Live එකේ ඉන්නේ නැහැ. අඟුල් ගමුව 500 ගම ඉඳන් කෝසල කුමාර මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. මම ඔයාව එකතු කරගන්න. කෝසල කුමාරගේ ප්‍රොෆයිල් පික්චර් එකේ දාලා තියෙන රීටිස් ට්‍රෙන්ඩ් එකේ ෆොටෝ එකක්. මට ඒක දැක්කම නිකන්. ඒ වගේම තමයි අනේ මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන කෙනෙක්. කවුද මේ කෙනා? කෙනාව හොයාගන්න බෑ. ආ, පාරදුරේ ධනුෂ්ක. ධනුෂ්ක මල්ලි, මම ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නම්.

FM DJ Night Adoran Novelta. FM Anupaha 94.8 Net FM Divaina Pura.

0: FM Anupaha, FM Anuhatra Itashumata, Net FM. Hadarabate.
1: Brought to you by
2: Dinana Lokuma Supreme Tag in the Nekamalotraya, NLB Nekapa Obat Adama Milajitan.
3: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
4: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
3: එකම අරමුණක්. තරඟකරුවන් 14ක්. එකම කිරුලක් වෙනුවෙන් තරඟ වදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය. අපරිමිත උත්සාහයත් සහජ හැකියාවන් දිස්ත්‍රික්ක අතර දෝලනය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
1: Brought to you by
5: Nishon Langa Japanese Language Center within Bashaha Kusalata Pohono Samagin Japan Rakiavakata Hari Magapen Vima Raja Bangunaya Samagin Nishon Langa Japanese Language Center Gampaha Binduai Hattehai Hatalistunai Hattetunai Ekasia Hatteka
4: Finishing Vahala Kles a color of flow of Ajapena Sit Pedagani Kal Pavati Avalakshana Novi Oyat Vahalita Vashivinda Finishing Vahalaknam color of Samai

0: එන්න තම්රෝ.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
3: අක්මාවෙ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
6: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
5: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
6: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
7: වේලාව හවස 5.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියුස්.
3: අයිබෝවන්, ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. දිස්ත්‍රික් රැසක හෙට දිනේදී උණුසුම් කාලගුණක තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ උතුරුමැද සහ නැගෙනහිර පළාත් වලට අමතරව යාපනයේ කිල්නොච්චි, මුලතිව්, වවුනියාව, කුරුණෑගල, මොන්රාගල සහ හම්බන්තොටැන්න දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදීද මෙම තත්ත්වය වැඩි වශයෙන් බලපෑ හැකි බවයි. යනුවදල් ප්‍රදේශවල උණුසුම් දර්ශකය නම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්, පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එක මලොතරයිය NLB මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
6: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
7: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
0: හතර අතෙන් සින්දු ඇහෙන. NetFM 4 වටේ

පැයකිවරයි නෙතෙම් හතර වටේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ වෙලාව හවස 5 විනාඩි 8යි. අසා හෙම මේදව මේ වෙලාවේ නාල කාලා හරි හරියට ලෑස්ති වෙනවා නෙතෙම් DJ නයිට් එකට. ඉතින් නෙතෙම් DJ නයිට් අද රෑ 9 ඉඳන් අහන්න DJ හිරන්්‍ය. ඒ වගේම තමයි අනික් කෙනාගේ නම් මතක නැහැ නේ, පොඩ්ඩක් ඉන්න නම් බලා ගන්න. කොහොම හරි නෙතෙම් DJ නයිට් අද රෑ 9 ඉඳන් තියෙනවා. ඒක හන්දා ලෑස්ති වෙලා ඉන්න කියන දේ මතක් කරනවා ඔයාට. රෑ 9 ඉඳන් Facebook live බලන්න පුළුවන්, ඊට පස්සේ TikTok එකේ live බලන්න පුළුවන්. මේක මිස් කරගන්න හොඳ නැති එකක්. ඒක හන්ද තමයි මතක් කරන්නේ. නටන්න කරන්න අවශ්‍ය කරන දේවල් ඔකෝම ලෑස්ති කරගෙන රෑ 9 වෙනකොට රේඩියෝ එක ගාවට ඇවිල්ලා, එහෙම නැත්නම් ෆෝන් එක සෙට් කරගෙන හොඳ DJ night එකක් පේන විදිහට සෙට් කරගෙන බලන්න අහන්න සෙට් වෙන්න කියලා තමයි වාට මතක් කරන්නේ. හරි, මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න ඕනි ස්පෙෂල්ම දෙයක් තියෙනවා. ඒ තමයි රුපියල් 40කින් කෝටිපතියෙක් වෙන්නේ කොහොමද කියලා. අපි වාසනාව විශ්වාස කරනවානේ. වාසනාව කියන දේ අවිශ්වාස කළා හරියන්නේ නැහැ. කොයි වෙලේ හරි ඔයාගේ වාසනාව ඔයා වෙනුවෙන් එනවාම තමයි. ඒඳ තමයි හැම වෙලේම අපි මතක් කරන්නේ ලංකාවේ සොපිරි තෑගි දෙන කලාවේ ප්‍රමුඛයා වුණු ජාතික ලොතරැයි මණ්ඩලය. ඔයාට හඳුන්වා දීලා තියෙන NLB මෙගා පවර් ලොතරැයිය කදම මිලදී ගන්න කියලා. රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ගට අමතරව ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ග විදිහට සුපිරි මෝටර් රථයක් ඔයා වෙනුවෙන් මේ වෙනකොට ලෑස්ති කරලා තියෙනවා. දැන් ඔයා දන්නවා රුපියල් කෝටි 70ක් වටින සුපිරි තෑගි දෙකක්ම මේ වෙනකොට දීලා තියෙන NLB මෙගා පවර් ලොතරැයිය. රුපියල් කෝටි 47ක, ඒ වගේම තමයි රුපියල් කෝටි 23ක වටිනාකමක් තියෙන මුදල් තෑගි දෙකක්ම දුන්නේ NLB ලොතරැයිය. ඉතින් දැන් ඔයාට චාන්ස් එක තියෙනවා ඔයාගේ මූල්‍යමය ශක්තිය පොඩ්ඩක් වැඩි කරගන්න, මුදල් හීනේ සැබෑවක් කරගන්න, ඒ වගේම තමයි ෆැමිලි එකේ කට්ටියත් එක්ක පොඩි ට්‍රිප් එකක් යන්න, කාර් එකක් අරගන්න. අන්න ඒ හැම හීනයක්ම රුපියල් 40කින් සැබෑ කරගන්න NLB මෙගා පවර් ලොතරැයි අරගන්න, අදම අරගන්න කියලා තමයි ඉතින් මතක් කරන්නේ. සින්දුවට යන්න හදන්නේ. සින්දුවට යන්න කලින් WhatsApp එකේ ඉන්න කට්ටියට අග්ගාල එකතු කරගන්න, messages ගොඩාක් තියෙනවා. අසා ඉතින් කොහොමද කියලා හුවට වැඩක් නැහැ. අසා නැහැ, ජනීගෙන් අහන්න ඕනේ කොහොමද කියලා. ඒ මහලා තියෙන්නේ අපි හැලියකට චමින්ද මෝටර්ස් එකේ සෙට් එක, බොස් චමින්ද ඇතුළු කොල්ල සෙට් එක මේකතු කරගන්න කියලා කියනවා. මකුල්ලලුව රංජිත් දිසානායක අයියා ඉන්නවා. ඒ වගේම තමයි අලව්වේ කරුවක් අපිට message එකක් දාලා තිනවා. අනේ කරුවක් නෙමෙයි, message එක දාලා තින්නේ මොවින්දු. අම්මා නිමාලි, තාත්තා රුක්මන්, අලව්වේ කරුවක් කියන්නේ ආගේ ආච්චි අම්මා. එයාවත් එකතු කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි රුවන්වැල්ලේ කුමුදු, තුෂාන්, විසල් පුතාලා දෙන්නව එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. බරුදල්පොලේ SL ප්‍රනාන්දු අයියා ඉන්නවා. ඒ වගේම මම දැක්කා මට බැනලා තියෙනවා හරියටම කියනවා නම් මේ ඇවිල්ලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ බෝකොන්දර නිවන්තිරිය දේවින්නයා ෆැෂන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ දීප්ති අක්කා. දවල් මැසේජ් එක කියන්න බැරි වෙලා දේදුණු මාවතෙන් යනකොට මට අද මැසේජස් කිහිපයක් මිස් වුණා. ඉතින් මොනා කරන්නද? ඉනෝෂර්, අනුෂා, ලලිතක්කා, මානිල්ලක්කා, අමන්දි නංගි, නදීෂ මිස්, දමික මල්ලි, ක්‍රිෂාන්ත අයියා, චන්ද්‍රිකා අක්කා කට්ටියම එකතු කරගන්න කියනවා. මාත් එක තරහ නෑ කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මේ සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatırai Taşmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 5යි විනාඩි 22යි.
4: හිරුසල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසේ දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසල් පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරුසල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරුසල් හිරු පායනෝමින් විශ්වාස හිරුසල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
5: ඇනි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
9: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.

0: සැම්සුන්ගන්න හොඳම තැනයි දම්රු.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: පෘථිවියෙන්ද ළඟහරට රේල් පාර? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
3: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
2: ඒ කාලේ හිටම සින්දු.
4: වැදවල් මල් රැඟු සිරිපාට දේ
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු එක දෙකට අහන්න සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
5: නෙතෙම් හෙලෝ හෙලෝ සතියන්ත
2: අහන්න අහන්න.
6: මම මේ කියන්න හදන්නේ ඔයාලට ලංකාවේ අංක එකේ විශ්වාසවන්තම සහල් සන්නාමය ගැන. සාමාන්‍යයෙන් ගෙදර බත්තු යනකොට උදේ පාන්දර අම්ම බට්ටික වෙලා කෑම මේසෙට ගෙනාවට පස්සේ බත අමුයින එහෙමත් නැත්තම් බෙරි වෙලා නම් ප්‍රශ්න ගොඩයිනේ නේද? අනිත් එක හිතන්නකෝ, හස්බන්ඩ් බත් එක බැඳලා දීලා වැඩට ගියාට පස්සේ දවල් 2-3 වෙනකොට බත් එක පිලුණු වෙලා නම් එයා බඩගින්නේනේ. ඊට පස්සේ ගෙදර ආවහම තවත් ප්‍රශ්න. ඕකට හේතුව තමයි ඔයා ගෙදර උයන්න හරි හාල් එකක් අරගන්න නැති එක. සාමාන්‍යයෙන් රසට කෑම ටිකක් උයන ගුණාත්මක භාවය ගැන හිතන ගෘහණිය නම් අනිවාර්යෙන් අරගන්න විශ්වාසවන්තම සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. මොකද පොඩි අයට ලොකු අයට හැමෝටම එකම විදිහට රසට බත් ටිකක් කන්න නම් ගොඩක් ගෘහණියන් විශ්වාසයෙන් අරගන්න සහල් සන්නාමය තමයි හිරු සහල්. දැන් එක එක ගෙවල් වල එක එක හාල් ಜಾති නිකන්නේ. ඉතින් ඒ නිසා පවුලේ හැමෝම කැමති විදිහට තමන් කැමති ඕනෑම වර්ගයක හාල් වර්ගයක් ඔයාලට හිරු සන්නාමය යටතේ ගන්න පුළුවන්. හිරු සහල් සන්නාමය යටතේ මිලදී ගන්න හැකියාව තියෙනවා. ඩෙල්මේජ් විශ්වාසයත් එක්ක හිරු සහල් කියලා කියන්නේ ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම අපිට විශ්වාසයෙන් අරගන්න පුළුවන් සහල් වෙළඳ නාමය. මොකද ගොවියාගේ කුඹුරේ ඉඳලා ගෙදර කෑම මේසේ බත් පිඟානට වෙනකන් මේ සියලු ක්‍රියාවලියන්ට සියලු පියවරයන්ට වටිනාකමක් එකතු කරමින් හරි විදිහට පූර්ණ අධීක්ෂණයක් යටතේ තමයි හිරු සහල් නිෂ්පාදන ක්‍රියාවලිය වෙන්නේ. ඉතින් ඒ නිසා ගෙදර රසට කෑම ටිකක් හදනවා නම්, රසට බත් ටිකක් කන්න ඕනේ නම්, ගුණාත්මක භාවය උපරිමේ තියා ගන්න ඕන නම් විශ්වාසයෙන් අරගන්න ඕනේ සහල් සන්නාමය තමයි හිරු සහල්. හිරු සහල් හිරු පායනවා මෙන් විශ්වාසයි.
7: හතර අතෙන් සින්දු ඇහෙන net fm හතර වටේ.
8: සින්දුවකට යන්න හදන්නේ අපි ආයෙත් සින්දුවට යන්න කලින් කටිය එකතු කරගන්න ඕනි. මොකද WhatsApp එකේ කටිය බලාගෙන ඉන්නවා, කෝල්ස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කටිය එකතු කරගන්න තමයි හදන්නේ. මට අද මුලින්ම මැසේජ් එක දාලා තිබුණ කෙනාගේ නම කියන්නේ දැන් තමයි. එයාගේ නම තමයි ඇවිල්ලා මේ අපි ඉන්දික අයියා ඇබිලිපිටිය ගල්වංගු ඉන්දික ටේලර්ස් එකෙන් දැන් අපි වහගෙන ඉන්න ඉන්දික අයව මම එකතු කරගන්නවා. ඒ වගේම තමයි චතු අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. චතු කියන්නේ කවුද මේ චතු? චතුරිකා චතු. මම ඔයාව එකතු කරගන්නම් චතු. මේ සින්දුවට ගොඩක් ආදරෙයි. කහපොල හේලිත ෆැෂන් එකේ දැන් තමයි අපි වාගෙන ඉන්නේ. දැන් තමයි මැසේජ් එක බලලා කවුද මේ කියලා අරියට ඔයාගත්තේ. ගොඩක් ආදරෙන් ඔයාගේ කාන්තා බලයනිය සෙට් එකම එකතු කරගන්නවා. ඊට පස්සේ ඉජි අනුර පුස්සල්ලාගේ BF ජනපදයේ ඉඳන් අපි වාගෙන ඉන්නවා. මම ඔයාවත් එකතු කරගන්නම්. ස්වර්ණමාලී අපි වාගෙන ඉන්නේ බද්දේ වෙල ඉඳන්. මහත්තයා කුමාර, අයෝෂි, මැනික, අම්මා නන්දාවතී, පවුල ඔක්කොමලා එකතු කරගන්න කියලා කියනවා. වරකාගොඩ අනුරගාමන්ට් එකේ කෙල්ලෝ සෙට් එකත් එකතු කරගන්න කියනවා. ලක්ෂි, නදී, සඳුනි, සාම, තමර, සමන්මලි, සමන්ති, දේවි, පූජා, නිමාලි, විනෝදනී ලස්සන සින්දුවකට එකතු කරගන්න කියන හන්ද මම ගොඩක් ආදරෙන් ඔගොල්ලන්ව මේ සින්දුවට එකතු කරගන්න. ඔයාලට මතක් කරන්න ඕනි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන දැන් රටම කතා වෙනවා. ඒකට හේතුව ලංකාවේ පළවෙනි වතාවට තමයි මොබයිල් ෂෝරූම් කන්සෙප්ට් එක ලංකාවට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අද දවසේදී කට්ටිය හවස් වෙනකොට හිටියේ හරියටම කිව්වොතින් එහෙම බිංගිරිය නගරයට ගිහිල්ලා. හෙට දවසේ උදේ වෙනකොට ඒගොල්ලෝ කල්පේටියට එනවා, හවස් වෙනකොට පුත්තලමට එනවා. ලංකා ටයිල්ස් ඔක්කොම ප්‍රොඩක්ට්ස් ටික අරගෙන තමයි අර ෂෝරූම් එකට ඔයාට යන්න තියෙන කාලය ඉතිරි කරලා ෂෝරූම් එක ඔයාගේ නගරයට අරගෙන ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක එන්නේ. ඒකත් එක්ක ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ ගෙදරට ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැළපෙන ටයිල් වර්ගය ඔයාට තෝරගන්න chance එක තියෙනවා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවතැන්. ඒකනම් මතක් කරන ගමන් අපි සින්දුවට යනවා. WhatsApp message එවන්න, call කරන්න, හවස 6ට කලින් මේ පැතරෙන්න.

ඔයාගේ ගෙදර හදනකොට ඔයාගේ ගෙදර බිමට ඒ වගේම තමයි ප්ලෑන් එකට ඊට පස්සේ ගෙදර බිත්තිවල ගහන පාටවල් වලට මේ හැම දෙයකටම අවධානය දෙනවා වගේම ගෙදර ෆිනිෂ් එක ගැන හිතනකොට අනිවාර්යයෙන්ම ඔයා ගෙදර වහලය ගැන අවධානය යොමු කරන්න ඕන. අපි නිකන් වහල කියන දේ ගැන එක්කල ලොච්චර ලොකුවට හිතන්නේ නැහැ නේ. නිකම්ම නිකන් ෂීට් එකක් දැම්මම හරි එහෙම කියලා නිකන් කල්පනා කරනවා. ඒක ඔළු දානවා අරමයි. එහෙමනේ. හැබැයි ඔයාගේ ගෙදර ලස්සන තව තවත් වැඩි වෙන්න ඒ වහලට දාන රෝෆින් ෂීට් එකත් එක්ක හැකියාව හම්බ වෙනවා. දැන් ඔයාගේ වහලට දාන රෝෆින් ෂීට් එක නිකන් පස්සේ දා කාලෙක නිකන් තීන්ත ගාලා පාට කරලා ගෙදරට ඕනි කරන ලස්සන ගන්න උත්සාහ කරලා තියෙන කෙනෙක් නම් මේ වෙනකොටත් ඔයාට අනිවාර්යයෙන්ම අත්දැකීම් ඇති. ඒ පාට අවුවට අහුණාට පස්සේ ගාපු පාට නෙවෙයි පස්සේ වෙනකොට තියෙන්නේ. ඊට පස්සේ වැස්සට අහුණාට පස්සේ පාට ගැලවිලා යනවා. මේ මොකුත්ම නෑ ඔයාගේ ගෙදරට ඔයාගේ වහල හදනකොට. එහෙම නැත්තම් අලුත් වැඩියා කරනකොට කලර් අප් රෝෆින් ෂීට් පාවිච්චි කරාන. ඔයාගේ ගෙදරක පෙනුම දිගටම තියාගන්න ඕනි නම් නිකම්ම නිකන් ෂීට් එකක් පේන්ට් කරලා හැම අවුරුද්දකට සැරයක්වත් ඒ ෂීට් එක පේන්ට් කරලා වද විඳින්නේ නැතුව ආයේ ආයේ වහලට වියදම් කරන්නේත් නැතුව කලර් ඔෆ් රූපින් ෂීට් දාන්න කියලා මම ඔයාට මතක් කරනවා. පාට වර්ග 9කින් එනවා රූපින් ෂීට්ස් ටික. ඕටම් රෙඩ් එනවා, ඒ වගේම තමයි ටයිල් රෙඩ් එනවා, බ්‍රවුන්ස් එනවා, කෝල්ෆීල්ඩ් එනවා, කෝල්ෆීල්ඩ් ග්‍රීන්, ඊට පස්සේ රෝයල් බ්ලූ, ස්නෝ වයිට්, තිසල්, ඒ වගේම තමයි ටයින් බ්ලැක්, ප්ලැටිනම්. මේ කියන ආකර්ෂණීය පාට 9කින් තමයි ඔයාගේ ගෙදරට කලර් ඔෆ් රූපින් ෂීට් දාන්න chance එක තියෙන්නේ. නිකම් මේ පාට වර්ග ටික ඇත්තටම මට මෙතන පේනවා පාට ටික. ඒක හන්ද මන් දන්නවා හරියට ප්‍රීමියම් ලුක් එකක් එන විදියට ඔයාගේ ගෙදර හැදාගන්න මේක අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙදරට එකතු කරගන්න ඕනි කියලා. ලංකාවේ විතරක් නෙවෙයි දකුණු ආසියාවේ මේ පළවෙනි පාරට තමයි මේ කලර් අප් රෝෆින් ෂීට් වලට මේගොල්ලෝ පාවිච්චි කරන තාක්ෂණය අරගෙන ඇවිල්ලා තියෙන්නේ දකුණු ආසියාවට. ඒ ගැන හරියටම ඔයාට මතක් කරනවා නම් දැන් නිකන් කල්පනා කරලා බලන්න මේ කලර් අප් රෝෆින් ෂීට් පාවිච්චි කරන්න පාවිච්චි කරන තාක්ෂණය තමයි යුරෝපයේ පාවිච්චි කරන තාක්ෂණය. ඉතින් මේක තාම දකුණු ආසියාවේ පාවිච්චි කරලා නැහැ. කර්ටේන් කෝටින් කියන තාක්ෂණය. ඉතින් මේ තාක්ෂණයත් එක්ක එන හන්දා උපරිම කල්පවැත්මක් ඔයාගේ ගෙදර රෝෆින් ෂීට් එකට ඇති කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ පාට දිගටම තියෙනවා. අවුව වැටුණා කියලා, වැස්සට හේදුනා කියලා පාට නැති වෙන්නේ නැහැ. ඒක හන්ද ගෙදර ලස්සන පවත්වා ගන්න කලර් අප් රෝෆින් ෂීට් පාවිච්චි කරන්න ගෙදරට කියලා මම ඔයාට මතක් කරනවා. කන්ටැක්ට් නම්බර් එක කියන්නම් වැඩි විස්තර දැනගන්න. ඔයා කතා කරන්න ඕනි මෙන්න මේ නම්බර් එකට 011 57 48 738 කියන නම්බර් එකට 011 57 48 738 කියන නම්බර් එකට දැන්ම කෝල් එකක් අරගෙන වැඩි විස්තර දැනගන්න.

0: Paha FM anu hatarajta shumata Net FM.
1: Velau den pahai vinadi 44 ay.
2: Rasatun hataka paramparika ape rasaya. Menaka sahal bayan winwithin smart TV rice cooker blender dinaganna. Sahal kavare coupon yati tyage obata himive. Menaka sahal ape urume ape rasa.
3: Hemo mahano ranjay tata ekak gatte kiyala. Hetu godai vishesha hetu dekai. එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
4: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
3: බිස්නස් කරන අයට මේක යෝධා හයිය
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
6: පුතේ කන්නාඩි අමතක වෙලානේ
7: අම්ම සල්ලි දාන්නද
6: සල්ලි දාන්න
7: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්ම කන්නාඩි වෙන්න
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
8: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
9: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
8: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
9: පොල් තෙල් විතරක්කේ.
8: කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්.
9: ඔව් ඉතින්
8: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
10: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 Prime Lands.
11: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
12: එහෙමයි.
11: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
12: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
11: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
12: වාසිනාම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
11: ඈ?
13: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
14: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
14: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
15: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
16: දයාසිරි නිමල් මාතර. මට පපුවේ අමාරුවක් තියලා මම පරීක්ෂා කරා හොස්පිටල් එකේ. කිව්වා හાર્ට් ඇටැක් එකකට එන්න තියෙනවා. මේ බයිපාස් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම බයිපාස් කරන්න කැලිති නෑ. ඉතින් මට මේ දැනගන්න ලැබුණා ලෙෆ්ට් එක්ස්ට්‍රම් එකෙන් කෙවර ගල ආයුර්වේද ආයතනය. ඒක ගිහිල්ලා මම දැන් සුන්කාරක් විතර බෙහෙත් අරන් තියෙනවා. මට දැන් හොඳයි.
2: කතා කරන්න 0777 3940.
17: වීතරාගී මුනිගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
18: නෙත්තෙ ෆෙම් බුදුගුණ හැන්දෑව

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: හතර අතෙන් සින්දු ඇහෙන නැතෆම් හතර වටේ
3: යන්න වෙලාව කිට්ටුයි යන්න කලින් එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ ක්ලාස් ගිහිල්ලා ගෙදර ආපු ගමන් නැතෆම් හතර වටේ අහගෙන ඉන්න දියතරාවේ සයුරිව රත්නපුරේ උදාරි එයාගේ අම්මිවයි තාත්තවයි මල්ලිවයි සින්දුවට එකතු කරගන්න කියලා කියනවා ඒ වගේම තමයි ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා කෑගල්ලේ කංකිරිය හෙටිමුල්ල ඉඳන් අපි වහගෙන ඉන්න ලාලනි රේනු ක්වේටොලින චන්දි නංගි අතුරු සෙට් එක එකතු කරගන්න ඕනි මොනටුවේ සුජානි චන්දිමා ඇලිගොඩක වෙලික සන්දිය රශ්මික මෝටර්ස් එකේ සෙට් එක ඒ වගේම තමයි බද්දේගම ඉදිගස් කැටියේ රන්වන් බිම්මල් එකේ රුවන් කුමාර අයියා ඒ වගේම අපේ කලවානේ පුෂ්පක්කයි පවුලේ සීලුම දෙනාවයි අපේ ඉෂාරා බදුල්ලේ ඉඳන් අපි වහගෙන ඉන්නවා ඔයාවත් එකතු කරගන්න මේ සින්දුවට දැරණීගල සීලුම දෙනාව එකතු කරගන්න කියලා දිෂිනී ලාභකඩේ සෙට් එකත් මේ වෙලාවේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඕගොල්ලෝ හැමෝම මේ අහන්න යන සින්දුවට

වෙලාව පහයි විනාඩි 53යි. හතර වටෙන් යන්න තමයි හදන්නේ. අද රෑ 7 ඉඳන් මන්දාරම් රෑ අහන්න, ඒ වගේම තමයි රෑ 9 ඉඳන් net fm dj night අහන්න සෙට් වෙන්න. dj night එකට අසා එනවා. එහෙනම් ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා කියන ගමන් යන්න තමයි හදන්නේ. අපි ආයෙත් හම්බ වෙන්නේ සඳුදා දේ 10ට net fm දේදුණු මාවතෙන්. ඊට කලින් ඉරිදා දවල් 12ට net fm හෙලෝ හෙලෝ සතියන්තයෙන් හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න, ගිහින් එන්නම්. මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: Brought to you by
2: Dinana Lokuma Supreme Tag Dana Kamalotraya NLB Mega Power Obat Adama Miladi Kanna
3: Hiru Payanomin Vishwasa Hiru Sahal Obage Langama Vilanda Salin Adama Miladi Ganna
4: Oyat Pahaleta Vashi Wenna Finishing Mahalak Nam Kalarap Tamai
5: Ekama Aramuna Taranga Karuan 14 එකම කිරුලක් වෙනුවෙන් තරඟ වදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් Net FM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය Langadima.
1: Brought to you by
6: Nishon Langa Japanese Language Center within Bashaha Kusalata Pohono Samagin Japan Rekiavakat Hari Magapen Vima Raja Bangunaya Samagin Nishon Langa Japanese Language Center Gampaha Binduai Hatehai Hatalistunai Hatatunai Ekasia Hateka
7: Meldol Hisarate Una Sempratishava Angapatavedanava Apasudina Sadaha Ikman Sanea Meldol Parasitamol Vishishiki
8: Marantika Dingu Maturangin Arakshavat Pengiri Adamu Sindhalipa Mosaway Spray Seata Siak Swabharikai Samat හිත කරයි සිද්ධාලේප මොස්සවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
9: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
10: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
11: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 Prime Lands
12: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්‍රේ
13: කොල්ල කෙල්ල කොට

0: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-7872
1: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरक लंगन ने पा I'm the Rasun Berivay. Hittaka upan kaan nam hangima venuen. Satye dina pahema mandaram rehatata net ahanna.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
4: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
3: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තිය අද වෙන්නේ නැහැ
5: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
6: වේලාව හවස 6යි විනාඩියකයි

දුක්ඛනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවිවන්ද

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
1: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
2: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112 863 363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
5: විජය
6: නූඩල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුර පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
7: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरक लंगन ने पा आई एम द रसन बेरी वे हित का उपन खान दम हंगी मवेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ ट नित अहन्ना अहन्ना
8: FM 95 FM 94.8 Net FM Divine Pura
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: ඉතුරුම් දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
11: සුබ සන්ධ්‍යාවක් හවස 6:00 AM 36.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0766 716 3682.
5: යුත් එක ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: අයිබෝවන් දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහබුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම මම තරංග රුක්ෂාන් ජයසේකර.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල. රට කම්පා කළ දරු දෙදෙනෙකුට මරු කැඳ වූ දෙහිබල අත්බෝම්බ ප්‍රහාරය ගැන තොරතුරු හෙළිවේ. මැති සභේ උණුසුම් වෙයි. පළාත් සභා ඡන්දයේ තියෙන ක්‍රමය ගැන හොයන කමිටු කාලය ආණ්ඩුව දීර්ඝ කරයි. FCIDR ගෝඨාභය ප්‍රකාශයේදී පිටවයයි. ඉදිරි කාර්තුවේ විදුලි බිලේ වැඩිවීමක් නැහැ. ඉදිරි මාස 3 අති ප්‍රබල එල්නිනෝවකට 98% සම්භාවිතාවක්.
0: Net News. The truth people trust.
6: දෙහිවල අත්බොම්බ ප්‍රහාරය අද රටේම හිත් කම්පා කළ පෝතයි. කිසියම් දෙයක් නොදත් අහිංසක දරුවන් දෙදෙනෙකුට මරු කැඳවූ එම ප්‍රහාරය ඉලක්කේ වැරදි වෙනත් නිවසකට එල්ල වී ඇති බවටයි පැවසෙන්නේ. ඒ ඇතුළු දවසේ සත්‍යනාවරණය මෙතෙන් සිට.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: දෙහිවල සිරිසඟපුව මාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බොම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි සැකකරු යොදාගත් බවට සැකකරන ත්‍රයුද රථය සොයාගෙන තිබෙනවා. ඒ ඉහළ බෝපේ ප්‍රදේශයේ දමා ගොස් තිබියති. කෙසේ වෙතත් ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. පොලිසිය පැවසුවේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. අදාළුවම 3ට පමණ මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබුණා. පොලිසිය සඳහන් කළේ සැකකරු නිවසේ දොරට තට්ටු කර නිවසයන් දොර විවෘත කිරීමත් සමග නිවස තුළට අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි. ප්‍රහාරයෙන් බරපතල තුවාල් ලැබූ එකම් පවුලේ 11 සහ 17 හැවිරිදි වයසවල පසුවන් වූ දරුවන් දෙදෙනෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. නිවසේ සිටි 55 හැවිරිදි ඔවුන්ගේ පියාගේ පාදයකටද තුවාල සිදුව තිබෙනවා. කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බවටයි පොලිසිය සඳහන් කළේ. සැකකරු ත්‍රයුද රථයකින් පැමිණෙන ආකාරය පවා අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා. පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න තීරණය කිරීම සඳහා පත් කරනු පාර්ලිමේන්තු කාරක සභාවේ කාලය මාස 3කින් දීර්ඝ කිරීමට අද තීරණය කෙරුණා. ඒ විපක්ෂයේ විරෝධය මැදේයි. අදාළ යෝජනාව පාර්ලිමේන්තු ඉදිරිපත් කළේ අණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින්.
7: පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු 2026 ජනවාරි මාස 6 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුව වාර්තා කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාල සීමාව 2026 දෙසැම්බර් මාස 17 දින දක්වා දීර්ඝ කළ යුතුය.
6: එම යෝජනාවට විරෝධය පළ කරමින් අදාළ කාරක සභාව නියෝජනය කරන විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
8: ගරු කාරක සභා සභාපතිතුමියනි, මේ ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනාවක් කරනවා පලාත් සභාව පිළිබඳව මැතිවරණ ක්‍රමය පිළිබඳව තියෙන කාරක සභාවේ කාලය දීර්ඝ කරන්න කියලා. අපි කියන්නේ මේ කාරක සභාව දාලා තියෙන්නම පලාත් සභාව මැතිවරණය පවත්වන්න එක නතර කරන්න. එතකොට මේ කාලය දීර්ඝ කරනවායි කියන්නේ මේ රටේ ජනතාවට පලාත් සභාව මැතිවරණය පවත්වන්නට තිබෙන අවස්ථාව අහිමි කිරීම. ඒ නිසා පැහැදිලිවම මේ අවස්ථාවේදී අපි කියනවා මේ කාරක සභාව එහි කාලය දීර්ඝ කිරීම නෙවෙයි සිද්ධ විය යුත්තේ. රජය බයක් නැත්නම් වහාම පළාත් සභාව මැතිවරණය පවත්වන්න. මේ පවතින ක්‍රමයේ යටතේ හරි පරණ ක්‍රමයේ යටතේ හරි කරුණා කරලා පළාත් සභාව මැතිවරණය පවත්වන්න. එහෙම නැතුව පළාත් සභාව මැතිවරණය කල්ැමීම සඳහා මේ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීම අපි කියනවා ඒක මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක්.
6: පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා දෙහිදී අදහස් පළ කළා.
9: ගරු සභාපතිතුමියනි, පළාත් සභා ක්‍රමය මේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නියමිත ප්‍රතිපාදන සහිත යෝජනාවක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේ සභාවට ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙම කරා නම් පරණ ක්‍රමයට පළාත් සභා ක්‍රමය සමානුපාති ක්‍රමයට තියන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව දැන් මාස 9ක කාලයක් මෙම තේරීම් කාරක සභාව ගත කරලා තියෙනවා. මේක වැරදි, මේක අසාධාරණයි. මෙහෙම කරන් මේක ආණ්ඩුව උපාය මාර්ගයක් අනුගමනය කරනවා. ඒක නිසා තමයි විපක්ෂයේ සාමාජිකයෝ ඊයේ දින මේ කමිටුවෙන් ඉල්ලා අසුරේ මේ කමිටුවට එන්නේ නැහැ කියලා ආවේ. ඒ නිසා අයිකයි අපි කියන්නේ. ඒ නිසා කරුණා කරලා රජය මේක මේ ලේසියට පහසුර ගන්න එපා. මේක තමුන්නාන්සලයි අපි දෙගොල්ලම එකතු වුණා. මේක කල් දාන්න. ඒක මතක තියාගන්න. JVP එක මේ පළාත් සභා ක්‍රමය කල් තැබීම යෝජනාවට එවකට රජය යහපාල රජය සමග ජනතා යුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමලත් එකතු චන්ද දුන්නේ. ඒ නිසා හරි නැහැ කියන්න එපා. නැහැ කියන්න එපා. එකතු චන්ද දුන්නේ. එකතු චන්ද දුන්නේ. එතකොට පළාත් සභා ක්‍රමය කල් දාන්න ඒ සඳහා අවශ්‍ය ඒ ඡන්ද JVP එකයි UNP එකයි අපි ඔක්කොම එකතු වුණා. ඒක නිවැරදි කිරීම සඳහා ක්‍රියාමාර්ගයට ගරු සභාපතිතුමියනි ඉක්මනින්ම කටයුතු කළ යුතුයි. ඒක අපි කිව්වේ ආණ්ඩුව සහයෝගයෙන් කටයුතු කළා. මේ කටයුතු ඉක්මන් කරන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා ඡන්දයක් ඉල්ලන්න.
6: අමාත්‍ය වෛද්‍ය නනිද ජයතිස්ස මහතා ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
10: ඔයගලගේ දැන් නායකයා
11: විපක්ෂ නායකතුමා අදහස් දැක්වීම කළා.
10: නෑ ඡන්ද තියන්න සල්ලිත් නෑ කිව්වා.
11: අපි තමයි කල්පනාකරණය කරගැනීම අවශ්‍යයි.
10: බගර නියෝජ්‍ය කාර්ක සභාව සභාපතිතුමියනි ඒ නිසා
11: අපි අලුත් පළාත් සභා ඡන්දය අදහස් දැක්වීම අපි දීලා තියෙනවා. සංවිධායකතුමාට ඊර්පස්ස ප්‍රධාන වැඩ කටයුතු වලට යන්න ඕනේ.
10: රටේ තිබුණු ඡන්ද ක්‍රමය පිළිබඳව මේ මනාප සහිත කොට්ටාසර මන්ත්‍රීවරයෙක් නැති කාන්තා තරුණ නියෝජනයේ සහතික නොවන ඡන්ද ක්‍රමය පිළිබඳව සමස්තයකට විරෝධයක් තිබුණා. ඒ වෙලාවේ තමයි පළාත් පාලම යන ක්‍රමය වෙනස් කරා. ඊට පස්සේ පලා සභා ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනම ඒකට පක්ෂ වුණා මිසක් පලා සභා ඡන්දය කල් දාන්න පක්ෂ වුණේ නැහැ. දැන් අපි මේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ සහතික වෙන മന്ത്രിවරයෙකුට මේ කොට්ටාසර മന്ത്രിවරයෙක් එන මනාපොලින් තොර ඡන්ද ක්‍රමයක් සහතික කළා තියෙනවා. ඒක තමයි තියෙන ඡන්ද ක්‍රමය. හැබැයි මේ ඡන්ද ක්‍රමයට අදාළව සීමා නිර්ණයක් කළා නැහැ. ඉතින් දැන් තිබෙන්නේ මේක විශ්ව ගන්න පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුව මේ කාර්ක සභාව හරියට කඩයුතු කරලා අපිට දුන්නොත් වාර්තාවක් යනු ඡන්ද තියන්න පුළුවන්. පලා සභා ඡන්ද ඔන්ලොග් තියලා සූදානම්. ඒකත් අපි අපිටත් උනේ පළාත් සභාවද තියාගන්න. මේ සංවර්ධනය කරගෙන යන්න අපිට පළාත් සභා මතිවරු මහමැතිවරේ පළාත් සභා කණ්ඩායමට වඩා හොඳයි. ඒ නිසා අපි පළාත් සභා තියන්නේ කැමති මේ කමිටුව රැස් වෙලා ඒ වාර්තා අපිට ලබා දෙන්න. ඊට පස්සේ අපි ඡන්ද තියන්න.
6: පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා එහිදී ආණ්ඩුවට අභියෝගයක් ඉදිරිපත් කළේ මෙලෙසයි.
12: ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි දැන් බොහොම පෑදෙලි මේ
11: අවසාන අදහස් දැක්වීම
12: කල් ගන්න වෙන මොකුත් ඉඳ නෙමේ මේ පළාත් සභා මැතිවරණය නොතියන්න ඔබතුමාලා 88 89 මේ පළාත් සභාවට විරුද්ධ වුණා. ඉතින් පළාත් සභා ක්‍රමය අවශ්‍ය කරලා දාන්න. ඔබතුමාලා බය නැත්නම් එකපාර පළාත් සභා මැතිවරණය තියන්න බයි නම් කඩකට හරි තියන්න. ඕන්නම් ඉස්සල්ලාම වයම පළාත් සභා මැතිවරණය තියන්න මම අයින් වෙලා යන්න මහපතිවට. මොකද කියන්නේ චැලෙන්ජ් එක බාර ගන්න ඕද?
6: ඉදිරිකාරුත්වයේ විදුලි ගාස්තු සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා එහිදී පැවසුවේ ඉදිරිකාරුත්ව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බවයි. එළඹෙන වසරේ මුල් මාස තුන සඳහා කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව විදුලි සැපීමට අවශ්‍ය පූර්ව සංවිධාන කටයුතු මෙවැනි විටත් බලශක්ති අමාත්‍යංශය මගින් යොදා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
13: අපි හිතනවා ඉදිරි මාස තුනේ විශේෂයෙන් 2026 දී මේ ඉල්ලිනෝ තත්ත්වය නිසා අපිට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට කියන්න ඕන පුංචි කාරණයක් තියෙනවා. ඇත්තටම අපිට බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාවක් ලැබිච්ච නිසා අපිට විදුලි ජනනයේ වියදම යම් ප්‍රමාණයකට පාලනය කරගන්න තියෙන නිසා සාමාන්‍යයෙන් අපි ඉදිරි කාර්තව සඳහා විදුලියේ මිලේ වැඩිවීම සඳහා කිසිම විදියක ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එකත් මේ මතක් කරමින්, ඒ වගේම ලබන අවුරුද්දේ මුල් මාස තුන සඳහා විදුලි ජනනයේ අකණ්ඩව විදුලි ජනනය කිරීම සහ විදුලි සම්පාදනය අකණ්ඩව පවත්වාගෙන යන සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බලශක්තිය අමාත්‍යාංශය හැටියට කරගෙන තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි.
6: මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා කියා සිටියේ පවතින එලිනෝ තත්ත්වයේ ඉදිරි මාස 3 තුළදී අති ප්‍රබල එලිනෝ වක්තක්වා වර්ධනය වීමට පවතින සම්භාවිතාව 90%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩීපී වික්‍රමසිංහ මහතා පැවසුවේ මහකන්නේ වගකඩු සඳහා වාරිමාර්ග ජලාශවල මේ වන විට ප්‍රමාණවත් පරිදි ජලය පවතින බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ටාශයෙන් අද පස්වරුවේ පිටව ගියා. ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා අද පෙරවරුවේ මූල්‍ය අපරාධ කොට්ටාශය වෙත පැමිණියා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ටාශය වෙත එලෙස පැමිණ තිබුණේ මිග්යානා මිලදී ගැනීමේ ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට දාලව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. මේ අතර 2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම් විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. එම අභියාචනය අද කැඳවීමෙන් පසු ඒ කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝබර් මාස 9 වනදා කැඳවීමටයි අධිකරණය නියම කළේ. ග්‍රීසිය ආර්ථික වශයෙන් බිඳවැටෙමින් පවතින බව දනිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම් කරවල ආයෝජනය කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට රෙහිව අල්ලස් කොමිසම් විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විරුසුරු මඩුල ඉදිරියේ නඩු පවරා තිබෙනවා. මෙරට රේඩියෝ ඉතිහාසයේ වෙනස් කළ net fm dj night attack show දෙවන වටේ ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. එහි ප්‍රධාන අධ්‍යක්ෂ ලෙස දෙවන වටේට තේරිපත් වූ මෙරට දක්ෂතම DJ ශිල්පීන් සියලු දෙනා කැඳවා ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් අද පැවැත්වුණා. මේම අවස්ථාව ආවරණය කළ net news මාණ්ඩලික වාර්තාකරු සුබෝධි අධිකාරම් ඔවුන් සමග සිදු කළ කතාබහක්.
14: net fm dj night ගේ දැන් බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අප තවත් dj සමාජිකයෙක් ඉන්නවා දෙවන වටේට තේරිලා ඉන්නවා. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ මේ ලැබුණු අත්දැකීම dj night show එක ගැන මොකද්ද කියන්නේ?
15: ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද සාමාන්‍යයෙන් මේ වගේ dj event එකක් ලංකාවේ organize කරන අඩුයි, සැහැන්නම අඩුයි. ඉතින් මේ වගේ අවස්ථාවක් දුන්නට net fm එකට ගොඩක් ස්තුතියි. ඒ වගේම ඇත්තටම වටින වැඩක් අපේ dj කරන කොල්ලෝගෙල්ලන්ට.
14: net fm dj night ගැන මොකද හිතෙන්නේ?
16: ඇත්තටම හොඳ වැඩසටහනක්. මට ඒ වැඩසටහන සම්බන්ධ වුණා පස්සේ හොඳ ප්‍රසිද්ධියක් ඇති වුණා. මගේ කලික Facebook account වල Instagram වල මගේ followers ලා වැඩි වුණා. සහ මට කොළඹට ඇවිල්ලා net fm dj net night එක තුලින් කොළඹින djs ලා වඳුර ගන්න ලැබුණා. ඒකත් එක්ක මගේ dj ගමනට හොඳ අත්දහලක් හිමු වුණා. ඒකත් එක්ක මට ඇත්තටම ගොඩක් events හම්බෙලා තියෙනවා ඉස්සරහට play කරන්න. 2027 පවා මේ වෙද්දි events ඇවිත් තියෙනවා. මේකත් එක්ක මම අනුරාධපුර district එක නියෝජනය කිරීම තමයි සම්බන්ධ වුනේ. දැන් මට රට පුරා වගේ කොළඹත් net fm dj night එක හින්දා දැන් වැඩ ටිකක් හම්බෙලා තියෙනවා.
14: චමල් අපිත් එක්ක ඉන්න, අපි බලමු චමල්ට මේ DJ night ගැන මොන වගේ අත්දැකීමද තියෙන්නේ, මොකක්ද මේක ගැන කියන්න තියෙන්නේ කියලා.
17: ඇත්තටම මම මේ ෆීල්ඩ් අලුතෙන් ආවේ වැඩි කාලයක් නෑ, ඒලා අවුරුදු 13 කට කාලයක් වෙන්නේ. ඉතින් ඒ කාලය අතුරත ඉතින් ඉගෙනගත්ත දේවල් ගොඩක් තියෙනවා.
14: දෙවෙනි වඩේට ඒ කියන්නේ දැන් සූදානන්ද ගාගේ දිස්ත්‍රික්කෙන් මොන වගේ ප්‍රතිචාරද හම්බෙන්නේ?
17: දැනට මවුලක් නෑ, ඉතින් දැනට දෙයක් කරන්න යනවා. බලමු ඉස්සරහට අපිට වැඩ වගේ තියෙනවා, ඊටත් එක්ක බලමු ඉස්සරහට.
14: net fm DJ night ගැන මොකද කියන්න තියෙන්නේ දැන් දෙවෙනි වඩේට සූදානම්ද?
18: දෙවෙනි වඩේට සූදානම්. net fm DJ night එක ගැන කිව්වොත් ඇත්තටම සුපිරි වැඩක් ඒක. අපි කුරුණෑගල එතකොට අපි ප්ලේ කරපු දිහත් එක්ක පොඩි තිබ්බා පොඩි මේකක්. ඉතින් මේ net fm එක ඇවිල්ලා ප්ලේ කරායින් පස්සේ වැඩ ටිකක් හොඳට හැදිලා තියෙනවා.
14: කුරුණෑගල දිස්ත්‍රික්කෙන් හොඳ සපෝට් එකක් ඔයාලට හම්බෙනවද? කොහොමද මේ තරඟයට ලැබුණු සහයෝගය?
18: ඔව් ඇත්තටම හොඳ සපෝට් එකක් හම්බෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කේ මගේ නාරම්මල ටවුන් එක.
14: වවුනියම දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් ඉන්නේ. ඉතින් කොහොමද ඔයා හොඳ තරඟයක් දුන්නද?
19: ඇත්තටම හොඳ වැඩසටහනක් වවුනියා දිස්ත්‍රික්කෙන් සහභාගී වෙච්ච ලැබීම සතුටුයි. හොඳ ප්‍රතිචාර තියෙනවා මේ පැත්තේ. ගොඩක් මේ පැත්තේ ටැමිල් වැඩ ප්ලේ කරන මං ඒ ටැමිල් වැඩත් සිංහල ඔක්කොම ප්ලේ කරනවා. හොඳ ප්‍රතිචාර තියෙනවා.
14: කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමි මේ net fm dj night එකේ හොඳ තරගයක් දුන්නා. ඉතින් අපි කැමති ඔයාට මොන වගේ අදහසක්ද මේ ගැන තියෙන dj night ගැන?
19: ඇත්තටම හොඳ වැඩසටහනක් net fm. ඉතින් net fm එකෙන් ඇත්තටම djs ලට කරන හොඳ වැඩක් මේක. අපි වගේ djs ලට සමාජයෙන් ඉස්සරහට එන්න.
6: මෙරට රේඩියෝ ඉතිහාසයේ වෙනස් කළ net fm dj night attack show දෙවන වටේ ආරම්භය ලබන 18 වනදා සිට සිදුවනවා.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: net news නිමාව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ web අඩවියට පිවිසෙන්න
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න රසත් වැඩි සාක්කුවටත් වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
0: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
3: පොල්වතු හිමියනි පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
20: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
21: එසේ මෙසේ එකක් නෙවෙයි මේක 20 වසරක සාක්ෂියක්
22: දිරියෙන් දිනන ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න 13.88 අමතන්න
23: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
24: කඩේත් ලොකු කරලා නේද?
25: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
24: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
26: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
27: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
26: මාරයිනේ.
1: FM 95 94.8 Net FM Divaina Pura

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: සුබ රාත්‍රිය ආගරයි හතයි දැන්.

0: ತರಂಗವಾದಿನ ಅತಿಶಯ ತೀರಣಾತ್ಮಕ ಸತಿಹತಕ ಉತ್ಕರ್ಷವತ್ ಆರಂಭಯ ಅಪರಿಮಿತ ಉತ್ಸಾಹ ಸಹಜ ಹೆಕಿಯಾವಾನ್ ದಿಸ್ಟ್ರಿಕ್ ಅತರ ದೋಲ್ನೇವನ ಜಯಗ್ರಹಣ್ಯಕ್ ವೆನುವೆ ನೆಟ್ ಎಫ್ ಎಂ ಡಿಜೆ ನೈಟ್ ಫೇಸ್ ಟು ಫೇಸ್ ಅಟ್ಯಾಕ್ ಶೋ ಮುಹುನಟ ಮುಹುನ ಸಂಗ್ರಾಮಯ ದೆವನ ವಟಯ ಲಂಗದೀಮ ಲಂಗದೀಮ
1: சஞ்சாரக பாராதிசே Prime Lands.
2: ඉතුරුම් ගිනුමකට 107ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මතුකා කැස්සට පැනියා. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවණකල ආයුර්වේද. 47 21 33 540

රාත්‍රි 7යි විනාඩි 19යි වෙලාව. මම දැන් යන්න හදන්නේ මේ පැත්තට ආදරේ ගැන කියන්න. තමන්ගේ ආදරේ අරගෙන ආපු ඒ ආදරේ මුල්ම ආදරේ කාගෙද කියලා බලන්න අපි යමු. මුල්ලිම මට හරි ලස්සන ආදරයක් කියලා තියෙන කෙනා කවුද කියලා බලන්න. ආදරණීය චානු, ඔයාට සුබ මන්දාරම් රැයක් වේවා. ඔයා අද අහන්නේ තේරුම් ගැනීමයි දැන ගැනීමයි දෙකක්ද එකක්ද කියලානේ. මට නම් දෙකක්. ආදරේ කියන්නේ මගේ කියන අයිතියට වඩා එයා සතුටින් තියලා එයා ළඟ ඉන්න ලැබුණත්, දුර ඉඳලා බලන් ඉන්න උනත් වෙනස් නොවන ප්‍රාර්ථනාවක්. ඒ හින්දා ආදරේ කියන්නේ අත අල්ලගෙන යන එක නෙවෙයි, ඒ හදවත තේරුම් අරන් ඒ හදවතට නිදහසේ පියාඹන්න දෙන එකට ජානු. රමණි සුමේ දක්කා, ඒකනේ මම කියුවේ. දැනගන්නවයි තේරුම් ගන්නවයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. දැනගන්නවට වඩා අපිව හරියටම තේරුම් ගත්ත කෙනෙක් ජීවිතේ ඉන්නවා කියන්නේ ඒක හරි ගැඹුරු බැඳීමක්. පාසල් කාලයේ එක ළඟ ඉඳ වචනයක් කතා නොකරපු අපි වෙනත් විවාහයන් වල ඉඳන් අද අවුරුදු 30කට පසු හමු වී එදාවත් නොවෙන්ද ඒ පිවිතුරු ආදරය මා ඔබ නිසාද විඳවනවා. ඔබගේ ඒ උණුසුම් විශ්වාසීය බලා ගැනීම ළඟ මා ආදරයෙන් විඳවන්නේය. ආදරේ මේ සඳතරු පිරි අහස තරම්ද, ආදරේ රාගයක් නොමවන සැබෑ ආදරයත්. ස්තූතිය ඔබට. දැන් මම සතුටින් මේ අන්තිම හුස්ම යන්න ඉන්න කාලයේ නමක් කියලා නැති වුණත් ඒ ආදරය ගැන එහෙම කියනකොට මට ඔයාට කියන්න වෙන්න මෙහෙම දෙයක් හිතුණා. ඔයා දන්නවද ලෝකයේ තියෙන හොඳම හැඟීම මොකද්ද කියලා? මම මෙහෙම කියන්නම්කෝ, ඔයා නරකම සිතුවිලි වල ඉන්න වෙලාවටත්, ඔයාගේ හිතෙන් ඔයා උපරිම කඩා වැටලා ඉන්න වෙලාවෙදීත්, ඔයා ඔයාගේ ජීවිතයේ දුෂ්කරම දවස් ගෙවන වෙලාවෙදීත්, ඒ වගේම ඔයාට කතා කරන්නවත් හරි හැටි වචනයක්වත් හොයාගන්න විදිහක් නැති වෙලාවෙදීත්, කොටිම්ම කිව්වොත් මට මාව මෙපා වෙලා තියෙන දවස් තියෙනවනේ, අන්නේ දවස්වලදීත් ඔයා ළඟින්ම කෙනෙක් රැඳිලා ඉන්නවනා. ඔයා කොයිතරම් රළුණත් ඔයාව තේරුම් අරගෙන අන්න ඒ විදිහට ඔයාගේ ළඟින්ම කෙනෙක් රැඳිලා ඉන්නවනම් අන්නේ සාමකාමී හැඟීම හරි ලස්සනට විඳින්න. ඒ හැඟීම අතහැරගන්න එපා. ඒ බැඳීම පුංචිම වෙලාවකවත් ඔයාගෙන් අතහැරින්න දෙන්න එපා.

0: ராத்ரி ஹதாய வினாடி ஹாய்
1: එකම අරමුණක් තරඟ කරුවන් 14 එකම කිරුලක් වෙනුවෙන් තරඟ වදින අතිශය තීරණාත්මක සති 7ක උත්කර්ෂවත් ආරම්භය අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් Net FM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
2: Brought to you by
3: Nishon Lanka Japanese Language Center විතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපාන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් Nishon Lanka Japanese Language Center ගම්පහ 0176437171
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
5: ඉතින් ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව Net FM.
8: පොත් අපගේ net වගේ
4: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4
9: මුහුතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්වුන් සැමට දැනුම් දීමයි ඉවත්

රාත්‍රී 7යි විනාඩි 36යි වෙලාව. හරි, අපි යමු තවත් ආදරයක් හොයාගෙන. ජාන පුළුවන් නම් මා දෙපාරක් හමු වෙන කෙනෙක් නොවේ ගීතය දෙනවද කියලා අහලා තියෙනවා. ඊට කලින් ඒ ආදරය ගැන පොඩ්ඩක් බලමුකෝ. දන්න කාලේ ඉඳන්ම මට උන්නේම කඳුළු කතා. ගෙදර පාසල අන්තිමට කඳුළු නොදේවි කියලා හිතපු ආදරයත් ජීවිතේ අත් නොහැරින්න එකම බලාපොරොත්තු දෙකයි තියෙන්නේ. එකක් තාත්තා දරුව දෙන්න. මේ හේතුව තැත්වන දවසට මමත් ඈතටම යනවා. එදාට මට හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ එකම එක දෙයයි. ඒ මා දෙපාරක් හමුවන කෙනෙක් නොවේ. මං හිතන්නේ ජීවිතේ අපි හැමෝටම අන්න එහෙම හිතන කාලයක් එනවා. හැබැයි ඒක ජීවිතේ අතාරින්නම හේතුවක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. අද ඔයාව හොඳ නැති කෙනා ඒ විදිහට ඔයාගේ ජීවිතෙන් යනකොට ඔයාට ජීවිතේ ඉස්සරහට යන්න හරි ලස්සන පැංචු දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම කවදාවත් ජීවිතේ වෙනස් වෙන්නේ නැති එකම එක ආදරයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේ ආදරණීය තාත්තගේ ආදරේ. ඉතින් ඒ නිසා කාටවත් ජීවිතේ මුණ ගැහුණු මාරම කෙනා වෙන්නේ නැතුව ඔයාගේ ජීවිතේ දැන් ඔයා ළඟ ඉතුරු වෙලා තියෙන කවදාවත් වෙනස් වෙන්නේ නැති ආදරේ වෙනුවෙන් ජීවිතේ ජීවත් වෙන්න. ආදරණීය ජානු, සුබ මන්දාරම්යක් වේවා. අපිට සමහර දේවල් උත්සාහ කළත් හීන බැවුවත් අයිති කරගන්න ලබා ගන්න බෑ. ජීවිතේ කියන්නේම අසීමාන්තික හැලහැප්පීම්, ඇදවැටීම්, හිත්රිදවීම්. මේ සියල්ල දරාගෙන හිනා වෙලා තමන්ගේ ජීවන ගමන යන්න ඕනි බව තේරුම් යනවා. ජීවිතේ මුහුකුරා යනකොට වෙන්වීම් හමුවේ. මම ඔයාට කවදාවත් වෛර කරන්නේ නැහැ. මං ශාමා. ශාමගේ ආදරේ විදිහට වෙනස් වෙනකොට මං ඔයාට මෙහෙම කියන්නද, අපිට ජීවිත එකම එක තැනකදී හිතෙනවා මාව අහගෙන ඉන්න කෙනෙක් ඕනි කියලා. හැම කෙනෙක්ටම ජීවිතේ ඉන්න ඕනි ළඟින් ඉඳන් ඕනම දෙයක් අහගෙන ඉන්න. එක උත්තරයක්වත් නැති වුණත් මං ඒ කතා කරනකොට මගේ ළඟට වෙලා ඉන්න කෙනෙක්. සමහර වෙලාවට සමහරුන්ට එහෙම කෙනෙක් හම් වෙන්න පුළුවන්. තවත් සමහරුන්ට එහෙම කෙනෙක් ජීවිතේ හම්බ වෙන්නේ නැද්දෝ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් අපේ ජීවිතේ තනියෙන් ආදරය කරන ගමන් හරි ඉස්සරහට යන්න ඕනේ. ආදරේ කියන්නෙම හිමි වෙනවා කියන එකම නෙමෙයි. හිමි උනේ නැති වුණත් කවදාවත් අමතක නොවන තරම් ආදරේ කරන්න පුළුවන් කෙනෙක් වෙන එක. ඒකනේ කියන්නේ. ඔබට වරම් නැති, මටද වරම් නැති.

රාත්‍රී 7යි විනාඩි 43 වෙනකොට ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. ඔයාලට මෙන්න මේ ගැන මතක් කරන්න ඕනේ. කොළඹ ජාත්‍යන්තර පුත්‍ර දර්ශනය ගැන මතක් කරලා ඉන්නම්කෝ මම ඔයාට. මේ සින්දුවට යන්න කලින් ඒ ගැන කියන්න ඕනේ. ඔයා දන්නවා අපි මේ සැප්තැම්බර් මාසය පටන් ගන්නකොට ඉස්සල්ලාම හිතන දේ තමයි මේ අවුරුද්දේ කියවීමේ මාසය වෙනුවෙන් හොඳ පොතක් මිලදී ගන්න ඕනේ කියලා. ඉතින් 27 වෙනි සංවත්සරය සම්වරණ කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයට ගොඩවෙන්න අමතක කරන්න එපා. සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් BMICH පරිශ්‍රයට එන ඔයාට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අත්දැකීම විඳගන්න පුළුවන්කම තියෙන උදෑසන 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම්ම සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අත්දැකීම විඳ ගන්න පුළුවන්. ඉතින් මේ කියවීමේ මාසය වෙනුවෙන් පොතක් ඔයත් මිලදී ගන්න. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. ඒ කියවන්න කියන්නේ පොත්. හැම අවුරුද්දකම වගේ මෙවරත් නිල ගුවන් විදුලිය විදිහට 21 වෙනි වතාවටත් net FM අපි සම්බන්ධ වෙනවා. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය.

ආදරේකරනවා වගේ තමයි ඉතින්. පුදුමා කාර ඉක්මනට වෙලාව ගෙවිලා ගෙවිලා ගෙවිලා යනවා. පැයක් ඉවර වෙන්න ළඟයි. රාත්‍රී 7යි විනාඩි 55යි වෙලාව. ඔයාගේ ආදරය ගැන මාත් එක්ක ඔය විදිහට කතා කරනකොට මෙන්න මෙහෙම ආදරයක් අරගෙන අලව්වෙන් නදී ඇවිල්ලා ඉන්නවා. ප්‍රේමණීය මන්දාරම් රාත්‍රියක් වේවා ජානු. මගේ ප්‍රේමයට අහිමි වුණා. ඒත් මං ප්‍රේමෙන් හිස්සුනේ නෑ. අයිතියක් නැති හිතක් ළඟ මම අසාර්ථක වුණාද? නෑ. අවංක ආදරයක් හඳුනා ගන්න ලබන්න හැමෝටම පින නෑ. නෑ මං අසාර්ථකුනේ ප්‍රේමයෙන් නොවෙයි. මට අයිති නොවන හදවතකින් කඳුලින් වසාගත්තේ පාරම දවසක මට හමු වුණා මාව අත නොහැර නොයන මට අයිති වෙන්නට නොව මාව හදවතින්ම තෝරාගත් සැබෑ ප්‍රේමයක්. එදා තේරුණා අහිමිවීම පරාජයක් නොවන බව. සමහර වෙන්වීම් අපිව රැකින යන්නේ අපිව හිමි තැනට බව. අකීකරු කවිහිත අලව්වෙන් නදී. ඒ ආදරේ ගැන නම් කියද්දි හිතට පුංචිවත් දුකක් දැනුනේ නැහැ. ඔයාට ඒ ආදරේ ගැන හිතනකොට අර හිත සතුටින් පිරීලා යන හැඟීමක් තියෙනව නේද? අන්න ඒ වගේම හැඟීමක් මගේ හිතටත් දැනුණා. ඒ ආදරේ පරිස්සම් කරගන්න. හදවතේ ඇතුළු පැත්තෙන්ම දැනෙනේ පුදුම හැඟීම නිකම්ම නිකම් දැනෙන දෙයක් නෙවෙයි. කෙනෙක් වෙනුවෙන් දැනෙනේ අසීමිත ස්නේහය. සංසාරේ ගණදෙනු එකම වෙන දෙයක්. ඒක සමහරුන්ට යහපතට වගේම අයහපතට හේතු වෙනවා. ඒ කොහොම වුණත් සංසාරයෙන් සංසාරයට එන උතුම් ආදර හැඟීම් අපි ජීවමානෝ මේ ලෝකයේ ආලෝකය දකින තුරුම අපේ ඇස්වල තැවරිලා තියෙනවා. ඉතින් එහෙම සංසාරෙ මුණ ගැහෙන හරි අපූරු ආදර හැඟීම් කොහොමනම් අමතක කරන්නද? මියන තුරාම මතක අමතක නොවේවි. ඒ නදී මැලේසියා වලින්. ඒ ආදර කතා දෙකම ඇහුවහම එතනින් එහාට මුකුත්ම නොකියා මෙන්න මේ සින්දුව අහන්න දෙන ගමන් මට හිතුණා ඊළඟ පැයට යනකොට පුංචි ප්‍රශ්නයක් වගේ අහගෙන යන්න. ඒ ප්‍රශ්නට උත්තරය අපි ඊළඟ පැයදී කතා කරමු. බැඳීමක් කියන්නේ මොන වගේ දෙයක්ද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: රාත්‍රියටයි දැන්.

सुबह मंदारम रात्रि आग रात्रि आठाई विनादी आठाई वेलावा खालीम पै वरकरला यानकोटे पुंछे प्रश्न को देखा ने मामा की दंगे प्रश्न में आते गुली करेगन हिते गुली करेगना देवनी पै टा गड़ वेला थी अन्ने मैं आपी देनना के अवसा न पै आय खवदा आई थिंक मैं हम को हम हम बन नवेदा මේ පැදිතුවාගේ ආදරේ මේ පැත්තට ලියන්න අපි කතා කරමු පුළුවන් පුළුවන් විදිහට ඒ ආදරේ ගැන ආදරණීය ජානු සුබ මන්දාරම් රැයක් වේවා ආදරණීය මන්දාරම් රාත්‍රියක් අපිට සමහර දේවල් උත්සාහ කළාත් හීන මැව්වත් අයිති කරගන්න ලබා ගන්න බෑ ජීවිතය කියන්නෙම අසීමාන්ත කැහැල හැප්පීම් ඇදවැටීම් හිත්‍රිදවීම් මේ සියල්ල දරාගෙන හිනා වෙලා තමන්ගේ ගමන යන්න ඕනි බව තේරුම් යනවා ජීවිතය මුහුකුරා යනකොට වෙන්වීම් හමුවේ මං ඔයාට කවදාවත් වෛර කරන්නේ නැහැ මොකදද වෛරයක් ඉතුරු කරගන්නේ නේද ශ්‍යාමා අපි අතහරිමු යනායට යන්න දෙමු එතනින් නතර වෙලා ශශීන්ද්‍රගේ ආදරයටත් යමුක චුට්ටක් නමක් නැති බැඳීමක හමුණු ආදරවන්තයෝ හිටියා එයාලා කවදාවත් එකතුනේ නැහැ ඒත් කවදාවත් වෙන්නුනෙත් නැහැ අයිතියක් කිව්වෙත් නැහැ අයිතිය ලියලා දුන්නෙත් නැහැ මග බලන් ඉන්නවා කිව්වෙත් නැහැ මගදී අත්හැරියෙත් නැහැ ඒහිත් පුරාම තිබුණේ එකම එක ආදරණීය ප්‍රාර්ථනාවයි. මට නොපිපුණු මල් දවසක ඔයාට පිපෙන්න මොනි. ඒ තමයි ආදරේ තේරුම් ගැනීම ජානෝ. අනේකමයි මමත් කිව්වේ ඇයි වෛරකින් නතර වෙන්නේ? කිසිම විදිහකින් වෛරයකින් ඒ ආදරේ අත්හරින්න ඕනේ නෑ. මට වගේම ඔයාටත් ජීවිතේ මල් පිපෙන්න ඕනි. අන්න එහෙම හිතමු. මං හිතන්නේ කිසිම වෙලාවක එක තැනකින් එක ආදරයක් අහිමි වුණා කියලා එතනින් එහාට ජීවිතේ මල් පිපෙන්න ඕනේ නැහැ කියලා. දන්නවද? සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන දේවල් අපිට හම්බ වෙන්නේ නැහැ. එක එක කාලෙට අර කෝච්චියකට බස් එකකට මිනිස්සු ගොඩ වෙනවා වගේ ජීවිතේ එක එක මිනිස්සු අපිට එක එක කාලවලදී හම්බෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා අපි ජීවිතේ නතර කරගන්න ඕනිද? සමහර වෙලාවට වාට අවශ්‍ය දේම හැම වෙලේම නොලැබෙන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට ඔයා කවදාවත් බලාපොරොත්තු නොවුණු තරම් ඊටත් වඩා ගොඩක් වටින දෙයක් ඔයාට හිමි වෙන්න පුළුවන්. එහෙනම් කිසිම වෙලාවක හිතේ වෛරයක්වත් මට නැතත් ඔයාට වෙන්න ඕනි එහෙම දේවල් හිතාගෙන අත්හරින්න ඕනේ නැහැ. හරිම සතුටින් ඔයාටයි මටයි දෙන්නටම ජීවිතේ හොඳ වෙන්න ඕනි, ලස්සන වෙන්න ඕනි, ලස්සන ආදරයක් ලැබෙන්න ඕනි කියලා හිතාගෙන අයින් වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ හිතේ කොනක ඒ ආදරේ හැමදාම මතකයක් වෙලා තියෙවි. අන්න ඒකමයි මං වාගෙන් ඇහුවේ කලින් පැය ඉවර වෙනකොට බැඳීමක් කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා. මම මේ දේ අහනකොට ඔයාගේ හිතට එකපාරටම කාවද මතක් වුණේ? අන්නේ මතක් වෙච්ච බැඳීම වගේ කෙනෙක් තමයි ඇත්තටම බැඳීමක් කියලා කියන්නේ. අන්න එහෙම ඒ වචනේ අහුණ ගමන් මතක් වෙන කෙනෙක් ජීවිතේ ඉන්නවා කියන්නේ එතන තමයි ලස්සනම බැඳීම.

0: रात्रि आ जाए विनारी दहा न व्याए
1: एकम अरमुना तरंग करुवन दहा हतरा एकम चिरुलक वेनुएन तरंग वदिन अतिशय तीरनात्मक सति हतक उत्कर्षवत आरंभय අපරිමිත උත්සාහයක් සහජ හැකියාවක් දිස්ත්‍රික්ක අතර දෝලණය වන ජයග්‍රහණයක් වෙනුවෙන් Net FM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
2: Brought to you by
3: Nishon Lanka Japanese Language Center with Bashaha Kusalata Pohono Samagin Japan Rakiavakat Hari Magapen Vima Raja Bangunaya Samagin Nishon Lanka Japanese Language Center Gampaha Binduai Hatehai Hatalistunai Hatatunai Ekasia Hateka
4: Tayagana Drive Kala Office Ticket Bissiunahame in a Kunte Kakumata Mama Siddhalepa Sprekala Siddhalepa Paramparaganavaka Vishwasi Dino Sane
5: රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමිවේ මේනක සහල් අපේ උරුමය අපේ රස
6: මගේ නම කාන්ති මම ආවේ අනුරාධපුරේ ඉඳලා මම දැන් ඇවිල්ලා සති 4යි දැනට එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා මට හොඳටම දැන් සනීප වුණා මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ මේ ආතනට ගොඩාක්ම
3: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0.71 56.956 දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 076 76 72

ராத்திரி ஆட்டாயி வினாடி விசு பகாய் வெலாவா மந்தரம் ராத்திரி அகனின் வெலாவ டிக்க டிக்க கெவில யானக்கொட்ட அபி தவத் ஆதரையா கொயாகின யான் நாதான்னே அபி பலமும் மே ஆதரை காகிதக் கேலா එයා තාම කිසිම කෙනෙකුට අයිති නැහැ. එහෙම අයිති නොවුනට මන් දන්නවා දවසක එයා අයිති වෙනවා කෙනෙක්ට. පොරොන්දුවක් හැමදාම මම තන්නේවම බලන් ඉන්නවා. දවසක කවදා හරි එයා එනකම්. මොකද එයාගේ සනසීම මං කියලා මන් දන්නවා. මාව හොයන දවසක මේ ආදරේ මීටත් වඩා මල් ළඟ තියෙයි. මං එයාව ගොඩක් ආදරෙන් බලා ගන්නවා. ඒ තරම් මං මාව තේරුම් ගත්ත මට ආදරේ කරන මාව බලාගත්ත කෙනෙක් නෑ. ඊළඟ ආත්මයෙන් පස්සේ කවදාවත්ම කාටවත් දෙන්නෙත් නෑ. ඒ මගේ පණ ටික, මගේ හුස්ම ටික කවදාවත්ම හිතේ සනසීම නැති කරන්නේ නෑ මං. රශ්මිගේ ආදරේ අන්න ඒ විදිහයි. රශ්මිගේ ආදරේ විදිහට කියනකොට මං ආයෙමත් ඔයාගෙන් අහනවා, බැඳීමක් කියන්නේ මොකද්ද? බැඳීමක් කියන්නේ මොකද්ද කියලා ඇහුවහම අන්න ඒ විදිහ ආදරයක් ඔයාට මතක් වෙනවනම් අන්න ඒක තමයි ජීවිතේ ඔයාට හම්බ වෙච්ච හොඳම බැඳීම.

ආදරෙන් විතරක් ඇයි නතර වෙන්නේ? තවත් ආදරයක් හොයාගෙන යන්න ඕනි කියලා මට හිතුණා. මොකද දැන් ටික ටික ටික ටික මේ ආදර කතා කොහොම කතා කරලා මට යන්න වෙලාව ලඟ වෙනවනේ. ඒ හින්දා මේ හැම ආදර කතාවක්ම කියන්න ඕනි. සුබ මන්දාරම් රාත්‍රියක්. මන්දාරම් රාත්‍රියක කාටවත් කියාගන්නට නොහැකිව හිත හිර කරගෙන හිටිය හැඟීම් මම කීවා. තවත් කියනවා. මම ඔයාට කියනවා ටිකෙන් ටික හිත නිදහස් වෙනවා. මම ප්‍රාර්ථනා කරන්නේ ලබන පවේ මටම ලැබෙන්න කියලා. ප්‍රියන්තයාගේ ආදරේ මාත් කියනවා. මේ භවයේ බැරි වුණත් ලබන භවයේ හමු වෙන්න ඕනි. මේ භවයේ වෙන්වෙනේ ලස්සන ආදර කතා. මේ ආදරේ නම් හරිම දිග ආදරයක්. අත් නොහරින්නම බැරි ආත්මය මගේ ජීවිතේ කොච්චර දේවල් මගින් ඈත් වුණත් කොච්චර මිනිස්සු ඇවිත් ගියත් මං අත් නොහරින්නම බැරි එකම එක ආත්මයක් ඉන්නවා. ඒ මගේ පුතා. මගේ හුස්මටත් වඩා මගේ හිතට ලංගෝ, මගේ ඇස්වලටත් වඩා මගේ හීන දැකපු මගේ ජීවිතයට අර්ථයක් දුන්නු පුංචි ආත්මේ පුතේ. ඔයාට දවසක මගේ අත අතහැරලා ඔයාගේම ලෝකෙකට යන්න සිත් වෙයි. ඒ දවසට මං ඔයාව නවත්තන්නේ නැහැ. මොකද ආදරේ කියන්නේ අල්ලගෙන තියාගැනීමම නෙවෙයි. දුරට ගියත් වැටෙන්න නොදී හිතෙන් අල්ලගෙන ඉන්න එක. ඔයා වැටුණොත් නැගිටින්න ශක්තියක් වෙන්නත්, ඔයා අඬන දවසක හොරෙන් හරි කඳුළු පිහදාන්නත්, ඔයාට ලෝකෙම විරුද්ධ වුණ දවසක මං ඉන්නවා කියන්නත් මගේ හිත හැමදාම සූදානම්. මගේ අත අතහරින්න පුළුවන්, මගේ ගෙදරින් දුර යන්න පුළුවන්, මගේ ළඟ නොහිටියත් කමක් නෑ. ඒත් පුතේ, මගේ හිතේ ඔයාට වෙන් කළ තැන කවදාවත් අතහරින්න බෑ. ඒ තාත්තෙක්ගේ ආදරේ තමන්ගේ ආදරණීය පුංචි පුතාට. මේ නිහඬ කවිකාරයා මිලාන් මාලක. හැබැයි එතනදී ඒ ආදර කතාවේ එක පුංචි තැනක් මං අල්ලගත්තා. ආදරේ කියන්නේ අල්ලගෙන තියාගන්න එකම නෙමෙයි. දුරට ගියත් වැටෙන්න නොදී හිතෙන් හරි අල්ලගෙන ඉන්න එක. මේක කොයි ආදරේටත් එකම විදිහ තමයි. අන්න ඒකයි මං ඔයාලට කියන්නේ. ආදරය කෙලවර වෛරයක් නෙමෙයි. යනවා නම් අපි යන්න දෙමු. අල්ලගෙන තියාගන්න ඕනේ නැහැ. බලෙන් කොහෙත්ම නැහැ. හැබැයි ඒ ආදරේ ඕනිම නම් අපි හිතමු. ඊළඟ ආත්මයකදී හරි ඒ ආදරේ මට හම්බ වෙන්න ඕනි කියලා.

මානැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානැත අන්සතු

0: business trending ಅನ್ನು ಮಾರ್ಗವೆಂದ
1: ಮಾರಾಂತಿಕ ಡೆಂಗು ಮಧುರವನ್ಗೆ ಆರಕ್ಷಾವಟ ಪೆಂಗಿರಿ ಅಡಂಗು ಸಿದ್ಧಾಲೇಪ ಮೊಸವೇ ಸ್ಪ್ರೇ ಸಿಯಟ ಸಿಯಕ್ ಸ್ವಾಭಾವಿಕಾಯಿ ಸಮಟ ಹಿತಕರಾಯಿ ಸಿದ್ಧಾಲೇಪ ಮೊಸವೇ ಸ್ಪ್ರೇ ಮಧುರವನ್ ಪಲವಾಹರಣ ವಿಶೇಷಜ್ಞ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.

රාත්‍රිය 8යි විනාඩි 42යි. මන්දරම් රාත්‍රිය වෙලාව ටික ටික ටික ටික ඉවර වීගෙන යනකොට තවත් ආදරයක් හොයාගෙන යන්න හදන්නේ. බලමු මේ ආදරය කාගෙද කියලා. අලෝවේ කවිකාරිගේ ආදරේ. පුංචි රෝසමලක් කරන් දෑත් අග සඟවගෙන මදි පාඩුවට හදු සීයකුත් හදවතේගුලි කරන්න. ඔයාගේ පුංචි ඇස් දිහා බලන්න ඉන්න හිතනා. ආදර මල්යායක් අස්සේ පුරවන් මන් ඔයා දිහා බලන් ඉන්නකොට අහිංසක ඇස්වලට හාදුවකුත් දීලා ඉස් මුදුන ලාවටින් වෙන්න හිතනා. කොච්චර ආදරේ දහත්තේ ආදරේ නම් මෙච්චරයි කියලා හදවත ගලවල පෙන්නන්න හිතනා. ඔයාට ආදරේ කොච්චරක්ද මැනික? මේ නිල්ලහසක් එච්චරයි කියලා කෙලවරක් නැති අහස හිනාවකින් පෙන්නලා බදා සිපගෙන කඳුලකුත් ඔය උරහිසින් නිදි කරලා එන්න එනකොට අනේ මැනිකේ යන්න එපාමයි කියන්න හිතනා. ඒ අලවෙ කවිකාරිගේ ආදරේ. එතනින් පස්සේ මෙන්න මේ ආදරේ ගැනත් කියන්න ඕනේ. බැඳීමක් කියන්නේ සසර පුරුද්දක්ම තමයි. සසර පුරුදු විදිහට එන බැඳීම් වගේම සංසාරේ ඕනිම නෑ කියලා හිතන බැඳීමු ජීවිතේ හම්බ වෙනවා. ඒ කොයි බැඳීම වුණත් අපිට ජීවිතේ හම්බ වෙන්නේ සමහර වෙලාවට ජීවිතයට එක එක පාඩම් අරගෙන එන්න. ඒ කොහොම බැඳීමක් ජීවිතේ තිබුණාත් බැඳීම කියන වචනය ඇහුණ ගමන් ජීවිතේ මතක් වෙන කෙනා අන්න ඒක තමයි ජීවිතේ හම්බෙච්ච හොඳම බැඳීම.

0: එකම අරමුණක් තරඟකරුවන් 14ක් එකම කිරුලක් වෙනුවෙන් තරඟවදින අතිශය තීරණාත්මක සති 7ක උත්කර්ෂවත් ආරම්භය අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලනය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
1: Brought to you by
2: Nishon Langa Japanese Language Center within Bashaha Kusalata Pohono Samagin Japan Rakiavakata Hari Magapen Vima Raja Bangunaya Samagin Nishon Langa Japanese Language Center Gampaha Binduai Hatehai Hatalistunai Hatatunai Ekasia Hatteka
3: Anutana Kadama Milak Kasakala Green Super within Hitagana Berry Adama Milakata then Bahanda Rasak Opat Atame with Venusa Watahagana Shaka Matale Aturgiri Mulleria Vanara Mulagane Mulakampula Kasakala Green Super Kasakala Samuha Vyapari
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036
5: සසර මග නැවතුමට උතුම් සත්‍තරමය තැන මිනිස් ජීවිතයේ සැපේ අරුත දකින්නට
6: ශෝක්‍යාවලෝකනය
7: ඒ ප්‍රියභාවේ නිරෝධ වුණොත් මොකද වෙන්නේ? පියතෝ ඉප්පු මුත්තස. නත්ති ශෝකෝ. ශෝකයක් නැත. කුතෝ භයං. භයක් කොයින්ද? එන එදාට ශෝකයත් අවසන්. භයත් අවසන්.
5: පූජනීය මාපලකම සොසිල වංශ හිමියන්ගේ වැඩම වීමෙන්
8: සෑම සෙනසුරාදාවකම උදේ අටට
5: ශාක්‍යවලෝකනය.
8: මොනිපනතන සසර නිවීමට.

रात्रि आजाए विनारी पना से खाए मठत खुच्छर हुरूनत में पार पड़ी नुहुरू तनक नतर वेन्न उना अद रात्रि एहना इतिंग दें ए नुहुरू मावते बहला मटे अन्न वेला वैविल्ला ආදරය ගැන කතා කරනකොට එක තැනකදී හිත රිදෙන්නත් පුළුවන් එක තැනකදී හිත පිරෙන්න සතුට හිතෙන්නත් පුළුවන් ඒ හැම දෙයක්ම එක අද රාත්‍රිය මේ විදිහට ඔයාගේ මගේ මන්දාරම් රාත්‍රිය කරගෙන අපි දෙන්න අවසන් කරනවා ඒ ආදරණීය කතාව ඒත් මං හෙට එනවා මගේ සුපුරුදු පාරේ आय मत हरियट हेट हम बुवेमो दवाल दोल हटा ओया गे मगे पुड़ दुपारे गेंगे नांग आदरेंगे ना मंगोया गे जानू

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් එකම අරමුණා තරංගකරුවන් 14 එකම කිරුලක් වෙනුවෙන් තරංගවදින අතිශය තීරණාත්මක සති හතක උත්කර්ෂවත් ආරම්භය අපරිමිත උත්සාහයත් සහජ හැකියාවත් දිස්ත්‍රික්ක අතර දෝලනය වන ජයග්‍රහණයක් වෙනුවෙන් NetFM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ සංග්‍රාමය දෙවන වටය ළඟදීම
1: Brought to you by
2: Nisho Langa Japanese Language Center විතින් භාෂා හා කුසලතා පුහුණුව සමගින් ජපාන් රැකියාවකට හරි මඟ පෙන්වීම රාජ්‍ය බැංකු ණය සමගින් Nisho Langa Japanese Language Center ගම්පහ 076-43-73-171
0: NetFM DJ Night Face to Face Attack Show
3: Right, Velavara 9:05 vinadi 5 NetFM DJ Night Face to Face Attack Show දෙවන වටේ සමාරම්භයට කලින් අපි අද ස්පෙෂල් DJ Night එකක් අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්න දවස සුපුරුදු සිකුරාදා වේ ඔබ පැය 3ක් එක දිගට unlimited data එකකට set වෙන NetFM DJ Night Face to Face Attack Show එක හදවයාට ඇවිල්ලා හිතා ගන්න බැරි වෙනස්ම experience එකක් බලා ගන්න පුළුවන් දවසක්. ඉතින් ඒ නිසා NetFM අහගෙන ඉන්න ගමන් ඉන්න කට්ටිය ඊට පස්සේ වෙනදා වගේම NetFM official Facebook page එක හරහා මේ සියල්ල පැය 3ක් එක දිගට සජීවීව බලාගෙන ඉන්න කට්ටිය සියල්ල රෑ 12 වෙනකන් හිතා ගන්න බැරි වෙනස්ම experience එකකට බොහොම ආදරෙන් පිළිගන්න ගමන් අපි සූදානම් වෙන්නේ වැඩ ටික සුපුරුදු විදියට පටන් ගන්න. තේන්සා සතියක් එක දිගට මහන්සි වෙලා සිකුරාද දවසේ අතිශය තරඟකාරී උණුසුමත් එක්ක එකතු වෙන බලාපොරොත්තුෙන් හැම සිකුරාදම අපි වහන බලන ඔයාට අද ඇවිල්ලා වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න තියෙන දවසක්. මොකද අපේ Facebook හරහා අපි ඔයාට කලින් ඉඳලම මතක් කර අද දවසේදී ලංකාවේ ඉන්න Real Vedic NetFM DJ Night Face to Face Attack Show දෙවන තරඟබටේ ආරම්භයට කලින් මේ වේදිකාවට මේ වැදිරියට අරගෙන ඉන්න අපි සූදානම් වෙලා ඉන්නවා කියලා. මම මෙයාගෙන මෙහෙම කියන්නම්. හරිද? ලංකාවේ DJ ඉන්ඩස්ට්‍රි එකේ මේ වෙද්දි අංකුර හැදෙනකොට බොහෝ දෙනෙක් මෙයා දිහා බලාගෙන තමයි හැදෙන්නේ. ලංකාවේ DJ ඉන්ඩස්ට්‍රි එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට අරන් යන්න, ඒ වගේම තමයි ලංකාවේ DJ ඉන්ඩස්ට්‍රි එක දැවැන්ත වූ මාවතකට අරගෙන යන්න. අලුත් අලුත් දේවල් එකතු කරමින් තමන්ගේම කියලා අනන්‍යතාවයක් එකතු කරගෙන මං හිතන්නේ මෙයා ආපු ගමන් මගත් එක්ක අපි අද දවසේදී අලුතෙන් NetFM DJ Night Face to Face Attack Show එකට එකතු වෙන බලාපොරොත්තු වෙමින් ඉන්න මේ වෙද්දිත් එකතු වෙලා ඉන්න තරඟකරුවන්ට අහන්න බලන්න සියල්ල විඳින්න හැකියාව තියෙන සුපිරි රියල් වැඩෙක්. මගේ වචනෙන් කියනවා නම් රියල් වැඩෙක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ DJ හිරන්‍ය කියලා කිව්වහම දැන් අපි Facebook එකේ පොඩි post එකක් දැම්මා අද අපි වැඩේට හිරන්න එනවා කියලා. එතකොට මට ඇවිල්ලා තියෙච්ච comment අතරේ මං වැඩිපුරම දැක්ක දේ තමයි අද තමයි ඒ කියන්නේ real DJ එකක් බලාගන්න තියෙන දවස. හරිද? NetFM එකට DJ කියන්නේ මොනවද කියලා දෙලා යන්න පුළුවන් size එකේ රියල් වැඩේ තමයි අද එන්නේ කියලා ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් ඒ නිසාම දැන් ඒ වගේම තමයි මීට කලිනුත් මට ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය කියලා තිබ්බා හිරන්නේව මේ වැඩසටහනට අරගෙන එන්න. මොකද ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා කියලා. ඉතින් ඒ නිසා මෙයාත් එක්ක අද දවසේදී කතා බහ කරන ගමන් මෙයාගේ වැඩ කෑලි ටිකක් බලන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි එතනින් එහාට අපි තවත් සුපිරි වැඩ දෙන්නෙක් අරගෙන එන්න ලෑස්ති වෙලා ඉන්න. ඒ කවුද කියලා පොඩ්ඩක් කොහොමම හිටියොත් ඔයාට කියන්න පුළුවන්. ඒ නිසා අපි මෙතනින් එහාට NetFM DJ Night Face to Face Attack Show තරංගකාරී තරංගකරුවන් 14 දෙනෙකුගේ තරංගයට ආරම්භයට පෙර අපි සූදානම් වෙන්නේ අද දවසේදී ඔයාට අහන්න බලන්න විඳින්න පුළුවන් රියල්ම වැඩක් අරගෙන එන්න. ඉතින් එන්සට අගල NetFM official Facebook page එකට වෙනදා වගේම යන්න, comment කරන්න, like කරන්න, share කරන්න, ඔයාට ඕනේ මොන වගේ session එකක්ද කියලා ඔයාට ඇති තරම් comment කරන්න පුළුවන්. right, එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි හිරන්නේට පළවෙනි session එකට වැඩේ බාර දෙන්න හදන්නේ. මෙතනින් එහාට ඔයාට පුළුවන් මෙයත් එක්ක වැඩේ අරගෙන යන්න. right, මෙන්න හිරන්නේ.

DJ Hiranya.

0: වෙලාව රෑ 9යි විනාඩි 30යි නැත් FM DJ Night face to face attack show අපි වාසනාවන්ත දෙවන තරඟ වටේ ආරම්භයේ පෙර ආතුව මම හිතන්නේ සැප්තැම්බර් මාසේ 18 වෙනිදා කියන්නේ ලබන සතියේ සිකුරාදා අපි දෙවන වටේ ආරම්භ කරන්න ලෑස්ති වෙලා ඉන්නකොට ජයග්‍රහණය කරපු පළවෙනි වටේ ජයග්‍රහකයන් 14 දෙනෙක් එක තමයි ලබන සතියේ ඉඳලා අපි net fm dj night face to face attack show අරගෙන ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. හැබැයි ඊට කලින් මේ සිකුරාදාව අපි වෙන් කරා ලංකාවේ DJ ඉන්ඩස්ට්‍රි එකේ මම අර පටන් ගන්නකොටම කිව්වා වගේ ලෙජන්ඩ් කෙනෙක් සරලවම කියනවා නම් හරිද? එතකොට DJ වලින් ලංකාවේ වෙනසක් කළා ලංකාවේ DJ ඉන්ඩස්ට්‍රි එකට අලුත් දේවල් එකතු කළා ඊට පස්සේ අපි එක කියනවන ජාත්‍යන්තර මට්ටමේ එක්ස්පීරියන්ස් එකක් ලංකාවේ DJ ඉන්ඩස්ට්‍රි එකට අරගෙන එන්න සෑහෙන්න කාලයක් තිස්සේ වැඩ කරපු කෙනෙක් තමයි DJ හිරන්න කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අලුතෙන් DJ ඉන්ඩස්ට්‍රි එකට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටිය ඊට පස්සේ මේ වෙද්දි තමන් DJ ඉන්ඩස්ට්‍රි එකේ පොඩි ගමනක් යන්න පටන් අරන් ඉන්න කට්ටිය නිරන්තරයෙන් මෙයාව අනුගමනය කරනවා අනුකරණය කරනවා සහ මෙයාගේ තියෙන ස්ටයිල් එක අනන්‍යතාවයත් එක්ක ගොඩක් දේවල් අරගන්නවා කියලා අපි එහෙම මෙහෙන් එන කතාවලින් දැනගෙන හිටියා. මම බොහොම ආදරයෙන් පිළිගන්නවා net fm dj night face to face attack show එකට කලින් අද දවසට DJ හිරන්න ආයිබෝන්.
1: ඔව් ස්තුතියි මාව ගෙන්නුවට.
0: ඒ කියන්නේ මෙහෙමයි. හරිද? ඇත්තම කතාව හිරන්නය මේක ඇවිල්ලා මගේ විතරක් ඉල්ලීමක් නෙමෙයි. හරිද? අපි මේ වැඩේ පටන් ගත්තට පස්සේ මම හිතන්නේ අපි YouTube එකේ podcast කීපයක් කරගෙන ගියා. ඊට පස්සේ වැඩසටහන් කීපයක් කරනකොට මට නිතරම ආපු නමක් තමයි DJ හිරන්නව මේ වැඩේට ගේන්නකො කියලා. DJ හිරන්න කියන කෙනා කොහෙන්ද කොයි කාලෙද මතුවෙන්නේ?
1: මම ඉපදුනේ 1993 ස්කෝලෙන් අවුට් වුණේ 2012.
0: ගම්පලද කොහෙද?
1: මම වත්තල.
0: වත්තල.
1: වත්තල මම ඉගෙන ගත්තේ නාලන්ද විද්‍යාලය කොළඹ. 2012 තමයි හරියටම මම ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්නේ. ඒ කියන්නේ මේ A level කරන අතරතුරේ.
0: A levels exam එක.
1: එක. එක්සෑම් එක දවසෙත් මම එක සැරයක් එක වැඩක් කරා.
0: සබ්ජෙක්ට් එක
1: මම මේ ගණිතය කරේ.
0: මැත්ස් කරේ.
1: පස්සේ 2010 අග මට එකපාර මම මේ ෆුල් ඉගෙනම ගත්ත මිනිහෙක් මියුසික් වෙස්ට මියුසික් කරාට මම DJ පැත්ත දන්නේවත්
0: නැහැ.
1: එකපාර ඔන්නේ කොහරි ඉල්ලීට ගියාම යාළුවොත් එක්ක ඕක ඇහිලා මම මොකද්ද බං මේ ඔක DJ බං කියලා දැසෙ ඔක මේ සින්දුවක් කියවරනම තව සින්දුවක් එනවා. ඊරසේ මං ඉගෙනගෙන කියන්නේ ඕක පොඩ්ඩක් ස්ටඩි කරා මම. ඒතර කම්පියුටර්කුත් නැහනේ.
0: මොක නැහනේ මුකුත් ඒ කාලේ නේ.
1: ෆේවල් දැන් රුපියල් 25ක් 30ක් දීලා. ඊට පස්සේ තමයි ඕක චුට්ටු චුට්ටු අල්ලගෙන ඕක ඔළුවට ගැහුවා ඉගෙනුම පැත්තක තියලා. ඊරසේ ඉතින් දවස් මම ඡායාරූපකරණත් කරා ඉස්කෝලේදී. ඔය වෙයි වීඩියෝග්‍රැෆි සියල්ලම කරා. පුළුවන් කියන්නේ එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් ඔක්කොම කරා ඉගෙන ගන්නව
0: ඇරෙන්න. දැන් එතකොට හිරන්නේ හරි A level කාලේ ඉන්ඩස්ට්‍රි එකට එනකොට මම මෙහෙම අහන්නම්කෝ දැන් අපිට ඕන තරම් අම්බ වෙනවා දැන් තමන්ගේ රසාව විදිහට ජොබ් එක විදිහට DJ ඉන්ඩස්ට්‍රි එක තෝරගන්නවා. එතකොට හිතනවා මේ මංගාව මේවා නෑ මට කන්සෝල් මෙන්න මේ වගේ එකක් නෑ කියලා හිතන කට්ටිය ඉන්නවා. හිරන්නේ කොහොමද පටන් ගත්තේ?
1: මම පටන් ගද්දි මට ඇත්තටම සපත්තු දෙකක් තිබුණෙත් නැහැ මේ ඔහොම දාන්න. ඒ කියන්නේ සපත්තු කියන්නේ මේ එහෙම තත්ත්වක නෙමෙයි හිටියේ. ඒකට මම කියන්නේ මේ එළියට යන්න තරම් අපි ඉස්කෝලේ යනවා ක්ලාසස් යනවා ඔය ටිකනේ. ඉතින් මම පටන් ගත්තම හෙඩ්ෆෝන් එකක්වත් තිබුණේ නැහැ. CDs ටිකක් ගත්තා සල්ලි දීලා පිටකොටුවෙන් මේ CDs ටිකක් අරන් ඔය CD ෆයිල් කියලා දැකලා
0: තිබුණා.
1: ඉස්සර තිබුණා මේ ඒක තියාගෙන තමයි නැසේ සපතු දෙයක් කියලා හොයාගත්තා. මේ යාළුවෙක්ගෙන් පළවෙනි දවසේ යන්න සපතු දෙයක් තිබුණේ නැහැ. කියන්නේ මේ කියන්නේ මේ
0: එළියට බහලා වැඩක් ගන්න
1: CDs දෙකක් තිබුණේ නැහැ. ඉස්කෝල දානේම තමයි දීන්නේ. ඊට පස්සේ ඕක හොයාගෙන කොහොම හරි ඊට පස්සේ ක්ලාසස් කට් කරලා ගියා දෙක තුනක්.
0: දැන් මේ එතකොට මට ඔය තව පොඩි අමතර ප්‍රශ්නයක්. දැන් DJ කරනවා කියලා මැත්ස් කරපු කොල්ලෙක් ඉගෙනීමටම සම්පූර්ණයෙන් සම්බන්ධ වෙලා හිටපු ඔළුව දාපු කොල්ලෙක් මේ එකපාරට DJ පටන් ගන්නකොම ගෙදරින් මොකද කිව්වේ?
1: ගෙදරින් මාරම මේ බකට් එකක් ආවා.
0: හා
1: මේ පළවෙනි මාසේ අවුරුදු දිගේ කොහොමවත් බකට් තිබුණා. මොකද මේ මගේ පියා පොලිසිය මම කියවලා අම්මා ජීවිතුන් අතර නෑ. දැන් අවුරුදු දෙක කලින් මේ නැති වුණා. එයා ෆුල් සපෝට් එක දුන්නා. මේ එයාත් මියුසික් පිස්සෙක්. ඉතින් පොඩි අපි දෙන්න කිමිස්ට්‍රි එකක් තිබ්බා. උඹ ඕන දෙයක්
0: කරගෙන යන්න කියලා.
1: ගවන්නේ කියලා.
0: හරි. එතකොට හිරන්නේ මං එනවා මෙන්න මෙහෙම. දැන් අපිට මං හිතන්නේ මේ වෙලාවෙත් වැඩ කීයක් යනවද එළිය?
1: තුනක් යනවා.
0: වැඩ තුනක් යන ගමන් තමයි ටක් ගාලා මේ පැත්තට ඔළුව දාලා යන්න ආවේ.
1: ඔව් මෙහෙම කතා කරගත් බොහොම ස්තුතියි මෙහෙම.
0: නෑ ඒ කියන්නේ මෙහෙමනේ. හරිද? මං මේ එන්න හදන්නේ එතනට තමයි. හරිද? දැන් ඔහොම මැත්ස් කරලා ඊට පස්සේ එතරින් එහාට මේ හරිම පොඩි දේවල් ටිකක් අටවගෙන CD packs ටිකක් හදාගෙන පටන් ගත්තේ හිරන්නේ. දැන් අද මම ලයිව් එකට එද්දි මම මේක ඒ කියන්නේ ප්ලෑන් කරලම අපි එක්ස්පෙරිමන්ට් එකක් විදිහටමයි කරේ. කිසිම පූර්ව ප්‍රචාරණ පටයක අද හිරන්නේ නැව කියලා අපි කිව්වේ නැහැ. හරිද? Facebook එකේ post දෙකක් දැම්මා. මේ වෙද්දිත් සජීවී විකාශය අපේ 100කට ආසන්න ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා. මම නිකන් ඔයාලට නිකන් දැනගන්න කියන්නම්. මෙන්න මෙහෙම එන්නේ. අද මේක බලන්න හැමෝම බලාගෙන හිටපු දවසක්. එක කමෙන්ට් එකක්. හරිද? ඊට පස්සේ මේ වෙලාවේ තව එනවා හිරන්නේ DJ නම් හිරන්නේ තමයි. තව ලස්සන කමෙන්ට් එකක් මම දැක්කා. වෙඩින් එකකට කීයක් කිල්ලුවත් මම හිරන්නේව තමයි ගෙන්නන්නේ. හිරන්නේ කියන කෙනා මේ විදිහට බ්‍රෑන්ඩ් එකක් වෙන්න ගත්තේ කොහොමද?
1: ඒක වෙන්න ගත්තේ ඇත්තටම මල්ලි මේ ඕක මේ මම ඇත්තටම සෝෂල් මීඩියා හිටියේ නැහැ.
0: ඔව්.
1: අර නලින් මිස්ටර් නලින් වගේ හිටියේ නැහැ. මම DJ පටන් ගන්න මම වෙන රේඩියෝ ස්ටේෂන් එකෙන් කරපු චැම්පියන්ෂිප් එකක් දිනලා මම තැනකට එනවා ඒ කාලේ. හැබැයි ඕක ඒ කාලේ සෝෂල් මීඩියා ලොකුවට තිබුණේ නැහනේ.
0: ඔව්.
1: ඊට පස්සේ මම ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එකට පොඩක් ටච් වෙනවා සවුන්ඩ් ලයිට් අරගෙන. ඒ පැත්තට ගියාන් පස්සේ මම කොවිඩ් කාලේ DJ කියන එක කරේම නැහැ. ගෙදර මේ ප්‍රැක්ටිස් එක කරනවා වුණාත් ඒ පැෂන් එක දිනන එමුණට මේ කමර්ෂල් පැත්ත ගියේ නැහැ. ලයිට් දාගෙන ලයිට් ටික එල්ලගෙන ඉවෙන්ට්ස් වලට ඔක තමයි. මොකද ඊසි මනී නේ ඔක.
0: ඔව්.
1: අර පොඩ්ඩක් උට්ටේ හම්බ වෙනවනේ
0: අනිවාර්යයෙන්.
1: ඊට පස්සේ මේ ගිය අවුරුදු 3කට කලින් වගේ තමයි මේ වෙඩින්ග්ස් කරා ඒ වුණාට.
0: කොහොම
1: හරි මගේ මේ ක්ලයන්ට් කෙනෙක් කියලා තිබුණා ඉන්දියා වලින් ක්ලයන්ට් කෙනෙක් කියලා තිබ්බා මේ මෙයාගේ වීඩියෝස් ටිකක් එවන DJ කරන කියලා.
0: මේ
1: ඉවෙන්ට් කරන මිනිස්සයා මෙහෙ එක්කිනා යවලා දිනවා මගේ සෝෂල් මීඩියා පේජස්. ඔව්. ඒ මිනිස්සයා කියලා දිනවා මේ හිරන්නේගේ අපි ඉල්ලුවේ DJ කරන වීඩියෝස් මේ තියෙන්නේ කැලේ පයින්ේවයි මේ වාහනේවයි
0: ඒවයි කියලා.
1: ඊට පස්සේ තමයි මට හිතුනේ මේ අර මොඩ වැඩක් කරලා දින්නේ මේ කියන්නේ ඇත්තටම මං හැරිලා බැලුවම මම කරපු දෙයක් කටින් විතරයි කියන්න පුළුවන්. ඒ කියන්නේ
0: පෙන්වන්න කිසිම දෙයක් නැහැ.
1: ඊට පස්සේ තමයි මේ මම ඒත් කැලේ යන්නම ගත්ත කැමරාවක් තිබුණා මේ Insta 360 කියලා මේ ඕක අරගෙන
0: අර ෆොටෝග්‍රැෆි පිස්සුවක් තිබ්බනේ
1: ඒක කැමරා ටිකයි ලෙන්ස් ටිකයි දිනවා ඒ ටික තිබිලිච්චින්දා ඕක අරගෙන නියන් වීඩියෝස් එක තුනක් දැම්මා දාලා මල්ටි කැමරා හෙකුත් කරා නියන් ආතන්
0: දෙකට
1: යාළුවෝගෙන් තව කැමරාවක් කරන් තව zoom එකක් කරන් රෙකෝඩ් ඔඩියෝ අරගෙන ඕන් ඕක ගියා 1 million මේ මම නිකන් දන්නේ නැතුව
0: ඊට
1: පස්සේ යාළුවෙක් ඕක Facebook උත් share කරපන් Facebook එකේකොට 1000ක් විතර හිටියේ.
0: ආ.
1: 1000ක් විතර දැන් 30000ත් 35000ත් වෙලා තියෙනවා.
0: ඔව් 31000 හරියටම
1: එනවා. ඕක ඇවිල්ලා තිබ්බා ඊට පස්සේ.
0: ඒ කියන්නේ මේ page එකේ විතරයි ආ personal මේ account එක යනවනේ.
1: ඔව්. ඒකෙත් තව ඉන්නවා 10000 12000 කෝද. මම හරි ඔය 10000 වෙලා 20000 වුණා මාසයක් ඇතුළත.
0: ආ. ඒක
1: Facebook කරනොත් ඌ එතකොට tag ගාලා මේ push කරනවනේ.
0: ඊට
1: පස්සේ content යන්න ගත්තා. ඊට පස්සේ මට දැන් දාන්න දේවල් නැහැ. ඊට පස්සේ මම පුරුද්දක් විදියට මේ කැමරා ගරන් යන්න ගත්තේ වැඩවලට.
0: හරි. මම ওই කතාව වැහුවේ දැන් අපිව බලාගෙන ඉන්නවා net fm dj night face to face attack show එකට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නා. ඊට පස්සේ second round එකට select වෙච්ච අය සහ අලුත් DJs ලා අද සෑහෙන්න බලාගෙන ඉන්නවනේ. DJ connect social media ඕනද?
1: අවශ්‍යයි. අනිත් දැන් මේ යන ලෝකේ යන පැත්ත දැන් cutting කට අපි දැන් කඩයක් ගත්තත් දැන් සිල්ලර කඩේ මනුස්සයත් social media දාන තත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ. මේ කියන්නේ මේ ඒක නැතුව බෑ. තමන්ව මාකට් කරගත්තේ නැත්නම් තමන්ට විතරයි වැඩේ. ඒක අනිත් මිනිස්සුන්ට මං හිතන්නේ පේන්න මොනහරි තියෙන්න මොනේ showcase එකක් නේද?
0: අනිවාර්යෙන් තියෙනවා. මේ මම කියලා පෙන්නන්න
1: මිනිහට කියන්න පුළුවන් ඉන්න බෑ. මේ ටික මම කරලා තියෙනවා. මේ තමයි මගේ වීඩියෝස්.
0: සහාර කියනවාගේ දැන් අහම්බෙන් කෙනෙක් බලලා තමයි ඔයාට මේ chance එක ආවේ. එතකොට ඒ විදිහට අපි හිතන්නේ නැති වෙලාවල් වල මේක පත් වෙන්න
1: පුළුවන්. ඒකේ මේ social media දැම්මට පස්සේ bookings ඇත්තටම වැඩි වුණා. ඇත්තටම වැඩි වුණා. මේ ඇත්තටම මගේ නමත් කියන්නේ ඒ කාලෙත් ඔය තිබුණාට මම පැත්ත කළා හිටිය මිනිස්සෙක්. මේ දැන් තමයි ඔය දැන් ඔය දන්නේ කටිය.
0: ඒ කියන්නේ ඇත්තටම දැන් මට ඔව සම්බන්ධ කරන්නේ නැලින්. Facebook එකේ මම ඔව දකිනවා. මේ නලින් කිව්ව කතාවක් තමයි මං හිතන්නේ ඔය අම්මා නැති වෙච්ච කාලෙට කලින් කොහෙත් ඒ කියන්නේ එතනින් පස්සේ තමයි ඔය සෝෂල් මීඩියා වලට එන්න ගත්තේ නේ.
1: ඒ ප්‍රශ්න වගේක් තිබිලා පැත්ත කරලා ඉඳලා ළමයි ඔය කරන්න දැන් නැතුව මේ ඕක.
0: එතකොට මේ හිරන්නේ දැන් ඔයාගේ මෙන්න මේ ප්ලේ කරන ස්ටයිල් එක ස්ට්‍රේෂින් සම්බන්ධව සැහෙන්න කතා බහක් යන ඔය ස්ටයිල් එකට ගොඩක් අය කැමති අලු DJs ලා මාරු විදිහට මේක ෆලෝ කරනවා. හරිද? සාමාන්‍යයෙන් දැන් ඔයාට මට ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මම රේඩියෝ ප්‍රසන්ට් කෙනෙක්නේ. එතකොට ඒ සම්බන්ධව මට වඩා හොඳට කතා කරන්න දන්න කෙනා ඔයා අලුතෙන් ප්ලේ කරන්න ගන්න කෙනෙක්ට මේ වා හදාගෙන තියෙන අනන්‍යතාවය වගේ අනන්‍යතාවයක් හදාගන්න නම් මොන වගේ උපදෙස් ටිකක්ද දෙන්න තියෙන්නේ?
1: අර මේ කියන්නේ හැම දිනාම කියන්නේ ඉස්සල්ලාම අනිවාර්යෙන් කොපි කරන්න වෙනවා. ඒ කියන්නේ මේ මමත් ගොඩාක් වීඩියෝස් බැලුවා මේ පිටරට කට්ටියගේ මේ මේ පිටරට කට්ටියගේ වීඩියෝස් බැලුවා ගොඩාක් දේවල් බල බල අනිවාර්යෙන් දැන් ඉස්සරනම් YouTube කියන දේ අපිට තිබුණේ කැෆේ එකට ගියාම
0: විතරයි.
1: නැතු අපි ඉස්සර වැඩවලට ගියාම වැඩවල DJ කරපු කට්ටිය මේවා කරේ නැහැ. ඒ කියන්නේ පොරු ගන්න උන්නේ නැහැ. ඒ කාලේ ඕවා පබ්ලිකලි ගියේ නැහැ. ඊට පස්සේ මම මට ඔය ඇම්ම තිබුණා ඒ කාලේ ඉඳලා ඕක YouTube බලලා බලලා බලලා මම ඕක CD ගහන කාලේ ඉඳන් ඕක ස්ක්‍රච් කර කර කර කර කර ඉන්නා මිනිස් මට තාමත් යාළුවෝ hina වුණුන් දැන් කියන දැන් උඹට හරි නේද ඒකේ වැඩේ මම ඉතින් උන්ට කියන දැන් හරිනේද hina වෙච්ච ඒවට කියලා ඉතින් මම නම් කියන්නේ මේ YouTube එකේ බලන්න ඕන තරම් ස්ක්‍රච් මේ ස්ක්‍රච් ස්ක්‍රචින් ස්කූල්ස් තියෙන ස්ක්‍රචින් ප්‍රැක්ටිස් රූටින්ස් තියෙන ඕවා බලන්න මේ මම කරන ස්ටයිල් එකට කියන්නේ ඕපන් ෆෝමැට් ක්ලබ් රෙඩ් බෝල් 3 ස්ටයිල් ඒවා තමයි චැම්පියන්ෂිප්ස් බලන්න ඕනේ ඕක ඇත්තටම දෙයක් නෑ ඉතින් මේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරාම
0: සා පොඩ්ඩක් ඇඟට ගන්න ඕන
1: බොක්කින් කරන්න ඕනේ නැතු මේ Tamanට ස්ක්‍රැචින් කරන්න ඕන නා කියලා නිකන් මේක මේ කරකෝල වැඩක් නෑ ඒකේ තියෙනවා ඩ්‍රම් එකක් ගහනවා වගේ මේකේ මේ දෙපැත්තකට අත් දෙක වැඩ කරන්න ඕනේ දේවල් දෙකක් තියෙනවා ඒක ඉතින් ඇඟට ගත්තට පස්සේ මහ දෙයක් නෑ
0: දැන් එතකොට මේ මේ මේ ලයිව් එකේ තව කමෙන්ට් එකක් ගියා සේරම ඔරිජිනල් ට්‍රැක්
1: ඔව්
0: දැන් එතකොට මේ මට ප්‍රශ්නයක් එනවා දැන් සමහර වෙලාවට දැන් අපිට මෙහෙම එකපාරට සියල්ල හදා ගන්න බෑ මම අපි මේ කතා කරන්නේ අලුතෙන් එන කෙනෙක්ට. එතකොට මේ දැන් සමහර වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නවා හිරන්නේ දැන් අපි දැකලා තියෙනවා ඩවුන්ලෝඩ් කරගෙන YouTube එක හරහා හරි මොකක් හරි විදියකින් ප්ලේ කරනවා. එහෙමත් නැත්නම් ගොඩක් කට්ටිය දැන් කොහෙන් හරි හොයාගෙන ප්ලේ කරනවා. ඊට පස්සේ දැන් හිරන්නේ ඔරිජිනල් ගොඩක් වෙලාවට ප්ලේ කරනවා. හරිද? එතකොට මේ දෙකේ වෙනසක් තියෙනවද සහ DJ කෙනෙක්ට මේකේ වාසියක් තියෙනවද? ඒ කියන්නේ එහෙම ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන එකේ මොකක් හරි අවාසියක් තියෙනවද?
1: ඩවුන්ලෝඩ් කරනවා කියන්නේ ඔය YouTube එක හරහා ගන්න නෙමෙයි. ඒක මෙහෙමයි. මමත් ගොඩක් වෙලාවට සල්ලි දීලා ගන්නවා සින්දු. ඉංග්‍රීසි සින්දු ගොඩක් සිංහල ඒවනම් එක්කෝ ටොරාන හෝ මාත් ඔන්ලයින් තමයි ගන්න සමහර බැරි ඒවා මොකද ලංකාවේ එහෙම තමයි ප්ලැට්ෆෝම් එකක් ඇවිල්ලා නැහැ හැබැයි අනිත් ඉංග්‍රීසි හින්දි දමිල මියුසික් ඔක්කොම ගන්න පුළුවන් ආර රුපියල් දැන් අපි කිව්ව 5000ක් කියලා 5000ක් දුන්නා නම් එතනට ගියා මේ ක්ලීන් වර්ෂන් එක රේඩියෝ වල ගහන්න ක්ලීන් වර්ෂන් එක වෙනම දිනවා ඩර්ටි වර්ෂන් එක ක්ලබ් වල ගහන්න වෙනම දිනවා ඔය ටික ගත්තාම මේකේ වෙන්නේ මේ බිට් රේට් එක වැඩි ක්වොලිටි එක වැඩි එතකොට මේ ඇහෙන සද්දෙත් ලස්සනයි සවුන්ඩ් සිස්ටම් මේකට දැම්මම ලස්සනයි අනික රෙකෝඩ් කරා මේකේ සෙකන්ඩ් දැන් රෙකෝඩින් එක තවත් ෆිල්ටර් වෙලා නෙන්නේ
0: තවත්
1: ප්‍රියම්ප් එක ත්‍රූණ ගිහිල්ලා නෙන්නේ එතකොට ඒ ක්වොලිටි එක දෙනවා ඔක YouTube රිප් එකක් ගත්තට පස්සේ YouTube එකේ උන් මේ ප්‍රොමිනන්සි දෙන්නේ වීඩියෝ වලට එතකොට ඔඩියෝ ක්වොලිටි එක ඩ්‍රොප්
0: වෙනවා ඔතන තමයි ප්‍රශ්නේ
1: ඕක ප්‍රැක්ටිස් එකක් කරගත්තා නම් අපි ඉස්සර මම මතකයි ස්කූල් කාලේ අපි CD ගන්නවා මේ MC එකේ තිබුණ තැනක් නම කියන්නේ නැහැ එතෙන් දැල්ල රුපියල් 500ක් දීලා ගන්නවා CD එක උන් කරන්නේ ඔරිජිනල් අරගෙන ඔක රිප් කරලා දිනවා
0: තියනවා ඊට පස්සේ දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි තව session එකකට යනවා මොකද හිරන්නේගේ session බලන්න තමයි අද ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙමින් ඉන්නේ අපිට 10 වෙනකන් තමයි
1: ඔව්
0: හරිද හැබැයි උනාට හිරන්නේ ආපු වෙලාවේ ගන්න තියෙන සේරම දේවල් ටික අරන් දීලා තමයි යවන්න ඕනේ හරිද හිරන්නේ එතකොට ඊළඟ ප්‍රශ්නය දැන් සාමාන්‍යයෙන් DJ ප්ලේ කරන කෙනෙක් තමන්ගේ කස්ටියුම් එක ඊට පස්සේ තමන්ගේම කියලා ස්ටයිල් එකක් හදාගන්න එක කොහොමද කරන්න ඕනේ මට
1: සරලව කියන්නම් මට එක සැරයක් මමත් ඉස්සර ඔහේ අඳිනවා ඒ කියන්නේ ටී-ෂර්ට් ඔහේ අඳනවා කියලා මට එක සැරයක් ක්ලබ් එකේ මිනිස්සු එක්කව තමුසේ අඳන් ඉන්නේ මොකක්ද දෙකට කියන්නේ අර ක්ලවුන් කෙනෙක් වගේ අඳින්න එපා අඳපංගෝ හරියට මම දැන් පොඩි අවුරුදු මං ක්ලබ් වල සෙල්ලම් කරන්න පටන් ගත්තා 21 22ක් විතර ඇති ක්ලබ් කියන්නේ අපිට ඉතින් මාසෙට සැරයක් අවුරුද්දට සැරයක් වගේ තමයි වැඩක් එන්නේ ඉතින් ඕක ආසාවෙන් ගිහලා ගහනවා එතකොට අපි හිතන්නේ නැහැ ස්ටයිල් ගැන පස්සේ තමයි ඔය මං නම් ප්ලේන් කලර්ස් බ්ලැක් කලර් ටී-ෂර්ට්ස් තමයි ගොඩක් මගේ ටේස්ට් එකට යන හැබැයි යනදන අහලා යන්න දැන් මම දැන් අපි හිතමු ඔයාගේ වෙඩින් එක නම් මං ඔයාට සතියකට කලින් අහනවා මොනවාද අඳින්නේ ඔයා සරන් අඳිනවද සමහර ඉන්දියන් වෙඩින් වල දිනවා අපිට සූට් එක අඳන් යන්න බෑ ඒකට අඳන් යන්න ඕනේ සරම ඒ වගේම පාට කියන්නේ කලර් කෝඩ්ස් දිනවා බ්ලැක් අඳින්න ඕනේ වයිට් අඳින්න ඕනේ ඔය හින්දා ඒක ෆලෝ කරන්න ඕනේ මොකද තමන් වැඩවලින් ප්‍රොමිනන්ට් වෙන එක තමයි මම නම් කියන්නේ ඇඳලා අඳින්නත් ඕනේ ඒකත් මේ DJ කල්චර් එක 80 ඉඳන් එද්දි මේ අඳින විදියත් වෙනමයි ඒ කියන්නේ ඒක ආවේනික දෙයක් ඒකට හොඳ සයිල් හොඳට සයිල් කරන ඕවර්ඩූ කරන්න නේද
0: රයිට් අන්තිම ප්‍රශ්නේ වගේ අපි session එකට යන්න කලින් DJ player කෙනෙක් විදියට වැඩ පටන් අරගෙන අද වෙද්දිවා ඒ කියන්නේ ව්‍යාපාර ජාලයක් විදියට තමන්ගේ ඒ කියන්නේ තමන්ගේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ සැහැන පරාසයක් අල්ලලා තියෙනවා අපි සරලව මෙහෙම කියමුකෝ කොල්ලෙක් DJ ඉන්ඩස්ට්‍රි එකට එන්නේ සල්ලි හොයන්න
1: ඔව්
0: එතකොට ඒ වෙනුවෙන් console එකක් අරගෙන DJ play කරන ගමන් සල්ලි හොයන්න තව මොනවද කරන්න පුළුවන් ඒ කියන්නේ මං අහන්නේ තමන්ගේ අන්න හරි
1: මම DJ කරාට අමතරව මේ ගොඩාක් තැන් වල වැඩ කරා මම මාධ්‍ය ජාලත් වැඩ කරලා තියෙනවා කැමරමන් කෙනෙක් විදියට තමන් දැන් DJ කෙනෙක් වෙනවා නම් තමන්ට තවත් අනිවාර්යෙන් තියෙනවනේ එක එක පුළුවන් දේවල් ඒවත් කරන්නම ඕනේ
0: කියන්නේ ඒත් එක්කම DJ වලට තව සම්බන්ධ
1: බොහෝ දේවල් තියෙනවා. ඉවෙන්ට් ඉවෙන්ට් කම්පැනි එකට සම්බන්ධ වෙන්න පුළුවන්, ඔයාගේ ප්ලෑනින් ඒ පැත්ත හදාගන්න පුළුවන්, සප්ලයි ටෙක්නිකල් පැත්ත හදාගන්න පුළුවන්. එතකොට ස්පීකර්ස්, ලයිට්ස්, එතකොට DJs ලා තමයි ගොඩක් ලයිටින් ඉන්ජිනියර්ස් ලා ලංකාවේ ඉන්නේ. ඒ කියන්නේ මොකද බීට් එක ඇඟේ තියද්දි ලයිටින් කරන්න
0: ලේසි.
1: එතකොට ෆොටෝග්‍රැෆි පැත්ත ආසනම් ඒ පැත්තෙත් යන්න පුළුවන්. මොකද අපි ඉස්සර පැකේජ් එක දෙන්නේ DJ plus ෆොටෝග්‍රැෆි.
0: ආහහා.
1: මම යනවා. DJ ෆොටෝ ගන්න දෙකම කරනවා.
0: දෙකම යනවා.
1: එතකොට තව මේ මාකටිං පැත්ත අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒ පැත්ත මේකටත් ඕනේ.
0: ආ.
1: මාකටිං කරන්නත් පුළුවන්.
0: රයිට්. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි හිරන්න. මම හිතනවා මේ
1: මේ
0: අපි ආයෙ දවසක අනිවාර්යෙන් හම්බ වෙන්න ඕන. මෙතරින් එහාට ඔයගේ මම මෙහෙම කියන්නම්කෝ නටන්න පුළුවන් සෙෂන්
1: එක. සස්ස ගහන්න ඕනේ නේද?
0: රයිට් ඕකේ. අපි එහෙනම් වැඩේ පටන් ගමු. Thank you හිරන්න. මම හිතන්නේ අලුතෙන් බලාගෙන ඉන්න කට්ටියට මේක සෑහෙන ලොකු opportunity එකක්. ඉතින් ඒ නිසාම අපි මේ වගේ දෙවන්ත වැඩ කොටසක් එක තමයි Net FM DJ Night Face to Face Attack Show එක අරගෙන යන්නේ. එහෙනම් ඉතින් අපි වැඩිය කතා කරන්න නැතුව හිරන්නට බාර දෙනවා තව සෙෂන් එකකට. බලාගෙන ඉන්න කට්ටියට, හිරන්නට ආදරය කරන කට්ටියට comment කරන්න, like කරන්න, share කරන්න chance එක තියෙනවා. Right, මෙන්න DJ හිරන්නයා.

ඊළඟ කොහොමද කියන්නේ බුලට් දෙකක් අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නේ මේ දෙන්නා නෙත FM අපේ මැදිරියට නුහු දෙන්න නෙමෙයි කෙනෙක් නුහුරු නුපුරුදු කෙනෙක් නෙමෙයි හැබැයි තව කෙනෙක් එනවා මෙයා ඇවිල්ලා ලංකාවේ හැමෝම දැන් දන්න චරිතයක් ඊට පස්සේ වැඩ්ඩෙක් රියල් වැඩ්ඩෙක් අද වෙනසක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා නෙත FM DJ Night face to face attack show මැදිරිය තුල හැබැයි ඊට කලින් ඔයාලට මම මේ මතක් කරන්න හදන්නේ ජපානයට ගිහිල්ලා ජීවිතේ දිනන්න ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සෑහෙන ආසාවෙන් ඉන්නවා හීන දකින්නවා ඊට පස්සේ කොහොමද මේ ජපන් සීනේ සැබෑ කරගන්න පටන් ගන්න කොතනින්ද කියලා සෑහෙන්න කල්පනා කරනවා නේද මොකද භාෂාව අනිවාර්යයි ඊට පස්සේ සල්ලි ටිකක් ඕන කියලා ඔළුවේ තියෙනවා ඊට පස්සේ එතනින් යාට එක්සෑම් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවනේ නේද එතකොට කොහොමද මෙතනින් ගොඩ යන්නේ කියලා කල්පනා කර කර ඉන්නවට තමන්ගේ ජපන් සීනේ සැබෑ කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට දැන් මූලික වියදම් ගැන වද වෙන්න පොඩ්ඩක්වත් තෝරෙන්නේ නැහැ සියලු වියදම් සදා මැඟුණායි පහසුකම් ලබා ගැනීමේ පූර්ණ මඟ පෙන්වීමත් එක්ක SSW සහ TITP හරහා ජපානයේ ඉහළම වැටුප් ලබන රැකියාව සඳහා වාට යොමු වෙන දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ජපන් සීනේ සැබෑ කරන විශ්වාසවන්තම තැනට යන්න ගම්පහ නිෂෝන් ලංකා ජපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් එකට කතා කරන්න හෙට උදේම. හරිද? හෙට උදේම කෝල් එකක් අරගෙන ගම්පහ නිෂෝන් ලංකා ජපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් එකට කතා කරාට පස්සේ ඔයාට හොගේ ජපන් සීනේ සැබෑ කරගන්න මෙහෙම කරද්දි ඒගොල්ලෝ පාර කියයි. මම නම්බර් එක කියන්නද? 0766 43 73 100 තුංගල මහල සනස වෝඩ් සිටි ගොඩනැගිල්ල යක්කල පාර මේරිබිසෝ මාවත ගම්පහ කියන සානේ තමයි තියෙන්නේ. ඉතින් එන්සා වාගේ ජපන් සීනේ 100%ක් සැබෑ කරගන්න නම් ඔය විශ්වාසයෙන් යන්න ඕනේ විශ්වාසවන්තම තැන තමයි නිෂෝන් ලංකා ජපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් කියලා කියන්නේ. හරි, අපි එතකොට මේ පැත්තෙන් හිරන්නේ වැඩේ ඉවර කරනකොට අපි අද හරන් එනවා කියලා වාට කලින් ඉඳලම දැනුවත් කරා සහ අපේ වැඩේ පටන් ගත්ත ගමන් අපෙන් කමෙන්ට්ස් සෑහෙන්න එන්න ගත්තා. කලුවකෝ කලුවකෝ කියලා. හරිද? බුලට් එක ඇවිල්ලා ඉන්නේ එක කෝල් එකයි. මොකද නෙත FM DJ Night පටන් ගත්ත දවසේ ඉඳලා මේ වෙනකන් මං හිතන්නේ DJ කලුව කියලා කියන්නේ අපිත් එක්ක සෑහෙන්න සමීපව වැඩ කරපු අපිත් එක්ක මේ දවන්ත වැඩසටහන වෙනුවෙන් සෑහෙන ලොකු සපෝට් එකක් දීපු චරිතයක්. ඒ වගේම තමයි ලංකාවේ මේ වෙද්දි වෙඩින්ස් වල කලුව කියලා කියන්නේ නිරන්තරයෙන් දකින්න පුළුවන් චරිතයක්. මොකද මෙයාගේ තියෙන මේ ස්ටයිල් එක, ඊට පස්සේ මේ එනර්ජි එක, ඊට පස්සේ මෙතනින් එහාට පර්ෆෝමන්ස් වලට සෑහෙන දෙනෙක් කැමති. ඉතින් ඒ නිසාම තමයි අද දවසේදී නෙත FM DJ Night face to face attack show දෙවන වටේ පටන් ගන්න කලින් අපි අද දවසේදී මෙයාවත් මේ වැඩේට සම්බන්ධ කරගත්තේ. මොකද අපිට ලොකු උමනාවක් තිබ්බා. දැන් සාමාන්‍යයෙන් මෙතනින් එහාට අපිත් එක්ක සම්බන්ධ වෙන තරඟකරුවන්ට සජීවී විකාශය අතරතුර කොහොමද බලාගෙන ඉන්න කට්ටියට මේක ආසයි හිතන විදිහට පර්ෆෝම් කරන්නේ, DJ කෙනෙක් කොහොමද තමන්ගේ ඉන්න ඔඩියන්ස් එක අල්ලලා තියාගන්නේ, මේ දේවල් පිළිබඳව කතා බහ කරන්න ලංකාවේ ඉන්න DJs ලා අතරේ රියල් වැඩ්ඩෙත් තමයි මෙයා. ඉතින් ඒ නිසා තමයි අපි මෙයාට ආරාධනා කළේ. ඉතින් ඒ නිසා අපි ලෑස්ති වෙලා ඉන්නේ මෙතනින් එහාට කළුවට වැඩේ බාර දෙන්න. හරිද? කළුව වැඩේ පටන් ගන්න ලෑස්ති වෙලා නේද ඉන්නේ? රයිට්. එහෙනම් අපි මෙන්න DJ කලුවට වැඩේ බාර දෙනවා මෙතනින් එහාට. ඊට පස්සේ තව විනාඩි කිහිපයක් ඇතුළත තව රියල් බුලට් එකක් කලුවත් එක්ක වැඩ පෙන්නන්න ලෑස්ති වෙනවා. ඉතින් ඒ නිසා නෙත FM ඔෆිෂියල් Facebook page එක පැත්තට එන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලා මෙතනින් එහාට මෙන්න ඉන්නවා DJ කලුවා.

0: Net FM DJ Night Face to Face Attack Show. Net FM DJ Night Face to Face Attack Show.
1: රයිට් වැඩේ දැන් තමයි සැපම කෑල්ල පටන් ගන්න හදන්නේ. අපි වටද කිව්වා නෙත් FM DJ Night Face to Face Attack Show දෙවන වටේ දෙවන අදියරේ ආරම්භ කරන්න කලින් හරිද වාසනාවන්ත ජයග්‍රහකින් 14 දෙනෙක් දිස්ත්‍රික්ක 14ක් නියෝජනය කරමින් අපිත් එක්ක එකතු වෙන්න ලෑස්ති වෙලා ඉන්නකොට හැබැයි ඊට කලින් අද දවසේදී මේ බලාගිරින් අයට ඊට පස්සේ අපිත් එක්ක අලුතෙන් මේ වැඩේට එකතු වෙන්න බලාපොරොත්තු වෙන කට්ටියට වෙනස් අත්දැකීමක් අද දවසේදී අහන්න බලන්න අවස්ථාව අරගෙන එනවා කියලා අපි වට මතක් කරා. එහි පළවෙනි අදියරේ විදියට අපි රණවීන්දර 10 වෙනකන් DJ හිරන්න ලංකාවේ DJ ඉන්ඩස්ට්‍රි එකේ ලෙජන්ඩ් කෙනෙක් වරගෙන ආවා. ඊට පස්සේ Net FM DJ Night වේදිකාවට අපිට හම්බ වුණා ලංකාවේ ඉන්න තවත් රියල් බැඩ් එකේ තමයි DJ කලුවා. එතකොට එකපාරක් නෙමෙයි මේ තුන්වෙනි පාර තමයි අපිත් එක්ක අද දවසේදී සම්බන්ධ වෙන්නේ. මොකද බලාගෙන ඉන්න කට්ටියට අපිත් එක්ක Net FM DJ Night Face to Face Attack Show තරඟ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටියට අපි කලුවව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ. සාමාන්‍යයෙන් DJ කෙනෙක් ප්ලේ කරද්දි බලාගෙන ඉන්න ඔඩියන්ස් එකට ඊට පස්සේ සජීවී විකාශයක් නරඹනකොට ඒ බලාගෙන ඉන්න ඔඩියන්ස් එකට පොඩ්ඩක්වත් බෝරින් වෙන්නේ නැතුව මේ වැඩේ කොහොමද අරගෙන යන්නේ කියලා පොඩ්ඩක් කලුවව බලලා ඉගෙන ගන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. ඉතින් ඒ නිසා කලුව පොඩ්ඩක් කොහොමම පොඩ්ඩ මේ පැත්තට එන්නකෝ. හරිද? හරි. තුන්වෙනි පාර අපි හම්බ වෙන්නේ. හරිද? මයික් එකට චුට්ටක් ලඟ වෙන්නකෝ.
2: අනිවාර්යයෙන්.
1: මේ දවස්වල මොකද වෙන්නේ?
2: මේ දවස්වල වෙඩින් ෆන්ක්ෂන් එකත් එක්ක වැඩේ යනවා.
1: අද දවසේ ගෙවුනේ කොහොමද?
2: දැන් පංචනිය ප්ලේ කළම තමයි ඇත්තටම ආවේ.
1: අනිත් අතට ආවේ එක කෝල් එකයි අසා වැඩේට මම එන්න. ඊට පස්සේ කන්සෝල් එකත් අරගෙන
2: අසා කතා කරොත් ඉතින් ආය බෑ කියන්න බෑනේ.
1: අනිවාර්යෙන්ම මචනේ විශ්වාසයත් එක්ක තමයි අපි බය නැතුව DJ කලුව මේ වැඩේට සම්බන්ධ කරගත්තේ. කලුව දැන් මෙහෙමයි සෝෂල් මීඩියා ගත්තාම DJ කලුව කියන කෙනා සෑහෙන්න ප්‍රසිද්ධයි. ඒකට හේතුව තමයි මෙයා ප්ලේ කරනකොට බලාගෙන ඉන්න ආසයි. කොයි කාලේ ඉඳලාද දැන් මේ මේ DJ ප්ලේ කරන ගමන් ඔය ඔය නටනවා දඟලනවා උඩපයින්නවා ඔඩියන්ස් එකට බලාගෙන ඉන්න ආසය දෙන වැඩක් කරනවා කියන අයිඩියා එක ආවේ කොහොමද?
2: නෑ ඔක ඕන පුද්ගලයා මෙතන අතර නෑ. අද මෙතන නෑ.
1: අද ඕ අපේ
2: අපේ මං කියන්නම් තඩියා.
1: තඩියා.
2: හරිද? අපේ කියන්න අයියා මේ ඕන එයා තමයි පොඩ්ඩක් ඔක මේ අපි ඔළුව වලට දාලා ජොට්ටක් මේ අපි මල්ලි මෙහෙම dance කරමු dance කරනවා එහෙම පොඩි ආතලයක් ගමුද කියලා ඇහුවේ.
1: කලුව කියන කෙනා මිනිස්සුන්ට මතක හිටින්නේ එතනින් තමයිනේ.
2: අන්න එතනින්.
1: දැන් එතකොට අද
2: මම හේතුව එයා එතන ඊට කලින් තව කෙනෙක් ඉන්න අතර මතක් ගන්න. හර්ෂ්කේ.
1: හර්ෂ්කේ.
2: ආව. එයා තමයි සොරම ඩිජේ අපි ඊත් එක පටන් ගත්තේ. එතකොට එයත් එක තමයි මම ජොයින් උනේ.
1: හා.
2: ඊට පස්සේ එතනින් පස්සේ තමයි අපි හොම ඊට පස්සේ අපි කියන්න අයියා අපි ඔක්කොම එකතු වෙලා පොඩි ස්ටෙප් ටිකක් ආවා. දැන් ඉතින් හො වැඩේ කළාගෙන
1: ඉතින් දැන් මේ කලුව කිව්වහම එක්කෙනෙක් නෙමෙයි කලුව කියලා කිව්වට නේ.
2: ඔව් නෑ අපි ඉස්සරම අපි දැන් මට ඇත්තටම මම පාටට දන්නේ නෑ මට කන් කියන්නේ කලුව කියලා.
1: කලුව කියලා. දැකුම් කලුවනේ.
2: ඔව් අන්න හරි. හරිද? එතකොට මුලින්නම් මට කලුව කියලා තමයි කියන්නේ. එතකොට අපි ඉස්සරම හර්ස් ගෲප් ඔෆ් එන්ටර්ටේන්මන්ට් කියලා තමයි ඉස්සරම අපි ගියේ.
1: වැඩේ පටන් ගත්තා.
2: වැඩේ පටන් ගත්තේ.
1: හා.
2: නමුත් වැඩ වලට හොම යනකොට දැන් වැඩේ පටන් ගත්ත කෙනා වෙන පැත්තකට ගියා. එතකොට සිංගින් පැත්තට පර්කසන් පැත්තට අනම්මන් ඒ පැත්තට ගියා. අන්තිමට ඩීජේ මම වුණා. ඊට පස්සේ කලුව කියන නම තමයි ඔහොම දිගටම
1: බ්‍රෑන්ඩ් එකක් වෙලා ආවේ. හරි. දැන් එතකොට මෙහෙමයි. දැන් බලාගෙන ඉන්න කෙනෙක්ට මම මෙහෙම වගේ ඇහුවා. ඇයි මෙහෙම දඟලන්න නටන්න ඕන?
2: එහෙම කියන්නේ මම මෙහෙමයි. මම මනුස්සයෙකුට දෙන දැන් අපි මොක්කරි ෆන්ක්ෂන් එකක් ගත්තාම අපි සෝන් එකක් දෙනවනේ.
1: ඔව්.
2: ඒ සෝන් එක මම ඔක්කොම කලින් මං විඳිනවා.
1: හා.
2: මං විඳොත් තමයි මම මගේ මතේ තියෙන්නේ මං විඳොත් මම මට විඳින්න පුළුවන් නම් මේ මනුස්සයට විඳින්න පුළුවන් කියන මට්ටමේ තමයි මම ඉන්නේ.
1: බලාගෙන ඉන්න ඔඩියන්ස් එකට.
2: අන්න හරි. එතකොට සාමාන්‍යයෙන් ෆන්ක්ෂන් එකක් ගත්තට පස්සේ ඒ ෆන්ක්ෂන් එකේ ඉන්න ක්‍රවුඩ් එක මම පොඩ්ඩක් ඇනලයිස් කරනවා.
1: හා. කොහොමද කියන්නේ ඇනලයිස් කරනවා කියන්නේ ඔක හැමෝම කියන එක කියන්නේ ගොඩක් දෙනෙක් කියනවා.
2: ඒ කියන්නේ මෙහෙමයි. අඳින පළඳින විදිහ එකක්.
1: ඔව්.
2: එතකොට ඇවිල්ලා ෆන්ක්ෂන් එකේ ඉන්න විදිහ එකක්.
1: හා.
2: එතකොට මම එතකොට මුල ඉඳන් එක එක සින්දු දානවා.
1: හා.
2: එක එක සොංග්ස් ප්ලේ කරනවා.
1: එක එක ජොන්රවල
2: එක එක විදිහට
1: යනවා.
2: ඔව්. ඒ දාලා එතකොට බලනවා මේ සොංග් එකට කොහොමද
1: ඔඩියන්ස් එක ප්‍රතිචාර දක්වන්නේ.
2: හා. අන්න ඒ මත තමයි මම යන්නේ.
1: එතනින් එහාට අඳුර ගන්නවා මේ කට්ටිය මෙන්න මේ විදිහට තමයි කැමති කියලා එකම ලෝ කරගෙන යනවා. රයිට්. එතකොට මේ වෙද්දි Facebook එකේ තත්ත්වය කොහොමද?
2: Facebook එකේ දැන්
1: මතක
2: නැහැ.
1: TikTok එකෙත් සෑහෙන්න වයින්. රයිට්. මං කියන්නේ يعني අහගෙන බලාගෙන ඉන්න කට්ටියට අපිට ඒකට කියන්නේ සාමාන්‍යයෙන් දැන් කලුව විතරක් නෙමෙයි අපිට නිතරම දැන් හිරන්නේ කිව්වෙත් social media අනිවාර්යයි.
2: අනිවාර්යයි.
1: එතකොට දැන් මේ ඔයා සාමාන්‍යයෙන් යන වැඩවල කට් එකක්. ඒ කියන්නේ වීඩියෝ එකක් අරගෙන Facebook දානවා.
2: අනිවාර්යයෙන්ම දානවා.
1: යන හැම වැඩකම. රයිට්. එතකොට අපි දැන් තව කතා කරන්න දේවල් තියෙනවා. තව වෙලාවක් තියෙනවා. හැබැයි ඊට කලින් තව බුලට් එකක් ඉන්නවා මෙතනදී ඉන්ට්‍රොඩියුස් කරන්න. හරිද? කලුව ඔහොමම ගිහිල්ලා මෙහෙට එන්නකෝ. මෙයාව මෙහෙමයි. මූණ දැක්කහම නම් ඉතින් ලංකාවේ දැන් නොදන්න කෙනෙක් නැහැ. හරිද? මේ අයියව. මෙයාව අල්ලගන්න මම සෑහෙන්න ඒ දවස්වල ඉඳලා කට්ටක් කෑවා. හැබැයි ඊට පස්සේ කලුවට අද මං කිව්වහම කලුව මේ පොඩි වෙනසක් කරන්න ඕනේ අද වැඩේට. ඔයා මොකද්ද අපිට ඉවෙනුවෙන් දෙන්නේ කිව්ව ගමන් කිව්වා රයිට් මෙන්න මෙහෙම බුලට් එකක් ඉන්නවා මම මෙයා වරන් එන්නම් කියලා කිව්වට පස්සේ තමයි මම මෙයාගේ මූණ දැකලා මතක් වුණේ අපි මීට කලින් කතා බහ කරා. ජෙනිත්. කොහොමද ජෙනිත්? මේ දවස්වල මොකද වෙන්නේ?
3: මේ දවස්වල පෞගේ දවස්වල ලීප් ජංගලේ තිබ්බා. හික්කඩුවේ කොරල් කැච් එක තිබ්බා. ඊට පස්සේ ඊට අමතර වෙඩින්ග්ස් ටික යනවා. ඉවෙන්ට්ස් ටික යනවා. වෙඩින්ග්ස් ටික යනවා. ඔටි තමයි යන්නේ.
1: DJ වලට ෆ්ලූට් එක ප්ලේ කරන්න. හරිද? ඊට පස්සේ අපේ සැක්සෝෆෝන් එක ප්ලේ කරනවා කියන කල්චර් එක කොහොමද ආවේ? කියන්නේ ඔයා කොහොමද මේකට ඇඩැප්ට් වුනේ?
3: මේකට ඇඩැප්ට් වුනේ කලින් ෆ්ලූට් ප්ලේ කරා ඉස්කෝලේදී. ඊට පස්සේ ඒක තරුණක් දුරට අතෑරුණා. ඊට පස්සේ කැම්පස් එකට ගියාට පස්සේ තමයි ආය මියුසික් වලට ආය NSBM එකෙන් පස්සේ. ඊට පස්සේ ෆ්ලූට් එකට ආවා. සෙක්ස් එකට ආවා. අපේ ඉස්සලම් පටක් අද බෑන්ඩ් එක. රෙටඩාර්. ඊට පස්සේ ඕකේ ඇතුළේදී තමයි සෙක්ස් එක මම ප්‍රැක්ටිස් කරේ. ඊට පස්සේ එතනින් පස්සේ හර්ෂ අයියලත් එක්ක තමයි සෙට් උනේ DJN සෙක්ස්. DJN ෆ්ලූට් ඔය කතන්දරයට ආවේ එතනින්.
1: රයිට්. මගේ පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා. අර මේ දැන් අපි පොඩ්ඩක් නිකන් පොඩ්ඩක් සවුන්ඩ් බැලන්ස් එකක් බලන්න පොඩි ෆ්ලූට් පාට් එකක් දැම්මනේ. මට ඒක ආයක එක පාරක් ඕනේ. එක පාරක් කොහොමම ගන්න පුළුවන්ද? නෑ මම නෑ කියන්නේ DJ එක නැතුව මට ඔව් මට පොඩි ෆ්ලූට් පාට් එකක් ඕනේ වාගේ.
3: හරි මේකෙන් අපි ගහමු නිකන් ජස්ට්.
1: ආ ඕකේ. හා. රයිට්. ඕකේ. අපි දැන් මෙතනින් එහාට ලොකු වැඩක් බලාපොරොත්තු වෙනවා. කලුව අඩිසේ එක ප්ලේ කරද්දි අපේ ජෙනිත් එක්ක වැඩේ කම්බයින් වෙලා කොහොමද යන්නේ කියලා අපි බලන්න ලෑස්ති වෙලා ඉන්නවා. රයිට්. දෙන්න බඩු අතට ගන්න. මෙතනින් එහාට මේ වෙනස බලන්න පුළුවන්. අපි මේ වෙනස වාට අරගෙන ඉන්නේ මුකුත් නිසා නෙමෙයි. සාමාන්‍යයෙන් උදේක් DJ එකක් ප්ලේ කරනවට වඩා මිනිස්සුන්ට බලාගෙන ඉන්න අහගෙන ඉන්න පුළුවන් විඳින්න පුළුවන් වෙන්නම ස්ටයිල් එකක් තමයි මේක ඇතුළේ අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි 얘 දෙන වැඩේට ලෑස්ති වෙනකන් ඔයාලට මතක් කරන්න විශ්වාසයෙන් යුතුව ආගේ අනාගතේ ගොඩනගා ගන්න ගම්පහ යක්කල පාර තියෙන නිෂෝන් ලංකා ආයතනයෙන් ඔයාලට ලැබෙන නීත්‍යානුකූල නිවැරදි මඟ පෙන්වීමක් එක්ක තමන්ගේ ජපන් භාෂාව ඒ වගේම එක්සෑම් වලට කොහොමද හරියට ෆේස් කරන්න කියලා දක්ෂ පළපුරුදු ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ජපන් සීනේ හැබෑ කරගන්න බලාපොරොත්තු තුංගින සියලුම දෙනාට මුල සිටම පුහුණු කරමින් ගුවන් ටිකට් පතේ ඉඳලා සියලුම කටයුතු සඳහා රාජ්‍ය බැංකු ණය පහසුකම් සලසා දෙමින් ඔයාලත් එක්කම කටයුතු කරන ආයතනයක් තමයි ගම්පහ නිෂෝන් ලංකා ජපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් කියලා කියන්නේ. පවුලේ අනාගතයේ වෙනුවෙන් ජපානයට ගිහිල්ලා තමන්ගේ සීන සබෑ කරගන්න ගමන් පවුලේ ජීවිතයත් උසස් කරලා තියන්න මහන්සි වෙන කොල්ලන්ට කෙල්ලන්ට පුහුණු වෙලා හරිපාරෙන් ජපන් යන්න නම් ඔයා යන්න ඕන ගම්පහ යක්කල පාරේ නිෂෝන් ලංකා එකට. වැඩි විස්තර දැනගන්න 0746 43 73 171 එහෙමත් නැත්නම් 0777 20 39 56ට WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන්. නැත්නම් ඔයා කෝල් එකක් දීලාත් වැඩි විස්තර දැනගන්න පුළුවන් 0746 43 73 171 එහෙමත් නැත්නම් 0 33 2 121 799ට නිෂෝන් ලංකා ජපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් තුංගිනි මහල සනස වෝඩ් සිටි ගොඩනැගිල්ල යක්කල පාර මෙරිබිසෝ මාවත ගම්පහ. රයිට්. ඕකේ. ගැනත් මතක් කරලා අපි වෙන්න වැඩේ බාර දෙනවා. කලුව එක ජෙනිත් ඉන්නවා. මේ වැඩේ නම් ඔයා Facebook එකේ බලන්නම ඕනේ වැඩක්. රයිට්. එනම් මෙන්න ඩබල වැඩේ පටන් ගන්නවා. 3 2 1
0: DJ Kalua and Zenith Net FM DJ Night, face to face attack show.

මංකයන්නේ සැපනම් මේක තමයි ඉතින් හරිද සෙනිත් එන කමෙන්ට්ස් ඊට පස්සේ කලුවා එන කමෙන්ට්ස් ටික මරු මොකද මේ වෙනස් අත්දැකීම මම හිතන්නේ රේඩියෝ නාලිකාව කරා ප්‍රේක්ෂකයන්ට ඊට පස්සේ ශ්‍රාවකයන්ට අහන්න බලන්න හම්බ වෙන අතිශය ප්‍රථම වතාව ඒ නිසා මේක ඇවිල්ලා වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් මම හිතන්නේ කමෙන්ට් සෙක්ෂන් එකෙත් මේ විදිහ සෑහෙන ප්‍රමාණයක් කමෙන්ට්ස් එනවා වැඩේ නියමයි මරු කියලා ඊට පස්සේ අයියාගේ හොණ්ඩේට සෑහෙන ආසයි කියලා නංගිලගෙන් සෑහෙන මැසේජස් කමෙන්ට්ස් එනවා හරිද රයිට් එතකොට අපි ලබන සිකුරාදාවේ කලුව මෙතන බ්ලාස්ට් එකක් වෙන්න යන්නේ මොකද net fm dj night face to face attack show කියන්නේ ලංකාවේ මේ වෙද්දි සිකුරාදා රාත්‍රියේ වැඩිම පිරිසක් නරඹන වැඩසටහන බවට පත් වෙලා හමාරයි හරිද මම හිතන්නේ කලුවලත් ගෙදර ඉන්න දවසර අනිවාර්යෙන් බලනවා මට අනිවාර්යෙන් මැසේජ් එකක් දානවා ඉතින් එතකොට පළවෙනි තරඟ වටේන් ජයග්‍රහණය කරපු ආසනාවන්ත ජයග්‍රාහකයන් 14 දෙනෙක් එක්ක අපි ලබන සතිය ඉඳලා වැඩේ පටන් ගන්නවා. එතකොට සැප්තැම්බර් මාසේ 18 වෙනිදා ලැස්ති වෙලා ඉන්න අපි වැඩේ අරගෙන එන්නේ අම්පාර දිස්ත්‍රික්කය සහ කෑගල්ල දිස්ත්‍රික්කය අතර. ඉතින් එන්ස

වැඩේ ලේසිනෑ. අපේ ආර්ජේ අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ලෑස්ති වෙලා ඉන්නවා. හරිද? ඊට පස්සේ කෑගල්ලෙන් මං හිතන්නේ දන්න කියන චරිතයක් අපේ වොලියුම් එනවා. තේන්සා මෙතනින් එහාට ලබන සිකුරාදා විඳලා මෙතන බ්ලාස්ට් එකක් තමයි. මොකද මේක ඇවිල්ලා කලුව මේ ජයග්‍රාහකයෝ ගැටෙන තරඟවටයක්නේ. 14 දෙනාම ඇවිල්ලා ජයග්‍රහණය කරේ දවැන්ත මනාප සංඛ්‍යාවන් වලින්. ඉතින් ඒකට ලබන සතිය මොන වගේ වේවිද කියලා අපිට හිතා ගන්න බෑ. කොහොම වුණත් බලාගෙන ඉන්න ඔයාලා ඇස්ති වෙලා ඉන්න ලබන සිකුරාදා වේවා. කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න. ඉතින් එහාට අපි ඉස්සරහට කියන්නම් කොහොමද මේ වැඩේ ගලාගෙන යන්නේ කියලා. හරිද? රයිට්. ඊට පස්සේ මම ඔයාලට කියන්න හදන්නේ සමහර වෙලාවට අපි ට්‍රයි කරලා ජීවිතේ ගොඩදා ගන්න අපි අන්තිමට තීරණය කරනවා ජපාන් ගියා නම් හරි. මොකද ගොඩක් අය විශ්වාස කරන දෙයක් තමයි ජපාන් රටට ගිහිලා අවුරුදු දෙක තුනක් කොහොම හරි මහන්සියලා වැඩ ටික කරගත්තොත් එහෙම ඉතින් එහාට තමන් වගේම තමන්ගේ පවුලේ කට්ටියගේ ජීවිතෙත් ගොඩනගා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඔකට හරි පාරක් හොයා ගන්න ඕනේ. මොකද ජපාන යනවා කියලා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ලැන්ග්වේජ් එක පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ එක්සෑම් ටික කොට දා ගන්න ඕන. අනිත් එක තමයි ඉතින් එහාට අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණයන් හොයා ගන්න විදිහක් තියෙන්න ඕන නේද? අනේ නිසාම තමයි ජපානයට ගිහිලා ජීවිතේ දිනන්න බලාපොරොත්තු වෙමින් ඉන්න හීන දකින්න ඔයාට පටන් ගන්න කොතනින්ද කියලා හිතා ගන්න දරුව ඉන්නවා නම් දැන් ඔයා මූලික වියදම් ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. සියලු වියදම් සඳහා රජයේ බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ පූර්ණ මඟ පෙන්වීමත් එක්ක SSW සහ TITP හරහා ජපානයේ ඉහළම වැටුප් ලබන රැකියාව සඳහා වාට යොමු වෙන්න දැන් අවස්ථාව තියෙනවා. වාට කරන්න තියෙන්නේ හෙට උදේ පාන්දරම ගම්පහ නිෂෝන් ලංකා ජපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් එකට කතා කරන්න. හරිද? ගම්පහ නිෂෝන් ලංකා ජපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් එකට කතා කරලා වාට පුළුවන් වාගේ ජපාන යන සීනේ හරි විදියට සැබෑ කරගන්න. 0736 43 73 171 නම්බර් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් 0331 7199 ට කතා කරලා වාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. එහෙම නැත්නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දැම්මත් විස්තර ටික දැනගන්න පුළුවන්. 0766 43 73 171 නිෂෝන් ලංකා ආයතනය තුන්වෙනි මහල සනස වෝඩ් සිටි ගොඩනැගිල්ල යක්කල පාර මේරි බිසෝමාවත ගම්පහ. ඉගෙනගෙන ජපන් ගිහිල්ලා ජීවිතේ ගොඩනගා ගන්න විශ්වාසවන්තම තැන තමයි මේක. හරි, එහෙනම් ඉතින් අපි කළුවලගේ පැත්තට ආයෙත් යන්න හදන්නේ. අපේ සෙනිත් ඉන්නවා, ලස්සන වැඩ කෑලි ගොඩක් ඔයාලා බලා ගන්න පුළුවන්. ලබන සිකුරාදාවේ ඔන්න ආයෙත් මතක් කරනවා අම්පාර සහ කෑගල්ල දිස්ත්‍රික්ක අතර තමයි බැටල් එක යන්නේ. ඉතින් ඒ නිසා සූදානම් වෙලා ඉන්න සුපිරි තරඟයක් එක්ක එකහසු වෙන්න. රයිට්. එහෙනම් මෙන්න අපි වැඩේ ආයෙත් බාර දෙනවා DJ කළුව එක. සෙනිත් අපි වැඩේ පටන් ගමු.

0: NATFM DJ 9 Face to Face Attack Show.
1: Right, වෙලාව හරියටම 11 විනාඩි 55. අපි මෙහෙම කියන්නම්කෝ මම NATFM DJ 9 Face to Face Attack Show. වැඩේ ඉවර කරන්න නෙමෙයි ලෑස්ති වෙන්නේ. වැඩේ පටන් ගන්න. මොකද අපි වාසනාවන්ත ජයග්‍රහී තරඟකරුවන් 14 දෙනෙක් දිස්ත්‍රික් 14ක් නියෝජනය කරමින් ලබන සිකුරාදාවේ සිට මුහුණට මුහුණ සංග්‍රාමයේ දෙවන අදියරයත් එක්ක තරඟ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඊට අත්පොත් ලැබීමක් විදිහට තමයි අද දවසේදී DJ හිරන්නේ, ඒ වගේම DJ කලුවා, ඒ වගේම ජෙනිත් අපේ රියල් වැඩ තුන් දෙනෙක් අරගෙන ආවිල්ලා අද දවසේදී මේ විදිහට අපි ඔබට වෙනස් මාධ්‍යකීමක් සමීප කරේ. බොහොම ස්තුතියි DJ කලුවා, හැමදාමත් වගේ එක කෝල් එකකට මේ පැත්තට එනවා ජෙනිත් රියල් වැඩෙක්. අපි අනිවාර්යෙන් ආයෙ දවසක හම්බ වෙනවා. ඒ වගේම තමයි අපේ DJ බොබා ඉන්නවා. ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. මොකද මේ ටීම් එකම එකතු වෙලා තමයි මේ වැඩ ටික යන්නේ. ඊට පස්සේ අර තව හදෙක් ඉන්න කවුද? රයිට්. එයාවත් එකතු කරගන්න හරිද? එතකොට මේ සියල්ලත් එක්ක අපි ලබන සිකුරාදාවේ හම්බ වෙන්නේ NATFM DJ Night Face to Face Attack Show දෙවන අදියරේ පළමු තරඟ ඉසව්වත් එක්ක, තරඟ වටයත් එක්ක. ඉතින් එතකොට මම කිව්වා වගේම අම්බාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්ක DJ RJ එනවා. ඒ වගේම තමයි කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ වොලියුම් තරඟ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ජයග්‍රාහකයෝ දෙන්නෙක් දිස්ත්‍රික්ක දෙකක් කරට කර තරඟ කරන්නට ලබන සිකුරාදාවේ සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා 100% වාගමනාපයෙන් තමයි ලබන සිකුරාදාවේ ජයග්‍රාහකයා මීළඟ තරඟ වටේ සඳහා සුදුසුකම් ලබන්නේ. ඉතින් ඒ නිසා හෙට ඉඳලා ඔයාලට අපේ NATFM අහගෙන ඉන්න ගමන්, ඒ වගේම NATFM Facebook පිටුව හරහා මේ සියල්ල ඔයාලට දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අතිශය තරඟකාරී තරඟ වටයකින් ලබන සිකුරාදාවේ හම්බ වෙන්න බලාපොරොත්තු වෙන අදට අපි යන්න කියලා හදන්නේ. පළවෙනි තරඟ වටේ අපිට දැඩි ප්‍රේක්ෂක ආදරයක්, විශාල ප්‍රේක්ෂක ආදරයක් එකතු වෙනකොට දෙවන වටේ මේ ආදරය දෙගුණ තෙගුණ වෙනවා කියලා මම දන්නවා. ඉතින් එන්සයි ආදරයත් එක්ක ලබන සිකුරාදාවේ හම්බ වෙමු. කලුව සෙනිත් යලිත් තව බොහොම ස්තුතියි. අපි ආයෙ දවසක හම්බ වෙමු. එහෙනම් අදට යනවා. අපි හම්බ වෙමු ලබන සිකුරාදා NATFM DJ Night Face to Face Attack Show දෙවන තරඟ වටයෙන්. එහෙනම් ගිහිල්ලා එන්නම් පරිස්සමින් ඉන්න. ජය වේවා. මම DJ අසා.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM, Spirit Vanderbilt. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM, Net Spirit Mandebeeld.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවුවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

0: ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.
1: සබ්බ පාපස්ස අකරණං

උතුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.